මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

රජා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: සිත නිවෙන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
1: සිනසුරාදා සිත්නෙත් අසපුව
2: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිවත් චරට කර්මය බලවත්
3: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා මේ වෙලාව තීරණාත්මකයි මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ මෛත්‍රී කළොත් සුගතියේ අපි එකිනෙකාගේ ජීවිතවල අතීත කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ
0: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
1: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නෙත් අසපුවහන්න 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
4: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිල රේඩියෝව net FM.
5: පොත් අපගේ net වගේ
1: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
6: දහම් සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
7: ප්‍රේමවන්ත දරුවෙනි මෙන අද සුභාරංචිය ඔබට රැගෙන එනවා තවත් ජූටි සිතුවිල්ලක් අපි ඉංග්‍රීසියෙන් කියනවා සරෙන්ඩර් අපි සිංහලයට ඒ වරණගනවා අවනත භාවය ඔබ අවනත වුණොතින් ඔබ ඔබව අප සංවිධානන් වහන්සේට අවනත වෙන්න ඉඩ හැරියොතින් අන්න එවිට පමණයි මගේ ආදරණීය දරුවෙනි සංවිධානන් වහන්සේට ප්‍රේම කරන වහන්සේ තුල වැඩෙන උන්වහන්සේ තුල ජීවිතයේ ගෙවන ජීවිතයක් ඔබට හිමි වෙන්නේ දැන් ඔබ කෙසේද අවනත වෙන්නේ දැන් ශුද්ධ සුභාරංචියේ පුරාණ ගිවිසුමෙහි දිවසිවරයව හැඳින්වුවේ මහ පුදුම විදිහට ඔහුට කිව්වා හෙබ්‍රෙව් භාෂාවෙන් අනාවීම් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා අනාවීම් ඔෆ් යාවේ දෙවි සම්විධානන් වහන්සේගේ දිලින්ද වූ ශ්‍රාවකයා ඔහු සියල්ල අතහරිනවා මොනවා අතහැරියත් වැඩක් නැහැ පලක් නැහැ ඒ නිනව්වක් නැහැ ඔබ ඔබව අතහැරියේ නැත්නම් සංවිධානන් වහන්සේට අවනත වීමේ කීකුරු කමට ඔබ ඇතුළු වන්නේ නම් මගේ ආදරණීය දරුවෙනි ඔබට සිද්ධ වෙනවා අවනත වෙන්න අවනත වෙනවා කියන්නේ මටය මගේය මමය යන මමංකාරය බිඳුවටම නැත්තෙතම නැති වෙන තරමට ඔබ ත්‍යාජ කිරීමයි එනම් අඩියටම පොළොවටම පතුලටම ඔබට ඔබව නැතිවෙන්න හිස්වීමයි මමත්වෙන් මිදීමයි ඒ භාග්‍ය අද දවසේදී ඔබට ලැබේවායයි මාත්මයන් වහන්සේට යාදිනි කරනවා ඔබට ජේසු පිහිටයි
6: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
8: ගෞරවනීය සහෝදරවරුනි මා ආදරණීය දෙමව්පියනි මේ සුන්දර උදෑසන අපි අපගේ අසල්වැසියා ගැන පොඩ්ඩක් බලමු අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරෙක් වන්නට පුළුවන් මගේ සහෝදරෙක් වන්නට පුළුවන් මගේ නෑදෑයෙක් හිතමිතුරෙක් වන්නට පුළුවන් ඒ වගේම මුස්ලිම් කෙනෙක් වන්නට පුළුවන් බෞද්ධ කතෝලික හින්දු මැලේ බර්ග වැනි ඕනෑම ජාතිය කෙනෙක් වෙන්නට පුළුවන් නමුත් ඔහු මගේ අසල්වැසියා ඔබගේ අසල්වැසියා සමග කොහොමද ඉන්න ඕනේ කියලා කියනකොට නබිතුමා නම් කිව්වා ඔබගේ අසල්වැසියා කුසගින්නේ ඉන්නා විට ඔබ බඩ පිරෙන්න අනුභව කරනවා නම් ඔබ මාගේ කෙනෙකු නොවන බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා නම් පැවසුවා. ඒ නිසා මේ මගේ අසල්වැටියා මගේ සතුට පිනවන කෙනෙක් මගේ අසල්වැසියා මට ආරක්ෂකේ සෑම වේලාවකම මා වෙනුවෙන් උදව් උපකාර කරන්නට සිටින්නේ අමගේ අසල්වැසියා. එනිසා ඒ අසල්වැසියා සමග උදව් උපකාර කරගනිමින් හැම වෙලාවෙදීම මද සිනහව පෑමින් එවගේම ඔවුන්ගේ ආරක්ෂාව අපගේ ආරක්ෂාව යන මේ සිල් දේවල් වලට අපි කැපවිය යුතුයි. එනිසා ගෞරවනීය සහෝදරවරුනි, අපි සෑම කෙනෙක්ම අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරයෙක් කියන හැඟීමකින් ක්‍රියා කිරීමට වග බලා ගත යුතුයි. එහෙම කරනකොට අපිට පුළුවන් කමක් ලැබෙනවා අපගේ අසල්වැසියා ඒ අනිත් පුද්ගලයා අනිත්‍යාගේ අසල්වැසියා කියන හැඟීම එනකොට අපගේ සමාජයේ සෑම කෙනෙක්ම යහපත්ව ඉන්නට හැකියාව ලැබෙනවා. ඒට දෙවියන් වාගේ ලබා දෙනු මැනව.
6: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

උදැස්සන 6යි විනාඩි 5යි වෙලාව දැන්. අයිවන් සුබ උදැස්සනක් වේවා. ඉතින් කොහමද මගේ දුවලා පුතාලට හොඳින් ඉන්නවා නේද? හිනං ඉතින් ඉච්චරයි. ඔන්න අපි ඔක්තෝබර් මාසෙටත් ඇවිල්ලා ඉතින් මේ අවුරුද්දේ බලන්නකෝ. 2026 දහවෙනි මාස තමයි අපි ඉන්නේ හිතන්න පුළුවන්ද? ඒ පැත්ත බල්ලා මේ පැත්ත බලනකොට මේ අවුරුද්දේ මාස 10කුත් ගිහිල්ලානේ නේද? හරියට නිකන් අපි මේ අවුරුද්ද ආරම්භ කරේ ඊයේ පෙරේද වගේ කියලා මතකයක් ඕගලන්ට නැද්ද? අන්න ඒක තමයි අපි හැමදාම කියන්නේ කාලය හරීම ඉක්මනින් හරීම ඉක්මනින් ගත වෙනවා. අන්න ඒ ඉක්මනින් ගත වෙන කාලේ අපි ප්‍රයෝජනවත් විදිහට යොදව ගත්තේ නැත්තම් ඒ කියන්නේ අපි අනාගතයට යද්දී ආපස්ස හැරිලා බලනකොට අපිට අයියෝ අපි මොනවද අනේ කරේ අපි මුකුත් කළා නෑනේ කියලා හිතෙන තැනට ආවොතින් ඒක අපරාධනේ දුවේ පුතේ නේද? ඉතින් ඒකමයි අපි කියන්නේ ඕගලන්ගේ කාලයත් හරිම ප්‍රයෝජනවත් විදිහට යොදවන්න ඕනේ. මම මේ ප්‍රයෝජනවත් විදිහට කියලා කිව්වේ දැන් එතකොට ඕගොල්ලෝ කියයි දැන් සචින් නන්ද කියන්නේ අපිට හැම වෙලාවෙම පාඩම් වැඩ විතරක් කරන්නද? නෑ නෑ නෑ නෑ මං කියන්නේ හැම වෙලාවෙම පාඩම් කරන්න කියලා නෙවෙයි. දැන් පුංචි කාලේ සෙල්ලම් කරන්න ඕනේ. ඕගලන්ගේ ජීවිතේ සුන්දර මතක එකතු වෙන්නේ අන්න එහෙම. අම්මලා ගෙදර උයනකොට කුස්සේ උයනකොට අම්මල ගාවට ගිහිලා උදව් කරන එක නැත්නම් ඕගොල්ලෝ දෙයක් අරගෙන සෙල්ලම් බත් උයන එක නේද? ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා ඕගලන්ට මතක හිටින ජීවිතේ මතක හිටින දේවල් විදිහට කරන්න. ඉතින් මතක හිටින වැඩසටහනකුත් තමයි කලබල පැංච කියලා කියන්නේ. මොකද අපිට සචිනි නැන්දට කසුනි නැන්දට දැන් ඕගොල්ලෝ දන්නවා මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා කියලා BMICH පරිශ්‍රයේදී. ඉතින් සිරිමාව පරිශ්‍රයේදී අපේ පොඩ්ඩෝ එනවා අපිව හොයාගෙන ඇල්ෆා ස්ටුඩියෝකට නේද? ඉතින් පොඩ්ඩෝ විතරක් නෙවෙයි ලොක්කොත් එනවා. ලොක්කො කියලා මං අදහස් කරේ ඉස්කෝලෙත් ගිහිල්ලා ඉවර වෙච්ච කැම්පස් යන ඕගොල්ලන්ගේ ලොකු අයියලාක්කලත් එනවා. අන්න ඒ අයියලාක්කල කියන දෙයක් තමයි අපිට ඒගොල්ලෝ පුංචි කාලේ ඉඳලා කලබල පැංච වැඩසටහන අහනවා. එතකොට තාමත් අහනවා අපේ මතකේ ඒ වැඩසටහන තියෙනවායි කියලා. ඉතින් කලබල පැංච කියලා කියන්නේ ඕගොල්ලන්ගේ මතකේ තියෙන වැඩසටහනක් නේද? ඉතින් ඒකම තමයි අපි කියන්නේ සෙනසුරාදා ඉරිදා උදේ 6 ඉඳලා 8 වෙනකන් කලබල පැංච අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා. ඔන BMICH එකට එන්න ඕන. හෙට තමයි අන්තිම දවස. අදත් උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම්ම ඔන කියවීමේ මාසෙට පොතක් මෙලදී අරගන්න ඕගලන්ට අවස්ථාව තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි සිරිමාව පරිශ්‍රී තියෙන නෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්නත් අමතක කරන්න එපා. ඕගොල්ලෝ දන්නවා නෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ හැමදාම සතියේ දවස්වල උදේ 6 ඉඳන් 7 වෙනකම් තියෙනවා. ඉතින් හරිම ජනප්‍රිය වැඩසටහනක් අපේ පොඩ්ඩෝ අතර නේද? ඉතින් ඔන කසුනි එතකොට අපේ ලෙහන්සා ගෙහන්සව හම්බ වෙන්නත් පුළුවන්. අද දවසේ එන්න සචිනි නැන්ද මේ කලබල පැංච ඉවරච්ච ගමම්ම යන්න ලෑස් වෙලා ඉන්න BMICH එකට. ඉතින් ආරාධනා කරනවා හැමෝටම එන්න කියලා. ඔගලන්ගේ හඬ පරීක්ෂණ වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපේ net news team එකත් එකතු වෙන්නත් උන අවස්ථාවක් කරගන්න පුළුවන්. මේක අපිට බොහොම දක්ෂ දුවල පුතාලව හම්බ වුණා, තරුණ තරුණියන්ව හම්බ වුණා. ඉතින් අපි ඒ අයට අවස්ථාවක් දෙන සූදානම් වෙලා ඉන්නවා ඉදිරියේදී නෙතෆෙම් අපේ කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම ඒ ලෙවල් කළා ප්‍රතිඵල එනකන් ඉන්න යාළුවන්ට මේක හොඳ අවස්ථාවක්. එන්න ඕගොල්ලෝ තාසනම් පොඩි කාලේ නම් හිතන් හිටියනම් අනේ අපිටත් රේඩියෝ කතා කරන්න පුළුවන් නම් නේද? ඒ අවස්ථාව ගන්න පුළුවන් නම් කියලා ඒ අවස්ථාව උදා කරගන්න. එන්න BMICH එකේ තියෙන අපේ නෙතෆෙම් ස්ටෝල් එකට නෙතෆෙම් අපේ ස්ටුඩියෝ එකට ආවතින් ඒ අවස්ථාව ඕගලන්ට උදව් කරගන්න පුළුවන්. අමතක කරන්න එපා මෙවරත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ තමයි නිල මේ සංවිධානයේ වගේම නිල ගුවන් විදුලියේ විදිහට නෙතෆෙම් අපි කටයුතු කරනවා. අද තව විශේෂ දෙයක් සිද්ධ වෙනවා අපේ කලබල පැංච වැඩසටහනෙන්. දැන් සුරේෂ් මාමා එනවා තව ටිකකින්. හරිද? ඕගලන්ට CWW කණංගිර මහත්මයාගේ කතාව ඉදිරියට මොකද වෙන්නේ කියලා කියලා දෙන්න. අලුත්ම අලුත් කතාවකුත් පටන් ගන්නවා. මොකක් වෙන්න පුළුවන්ද කතාව? ඕගොල්ලෝ ගොඩාක් ආසු කරන කතාවක්. දිගටම උදේ 8 වෙනකන් කලබල පැංචාහන් ඉන්න. අද පළවෙනි කොටස ඉඳලා මගේ අරගන්නතුවම අහන්න.

0: කිරණයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි.
1: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්ත ෆෙම් කලබල පැංචා.
2: FM 95 94.8 net FM දිවයින පුරා
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසයි වංග කීවයි එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
0: උදේ 6යි විනාඩි 18යි.
4: හැමකතරම ඇයි මේ වැඩ හෙටට දාන්නේ? ෆෝන් එක හෙටමද මට ගන්නට වෙන්නේ. ආ හෙට නෙමේ අද. විශ්වාසයි වංග කීවයි සිංගල් එකේ තියෙන්නේ. අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසයි වංග කීවයි එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා.
8: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි.
7: ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එක හෙටමද මට ගන්නට වෙන්නේ.
8: ආ හෙට නෙමේ අද.
4: විශ්වාසයි වග කීමයි සිඟ එකේ තියෙන්නේ.
8: අතම ගන්න ෆෝන් එකයි.
4: ඇයි හෙටට දාන්නේ?
8: විශ්වාසයි වග කීමයි එක සිංගල් සිම්පල් පේ.
4: හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
9: මාරාන්තික ඩෙංගු වතුරුවන්ගෙන් ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි. සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. වතුරුවන් පළවා හරින විශේෂඥයා.
10: සසර මග නැවතුමට උතුම් සත්‍ධර්මය දැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
11: ශාක්‍යාවලෝකනය.
12: ඒ ප්‍රියභාවේ නිරෝධ වුණොත් මොකද වෙන්නේ? පියතෝ ඉප්පු මුත්තස නත්ති සෝකෝ. සෝකයක් නැත. කුතෝ භය. භයක් කොයින්ද? එන එදාට සෝකයක් අවසන්, භයක් අවසන්.
10: පූජනීය මාපලකම සොසිල වංශහිමියන්ගේ වැඩමවීමෙන්
11: සෑම සෙනසුරාදාවකම උදේ අටට
10: ශාක්‍යාවලෝකනය.
11: මොනි පණ දෙන සසර නිවීමට
2: FM 95 94.8 net FM දිවයින පුරා
0: ඉරුකිරණයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි.
1: ඔයා මේ අහගෙන ඉන්නේ

0: Rebel Adventure. දැස්සන 6යි විනාඩි 23යි වෙලාව දැන් ඔන්න සුරේෂ් මාම ලෑස්ති වෙලා ඉන්නවා CWW කන්නගෙන මහත්මයාගේ කතාව ඕගලන්ට කියලා දෙන්න. ඉතින් ගියේ ඉරිදා නතර කරපු තැන ඉඳලා ඔන්න ලෑස්ති වෙන්න එහෙනම් කතාව අහන්න. දැන් මේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලින් ගැන දුවේ පුතේ අපි පුංචි කාලේ ඉඳලා මේ ඉගෙන ගන්න ඕන. මොකද ඕගල නිදහසේ ඉගෙන ගන්නවා නම් හරිද? දැන් ඕගොල්ලෝ දොස්තර මාමල නැන්දලා දකිනවනම්, ඉංජිනේරු මාමල නැන්දලා දකිනවනම්, නීතිඥ මාමල නැන්දලා දකිනවනම් හරිද? ගොඩාක් අය මේ නිදහස් අධ්‍යාපනයේ නිසා ඉගෙනුම ලැබලා රටට සේවය කරන අය. ඉතින් එහෙම නිදහස් අධ්‍යාපනය ලබන්න අපිට උදව් වුණේ, අපේ නිදහස් අධ්‍යාපනයේ සුවසේ ලබන්නේ CWW කන්නංගර මහත්මයා හින්දා. ඉතින් එතුමගේ ජීවිත කතාව දැනගෙන ඉන්න එක හරිම හොඳයි සහ හරිම රසවත් නේද? ඉතින් කවදා හරි දවසක අපිට කියන්න පුළුවන් අපි කතාව දන්නවා, එහෙම තමයි එතුම ජීවත් වෙලා තියෙන්නේ, ඒ වගේ දේවල් තමයි එතුම පුංචි කාලේ කරලා තියෙන්නේ කියලා. හරි, අපි හිනම් යමු කතාව පැත්තට.
1: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.
2: අයිබෝන්, ලස්සනම ලස්සන සෙනසුරාදාවක් අලුත් සතියක් ආරම්භ වෙන්න හදනකොටම නේද? ඔව්, මේ සතිය ඉවර වෙනකොටම ඔයාගෙන් පොඩි සමාවකුත් අරගෙන තමයි කතාව පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ ගිය සතියේ අර මයිංගන විහාරස්ථානය වටලලා ආදිවාසීන්ගේ කතාව කියන්න මං එක පාරම පැන්නගෙන් අමතකුණානේ ඔයාට දීපු පැවරුමකට උත්තරේ කියන්න. අර මං ඊට කලින් සතියේ කියලා තිබ්බේ මේ චූටි කුණ්ඩ කවුද කියලා ඇහුවානේ. කොමල මට කතා කරලා ඇහුවා, කෝ සුරේෂ් මාමේ දැන් උත්තරේ දුන්නේ නැහැනේ, අපි එක එක්කෙනා ගැන හිතාගෙන හිටියා, අනේ ඇයි අපිට එහෙම කරේ, මොකක්ද අනේ මෙහෙම කරන්න හේතුව කියලා කිව්වා. හරි සමාවෙන්නකෝ. එහෙනම් එහෙම තමයි. ඉතින් අර ලොකු කතාවක් කියන්නේ අනකොට සමහර කතා අමතක වෙනවනේ. හරි, දැන් ඔන්න එහෙනම් මතක් වුණානේ, චූටි කුණ්ඩ කියලා කියන්නේ බළු පැටියෙක් නෙවෙයි, පූසා. එයාට හිටියා ලස්සනම ලස්සන පූසෙක්. එයාට තමයි මෙයා හරිම ආදරෙන් චූටි කුණ්ඩ කියලා කතා කරේ, පූසට. එයා එතකොට දැන් හරිම කැමැත්තෙන් හිටියේ අම්මා තාත්තව නේද, සහෝදරයෝන්ව බලාගෙන ගමට වෙලා චූටි කුණ්ඩත් එක්ක යාළුවොත් එක්ක ඉන්න. හැබැයි ඉතින් ඒකම කරගන්න පුළුවන් වෙයිද නැති වෙයිද කියලා ප්‍රශ්නේ ආපුවාම යාළුවෙකුත් කතා කරලා කිව්වා නේද, කන්න ගියාම හරිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ මට. එහෙම ඉන්නවනේ අර අඹ යාළුවෝ කියලා යාළුවෙක්. හොඳ දේටයි නේද, නරක දේ කරනකොට නරක දේ කරන්න දෙන්නේ නැතිකමටයි, බේරගන්නවයි, වැරදි කරොත් එහෙම පාවලා දෙනවයි, ඒ තමයි හොඳ යාළුවා කියලා කියන්නේ. පාවලා දෙනවා කියලා කියන්නේ අර නරකට නෙමෙයි, කෙලින්ම මෙයා මේක කරාම්මේ, නැත්තම් මේක කරාමාමේ කියලා කියනවා කියලා හදාගන්න. අන්න එහෙම අතිජාත මිත්‍රයෙක් ඉන්න ඕනේ. මටත් ඉන්නවා, ඔයාලත් එහෙම මිත්‍රයෙක් හදාගන්න ඕනේ. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඉන්නවා කියලා කියන එක නම් නෙමෙයි රත්තරන්. සමහර වෙලාවට අඹ යාළුවෝ, ඔව් ඔයාට හොඳට ඉගෙන ගත්තට පස්සේ වෙන ඉස්කෝලකින් හම්බෙන්නත් පුළුවන්, ශිෂ්‍යත්ව පාසලා ගියාට පස්සේ නේද. එහෙම නැත්නම් ඒ ලෙවල් ඕ ලෙවල් කරනකොට වෙන ඉස්කෝලෙ ගියොත් එහෙදි හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලෙදි හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රස්සාවක් කරන කාලෙක හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඔයා ඔය කියනවා වගේ මොන්ටිසෝරි යන කාලෙම ඉඳලා මගෙත් එක්ක එකට හිටපු යාළුවා තමයි අද්දටත් අඹ යාළුවා වෙලා ඉන්නේ කියලා කියන්නත් පුළුවන්කම තියෙනවා. කොහොම නමුත් අඹ යාළුවෙක් ඉන්නවා කියන්නේ අර හැම දේකම නේද, දුක කඳුල සතුට වේදනා හැම තැනකම ආදරෙන් බලා ගන්නවා, හොඳ නරක කියලා දෙනවා, තමන්ට දියුණු වෙන්න අවස්ථාව දෙනවා. අන්න එහෙම යාළුවෙක් ජීවිතේ ඉන්න ඕනේ. කෙනෙක් නැතුව දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවනම් හොඳයි, හැබැයි ඕනවට වැඩිය යාළුවෝ හිටියොත් නම් ආණ්ඩි හත් දෙනාගේ කැඳ ඇලිය වගේ වෙන්න පුළුවන්. දන්නවනේ ආණ්ඩි හත් දෙනාගේ කැඳ ඇලිය මොකද්ද කියලා? හරි දැන් මං ඒක කියන්න හදන්නේ, මං දැන් අමතක කරන්න නැතුව නැත්තම් ලබන සතියේ සමාව ගන්න වෙනවා. ගිය සතියේ මං කතාව ඉතිරි කරේ, ඔව් විභාග දෙකක් තියෙනවා. මොකද්ද මේ විභාග දෙක කියලා? පළවෙනි විභාගේ තමයි මගේ රත්තරන් දුවේ පුතේ සමාරම්භක විභාගය. මොකක්ද සමාරම්භක විභාගය. ආචාර්ය ක්‍රිස්ටෝප විලියම් විජේකෝන් කන්නංගර කියන නම ලෝකෙ බැබලෙන්න කලින් කන්නංගර දරුවට සිද්ධ වුණා මෙන්න මේ කියන විභාගයට මුණ දෙන්න. එතකොට අහන්නකෝ මේ තාත්තත් එක්ක කතා කරන්න ඒ ගැන නේද කියලා.
3: ඒ කියන්නේ එතකොට පළමුව තියෙන්නේ සමාරම්භක විභාගය.
4: ඔව් තාත්තා. ඒකෙන් තමයි මාව පාසලට ඇතුළු කරන්නේ.
3: හොඳයි හොඳයි. දැනටමත් පියතුමන්ලා ඊට ප්‍රසාදය පළ කළානේ.
4: ඒ කිව්වේ තාත්තා?
3: නෑ ඉතින්. පියතුමන්ලා ඊට කැමතිනේ.
4: ලොකු ඉස්කෝලේ මහත්තයා කිව්වේ එහෙමයි.
3: ඒකනේ මටත් කිව්වා. එතකොට ඊළඟ එක
4: මාත් හරියටම දන්නේ නැහැ තාත්තා.
3: ඉස්කෝලේ නතර කරගන්න එකට වෙන්න ඕනේ.
4: තාත්තට ඉවද කොහෙද?
3: කල්පනා කරන්න දෙයක් නැහැ. ඒකත් පාස් වෙන්නම ඕනේ.
4: ඔව් තාත්තේ. අම්මත් කිව්වා මට පුළුවන්.
3: පවුලේ වැඩිමලා නොවුනට පවුලේ වගකීම් ඇඳෙන්නේ ඔයාගේ උර මත. මගේ රස්සාවත් විශ්වාසනේ.
4: තාත්තා මොනවද ඒ පාර කල්පනා කරන්නේ?
3: නෑ නෑ, අම්මට කතා කරන්න. දෙයියන්ට.
4: තාත්තා දුකින් වගේ.
2: අන්න දැක නේද මගේ රත්තරන් දුවේ පුතේ, මෙන්න මේ දැනීම තමයි ඔයාට ඕනේ. ඒ කියන්නේ තමන්ගේ අම්මව තාත්තව සහෝදරයව සහෝදරිය ආදරෙන් ඉන්න ගුරුතුමා ගුරුතුමියව යාළුවාව මං කිව්ව අර අඹ යාළුවාව දැනෙන්න ඕනි. වචන වලින් විතරක් තේරිලා වැඩක් නැහැ. ළමා කාලේ ඉඳලම ඇඟට තේරෙන්න ඕනේ අපච්චි ඉන්නේ මොන වගේ අදහසකද, ඇයි මේ කනස්සල්ලෙන් වගේ කතා කරන්නේ, මේ දවස්වල යා අසනීපකින්ද ඉන්නේ, ඒක මට අසනීපයි කියලා අපච්චි කියන්න ඕනේ නැහැ. අම්මගේ කතාවෙන් එක්කෝ කතා නොකර සිටීමෙන් එක්කෝ එයා හදිසියෙන් වැඩ කරන එකෙන් එහෙම නැත්නම් වැඩ කරන එක අවම කිරීමෙන් ඔයාට දැනෙන්න ඕනේ අම්මගේ වෙනසක් අපච්චිගේ වෙනසක් සහෝදරයාගේ වෙනසක් නේද? ඒ දැනෙනවා කියන්නේ රත්තරන් ඔයා ඉතාම හොඳ දරුවෙක්. මේ පරිසරය දැනෙන්න ඕනේ, සත්ව ලෝකය ගැන වාට දැනෙන්න ඕනේ. ඒක පොත්පත් වලින් විතරක් ඉගෙනගෙන හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි රත්තරන්. පොත්පත් වලින් ඉගෙනගෙන දැනුම් සම්භාරයක් වාට එනකොට මේ දැනීම තව වැඩි වෙන්න ගන්නවා. ඔව්, මේ දැනෙන ගතිය කොච්චරනම් අපිට වටිනවද කියලා දැන් ඒ කතාව කියන්න බෑනේ. ඇත්තට මං හෙට උදේට ඒකෙන් පටන් ගන්නම්. හෙට උදේ 6 වෙනකොට එන්නකො කලබල පෙන්චාහන්න. හාද? හරි. එහෙනම් මගේ රත්තරන් දුවලා පුතාලා පරිස්සමෙන් ඉන්න ඕනි. හැමෝටම ආදරෙයි. ගිල්ලෙන්නම් සුබ දවසක්.
1: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මෙතිතුමා.

0: කිරණයි කිචිපිචියයි දාංගලේ හුරුබුහුටි
1: ඔයානේ අහගෙන ඉන්නේ නැත්ත පෙන් කලබල පෙන්චා
2: FM 95 94.8 net FM දිවයින පුරා
3: දම්බලව දසනහයි විනාඩි 35යි.
4: පහේ ශිෂ්‍යත්වය අපොස සාමාන්‍ය පෙළ අපොස උසස් පෙළ නිසක ජයගැනෙන උත්තර සතර පසුගිය දස වසරක විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග දිවයින පුරා පිහිටි පොත් අලවිසල් වලින් ලබාගත හැකි අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
5: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
6: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අවිශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
7: Finishing වහලක් ලෙස කලර අප්ලෝව වැජබෙනා
8: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී
7: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
10: නිරන්තර බන්නක කුරුණැඳි. මම 2023 ඉඳන් පහරගොයින් දිහෙත් ගත්තේ. මම ගර්භාෂය හින්තරම් පස්සේ එතනින් උහාට අනවහින් ශෛලිය වැඩෙනවා කියලා තමයි කිව්වේ. ටෙස්ට් එකක් මම අහනවා දැන් අවුරුදු ගානක් තිස්සේ. එතනින් දැනගෙන නම්බර් ලැබෙද මහත්තයාට. ඊට පස්සේ තමයි අපි ගියේ. අපි තුන් පාරයි ගියේ. දෙහෙත් ඉවිලා ගියන් පස්සේ ටෙස්ට් එක නෝමල් නැත්තම ඒෂුවරේ කාරේ වෙද මහත්තයා.
9: කතා කරන්න 0777 300 940 සසර මග නැවතුමට උතුම් සත්තරුමය තැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
11: ශෝක්‍යාවලෝකනය
12: ඒ ප්‍රියභාවේ නිරෝධ වුණොත් මොකද වෙන්නේ පියතෝ ඉප්පු මුත්තස නත්ති ශෝකෝ ශෝකයක් නැත කුතෝ භය භයක් කොයින්ද එන එදාට ශෝකයත් අවසන් භයත් අවසන්
9: පූජනීය මාපලකම සොසිල වංශහිමියන්ගේ වැඩමවීමෙන්
11: සෑම සෙනසුරාදාවකම උදේ අටට
9: ශෝක්‍යාවලෝකනය
11: මොනි පණ දෙන සසර නිවීමට
2: FM 95 94.8 net FM දිවයින පුරා
9: එතකොට කලබල පැංචා හංගින දැන් වෙලාව කීයද දන්නවද? උදේ 6යි විනාඩි 38යි. 6:45ට මොනාද අපි කරන්නේ? net news අහනවා. ඊට පස්සේ මං පැංචයි පැංචිවයි අරගෙන ඉක්මනට නෝ මේ පැත්තට.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න. 0112 863 363 0776 716 3672.

0: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් 3 සෙනසුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල සිවිල් ගුවන් සේවා අධිකාරියේ තවත් අක්‍රමිකතාවක්. අධ්‍යක්ෂ ජෙනරාල් නිල වාහනය අවභාවිත කරලා ජනපති ලේකම් කාර්යාලයට පැමිණිල්ලක්. පිරිවැය ඉහළ යාම නිසා දේශීය ව්‍යාපාර කඩාවැටීමේ අනතුරක ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පාලනයට G7 රටවලින් විශේෂ තීරණයක්. මෙරට ඉන්ධන ප්‍රවාහනයත් අවදානමක. ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කමට බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව පිත්ත අතට
1: ගනී.
0: සිවිල් ගුවන් සේවා අධිකාරියේ දිගින් දිගටම සිදුවන අක්‍රමිකතා ගැන net news රට හමුවේ තොරතුරු අනාවරණ කළේ එක් අවස්ථාවකදී පමණක් නොවේ. එහිදී තවදුරටත් සිදුවන අක්‍රමිකතා ගැන තොරතුරු වාර්තා වනවා. මෙවර ඒ පිළිබඳ තොරතුරු අනාවරණ වුණේ ලද පැමිණිල්ලක් හේතුවෙන්. ඒ පිළිබඳ ඇතුළු තවත් ප්‍රවෘතිවල සත්‍ය අනාවරණය මෙතැන් සිට.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිවිල් ගුවන් සේවා අධිකාරිය සිදුවන බව කියන තවත් අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දූෂණ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිවිල් ක්‍රියාකාරික දිනේෂ් ද අල්විස් මහතා විසින්.
2: සිවිල් ගුවන් සේවා අධිකාරියේ වත්මන් අධ්‍යක්ෂක ජෙනරාල් දමින්ද රඹුක්වැල්ල මහතා අනීතිකව නිල වාහනයක් පාවිච්චි කරලා තිබෙනවා. ඉතින් මේ රජය බලයට පත් වුණේ එවැනි දේවල් සිදුවෙන්න නෙවෙයි. මොකද පසුගිය රජයන්වල අපිට පෙර වැරදි තිබෙනවා. ගොඩක් එවැනි දේවල් සිදු වෙලා නමුත් මේ හැම දෙයක්ම අවසන් කරන්න තමයි අපි මේ රජය බලයට ගෙනාවේ. ඉතින් මේ රජය යටතේ මෙවැනි දේවල් සිද්ධ වෙනවා නම් අපි ඒ ගැන අනිවාර්යයෙන්ම අදාළ අංශ වෙත දැනුවත් කර යුතුයි. විශේෂයෙන් මම කියන්න කැමති මේ ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට විරුද්ධව පැමිණිලි ගණනාවක් මම විවිධ අංශවල යොදලා තිබෙනවා. ඒ පරීක්ෂණයන් බහුතරයක් අද විභාග වෙමින් පවතිනවා. ඉතින් එවන් වටපිටාවක මට විශ්වාස කටයුතු ආරම්භ මාර්ගයකින් දැනගන්න ලැබුණා. මෙතුමාගේ මේ නිල රථය සාවාද්‍ය ලෙස පරිහරණය කළා තිබෙනවා, අන්සතු කළා තිබෙනවා. ඉතින් ඒ ගැන සොයන්න විගණකාධිපතිනියගේ නියෝගයේ විගණන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ගියා. ඔහු ඔවුන්ටද බැනවැදී
0: සිවිල් ගුවන් සේවා අධිකාරිය සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුවිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.
2: තාම බැගෑපත්ව ඉල්ලා සිටිනවා මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න. මේ වාහනේ කොහෙද තිබුණේ මම දන්න විදිහට මේ වාහනේ සිවිල් ගුවන් සේවා අධිකාරි පරිසරයෙන් මෙට අවුරුදු එකහමාරක විතර පිට වුණාට පස්සේ ඊයේද පෙරේදද තමයි මේ පරීක්ෂණේ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් කරද්දි තමයි වාහනේ ගෙනල්ලා ගාල් කරේ. නමුත් මේ වාහනේ කොහෙද තිබ්බේ කියන එක අපි හොයන්න ඕන. මේක ආනේ කවුද පාවිච්චි කරේ කියලා හොයන්න ඕන. අපි දන්නවා ගිය ආණ්ඩුවල අමාත්‍යාංශවල නිලධාරීන් ඇමතිවරුන් සමහර නියෝජ්‍ය ඇමතිවරුන්ගේ හොරාඹුවන්ට පවා රාජ්‍ය වාහන දීලා තිබුණා. නමුත් අපි හොයන්න ඕන මේ වාහනේ කොහෙද තිබුණේ. මේක ඇක්සියෝ වර්ගයට ටොයෝටා වාහනයක්. මේ වාහනේ කොහෙද තිබුණේ, මේ වාහනේ කවුද පාවිච්චි කරේ කියන එක පූර්ණ විමර්ශනයක් කරන්න ඕනේ. ඒ වගේම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සහභාගී වෙච්ච කණ්ඩායමට මැර බලය හෝ නිල බලය යොදලා ඔවුන්ට ලිපිගොනු ලබා දීම ප්‍රතික්ෂේප කරන්න මොහුට කවුද බලයක් දුන්නේ කියන එක අපි හොයන්න ඕන.
3: නමත් සඳහන් කරා වගකීම, ඒ කියන්නේ බාර ගන්නවද, ඒ
2: කියන්නේ වගකීම බාර ගන්න ඉඳන් නම් සඳහන් කරේ. ඒ එතුමාගේ විරුද්ධවනේ මම පැමිණිල්ල දාලා තින්නේ. ඉතින් මේකේ මගේ නෝනාගේ නම කියන්න බෑනේ. මේක තියන්නේ ජමින්ද රමුක්කැල්ල කියන නමට මම පැමිණිල්ල දාලා තියෙන්නේ. ඉතින් එන්ද මේක අනිවාර්යෙන්ම මම වගකීම් බාර අරගෙන එතුමා මට එන්තර වාසියක් කෙව්වා 150 කියලා. මම ඒකටත් උත්තර ඇරියා.
0: සිවිල් ගුවන් සේවා අධිකාරිය සිදුවන බව කියන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් net fm රේඩියෝව අවස්ථා ගණනාවකදී තොරතුරු අනාවරණය කළා.
4: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවන විට අවසන් සතියන්තයට පැමිණ තිබෙනවා. පොත් ප්‍රදර්ශනයේ 9 වන දිනය අදයි. අදද පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘත වෙනවා. මෙවර පොත් ප්‍රදර්ශනය අතිසාර්ථක බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උපසභාපති කපිල එස් වික්‍රමසිංහ මහතා පැවසුවේ.
5: අද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 9 දවස. අතරම සංවිධායක මණ්ඩලය නොසිතූ විරු පාඨක පිරිසක් මේ පෞගේ දවස් කීපය දක්වාම මෙම BMICH පරිසරයට පැමිණිලා පොත් ප්‍රදර්ශනයේ සහභාගී වෙලා පුස්තක දී ගන්න යෙදුණා. ඒ වගේම අපි අද දින බලාපොරොත්තු වෙනවා ප්‍රදර්ශනයේ මේවනතෙක් නරඹන්න බැරි වුණු විශාල ජනකායක් අද මේ ස්ථානයට පැමිණේ කියලා. ප්‍රදර්ශනයට පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් සියලුම පහසුකම් සලස්වලා දෙන සංවිධායකයන් විසින්, ඒ වගේම ප්‍රවාහන පහසුකම් කොළඹ සිට BMICH පරිසරයට, ඒ වගේම කඩුවෙල දෙහිවල දක්වා නොමිලේ ප්‍රවාහන පහසුකම් සලස්වලා තියෙනවා. වෙළඳපොළේ 475ක් මෙවර ප්‍රදර්ශනයේදී තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශකයන් 20 දෙනෙක් පමණ සහභාගී වෙනවා. අපි සංවිධායකයන් හැටියට බලාපොරොත්තු වෙනවා මෙම ප්‍රදර්ශනයේ වැඩිම ජනගහණය අද දින වාර්තා වෙයි කියලා.
4: මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ වන්නේ නැත FM රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරුදරයන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමිය ඇති නැත FM කුටියේ පොත් කැටය වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ සඳහා ප්‍රදර්ශන භූමියට පැමිණෙන පාඨක ජනතාව තවදුරටත් මහත් උනන්දුවකින් පොත් පරිත්‍යාග කරමින් සිටිනවා. බොහෝ පිරිසක් එලෙස පොත් පරිත්‍යාග කරනු ලබන්නේ වසර ගණනාවක සිටයි. එමෙන්ම දක්ෂතා දක්වන දරුදරයන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නැත් FM ඇල්ෆා ස්ටුඩියෝ හිදී සිදුවනවා. පසුගිය දිනවල මෙන්ම ඊයේ රාත්‍රී 9 වනතෙක් ඒ සඳහා දිවයිනේ නන්දසින් දරුදරයන් පැමිණිමින් ඕනෑකමින් ඊට එක් වුණා. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙටින් නිමාවට පත්වනවා. වත්මන් පිරිවැය ඉහළ යාම හමුවේ දේශීය ව්‍යාපාර ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව දේශීය ව්‍යවසායකයන් බලගැන්වීමේ සංවිධානයේ මහලේකම් පුෂ්පකුමාර කරුණාරත්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඉදිරිපත් කර ඇති නවතම ඇස්තමේන්තුවලට අනුව නිෂ්පාදන වියදම 18%කින්ද, ප්‍රවාහන වියදම 25%කින්ද, අමුද්‍රව්‍ය ප්‍රවාහන වියදම 15%කින්ද ඉහළ ගොස් ඇති බවයි.
6: මේකෙන් ව්‍යවසායකයාගේ ලාභය 30%කින් අඩු වෙනවා. පාරිභෝගික ඉල්ලුම 20%කින් වැටෙනවා. ඉන්ධන සහනය සඳහා කාට්පත් ක්‍රමයක් කරමේ කර්මාන්තශාලා දේශීය ව්‍යවසාය රැක ගන්නට අනිවාර්යයෙන්ම අධිකර ජනාධිපතිතුමා බුතා මුදල් ඇමති වශයෙන් මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් යොදන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ අවසන් වෙනකොට දේශීය නිෂ්පාදන කර්මාන්තශාලවල බඩු මිල 5%කින් මමන වැඩි කිරීමක් අපිට අනිවාර්යෙන් සිද්ධ කරන්න.
4: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමනු අතර සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 10කින් ඉහළ දමනවා. ලෝක වෙළඳපොලේ ඉහළමෙන් පවතින ඉන්ධන මිල ගණන් පාලනය කිරීම සඳහා බොරතෙල් සහ ඩීසල් වැරල් මිලියන 100ක් වෙළඳපොලට මුදා හැරීමට G7 සමුළුවට අයත් බලවත් රටවල් එකඟතාව පළ කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළින් විශාල ඩීසල් ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කිරීමට පියවර ගන්නා බවයි එම රටවල් ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර බලශක්ති නියෝජිත ආයතනයේ සම්බන්ධීකරණ යටතේ මෙම තොග වෙළඳපොලට මුදා හැලීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය කැනඩාව, ජපානය, ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශයන් රටවල් මෙලෙස ඉන්ධන තොග නිදහස් කිරීමට එක්ව සිටිනවා. ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම ඩීසල් අපරණ තහනම තහනම් කිරීමට තර්ජනය කර තිබූ අතර යුරෝපීය රටවල් සිය සංචිත වෙළඳපොළට මුදා හැරීමට එකඟ වීමත් සමග එම තීරණය හකුලාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරානයේ සමග පවතින යුදමය තත්ත්වය හමුවේ මීට පෙර අමරිකානු ඩොලර් 73ක් පැවති බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන ප්‍රවාහන ගාස්තු වැඩිවීමක් නොලැබුණහොත් ධාවනයෙන් ඉවත්වීමේ තර්ජනයක් පවතින බව සමස්ත ලංකා කංජිතෙල් පුද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා පැවසුවේ ඉන්ධන ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළ නංවන ලෙස ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලධාරීන්ගෙන් දැනටමත් ඉල්ලා සිටින බවයි.
7: වෙනකොට ටැංකි රථ හිමිකරුවන් එක ටැංකි රථයකින් මාසෙකට රුපියල් 25,000ක පමණ අලාභයකින් තමයි මෙම ධාවන කටයුතු සිදු කරන්නේ. තවදුරටත් ඔවුන්ට මෙම අලාභය දරා ගැනීමට නොහැකි බැව් අප වෙත ටැංකි රථ හිමිකරුවන් දන්වලා තියෙනවා. ටැංකි රථ කරුවන් සියලුම දෙනා ගිය සතියේ ඉඳන්ම ධාවනයට එක් නොවීමට තමයි ඔවුන් කියලා. නමුත් අපගේ බලවත් ඉල්ලීම උඩ ඔවුන් ඉන්ධන ප්‍රවාහන කටයුතු වල යෙදලා සිටියා. මේ සම්බන්ධයෙන් පිහිටනවා අපිට සාධනීය පිළිතුරක් ලැබෙයි කියලා. එහෙම නැති වුණොත් ටැංකි රථ කරුවන්ගේ සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් අපිට කිසිම
4: ඉන්ධන විල වැඩිවීමත් සමග එක් ටැංකි රථයකින් මාසයකට රුපියල් 25,000ක පමණ අලාභයක් සිදුවන බවයි එම සංගමය පෙන්වා දුන්නේ. ආසියානු ක්‍රීඩාවලියේ ක්‍රිකට් පිරිමි ලෝකඩ පදක්කම සඳහා වන තරඟය මේ වන විට පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි. තරඟයේ කාසිය වාසය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම තිරුණේ කළේ පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබ වේලාවකට පෙර පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 147ක් රැස් කරගෙන සිටියා. මේ අතර ආසියානු ක්‍රීඩාවලියේ ක්‍රිකට් පිරිමි අවසන් මහා තරගයේ අද පෙරවරු 10ට ආරම්භ වීමට නිමිතයි. එෙහිදී ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම් තරඟ වදිනවා. පසමිතුරන් අතර පැවැත්වෙන මෙම තරගයේදස ලොව බොහෝ ක්‍රීඩාලෝලීන් අවධානයෙන් බලා සිටිනු ඇතැයි ක්‍රීඩා විචාරකයන් පවසනවා. ආසියානු ක්‍රීඩාවල ජපානයේ අයුචි නගරයෙහිදී පැවැත්වෙනවා. නවක පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 1056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට සිදු කිරීමට නියමිතයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිසමාතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය එදින පෙරවරු 9ට අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වෙනවා. වසර එකහමාරක පුහුණුවක් සාර්ථකව අවසන් කර මෙම නිලධාරිනියන් දිවෙන පුරා පිහිටි රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය ඇතුළු ප්‍රජා සෞඛ්‍ය සේවාවන් තවදුරටත් ක්තිමත් කිරීම සඳහා මෙම නවක නිලධාරිනියන්ගේ එකතුව මහත් රුකුලක් වනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. නෙත් නිවුස් නිමාව මීළඟ නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට එතෙක් පෑන් පෑය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් යුටියුබ් නාලිකාවට සහ නෙත් නිවුස් ෆේස්බුක් පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: ඔබ වෙත ගෙන ආවේ
9: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.
11: FM 95. FM 94.8. Net FM. Divine Pura.
12: Divine Pura. දැන් බලවද සුන 7යි.

0: Bide hatay vinadi da hatarai velav den. Den itin api less wenno ne den mitikossa giya ne. නේද බටකොලාච්චිව අරගෙන ඉන්න මිරිකොස්ස ගියා දැන් අපිට තියෙන්නේ බටකොලාච්චිගේ කතාව අහන්න තව ටිකකින් අපි ලෑස්ස වෙලා ඉන්නවා කතාව අහන්න හැබැයි ඔය දෙන්නට මම දෙනවනේ දෙයක් මොකද මොකද එබිලා බලන්න පෙන්චෝ ආ හරි දැන් ලෑස්සිද දෙන්නම
1: ඔව්
0: මොනටද
1: තෙරුවිල්ලට
0: ලේසිකද අමාරු එකද ඕනේ
1: අමාරු එක
0: නෑ
1: මට ඕනේ ලේසි
0: ආ දැන් පෙන්චිටි විතරක් ලේසිකක් දෙන ඔයාට අමාරු එකද
1: නෑ
0: නෑ කියලා නෑ දැන් ඔයා ඔයා කිව්වනේ අමාරු
1: එක මට කියවුණා
0: කියවුණාද
1: ඔව් මං කිව්වේ නෑ ඕනකම
0: ආ ඕනේ කමින් කිව්වේ නෑ ඔයාට ඉබේට කියවුණා අර හෙල්ලෙන දත තමයි මේකට හේතුව නේද නැද්ද
1: මේ මට නිකන් කියුණා.
0: ආ නිකන් කියුණා. ඔව්. ආ හරි. එහෙනම් මොකද කියන්නේ?
1: හිතලා නෙමෙයි.
0: හිත ආ හිතලා නෙමෙයි. වා හිතලා කිසි දෙයක් කරන්නේ නැද්ද?
1: අකුරු වැඩ කරනකොට නම් ටිකක් හිතලා කරන්නේ.
0: අහහා. අනිත් ඒවා හිතන්නේ.
1: කියවෙනවා.
0: කියවෙනවා නිතර.
1: කියුණා.
0: ආ කියුණා. හරි කමන්නේ.
1: කරින්
0: ඔන්න කවින් කරිනේ හරි හරි කමන්නේ. එහෙනම් මම දෙන්නම්කෝ ඔයාලට ලේසි එකක්. හරි. දැන් පැංචිටත් ලේසි එකක්, පැංචටත් ලේසි එකක්. හරිද? හරිද
1: හා
0: කන්න දෙනකොට මෙයා ජීවත් වෙනවා හරිද හැබැයි වතුර දෙනකොට
1: මැරෙනවා
0: ඔය කොහොමද දැන් අපි අපිටත් ජීවත් වෙන්න කෑම වතුර දෙකම ඕන නේද
1: ආ වතුර දෙනකොට මැරෙනවා
0: ඔව් නේ
1: පීනන්නද
0: නෑ නෑ නෑ නෑ
1: බොන්න
0: හරිද කන්න දෙනකොට මෙයා ජීවත් වෙනවා හොඳට දැන් අපි නම් බලන්න මිනිස්සු බලන්න
1: සත්තු බල
0: නෑ වතුර දෙනකොට මැරෙන්නේ නෑනි වතුර වලට ඉතින් මල් දැම් දැන් මම වතුර වලට මල් වලට වතුර දැම්මම හොඳයිනි නේද දැන් ගස් වලට වතුර දැම්මම මේගොල්ලෝ ජීවත් වෙනවනේ නේද
1: හා
0: දැන් මිනිස්සුන්ටත් එහෙමයි සත්තුන්ටත් එහෙමයි අපි කෑම කනකොට අපි වතුර
1: කවුද
0: ඒක තමයි මං අහන්නේ කවුද මේ හා මගෙන් අහන්නේ මම තමයි ඕගොල්ලන්ගෙන් අහන්නේ මියාට කෑම දෙනකොට එයා ජීවත්
1: වෙනවා. කකුල් දෙකක් තියෙනවා.
0: කකුල් දෙකක් නැහැ.
1: පාඩම් දෙකක්.
0: මොකද්ද?
1: පාඩම් දෙකක්.
0: ඒ දෙන්නකින් එක්කෙනෙක් අහන්නකෝ බලන්න මගෙන් ප්‍රශ්න.
1: පාට මොකද්ද?
0: පාට පාට තුනක් විතර තියෙනවා ඉතින්.
1: මොන පාටද?
0: රත්තු පාට වෙනවා තැඹිලි පාට වෙන්න පුළුවන් ආය කළු පාට
1: වෙන්න.
0: හරිනේ. ඔය කොහොමද දන්නේ? බලන්න බෙන්චි ඔයා ගත්තා. ගින්දර ඇයි මං එහෙම කිව්ව ගින්දර කියලා ආ පැංචි ඇයි කිව්ව ගින්දර කියලා කන්න දෙනවා කියලා කියන්නේ මොනවද
1: කන්න දෙනවා කියන්නේ ගින්දර දානවා
0: ආ දර වගේ දානවා නේද ආ
1: වතුර දෙනවා කියන්නේ මැරෙනවා
0: වතුර දැම්මම ගින්දර නැති වෙනවා නේද පැංචෝ ආ ඒකනේ නැයි තිබුණාද කරන්නේ දැන් තව තේරෙවිලක් හොයාගමු නේ
1: හා
0: දැන් පැංචි කිව්වන ලේසි එකක් ඕන දැන් පැංචිට ලේසි එක දුන්න පැංචි හොයාගත්තා නේද දැන් ඊළඟට මම අමාරු එකක් වේනවා හාද හා හරි එහෙනම් අපි යමුද බටකොලාච්චිගේ මිටිකොස්සගේ කතාව අහන්න
1: හා
0: ආසයි නේද
1: ඔව්
0: හරි දැන් මේ අපේ මිටිකොස්සට බටකොලාච්චිට ගොඩාක් දේවල් සිද්ධ වෙනවනේ ඔන්න බටකොලාච්චි කොස්සයි ගමනක් යනවනේ ඒ දෙනට තියෙන්නම ගමන්නේ හරිද ඒ ගමනක් යනකොට කඩේක ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා ඔන්න ඒ දෙන්න දැකලා හරිද ඊට පස්සේ දැක්කට පස්සේ ඒ ස්මාර්ට් ෆෝන් එක උස්සගෙන ඇවිල්ලා ඒ දෙන්නම් හරිද ඒක තමයි
1: ඔය
0: ඕ දන්නේ දැන් අපි අහලා බලමුකෝ හරිද
1: හා
0: හොරෙන්ද නැද්ද කියලා අපි අහලා බලමු ඒක තමයි ඔය මිටිකොස්ස ඉක්මනට ගියේ හරි අපිට ඕවා අහුවෙන්නේ හින්දා වෙන්නේ නැති හැබැයි අපි අහලා බලමු කොහොමද ස්මාර්ට් ෆෝන් එක ගත්තේ මොකද දැන් ඒ දෙන්න ඒ ස්මාර්ට් ෆෝන් එකට කරන්නේ කියලා හරිද හරි අපි එහෙනම් යනවා බටකොලාච්චිගේ මිටිකොස්සගේ කතාවේ පළවෙනි කොටස අහන්න
2: බටකොලාච්චිගේ මිටිකොස්සගේ සංචාරය
3: සංචාරය
4: මිටිකොස්සෝ මොකද බම්මේකි මේ වාදනි ඈ පියෝනාවක් උඩ මියු දුවනවා වගේ
5: අයියෝ ආච්චි ඔක iPhone එක ඔක තමයි ලේටස්ට්ම ට්‍රෙන්ඩ් එක මේ බලන්නකෝ ආච්චි තාක්ෂණයේ ජීවුනුව කොහෙද තින් ආශාවට හොරෙන් උෂන් ආවට ආච්චි ඔවගේ විශේෂත්වය දන්නේ
4: නැහනේ මේ මග වගේ මුකුත් දාහ හිටහන් කොස්සෝ. ඒ කාලේ ගඩොල් බාග පොන් වලට අපේ උන්දල කොච්චර කයි කතන්දර කිව්වද බුලේ. දැන් බලාගෙන යනකොට දැන් මේ උන්දල පාවිච්චි කරන්නේ පිංගං ගඩොල් කෙඩනේ.
5: හරි ආච්චි, ගඩොල් බාග පොලිෂ් කරලා තිබුණාද අත තැල්ලුවම කැපිලා යනවා. ඒ වගේද පිංගං ගඩොල් සොමුදු සොෂිනිදු මතුපිට සුකුමාර දිෂ්ණ.
4: ඕ බලං, ආයෙත් මියෙක් පියෝනා කුඩ දුවනවා.
5: වට්ස්ඇප් කෝල් එකක්.
4: කකින්ද කකින්ද?
5: පිපි කඳ කඳ ගොඩ අක්. පිපි කඳ කඳ ගොඩ අක්කවන්නවා.
4: ඒ මොකාද බොලේ ඒ? ඇකොස්සෝ, මයේ අම්මා මුත්තා කාලෙවත් එහෙම ගමක නම් නමක් අහලා නැහැනේ. පිපි කද කද ගොඩ අක්කා නෙවෙයි බොල, පිපිංගා ගොඩ අක්කණ්ඩි. අපි ලොකු අක්කණ්ඩි. කතා කරු පල්ල, කතා කරු පල්ල. ලොකු අකන්ඩි ඇහෙනවද?
6: අකන්ඩි
4: දැන්ගේ මගේ අක්කන්ඩිද උඹල අක්කන්ඩිද කියා පම්මිටි කෝස මට.
5: උඹල අක්ක
4: මොකක් කිව්වා?
5: නෑ, ආච්චිගේ අක්ක.
4: ආන් ආන් කතා කරනවෝ, ආන් කතා කරනවෝ.
7: බටකොල නංගියේ
4: හැප්පේ ලකුවැක්කන්ඩි.
7: මතකෙයි අපේ අර සුදු මහත්තෑන් කෙනෙක් එක්ක පැනලා කැංගරු රටට ගියපු සුදු අක්කන්ඩි? මතකෙයි?
4: නැතුව නැතුව. අර අපි හිච්චි කෙල්ල කාලේ සෙල්ලම් කරාපු එගොඩහා කොළුරෑන එක එකතු වෙලා මහා කුඹුරු යායකට ගිනිලේවා. මතකෙයි?
7: ඔට හරි ගානට කරමෙට ඒව මතකයි නෙව.
4: මොකද අමතක? ඒ වගේද ලොකු අක්කන්ඩි ඒ කාලි කරපු දඟ වැඩ?
7: ආන් උන්දෑ ආරාධනා පත්තරයක් කෙවලා බටකොල නංගිටයි මටයි උන්දැගේ කෙලීගේ මගුලට එන්නයි කියලා. මම්මේ ඒක කියන්න කතා කරේ. ඕන් ඇහැකිනම් ඔය මිටිකොසු කොළුවත් එක්ක එනවා නම් හොඳා. මං පස්සේ කතා කරන්නම්. එති බොති ඈ.
4: කොසෝ මේ මුන්දේ කතාව ඉවර කරේ එති බොති කියලා නිව.
5: අනේ ආච්චි, ඔය කියන්නේ ෂෝට් කරලා කැටි කරලා. එති කියන්නේ එහෙනම් තියන්න, බොති කියන්නේ බොලත් තියා.
4: ලොකු අක්කන්ඩි දියුණු එලෝ තියුණු තෝරම.
5: ඔයා වගේ නෙමෙයි ඉති.
4: ඒක මරුනිව එති බොති. අන්න කොස්සෝ මේ මට බොට්ට කියන්න බැරි වුණා නිව. අර සුදු මහත්තැන් කෙනෙක් එක්ක පැනලා ගියාපු අපි සුදු අක්කන්ඩි අපිට මගුල් තුලාවකට කතා කරනවලු කැංගරු දේශෙට එන්නයි කියලා. ඕ උන්දැයිනේ හෙනව.
5: ආච්චි, එහෙනම් අපිට ට්‍රේන් එකක යන්න පුළුවන්. ඒක නෙවෙයි ආච්චි, මොකක්ද අර ආච්චිගේ ලොකු අක්ක කරපු දඟ වැද?
4: ඒව කියලා නිම කරන්න බෑ කුස්සෝ.
5: අනික හනක ඉතින් ආච්චි.
4: දවසක් අපි ලොකුනෙන්ද බැන බැන එනවා උන්දැගේ පූසව අපි ඔක්කොන්ඩි ලින්දට දාලා කියලා දෙස් දෙවල් තියතියා.
5: අපේ ආච්චි, ඒවනම් අහස පොළොවේ නොහුලෙන අපරාධ. ආච්චිට විශ්වාසද දැන් ඔය කතා කරේ ඒ අක්කමයි කියලා? උන්ද තම යහතින් ඉන්නවද?
4: අහන්න කොම මෙටිකොස්සෝ මේ මැදින් පූදි නැතුව ඔන්න අපේ අම්මා ලොකු අක්කණ්ඩිට වේ වලින් ගහන්න පටන් ගත්තා කියමුකෝ. මේ අපේ අක්කණ්ඩි කියනවා ලින්දට මීයෙක් වැටිලා හිටියා. අම්මලමන කියලා තියෙන්නේ පූසෝ මී වල්ලනවා කියලා. එහින්ද තමයි මීයව ගොඩට ගන්න පූසව ලින්දට දෙන්නේ කියලා.
5: මේවා පත්තරවල දාන්න වචන දේවල් නෑ.
8: FM 95 94.8 Net FM Divaina Pura
0: තව ටිකකින් අපි අපේ නිර්මාණ පිටුව පටන් ගන්නවා. පැංචෝ වෙලාව කීයද දැන්?
1: උදේ 7 විනාඩි 25යි.
9: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකයි ඇයි හිටට දාන්නේ? විශ්වාසයේ වගකීමයි එක සිඟ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
10: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
11: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
12: නෑ.
11: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
12: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
13: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
8: FM 95 94.8 Net FM Divaina Pura.
14: කලබල පැංචා.
0: උදේ 7 විනාඩි 26යි වෙලාව. ඔන්න බටකොල ආච්චිගේ මිටි කොස්සගේ සංචාරය ඇහුවට පස්සේ අපි අවිල්ලා ඉන්නවා. දැන් තව ටිකකින් නිර්මාණ පිටුව පටන් ගන්නවා අපි. දැන් මම කියන්න හදන්නේ, මම අපි වැඩසටහන පටන් ගන්නකොටම කිව්වා අපිව ලොකු පොඩි ගොඩාක් අය අහනවා කියලා නේද?
15: හා,
0: ඉතින් එතකොට මේ වෙලාවේ අපිව බස් එකක අහගෙන යනවා, හරිද? කොහෙද දන්නවද? කටුන් නායක, ඒ කියන්නේ ගුවන්තුරුපුල කොටුව. ගුවන්තුරුපුල කොටුව යන බස් එකක තමයි ඔන්න අපිව අහගෙන යන්නේ. අධිවේගී මාර්ගයේ තමයි ඔන්න දැන් මේ බස් එක එන්නේ, හරිද? එතකොට කියන්නද මම අපේ කොන්දොස්තර මහත්මයා ඉන්නේ, සුදු අත්කොට ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න ටිකක් උස මහත මම කෙනෙක්, හරිද? ලේදුරු මහත්මයාත් ඒ ඇඳුමම තමයි, හරිද? ඔන්න සුදු අත්කොට ෂර්ට් එකක් තමයි ඇඳගෙන ඉන්නේ. හැබැයි ඔන්න කොන්දොස්තර මහත්මයා තරම් උස මහත නෑලු. මම දැන් මේ මට මේ විස්තර ටික කිව්වේ කවුද දන්නවද? ඒ බස් එකේ ඉන්න මගේ නියෝජිතෙක්.
1: මම දන්නවා.
0: කවුද? අපේ අචින්ත මාමා ඉන්න බස් එකේ, හරිද? ඉතින් ඔන්න කට්ටියම මේ තව ටිකක් රේඩික සද්ද වැඩි කරොත් හොඳයි නේද? අපේ ඩ්‍රයිවර් මාමාට කිව්වා රේඩික සද්ද චුට්ටක් වැඩි කරන්න කියලා, හරි? ඒ වගේම හැමෝම සීට් බෙල්ට් දාගෙන ඔන්න පරිස්සමට යන්න ඕන ගමනාන්තය වෙනකම්ම. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔය අපේ බස් එකේ ඉන්න අචින්ත මාමගේ එයාපෝට්ස් දෙක ළඟදී නැති වෙලා ඔය බස් එකේ යන්නේ කවුරු හරි දැක්කොත් හොයලා දෙන්න නේද? අපි එහෙම කියමුද? හොයලා දෙන්න කියලා කියමු පවුනේ නේද? හරි. එහෙනම් හැමෝටම ජය වේවා. අපි ඔය ටිකක් සද්දට අහගෙන යන්න කියලා තමයි අපි කියන්නේ. හරි. එහෙනම් අපි නිර්මාණ පිටුව පටන් ගමුද?
1: හා.
16: නිර්මාණ පිටුව බලමු.
0: නිර්මාණ පිටුව බලමු. අපිට ගොඩ දෙනෙක් ඔන්න මේ පැත්තට වට්ස්ඇප් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ ලස්සන චිත්‍ර නිර්මාණ. මේ බලන්න පැන්චෝ, මේ මොකද්ද? මේ මොකද්ද? මේ
1: රෑටයා නටනවාද
0: මොකක්ද කවුද මේ
1: ක්‍රිස්මස්ද
0: රෑ අහස තමයි ඇඳලවල තියෙන්නේ හරිද MW නෙතුමි දහම්සා තුන වසර තමයි ඉගෙන ගන්නේ තම්මිට මහවිද්‍යාලයට යන්නේ මාක විට නැන්දේ මගේ චිත්‍ර ජයග්‍රහණය කිරුවොත් මට පාසල් උපකරණ කට්ටලයක් ලබා දෙන්න කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා තවත් චිත්‍ර ගොඩාක් තියෙනවා පැංචි මේ මොකද්ද මේ
1: මෝස්තරයක් මාෂවත් ඇඳලා
0: ඒක තමයි තවත් තියෙනවා චිත්‍ර ගොඩාක් මේ බලන්න
1: මායාගේ සිනුනාගේ බලන්නේ මාෂමයි
0: ඒකනේ බලන්න
1: ගලෙන් ගෙදර ගිහා
0: ගෙදර ගිහාම බලන්නේ
1: මමත් බලනවා
0: මමත් ආවත් බලනවාද මගේ නම සනුලි හේසරා වයස අවුරුදු 9යි 5 ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ ඉස්කෝලේ තමයි විජේවර්ධන මහාවිද්‍යාලය කියලා උන සඳහන් කළා තියෙනවා බලමු ඔයා ජයග්‍රහණය කරනවද කියලා ගින්දර අපිට උත්තරේ ඉවලා තිනවා ගින්දර කියලා ඊළඟට මේ බලන්න හරිම ලස්සනයි නේද මේ මොකද්ද මේ මේ මොකද්ද මේ
1: ලස්සන මේ බටර්ෆ්ලයි මොස්තරයක්
0: දැන් මේ සමනලයවයි පිටිපස්සේ පසුබිමේ තියෙන පාට පාට කොටු ත්‍රිකෝණ නේද ඒ විදිහටම ඇඳලවල තිනවා හරිම ලස්සන නිර්මාණයක් නේ පාට පාට සමනලය තමයි මාතෘකාව මේකේ තියෙන පාට ටික කියන්න බලන්න මට දෙන්නත් එක්ක
1: නිල් තියෙනවා කොළ තියෙනවා තව කහ තියෙනවා තද කහ තියෙනවා තැඹිලි තියෙනවා රෝස පාට තද රෝස පාට තියෙනවා දම් පාට තියෙනවා රෝස පාට තියෙනවා තද නැති රෝස පාට පැංචකි
0: හරි එතකොට ලස්සනයි ඒ
1: තද නිල් පාට
0: තියෙනවා නේද පාට ගොඩාරියක් තියෙනවා සනුති සිතුම්යා රණසිංහ තමයි මේක ඇඳලා ඉවලා
1: තියෙන්නේ ගොඩක් තද කොළ තියෙනවා
0: ගොඩක් තද කොළක් තියෙනවද
1: ඔව් අර
0: ඒ තියෙන්නේ නේද ගොඩක් තද කොළක් තියෙනවා සනුති සිතුම්යා රණසිංහ ක්‍රිස්තු දේව ජාතික පාසලට තමයි යන්නේ තුන ශ්‍රේණිය බී පන්තියේ තමයි ඔන්න ඉගෙන ගන්නෙ මේ බලන්න පැංචි මේ කවුද මේ
1: වාසනාද
0: වාසනාව ඉන්නේ නැති නේද ඇඳලවල තියෙන්නේ කේ එම් අධිභාෂිනී ගුණාන්ගි වයස 13යි ඩොන් පේඩ්‍රික් කොලේජ් එකට යන්නේ හොරණ කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා පොත් කට්ටලයක් ඕනි කියලා සඳහන් කරලා තියෙනවා හරිම ලස්සන ඇතෙක් පෙන්සිල් ආට් එකක් නේද මේක හරිම ලස්සනයි හරිම ලස්සන
1: මම පෙන්සිල් ආට් අඳින්න
0: වදන්නවද දැන් කොහොමද ඔයා දැන් චිත්‍ර කීයක් ඇඳලා තියෙනවද
1: ගොඩක් ඇඳලා තියෙනයි
0: එහෙනම් අරන් එනවද අපිට බලන්න මේ මොකද්ද මේ
1: බයික් එක මොටර් බයික් එක
0: බයික් එකේ පාට මොකද්ද
1: රතුයි ගහයි කළුයි රෝද තියෙනවා
0: අයියනේ ඔය ගොඩාක්ම පාට කරලා තියෙන්නේ මොන පාටින්ද
1: නිල් පාට
0: ලස්සන බයික් එකක් නේද විනෝත් වින්මිත
1: බොරු එකක්
0: වෙන්නේ නේද ජයන්ති ජාතික පාසලට යන්නේ 3E පන්තියේ තමයි ඉගෙන ගන්නෙ දිනුවත් මට ස්මාර්ට් වොච් එකක් දෙන්න නැන්ද කියලා ඔන්න සඳහන් කරලා තිනවා පැංචි කියන්න බලන්න මේ චිත්‍රේ
1: ගේයක් ඊට පස්සේ මලක් තියෙනවා මේ ඊට පස්සේ මේ දේ දුන්නක් වගේ ඊට ගාවින් වතුර එනවා ඊට පස්සේ මලක් තියෙනවා
0: ඊට පස්සේ ලොකු මලක් තියෙනවා ඒ බහනේ මල ගිහලා කඳ ගෑවිලා නේද
1: ඔව්
0: බලන්නකො ලොකු මලක් පැංච නේද දියල්ල තමයි මාතෘකාව හැබැයි තෙනුල්ලිය 30ක් දම් යුරු පුංචි කැකුළු පෙරපාසලට යන්නේ ගනිහිගම තමයි ඉන්නේ. හරි. මේ මොකද්ද මේ? මගේ බස් එක. අපි ඉස්සලා කිව්වේ බස් එකක් ගැන අපි කිව්වේ අපි වාහන් යනවායි කියලා. අන්න ඒ බස් එකද කොහෙද ඇඳලවල තියෙන්නේ අපි නේද? කටුනායක කොළඹ අධිවේගී මාර්ගය අරින බස් එක වගේ ඔන්න බස් එකක් අපිට ඇඳලවල තියෙනවා. හිරුන් ඉන්දුම එක F පන්ති තමයි කියනගන්නේ. අනුරාධපුර මහින්ද ප්‍රාථමික විද්‍යාලය තමයි යන්නේ කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා. ඊළඟට තවත් බස් එකක්. අද බස්මයි නේද මේකේ? සිතුම් දම්සිත් 3D පන්තියේ දෙහිඔවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයට තමයි යන්නේ. ඊළඟට ආනේ අද උපන්දිනය සමරනවලු සුරේකා දෙල්හානි ගුරුතුමිය සුබපතන්නේ මනුති කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න අපි ඒ ගුරුතුමියටත් සුබ උපන්දිනයක් වේවා කියලා ඔන්න කියනවා. ඊළඟට පැංචි මේ බලන්න, මේ මොකද්ද මේ?
1: චිත්‍ර අඳිනවා.
0: චිත්‍ර අඳිනවා නේද?
1: ඕට කලින් අපි ඊයේ රෑත් ඇඳලා ඒවා.
0: වත් ඇඳලා රෑ?
1: ඕ

0: රතු නැද්ද?
1: රතු නෑ. තැඹිලි තියෙන තැඹිලි.
0: තැඹිලි
1: රතු නෑනේ.
0: තැඹිලි කහ.
1: ඔව් තැඹිලි කහයි
0: තියෙනනේ. රතු පල්ලෙහාට ගිහිල්ලා.
1: රතු පල්ලෙහාට ගිහිල්ලා. ජෙනුදි අහිංසා යටි අන්තර තමයි ඉන්නේ. පහවසරේ ඉගෙන ගන්නේ දොඹවිල කනිෂ්ඨ විද්‍යාලයට යන්නේ දිනුවොත් පාසල් උපකරණ කට්ටලයක් ඕනේ කියලා ඔන්න සඳහන් කළා තේනවා. මේ මොකද්ද මේ? මේ මොකද්ද මේ? හා?
0: ලස්සනයි.
1: ලස්සනයි. ඔය ඉතින් මොකද්ද කියන්නේ ඕනේ? දැන් අපි වහන් ඉන්න යාළුවන්ට ලස්සනයි කිව්වට බෑනේ. මොකද්ද ඔයාලට පේන්නේ? කවුද මේ ඉන්නේ?
0: ඉබ්බෙක් ඉන්නවා.
1: ආ ඒකනේ.
0: ඉන්නවා. තව තාරවු දෙන්නෙක්ගේ ඉන්නවා.
1: වගේ ඉන්නවද?
0: වගේ නෙමෙයි ඉන්නවා.
1: වගේ නෙමෙයි ඉන්නවා. හා හරි.
0: තව හෙන් කෙනෙක්. අපේ ගෙදරත් ඉන්නවා. තාරාවේ.
1: හා.
0: ඒගොල්ලෝ වතුරට බහින්නේ නැහැ විද.
1: අනේ වතුරට බහින්නේ නැද්ද?
0: නැහැ.
1: අර සමහර චූටි ආලුවෝ වගේ නේද? අර වතුරට අනේ හරීම අකමැති ඉතින් ඇඟ හොදන්න නාන්න එහෙම බලෙන් තමයි එක යනකො අත උස්සන්න බලන්න එහෙම අම්මලා තාත්තලා බලෙන් ඇඟ හොදන්න එක්කගෙන යන
0: මං උණු වතුරෙන් නම් හොදන්න කිව්වම මං ආසයි
1: හැබැයි
0: අළු වතුරෙන් කැමති නෑ
1: ඇයි
0: මං අළු වතුර තෝස
1: ඒක තමයි ඇයි ඉතින්
0: දන්නේ
1: සීතල හින්දාද
0: ඔව් සීතල හින්දා
1: ආ එතකොට යන්නේ ඇඟ හොදන්න
0: නෑ
1: පැංචි කොහොමද? පැංචිත් එහෙමද? නැද්ද? ඔව් කියන්නේ මොකද්ද? බලෙන්ද? එක්කගෙන යන්නේ. එහෙනම්
0: නානකොට මුණට වතුර පැටෙනවා. මං ආසයි නා ඇඟ නාන්න මුණට වතුර වැටෙනවා.
1: ම ඒ කියන්නේ මුණට වතුර වැටෙන හින්දා නාන්න ආසයිද නැත්තම් කැමති නැද්ද?
0: මුණට වතුර වැටෙන නිසා මං කැමති
1: නෑ. ආ
0: නාන්න කැමති නෑ.
1: නාන්න කැමති නෑ ඇඟ හොදන්න කැමති පැංච නාන්න කැමතිද ඇඟ හොදන්න කැමතිද මොකද්ද ඕන එකක් උණු වතුරෙන්ද
0: ඕන එකක් කියන්නේ මේ
1: ඕන එකක් කියන්නේ මොකද්ද ආ
0: චුට්ටයි නෑ පීතිම් උණු ඇඟ හොදන්න උණු වතුර ගන්න
1: ආහා චුට්ටයි
0: නාන්න ඇවලින් බෑ නාන්න ඉතින් ඇල් වතුරෙන් තමයි
1: ආ නාන්න ඇල් වතුරෙන් තමයි
0: වෙන මොනා කරන්නේ
1: ඒකද වෙන මොනා කරන්න දන්නේ ඒක තමයි මොනවා කරන්නද පෙන්චර තියෙන ප්‍රශ්න නේද පෙන්චෝ
0: මම නාන්නේ උණු වතුරෙන්
1: ආ යා නාන්නේ උණු වතුරෙන් හා හොඳයි හොඳයි හරි දැන් එහෙනම් අපි නිර්මාණ පිටු ඉවර කරමුද
0: හා
1: මේ වැඩ ඉවර කළා දාමු අපි නේ මං තව ටිකකින් මොනා දෙකට කියන්නේ අපි ටක් ගාලා මේ පැත්තට එවපු යාළුවන්ගේ නම් ටික කියමු දනදු දීප්ත එකේශරණී ඉගෙන ගන්නේ කිරිපෝරුව විද්‍යාලයට යනවා කියලා
0: උනත් ලංකාව
1: ඔව් ඒක තමයි අපේ ලංකාව KGA
0: චලනී
1: ඔව් 10 ශ්‍රේණී ඉගෙන ගන්නේ ඊළඟට තවත් චිත්‍ර අපිට ඇඳලා තිනවා සඳනී සද්ධානි සම්භාෂණී අපිට ඇඳ ලැබලා තිනවා ලමාදීනි අපිට ඇඳ ලැබලා තිනවා සනශී සෙහන්සා දලවත් ඊළඟට නිතුක තිනොල් සිල්වා දෙක වසර ඉගෙන ගන්නේ ඊළඟට මැටි වලින් හදපු නගරයක නටබුණක් හරිම ලස්සනයි ටිනීෂා සස්මී 6 වසර ඉගෙන ගන්නවා ඔයා ඊළඟට තවත් ලස්සනම ලස්සන චිත්‍රයක් විනුජි වින්හාරා විජේසේකර රටශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ හෙවා හැට මධ්‍ය විද්‍යාලයට යන්නේ අපේ අනාගතය ලස්සනට වැඳලා තිනවා මට හරිම ලස්සන චිත්‍ර අඳින්න පුළුවන්නේ ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් ඉනුරි උපුන්‍යා 6 වසර ඉගෙන ගන්නේ ධර්මපාල මහාවිද්‍යාලයට යන්නේ බණ්ඩාරවෙල ළමා රැකවරණේ තමයි මාතෘකාව ඊළඟට ඔයාලා 3 දෙනාගේ ෆොටෝ එකක් දාන්නකෝ බලන්න ආසයි කියලා ඉන්නකෝ ඉන්නකෝ අපි දාන්නම් ඊළඟට සනුලි හිමන්සා ඉදිරිසිංහ
0: කෝණ එකක්
1: ඇඳලවල තියෙනවා මේ ඇටවලින් හදලා මේක ඇඳපු එකක් නෙවෙයි හදපු ලස්සන නිර්මාණයක් නේද ඊළඟට මගේ නම අශීනී නී ගහචඳුර මහවිද්‍යාලයට යන්නේ 4B පන්තියේ හරි අපි ඔක්කොම නම් ටික කිව්වා බෑ තවත් ඉතරෝයි ඉතින් අපි හිමින් සැරේ දේවල් ටික කියන්නම් එළඟ අපි නිර්මාණ පිටුවට ලස්සන නිර්මාණ එවන්න පුළුවන් ලිපිනේ අපි මතක් කරමුකෝ පැංචෝ
0: බින්දුවයි
1: නෑ නෑ ලිපිනේ නිර්මාණ පිටුව නිර්මාණ පිටුව කලබල පැංචා නෙත් FM තැපැල් පෙට්ටිය 2045 කොළඹ කියන ලිපිණයට අපිට එවන ඕගලන්ගේ ලස්සන චිත්‍ර නිර්මාණ

0: බල බල පෙන්චා.
1: ලගෙට කතා කරන්න පුළුවන් දුරකතනන්ගේ මතක් කරන්න.
2: 01 1 2 56 33 63 63.
1: උදේ 7:43.
3: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
8: පොත් අපගේ net වගේ.
9: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
10: සසර මග නැවතුමට උතුම් සත්‍ධර්මය දැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
11: ශාක්‍යාවලෝකනය.
12: ඒ ප්‍රියභාවේ නිරෝධ උනොත් මොකද වෙන්නේ? පියතෝ ඉප්පු මුත්තස නත්ති සෝකෝ. සෝකයක් නැත. කුතෝ භයං. භයක් කොයින්ද? එන එදාට සෝකයත් අවසන්, භයත් අවසන්.
10: පූජනීය මාපලකම සුසිල වංශහිමියන්ගේ වැඩමවීමෙන්
11: සෑම සෙනසුරාදාවකම උදේ අටට
10: ශාක්‍යාවලෝකනය
11: මොනිපන දෙන සසර නිවීමට
13: FM 95 94.8 Net FM දිවයින පුරා
0: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.
1: උදේ 7:46 වෙලාව දැන් වෙන්නේ. එහෙනම් අපි සෙල්ලම් ගෙදරයි මේ පටන් ගන්නෙ. හරි, ඔන්න යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. මුලින්ම කතා කරන්න බලන්න පැංචෝ මේ යාළුවත් එක්ක.
2: අයිබෝවන් සුබෝදසනක්.
14: අයිබෝවන් සුබෝදසනක්.
2: නම් මොකද්ද?
14: ගෙසන් නිවන්න විශේෂ.
2: කී වසරද?
14: එක වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
14: දැමනාවේ.
1: හා, කියන්නකෝ දැන් මොකද ඉදිරිපත් කරන්නේ අපිට?
14: සින්දුව.
1: හා, ලස්සන්ට කියන්නකෝ එහෙනම් බලන්න.
14: 1 2 3 4 5 6 7 8 9 10

0: Da, e că canimu e na canata duamu.
1: දහයට ගනිමු නට නට දුවමු. හරිම ලස්සනයිනි. හරි ඔන්න පැංචි තවත් යාළුවෙක් ඉන්නවා කතා කරන්නකො මේ යාළුවත් එක්ක.
2: අයිබෝවන්.
0: අයිබෝවන්.
2: නම් මොකද්ද?
0: සද්දනි.
2: කී වසරේද?
0: දෙක වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ?
0: පළවත්ගම මහා විද්‍යාලය.
2: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
0: ඉන්ද්‍ර
2: එහෙනම් ලස්සනට කියන්නකෝ බලන්න.

0: Καμέλι με λάμπε. Απειδά ψάει. Απειδά πουλπάν.
1: Μπέχει και έλα, μπέχει και έλα και σήμα δεάκ. Μπέχει και έλα, μπέχει και έλα και σήμα δεάκ. Ναι, ναι, Subadam sakot hari bala sun tripat kiri makek. Ona pancha tawat yale kavelina. Kata karan ani phone ekak kakkara gattane neda? Hari api tawat yalu ekta enna kiyala kiyemuko me patter den api ita parak wenna to be message ekata yannat one. Ona tawat yalu ekak kavelina.
2: Hello.
0: Hello.
2: Nam mokadda?
0: Yenni dahamsa.
2: Kiyawasareda?
1: Kiyawasareda?
0: තාම
1: මොන්ටිසෝරිද ඉස්කෝලේ යන්නේ නැද්ද තාම හා කියන්නකෝ එහෙනම් ගෙදර කවුරු කවුරුද ලබන අවුරුද්ද ඉස්කෝලේ යන්නේ ඒකනේ නේද දැන් ගෙදර කවුරු කවුරුද ඉන්නේ වාගේ අම්මයි තාත්තයි අම්මයි තාත්තයි ඔයාට ආදරේට කොහොමද කතා කරන්නේ ආ කොහොමද අම්මයි තාත්තයි කතා චූටි දුව කියලා දායනන් චූටි දුව මොකද්ද ඉදිරිපත් කරන්නේ අද අපිට
0: Kavya.
1: Kavya, ka. Kyanu ko hinam balan.
0: Halu mama, haputale. Unne dari vasi tale. Hewa kopi botale. Natana turma kesale.
1: Hari malasana ini. Subha davasak oyata. Aapahu davasak enno ne katha karanna. Panchi una tawat yaluwek kavilla innawa balanne kawuda kiyala.
3: Aibowan.
0: Aibowan.
3: Nam mokadda?
1: චූටම චූටි ආලුවෙක් හරි දැන් කියන්නකෝ ආ සින්දුවක්ද කියන්නේ අපිට හා ලස්සන්ට කියන්නකෝ එහෙනම් බලන්න
0: පොන්ගේ මුවෙත් මං කොල විතර සන්නේ අනේ අහිංසකයි මං කිසික අතින්නම් අල්ලන්නද එපා අන අම්මා සොයයි මං
1: අම්මා සොයයි මං පේලියෙන් පේලිය අම්මගෙන් අහ හරිම ලස්සනට ඉදිරිපත් කිරීම කරා සුබ දවසක් ඔයාට ඔන්න තවත් යාළුවෙක්ට අපි අවස්ථාව දීලා ඉක්මනටම දුවන්න ඕනේ බී මැසේජ් එක පැත්තට පංච කතා කරන්න බලන්න මේ යාළුවත් එක්ක
2: අයිබෝවන් සුබ දසනක්
4: අයිබෝවන් සුබ දසනක්
2: නම් මොකද්ද
4: බියන්සා මෙතුළු සත්සරණි
2: කීය වසරද
4: 4 වසරේ
2: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද
4: නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය
2: අද මොකද්ද කියන්නේ
4: සින්දුවක්
2: ලස්සන්ට කියන්නකෝ
4: ඉරෙන් එළියරන් හැදුණු සඳ කිරණක් වාගේ අම්මාගෙන් පණ අරගෙන හැදුණු දිවිය මාගේ දෙවියන්ට දෙවියන් වූ අපේ අම්මා වාගේ කවුරුත් නෑ ආදරයෙන් දුන්නේ මට ලෝකේ
1: ලස්සන්ට ඉදිරිපත් කිරීමක් කරා හරි ඔන්නේ ඉදිරිපත් කිරීමත් එක්ක අපි නම් සෙල්ලම් ගෙදර දොර වහමුදද
2: හා
1: අපි අද ටිකක් කලින් සෙල්ලම් ගෙදර දොර වහනවා ඒකට හේතුව අපිට ඒක තරහ වෙන්න එපා හොඳේ ඒකට හේතුව අපිට දැන් දුවලා යන්න ඕනේ BMICH එකට නේද දැන් BMICH එකේ ඔන්න අදත් උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත් වෙනවා ඉතින් හෙට තමයි අන්තිම දවස ආය ලැබන අවුරුද්ද ඒකෙ හින්දා එන්න BMICH එකට ඇවිල්ලා සිනමා පරිශ්‍රයේ නෙතෆම් අපේ කොටියට එන තමතක කරන්න එපා නෙතෆම් ඇල්ෆා ස්ටුඩියෝ විශේෂ මැදිරියක් ඔන්න ඉදි කළා තේන්නේ අපේ දුවල පුතාලා තරුණ තරුණියන් ඉතාම උනන්දු වෙන අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට පහුගිය දවස් ටිකේම ආවා අදයි හෙටයිත් අපි ඔන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ සතර දිග් භාගයෙන්ම එන අපේ අසන්නන් අපිට ආදරය කරන අය එනවයි කියලා ඉතින් දුවල පුතාලට අපි ආරාධනා කරනවා එන්න අපිත් එකතු වෙලා හඬ පරීක්ෂණයට ඉන්න පුළුවන් නේද හඬ කවන්න පුළුවන් එතකොට අපේ නිවුස් ටීම් එකත් එක්ක එකතු වෙන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් විශේෂයෙන්ම ඒලෙවල් කරලා ප්‍රතිඵල එනකන් ඉන්න ඔන්න අයට මේක ඉතාම හොඳ අවස්ථාවක්. ඉතින් පවගේ සතියේ පුරාවටම ඔන්න ඒ පැත්තට ඇවිල්ලා අපි තෝරගත්ත අය සඳහා සම්මුඛ පරීක්ෂණත් අපි මෙවෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඉතින් එහෙම හොඳ දක්ෂයන්ට ඉදිරියේදී නැතෙම් අපි ලෑස් වෙලා ඉන්න අවස්ථාව ලබා දෙන. ඒ වගේම තමයි BMSH අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට එනවා වගේම සතර ඔන්න සතර ප්‍රකාශන ලබාගෙනත් අමතක කරන්න එපා. ඒගොල්ලන්ගේ වෙළඳකුටිත් පිහිටලා තියෙනවා BMSH එකේ. ඒ පැත්තට යන්නත් ඔන්න ඉතින් අමතක කරන්න එපා. සචින් නන්දරන් ඔන්න වැඩේ ඉවර කරපු ගමන්ම ඒ පැත්තට යන්න ලෑස් වෙලා ඉන්නේ. එන්න අපිත් එක්ක කතා කරන්න, ෆොටෝ ගහන්න. ඒ විතරකුත් නෙවෙයි අපි ලස්සනම ලස්සන බුක් මාක් එකක් දෙන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ බුක් මාක් එක ලබා ගන්නත් ඕගලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා මේ අපේ කුටියට ආවොතින් එහෙම. ඉතින් ඒ ලස්සන බුක් මාක් එක මේ වෙනකොට ගත්ත අයත් ඇති. ඉතින් හම්බෙච්ච නැති අය ඉන්නවනම් ඔන්න ඒ බුක් මාක් එක ගන්නත් එන්න අපිත් එක්ක. ඊළඟට අපිව අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක ඔන්න සෙල්ෆි එකක් අරගෙන ඇල්ෆා ස්ටුඩියෝ එක ඉස්සරහා ඉඳලා ඒක අපිව ටැග් කරලා දාලා රුපියල් 5000ක් ජයග්‍රහණය කරන්නත් අවස්ථාවක් තියෙනවා. හරි, අපි හිතන් යමු යාළුවට යනවා කියලා යමු. ඉතින් අපි
2: මම කලබල පැංචා බයි. ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.
3: මං ඕගොල්ලෝගේ දඟනටි පැංචි බයි. ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.
1: එහෙනම් මං ගිහලා ඉන්නම් ආපහු ලබන සෙනසුරාදා හම්බෙමු. හැබැයි දැන් හම්බෙමු BMSH එකේදී. සුබ දවසක් හැමෝටම. මං ඔයාලගේ ආදරණීය සචිනි නැන්දා.

0: වගේ
1: පොත්තපගේ net වගේ ඒකේ හින්දම තමයි අපි එන්නේ කියන්නේ BMSH එකට. එහෙනම් BMSH එකේදී හැම බෝදේ 7 විනාඩි 58යි.
2: රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් within smart tv rice cooker blender දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස. අලුත්තනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
5: සිනසුරාදා සිත්නෙත් අසපුව
6: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිවත් චරට කර්මය බලවත්
7: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතය කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ.
4: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
5: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නෙත් අසපුව අහන්න.
8: FM 95.8 Net FM දිවයින පුරා
1: දඹලව දසුනටයි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත් නිවස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවස් සමග මම සමීර. ආසියානු ක්‍රීඩාවලියේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 166ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩළු 9ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා. ඒ අනුව ජයග්‍රහී ලකුණු 166ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම මීට නොබ වේලාවකට පෙර පන්දුවර 8ක් අවසානයේ කඩළු 5ක් දැවී ලකුණු 50ක් රැස් කරගෙන සිටියා. මේ අතර ආසියානු ක්‍රීඩාවලියේ ක්‍රිකට් පිරිමි අවසන් මහා අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි. ඉන්දියාව සහ පාකිස්තානය අතර ආසියානු ක්‍රීඩාවල ජපානයේ අයිචි නගරයෙහිදී පැවැත්වෙනවා. මිලඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust. FM Anupaha, FM Anuhadarai Dashma Atta, Net FM.
3: Velava obaveta gena enne.
4: Adama ganna phone ekai. Ai hetata danni.
5: Vishwasay wanga kima ekka singa simple pay.
6: Ikada loda ticket ekak gewanna adama oyage smartphone ekak araganna.
7: Ode 8 minuti 3යි.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
11: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
12: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
13: නෑ.
12: එහෙනම් ඔයා එයා එක්ක hina උනේ?
13: තව කෙනෙක් එක්ක hina වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි hina වකට පුළුවන්. අපේ තනිතගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
14: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
15: ශාක්‍ය මුනි සනරාමර බුදු ගුණ කඳ විමසිල්ලේ නැවතී හැරි බලන්නට.
16: ශාක්‍ය අවලෝකනය.
17: අයිබෝවන් සුබ උදෑසනක්. අපි සූදානම් වෙන්නේ මේ පින්වන්ත උදෑසන සුපුරුදු විදිහට ශාක්‍ය අවලෝකනය ආරම්භ කරන්න. අද සෙනසුරාදා දවස. සෙනසුරාදාවේ ඔබ නිවි හැනහිල්ලේ ගෙදර ඉන්නට පුළුවන්. ඒ අතර තරමක් තමන්ගේ රාජකාරී කටයුතු සිදු කරන වෙලාවක් එන්න පුළුවන්. එනමුදු අවස්ථාවක් ලද විගස ඔබ නෙත් රේඩියෝ වටා එක රාශී වෙන්නේ ඒ ශාක්‍ය අවලෝකනයේදී. මේ කතා කෙරෙන දහම් කාරණා ඔබට ඉතා වැදගත් නිසා අපි අදත් ඒ අවස්ථාව තමයි ඔබට ලං කරන්නට සූදානම් වෙන්නේ. අපි අදත් මේ ශාක්‍ය අවලෝකනය ඔබට සමීප කරවන්නේ අනුරාධපුර මහමෙවුනා පුණ්‍ය භූමියේ තිබෙන අති රමණීය අභයගිරි විහාර සංකීර්ණයේ සිට. අභයගිරි විහාර සංකීර්ණයේ 42 ආවාස සංකීර්ණයේ අසල තමයි අද මේ සජීවී පටිගත කිරීම සිදු කරනු ලබන්නේ. ශාක්‍ය අවලෝකනය තුළ අපි මෙතෙක් සාකච්ඡා කරගෙන ආවේ සාකච්ඡා මාලාවේදී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පිළිබඳවයි. ඊට හේතුව තමයි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඔස්සේ තමයි බුදුරජාණන් වහන්සේ දහම් ගඟුල මුළුමහත් ලෝකයාටම දායාද කිරීම ආරම්භ කළේ. එහිදී අපේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ එකින් එක කාරණා බොහොම අපූර්වට ඔබට දැනෙන ආකාරයට ඔබට සමීප කරන්නට යෙදුනා. ධර්මයට හිතැත්තන් ඒ වෙතට යොමු කරවීමේ අපේක්ෂාව ඇත. ඉතින් මහිතන්නේක සාර්ථකයි. බොහෝ දෙනාගේ හිතසුව පිණිස මේ පෙන්වා දුන්නු දහම් කාරණා ඔවුනට ඉවහල්ව තිබෙනවා. ඔවුනට මහා ශක්තියක් වෙලා තිබෙන නිසා අපිට ලැබෙන ප්‍රතිචාර මත අපිට මනාව සනාත වෙනවා. අපි දහම් සාකච්ඡාව ආරම්භ කරන්නට ශාක්‍යාවලෝකනය අද ආරම්භ කරන්නට සැරසෙන වෙලාවේ නේත්‍රාලෝක YouTube නාලිකාවට දැන්ම ඔබ ප්‍රවේශ වෙන්න. නේත්‍රාලෝක YouTube නාලිකාවේ මේ වැඩසටහන සජීවී ලෙසින් රූපරාමු ඔස්සේ පටිගත කරලා තිබෙනවා. ඒ නිසා ඔබට මේ ඉන්න පරිසරය, එහෙම නැත්නම් මේ ආරාම භූමිය, විහාර සංකීර්ණය, අභයගිරි විහාර සංකීර්ණය මනාව දැක ගන්නටත් හැකියාවක් තිබෙනවා. අද මේ ඉන්න මේ වැඩසටහන සිදු කරන පොකුණ ආසන්නයේ ඔබට තවත් සුවිශේෂී දහම් සාකච්ඡාවක ආරම්භම සටහන් කරන්නටයි මා සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් ගෞරව නමස්කාර පූරකව අදත් පිළිගනු ලබනවා වැඩසටහන වෙනුවෙන් අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරයේ ගරු විහාරාධිපති අතිපූජනීය වන්දනීය මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේ. අවසර අපේ ස්වාමීන් වහන්සේ.
7: සුපත් වේවා.
17: ස්වාමීන් වහන්සේ, අපි වැඩසටහන් කිහිපයක්ම අභයගිරියට ආවා. අභයගිරි විහාර සංකීර්ණයේ ඉන්නකොට ලැබෙන මේ සැනසීම තීව්‍ර වෙනවා ඔබ වහන්සේගෙන් දහම් කාරණා අසා දැනගන්නා විට. ධර්ම ශ්‍රවණය කියන්නේ වටින කුසලයක් නේද ස්වාමීන් වහන්සේ? සෝතාපත්ති අංගය. අපිට ධර්ම ශ්‍රවණ කුසලය හැම දිනාටම වටින නිසා අපි දම්සක් පැවතුම් සූත්‍රයේ සාකච්ඡා කරමින් ආවේ. එතනින් තමයි ධර්මයේ ශ්‍රවණය කරන්නට අපේ ජන සමාජයට ඉඩ අවකාශ ලැබුණේ. මුළු මහත් ලෝකයාටම අවකාශය ලැබුණේ. ඒ දහම්සක ප්‍රවර්තනය කිරීමේ අසිරිමත් අවස්ථාවත් එක්ක වර්තමානයේදී ධර්ම ශ්‍රවණ කුසලය අපේ ජන සමාජයට කොච්චර අවශ්‍යද, එහි තියෙන වටිනාකම මොකද්ද, ධර්ම ශ්‍රවණ කුසලයත් එක්ක අපි යන ගමනට මොන වගේ වටිනාකමක් එක් කරන්නේ කියන කාරණේ පහදමින් ශාක්‍යාවලෝකනයට පිවිසුමක් ලබා දෙන්නට ඔබ වහන්සේට බොහෝම ගෞරවයෙන් ආරාධනා කරන ස්වාමීන් වහන්සේ.
7: තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. වරුණ මහත්මයා, ඉතාම හොඳ තැනකින් අද දවසේ වැඩසටහන ආරම්භ කළා. හොඳ වටිනාම ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන වටිනාකම අති ගැඹිරයි. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණ කුසලය තමයි කෙනෙක්ට නිර්වාණ මාර්ගය විවෘත කරලා දෙන ප්‍රධානම සාධකය වෙන්නේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කළත් බණහනි නැත්තම් කෙනෙක් ඔහුට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ.
17: එහෙමයි.
7: අපි දන්නවා මහා මංගල සූත්‍රයේ සඳහන් වෙනවා කාලේන ධම්ම සවණ කාලේන ධම්ම සාකච්ඡාය තම මංගල මුත්තම. කාලේන ධම්ම සවණ. දැන් එතනත් වරුණ මහතා පොඩ්ඩක් වරද්දගත් තැනක් තියෙනවා. කාලේන ධම්ම සවණන් කියලා කියන්නේ කාලීන ධර්ම දේශනා නෙවෙයි.
17: අපි බැනරවලත් අකිනවනේ අපේ ස්වාමීන් වහන්සේ කාලීන ධර්ම දේශනාව කියලා ලොකු අකුරෙන් ගහලා තියෙනවා.
7: සම්පූර්ණ වැරදි.
17: වැරදි.
7: බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධාන ගුණ හයෙන් එකක් තමයි අකාලික කියන ලක්ෂණය. අකාලිකයි කියලා කියන්නේ මේ කාලෙට ධර්මය උචිතයි, මේ කාලෙට උචිත නැහැ, එදා දඹදිව දේශනා කරපු ධර්මය අදට ගැලපෙන්නේ නැහැ වගේ එකක් නෙවෙයි. අකාලිකයි කියන්නේ මුළු විශ්වයටම සර්ව සාධාරණ නියමයක් ඒක.
17: එහෙමයි.
7: ඒ කියන්නේ කාමතෝ ජායති සෝකෝ, කාමතෝ ජායති භයං, කාමතෝ විපමුත්තස නති සෝකෝ කුතෝ භයං කියන ගාතාවෙන් පෙන්වා දෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්ම නියමය අතීතයට අදාළයි, වර්තමානයට අදාළ නැහැ, වර්තමානයට අදාළයි, අනාගතයට අදාළ නැහැ කියලා එහෙම නැහැ. තුන් කාලයේම එකම ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට ඒ තුන් කාලයේම ධර්මයේ දේශනා කරනවා තුන් කාලයේටම ඒ ධර්මයේ අදාළ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ ධර්මය තත සූත්‍රයේ පෙන්වන්නේ සදාතනික යථාර්ථයේ වශයෙන් චත්තාරිමානි බික්කවේ තථානි අවිතථානි අනඤ්‍යථානි කතමානී චත්තාරි ඉදන් දුක්ඛාන්ති බික්කවේ තතමෙතං අවිතතමෙතං අනඤ්‍ය තතමෙතං යනාදී වශයෙන් ওই විදිහට චතුරාර්ය සත්‍යෙම දක්වනවා. ඒ කියන්නේ මහණ මේ චතුරාර්ය සත්‍ය දැන් එතන දුක්ඛාර්ය සත්‍ය ගැන සඳහන් කළේ ඒ විදිහටම දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය කියන මේ උතුම් චතුරාර්ය සත්‍ය සදාතනිකයි. ඒ කවදාවත් බොරු වෙන්නේ නැහැ. ඒ වගේම අන්‍ය ස්වභාවයකට පරිවර්තනය වෙන්නේ නැහැ. ඉගෙනේ සදාතනික විශ්වීය යථාර්ථය.
17: එහෙමයි.
7: තව විදිහකට කිව්වොත් নিরপেক্ষ සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මීය තමයි දම්සක් පැවතුම් සූත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ මුල්වරට ලෝකයාට දේශනා කරා. එතකොට ඒ ධර්මයේ අතීතයට අදාළයි වර්තමානයට අදාළ වෙන්නේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒ පුද්ගලයා ලොකු පාපයක් කරගන්නවා.
17: සනස මට අවසර.
7: ඔව්.
17: මෙහෙම ප්‍රශ්නයක් නැගෙනවා. දැන් අපි ධර්මයේ ගැන කතා කරනකොට සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය කියලා ත්‍රිපිටකයක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ. මෙතන මේ ඔබ වහන්සේ කියන ධර්මය කියන කොටාශය තුලදී අකාලික වන්නේ මේ ත්‍රිපිටකය. මම මෙහෙම අහන්න හේතුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඊට හේතුව තමයි දැන් පහුගිය දවස්වල ඔය විනය පිටකයට අයත් වුණු කුද්ධානුකුද්ද ශික්ෂාවන් වෙනස් කරන්න ඕන වර්තමානයේ වර්තමානයට ගැළපෙන ආකාරයට කියලා කතිකාවතක් ගොඩනැගුණා. එතකොට එහි එක් පාර්ශවයක් එය අනුමත කරද්දී තවත් ස්වාමීන් වහන්සේලා එහෙම අවශ්‍ය නැහැ බුදුරජාණන් වහන්සේ කුද්ධානුකුද්ද ශික්ෂා පැනුවා නම් ඒක අදද එලෙසම ඒ විදිහටම ක්‍රියාත්මක විය යුතුයි කියලා මතයක හිටියා. ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති මේ ධර්ම ශ්‍රවණය කියන එකේදී අපි ඔබ වහන්සේ මේ පහදාගෙන ආපු කාරණාව තුල ත්‍රිපිටකයේම අන්තර්ගතද? එහෙමනම් විනය පිටකයේ මේ වගේ අවස්ථා කාලීනව වෙනස් කළ යුතුද?
18: ඔව් හොඳ ප්‍රශ්නයක් ඒකත්. දැන් ඒක මෙහෙමයි විස්තර වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ නිර්වාණ මාර්ගය දේශනා කළේ චතුරාර්ය සත්‍ය දේශනාව තුලින්. එතකොට සූත්‍ර පිටකයේ සූත්‍ර 21000කට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. එහි ඇතුළත් වෙන්නේ මූලික ධර්ම කාරණා. එහෙම නැත්නම් මූල ධර්ම. එතකොට මේ මූල ධර්මයන්ගේම ගැඹුරු විස්තරයන් තමයි අභිධර්ම ඇතුළත් වෙන්නේ. එතකොට විනය පිටකයේ ඇතුළත් වෙන්නේ ඒ ධර්මයේ අනුගමනය කරන භික්ෂූන් පිළිපැදිය යුතු ආකාරය. එතකොට මේ පිළිපැදිය යුතු ආකාරයේදී හැසිරීම්වල ඒ සම්බන්ධයෙන් පනෝපු යම් යම් නීති රීතිවල කාලෙන් කාලට පොඩි පොඩි වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් එදා අද වගේ තාරපාරවල් තිබුණේ නැහැ. අද වගේ වාහන තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා එදා භික්ෂූන්ට ඒ සම්බන්ධයෙන් ගමනාගමනයේ සම්බන්ධයෙන් පනෝපු ඇතැම් නීති රීති අද වෙනකොට පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා සමහර තැන්වලදී. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගුරුපාරක පයින් ඇවිදගෙන යන්න පුළුවන් වුණාට සෙරප්පු දෙකක් නැතුව අද මේ තාරපාරක ඇවිදගෙන යන්න බෑ. එතකොට අන්න ඒ වගේ මම මේ උදාහරණයක් දෙකක් කිව්වේ. ඒ කියන්නේ භික්ෂූන්ගේ පැවැත්ම පිණිස පනවපු ඇතැම් ශික්ෂාපද ඒවා තමයි කුද්ධානුකුද්දක ශික්ෂාපද කියන්නේ.
17: එහෙමයි.
18: ඒවයේ වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ශාසනයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. කියන්නේ ඒකත් අර ප්‍රධාන වශයෙන් භික්ෂූන්ගේ විනය පිළිබඳව දේශනා කරපු භික්ෂු ප්‍රාතිමෝක්ෂය වෙනස් කරන්න බෑ. අර සුළු සුළු ශික්ෂාපදවල පොඩි පොඩි වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන.
17: චතුරාර්ය.
18: ඒ කියන්නේ දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය. මේ කිව්ව සත්‍යයන් කිසිම කලෙක කිසිම හේතුව නිසා කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ.
17: ඒ කියන්නේ සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය එලෙසින්ම පවතින ඕන.
18: ඒ දහම් කොටාස කිසිම ආකාරකින් කිසිවෙක්ට වෙනස් කරන්න බෑ. එක අකුරක්වත් වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ මොකද ඒකට හේතුව භාග්‍යවතුන් වහන්සේගේ අස්සම සම ප්‍රඥාවෙන් සියල්ල සියලු ආකාරයෙන් පිරිසිඳ දැකලයි පරිඤ්ඤයන්ති අභිඤ්ඤයන්ති. ඒ කියන්නේ ගැඹුරින්ම අවබෝධ කරලයි දේශනා කරන්නේ. එතකොට බුද්ධ වචනයක් වෙනස් කරන්න පුළුවන් සමතෙක් මේ විශ්වේ නෑ. ඉතින් එතකොට එහෙමනම් මම මේ කියාගෙන ආවේ එතකොට කාලේන ධම්ම ශ්‍රවණං කියලා කිව්වේ ධර්මයේ ශ්‍රවණය කිරීමට කාලය ඇති බව. ඒතම් මංගල මුත්තම. ඒ කියන්නේ සුද්ධ සිංහලෙන් කිව්වොත් බණහඬ වෙලාව කාලය තියෙන එක මංගල කාරණාවක්. එහෙම නැත්නම් අර කාලීන ධම්ම ශ්‍රවණම් කියලා කියන්නේ කාලීන ධර්ම දේශනා කියන එක නෙවෙයි.
17: ඔව්. කාලයට ගැළපෙන විදිහට ධර්මය හදාගෙන කියන එක නෙවෙයි.
18: ඒක සම්පූර්ණයෙන්ම ශාසනයෙන් පිට කටයුත්තක්. ඒ කියන්නේ අන්නේ වැඩේ නිසා තමයි වරුණ මහතා මේ වෙනකොට අපගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ සැඟවිලා ගිහින්
17: තියෙන්නේ.
18: මොකද කාලෙන් කාලයට භික්ෂූන් තම තමන්ගේ හිතු මනාප අත්නෝ මත ප්‍රකාශ කරන්න ගත්ත ධර්මයේ කියලා.
17: එහෙම.
18: අවසානයේ උනේ තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ යටපත් වුණා. මේකේ මිනිසුත් කල්පනා කරන්න පටන් ගත්තා. බණ අහනවා කිව්වහම එදිනෙදා ජීවිතය හදාගන්න හැටි, ආදරය කරන හැටි, ළමයි හදන හැටි, එහෙම නැත්නම් ව්‍යාපාර සරු කරගන්න හැටි. මෙන්න මේවා සිද්ධ කරන එක තමයි, මේවා සඳහා ඥානීය ලබා ගන්න එක තමයි ධර්මශ්‍රවණින් විය යුත්තේ කියලා මිනිස්සු යථා ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා. ඒ නිසා තමයි අද වෙනකොට ශ්‍රී ලංකාව කියන මේ බෞද්ධ රාජ්‍යයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සැඟවිලා ගිහින් තියෙන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ වරුණ මහතා මේ මොනවා හරි එදිනෙදා ජීවිතේ ගැට ගහ ගන්න අහ ගන්න දෙයක් නෙවෙයි. ධර්ම ශ්‍රවණය කියන්නේ අනන්ත සසර පටන් මේ ජරා මරණ සහිත සංසාර ගමනින් නික්මෙන්න බැරුව ආපු ගමනින් ගැලවීම සොයන, එහෙම නැත්නම් විමුක්තිය සොයන ආකාරය අවබෝධ කර ගැනීම සඳහා තථාගත බුද්ධ භාෂිතයේ ශ්‍රවණය කිරීම. නිසා මේ විශ්වයේ තියෙන ශ්‍රේෂ්ඨතම කුසලය තමයි සද්ධර්ම ශ්‍රවණය. ඒ කියන්නේ මිනිසෙක් තුළ වරුණ මහතා මේ උතුම් කුසලය ඇති වුණොත් ඒකාන්තයෙන් මේ පුද්ගලයා සැප ලබන්නෙක්ම වෙනවා. පරම සැපයට පත්වන මහා භාග්‍යවන්තයෙක් වෙනවා සද්ධර්ම ශ්‍රවණය කියන උතුම් කුසලය ඇති වුණොත්.
17: ඉතින් සද්ධර්ම ශ්‍රවණය කියන කුසලය ඇති කරගත්තාට පස්සේ ඒ නිෂ්ඨාව වූ නිවන කරා යන්නට ඔබට හොඳ අවස්ථාවක් උදා වෙනවා. අපි නිවන ගැන ටිකක් කතා කළොත් හොඳයි කියලා මට හිතෙනවා අපි ස්වාමීන් වහන්සේ.
18: හොඳයි.
17: ස්වාමීන් වහන්සේ දැන් අද සමාජයේ අපි දකිනවා එක් එක් පුද්ගලයා තමන්ට ඕන විදිහට මේ නිවන කියන එක අර්ථකථනය කරනවා. ඒ වගේම නිවන කියන
19: දෙයට නැත නිවන කියන මේ වචනයට අර්ථකථනයත් එක්ක ස්ථානයකුත් එක්ක නිවන් පුර රුවන් දොරට විවර වේවා කියලා මරණ දැනුම් වලත් දාලා තියෙනවා. එසේ මරණින් මතු යන සුන්දර තැනක් කියන නිවන. එතකොට මේ අපිට නිකන් එකපාරටම හිතෙන්නේ මේ වගේ මේ අපේගිරි විහාර සංකීර්ණයට ආවම හරි සතුටක් සැහැල්ලුවක් දැනෙනවා වගේ. එහෙම තව තැනක්ද දන්නේ මේ නිවන කියන්නේ. එහෙම ඇත්තටම ස්වාමීන් වහන්ස මොකද්ද මේ නිවන කියන එක අර්ථ ගන්නවන්නේ? කොහොමද අපිට එහි අර්ථය අපේ ජන සමාජයට ලං කරනවන ලං කළ හැක්කේ?
18: ඔව්. නිවන පිළිබඳව අර්ථකථන කිහිපයක්ම දක්වන්න පුළුවන්. ඒිනුත් අපි ප්‍රධානම අර්ථකථනය බැලුවොත් බුද්ධ වචනයටම අනුව රාගක්කයෝ නිබ්බානං දෝසක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං. රාගේ ක්ෂයවීම නිවනයි, ද්වේෂයේ ක්ෂයවීම නිවනයි, මෝහයේ ක්ෂයවීම නිවනයි. ඊට කලින් තවත් දහම් කාරණාවක් පෙන්වන්න ඕනේ. එතකොට තමයි ඇයි නිවන රාගේ ද්වේෂයේ මෝහයේ ක්ෂයවීම වශයෙන් දක්වන්නේ කියලා දැනගන්න පුළුවන්. තයෝ මේ භික්කවේ අග්ගේ රාගග්ගේ දෝසග්ගේ මෝහග්ගේ. මහණ ලෝකේ ප්‍රධාන ගින්දර තුනක් තියෙනවා. ඒ ගින්දර තුන තමයි රාග ගින්දර, ද්වේෂ ගින්දර, මෝහ ගින්දර. දැන් වරුණ මහතා, දැන් අපේ ශරීරයට ගිනි ඇවිලුණොත් අපිට දාහයක් තාපයක් පීඩාවක් ඇති වෙනවා නේද?
19: එහෙමයි ස්වාමී.
18: ඒ වගේම අපේ මනසේ රාගය කියන ගින්දර, ද්වේෂය කියන ගින්දර, මෝහය කියන ගින්දර ඇති වුණොත් අපේ මනසට, අපේ සිතටත් ඒ වගේම දාහයක් පීඩාවක් දැවිල්ලක් ඇති වෙනවා නේද?
19: එහෙමයි ස්වාමී.
18: එහෙනම් අන්න සිත නිරන්තරයෙන් දැවෙනවා. එක වෙලාවකට රාගයෙන් දැවෙනවා. රාගය කියන්නේ අප තුල පවතින නොඑක ආකාර වූ ආශාව. ආශාවන් කාමයේ කියන්නේ රාගයටම නමක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එතකොට සංකල්පිත රාගයටයි කාමය කියන්නේ. එතකොට එහෙනම් රාගය කියන්නේ කාමයේ කියන්නේ අප තුළ තියෙන නොඑක ආශාවන්. ඇහැ පිනවීමේ ආශාව, කන පිනවීමේ ආශාව, නාසය පිනවීමේ ආශාව, දිව පිනවීමේ ආශාව, කය පිනවීමේ ආශාව, මනස පිනවීමේ ආශාව, නොඑක ආකාර නිමක් නැති ආශා. දැන් මේ රාගයෙන් ඇවිලෙන ආශාවන් නිවා ගන්න බැරි වුණොත් ඊළඟට ඇති වෙනවා දේශේ. ඊළඟට ඒ රාගයයි ද්වේෂයයි දෙකම නිසා ඇති වෙන මමත්වය, මෝහය, මානිය, අහංකාරකමත් එක්ක මෝහගිනි දැල්. එතකොට එක වෙලාවකට අපි රාගගින්දරින් දැවෙනවා, එක වෙලාවකට ද්වේෂගින්දරින් දැවෙනවා, එක වෙලාවකට මෝහගින්දරින් දැවෙනවා. එහෙනම් මෙන්න මේ සංසාරයේ පුරාම ලෝක සත්‍යය දැවුණු ගින්දර, ත්‍රිවිධාකාර ගින්දර, රාගගින්දර, ද්වේෂගින්දර, මෝහගින්දර. එහෙනම් අන්න ඒ ගිනි නිවා ගැනීම තමයි නිවන කියන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න ඔබතුමා හොඳ තැනක් මතු කරා. ඒ තමයි අපේ අද ලංකාවේ මිනිසුන්ට වෙච්ච දේ. බුද්ධ ශාසනය අහිමි වෙලා ජීවත්වන කාලය තුළ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දැවි දැවි මුළු ජීවිතේම මහා ගිනිජාලාවක් බවට පත් කරගෙන ඉඳලා අවසානයේ මිනිහා මැරුණට පස්සේ කියනවා නිවන් සප ලැබේවා. කොච්චර විහිළුවක්ද ඒක? කල්පනා කරලා බලන්න ඔබතුමා අහුව එක හොඳ ප්‍රශ්නයක්. ඒ තමයි මේ නිවන් පුර කියන්නේ කොහේ හරි යන තැනක්ද කියලා. රාගයේ, ද්වේෂයේ, මෝහයේ අවසන් වුණහම මොකද වෙන්නේ? කර්ම ශක්තිය නිරුද්ධ වෙනවා.
19: එහෙමයි.
18: කර්ම ශක්තිය නිරෝධ වුණහම මොකද වෙන්නේ? නැවත භව ගමනක් හටගන්නේ නැහැ. එහෙනම් කොහෙවත් යෑමක් නෙමෙයි මේ කතා කරන්නේ. එහෙනම් සංසාරයේ ගමන නැවතීමේ නිවන. ඒ කියන්නේ මේ නිසරු ජරා මරණ අතර සැරිසැරීම අවසන් වීමටයි නිවන කියන්නේ. කොහෙවත් තියෙන ස්ථානයක් නෙවෙයි. මේ අසාර පංච උපාදානස්කන්ධ වැඩපිළිවෙල අවසන් වීම. එහෙමනම් රාගයේ, ද්වේෂයේ, මෝහයේ දුරු කරගන්න පුළුවන් වෙන්නේ මරුණට පස්සේද? නෑ, ජීවත්වන කාලය තුල. එහෙනම් අපි මිනිසුන්ට, ජීවත්වන මිනිසුන්ටයි නිවන් සප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. හැබැයි අද ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක ජීවත්වන කෙනෙක්ට නිවන් සප ලැබේවා කියලා කිව්වොත් එහේ මේ මිනිසයා කුපිත
19: වෙනවා. එහෙමයි. සමාජ මාධ්‍යෙම දකින්නවනේ එහෙම නිවන් සප ලැබේවා කියලා දාලා ජීවත් ඉන්න කෙනෙකුට කොච්චර අර ලබා දෙන ප්‍රතිචාරවල, රිප්ලයි වල, කමෙන්ට් වල කොච්චර බැනලා තියෙනවද? මොනවද මේ පණේ තියෙන මිනිස්සුන්ට කියන කතා?
18: ඔව්, ඉතින් සාමාන්‍යවක බලා ගන්න පුළුවන් අවුරුදු 75ක 80ක විතර ආච්චි කෙනෙක්ට, සීයා කෙනෙක්ට කිව්වොත් එහෙම නිවන් සප ලැබේවා කියලා අනිවාර්යෙන් අහයි මම ජීවත් වුණ ඇද්දුඹලට දැන් කියලා. ඒ කියන්නේ ලංකාවේ දැන් ඒක වැරදි තැනටම ගත වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒ තමයි මිය ගිය ගමන් ප්‍රාර්ථනා කරන නිවන් සැප ලැබේවා. එහෙනම් අන්න බලන්න ධර්මය පටලවගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ නිවනටපත් වුණේ බුද්ධත්වයත් එක්ක. එහෙනම් ජීවිතය අවසන් වුණාම නෙවෙයි නිවනටපත් වෙන්නේ, ජීවත් වන කාලය තුල. වටිනා ගාථාවක් තියෙනවා රතන සූත්‍රයේ. යේසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේපත්තිපත්තා අමතං වේගය ලද්ධා මුදා නිබ්බුතින් බුඤ්ජමානා කියලා. ඒ ගාථාවේ තේරුම තමයි යම්කිසි මිනිසෙක් මේ ජීවිතයේ තුලදීම, මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ධර්මය අහලා සිත දැඩි කරගෙන කාමයෙන් වෙන් වුණොත් ඔහු මේ ජීවිතයේදීම නිවන් ශාන්තිය වළඳනවා කියන එක. එහෙනම් නිවන යනු සිත නිවා ගැනීමයි, රාගේ දේසේ මෝහේ දුරු වීමයි. එහෙනම් රාගයේ, ද්වේෂයේ, මෝහයේ දුරෝ විට ඔබතුමා ඉස්සෙල්ලා සඳහන් කළ මේ ස්ථානට අහම ශාන්තියක් දැනෙනවා කියලා. ඒකට හේතුව තමයි මේ ස්ථානවල වාසය කළේ සිත නිවාගත්තේ උත්තමිය ශුද්ධ උත්තමයෝ චුද්ධවන්තයෝ. ඉතින් උන්වහන්සේලාගේ ඒ ශාන්තිමත් විහරණයෙන් යුක්තව පැවතිච්ච ස්ථාන නිසා අදටත් මෙහි එබඳු බලයක් රැඳිලා තියෙන්න පුළුවන්. ඒක නිසා නිවන යනු රාගයේ දේශයේ මෝහයේ ක්ෂයවීම නිසා ලබන සදාතනික සැපයයි. එය මෙලවදීම අත්දකින්න පුළුවන්කම ලැබෙනවා කෙනෙක්ට රාගයේ දේශයේ මෝහය දුරු කරගත්තොත්. ඒ නිසා අවසාන වශයෙන් මම ඒ ගැන විශේෂම වැකියක් සඳහන් කරන්නම්. ඕනෑම කෙනෙක්ට ධර්මය අවබෝධ කරගන්න, නිවන ගැන අවබෝධ කරගන්න ඒ ධම් පාඨය අපට උපකාර වෙනවා. එකිනෙකාගේ නොඑක් අර්ථකථන වලට නෙවෙයි ඔබ කන් දෙන්න ඕන. අමාමෑණිය ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ නිර්වචනයන් ගැන තමයි සිතා බලන්න ඕන. එහෙමනම් උන්වහන්සේ පෙන්වා දෙන විරාගෝ නිබ්බාණං කියලා. ඒකේ රාගයේ දුරු වීමයි නිවන. ඒ කියන්නේ වරුණ මහතා මේ හැම මිනිසෙකම දැවෙන්නේ ප්‍රධාන වශයෙන් ගත්තාම රාගය නිසා. නත්ති රාග සමුවග්ගේ මහන රාගයා සමාන ගින්දරක් නැත. එහෙනම් ඒ රාග ගින්දර නිමිච්ච ගමන් ද්වේෂ ගින්දරත් නිවිල යනවා, මෝහ ගින්දරත් නිවිල යනවා, රාග දේශ මෝහ ගින්දර තුනම නිවිලා ගියාම ඒ මිනිසා මේ ජීවිතයේදීම නිවනටපත් වෙනවා.
19: තනසොය ක්ලේශත්‍රය අතරින් භයානකම ගැඹුරුම ක්ලේශය මොකද? ඒ කියන්නේ රාගයේද, ද්වේෂයේද, මෝහයේද, නැත්නම් මේ තුනම එක වගේම භයානක?
18: ඔව්, ඒක හොඳ ගැඹුරු වගේම සංකීර්ණ ප්‍රශ්නයක්. ඒකට මෙහෙම උත්තරේ දෙන්න ඕන. දැන් බුදු පියාණන් වහන්සේ මේ තුනෙන් පාපය ගැන ඇහුවොත් එහෙම උන්වහන්සේ මෙහෙමයි උත්තරේ දෙන්නේ. රාගෝ අප්පසාවජ්ජෝ, දෝසෝ මහාසාවජ්ජෝ, මෝහෝ මහාසාවජ්ජෝ කියලා. ඒ කියන්නේ රාගයේ අල්ප පාපයේ සහිතයි, ද්වේෂය සහ මෝහයේ මහා පාපයේ සහිතයි. ඒ කියන්නේ අකුසලයන් වශයෙන් ගත්තොත් ද්වේෂයයි මෝහයයි තමයි මහා භයාන. ද්වේෂයයි මෝහයයි. මොකද මේ දෙක ප්‍රධාන වශයෙන්ම නිරගත වෙන්නම තමයි හේතු
19: වෙන්නේ.
18: හැබැයි දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ අන්න ඒකයි, සංකීර්ණ ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ දැන් ඒ ප්‍රශ්නේ අහන්නේ කොයි පැත්තෙන්ද? ඒ කියන්නේ සසරට හේතු වෙන භයානකම කුසලයේ මොකද්ද කියලා හෙව්වොත් මේ තුනෙන් ප්‍රධානම රාගේ. ඒ කියන්නේ රාගේ නිසා තමයි ද්වේෂයයි මෝහයයි පවතින්නේ. සසරෙන් එතර වෙන්නත් දුරු කර යුත්තේ ප්‍රධාන වශයෙන්ම රාගේ. ඒ කියන්නේ ද්වේෂයයි මෝහයයි කියන එක රාගේ මත පවතින. මම උදාහරණයක් කියන්නම්කෝ.
19: එහෙමයි.
18: දැන් ගින්දර ගත්තොත් ගින්දරවල අපිට පේනවා, ගින්දරවල තාපයක් තියෙනවා, ආලෝකයක්ත්
19: තියෙනවා.
18: එතකොට එහෙනම් ඒ තාපයයි ආලෝකයයි කියන්නේ ගින්දරවල අතුරු පළ දෙකක් නේ. ඒ වගේ ප්‍රධාන වශයෙන් ගත්තාම ගින්දර තමයි රාගය. එහි පවතින තාපයයි ආලෝකයයි වගේ තමයි අර ද්වේෂයයි මෝහයයි. එහෙනම් ගින්දර නිවා දැම්මහම තාපයයි ආලෝකයයි නිවිල යනවනේ. එහෙනම් රාගය දුරු වුණාම ද්වේෂයයි මෝහයයි සමගම නිවිල යනවා.
19: එතකොට අල්පසාවද්දී විදිහට
18: හඳුන්වන්න හේතුව තමයි, ඒක හොඳ ගැඹුරු ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි දැන් අපි ගත්තොත් එහෙම මේ තුන් ලෝකයක් ගැන ඔබතුමා අහලා තියෙනවද? තුන් ලෝකේ?
19: ඔව්.
18: මොකද තුන් ලෝකේ කියලා දන්නවද? මොකද්ද?
19: මනුෂ්‍ය ලෝකය.
18: අන්න එහෙම තමයි ගොඩක් අය හිතන් ඉන්නේ. තුන් ලෝකයේ තමයි කාමාවචර ලෝකය, රූපාවචර ලෝකය, අරූපාවචර ලෝකය. එතකොට මේකට තමයි තුන් ලෝකය කියන්නේ. එතකොට මෙන්න මේ තුන් ලෝකෙම උපදින්න හේතු වෙන්නේ රාගය. ඒ කියන්නේ වරුණ මහතා රාගයේ තියෙනවා ලෝක පැවැත්ම ගැන කල්පනා කරාම ලෝක පැවැත්මට අදාළව හොඳ පැත්තකුයි නරක පැත්තකුයි දෙකක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මෙහෙමයි, රාගයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. කාම රාගය, රූප රාගය, අරූප රාගය. ඒක පැහැදිලි කරොත් මෙහෙමයි. ඇහැකන නාසයේ දිව ශරීරයේ මනස කියන හයෙම්ම වින්දනය ලැබීම කාම රාගය. ඇහැයි කනයි මනසයි කියන තුනෙන් විතරක් වින්දනය ලැබීම රූප රාගය. මනසින් විතරක් වින්දනය ලැබීම අරූප රාගය. ඒ අනුව තමයි තුන් ලෝකේ සකස් වෙලා තියෙන්නේ. එහෙනම් කාමාවචර ලෝකවල සත්‍යයන්ට ඇහැයි කනයි නාසයයි දිව ශරීරයයි මනසයි කියලා ආයතන හයක් තියෙනවා. රූපාවචර ලෝකවල සත්‍යයන්ට, එහෙම නැත්නම් රූපාවචර බ්‍රහ්ම ලෝකවල සත්‍යයන්ට, බ්‍රහ්මයන්ට ඇහැයි කනයි මනසයි විතරයි තියෙන්නේ. හරිද? ඊළඟට අරූපාවචර බ්‍රහ්ම ලෝකවල, ඒ කියන්නේ රූපයක් නැති බ්‍රහ්ම ලෝක තියෙනවා හතරක්. ඒවැයි උපදින අයට මනසක් විතරයි තියෙන්නේ. ඒ අනුව ලෝකේ ඉපදෙන්නේ, ඒ කියන්නේ කාම ලෝකේ හරි රූප ලෝකේ හරි අරූප ලෝකේ හරි උපදෙන්න රාගයයි හේතු වෙන්නේ. හැබැයි රාගේ තියෙනවා විෂම පැත්තකුත් සම පැත්තකුත්. ඒ කියන්නේ රාග සමාචාරයක් තියෙනවා, රාග විෂමාචාරයක් තියෙනවා. එතකොට රාග විෂමාචාරය හේතුවෙන් තමයි සතර පායට යන්නේ. රාග සමාචාරය හේතුවෙන් තමයි මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, ඒ වගේම අර බ්‍රහ්ම ලෝකවල උපදින්නේ. ඒ නිසා රාගය සම්පූර්ණයෙන්ම වරදක් කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි ද්වේෂයයි මෝහයයි දෙක කොහෙවත් උපතකට, ඒ කියන්නේ සුගති උපතකට හේතු වෙන්නේ නැහැ. ද්වේෂයයි මෝහයයි දෙක ඒ කාන්තින්ම හේතු වෙන්නේ නිරේඩිය සතර පායට යන.
19: හොඳයි. මම හිතන්නේ ඔබට පැහැදිලිය. උන්වහන්සේ අපිට අර්ථ ගැන්වූ ඒ අනුශාසනාව තුළ ගත යුත්තේ කුමක්ද කියන කාරණේ අපි සානසර ඒ අර්ථයෙන් තමයි එතකොට මහා සාවද්දි බවට පත් වෙන්නේ ද්වේෂය සහ මෝහය.
18: ඔව්. මොකද ද්වේෂයයි මෝහයයි කියන දෙකට කොහෙත්ම සමාවද්ද වෙන්න බෑ.
19: නිරේඩ යන
18: සතර පායටම යන්නේ. ඔව්. නිරේ ප්‍රමුඛ සතර පායට. නමුත් රාගේ තියෙන හොඳ පැත්ත. ඒ කියන්නේ දැන් රාගේ විසමාචාරයේ හොඳ නැහැ. සමාචාරයේ ලෝක පැවැත්මට හේතු වෙනවා. දැන් අපි ගත්තොත් මිනිසෙක් වෙලා දෙවියෙක් වෙලා බ්‍රහ්මෙක් වෙලා උපදින්න හේතු වෙන්නේ රාගයමයි.
19: එහෙමයි.
18: හැබැයි අර අපායට යන්න හේතු වෙන්නේ රාගයමයි. ඒ නිසා රාගයේ 100%ක්ම වරදක් කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ.
19: ඒක විසමාචාරයත් අපිට ටිකක් පැහැදිලි කරලා දෙන්න.
18: විසමාචාරය කියුවාම දැන් අපි දන්නවා දස අකුසලයට අයිති විසමාචාරය දක්වන්නේ කාම මිත්‍යාචාරය හැටියට. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ ලෝක සම්මතයේ මිනිස්සු විවාහ ජීවිතයක් ගත කරනවානේ. ඒතර විවාහ ජීවිතයක් ගත කරනකොට දැන් ලෝක සම්මතයට අනුව
19: සමාචාරයක්.
18: ඔව් සමාචාරයක්. ඒ කියන්නේ දැන් කසාද බැඳලා යහපත් ආකාරයෙන් තමන්ගේ සැමියා තමන්ගේ බිරිඳ පමණක් ඇසුරු කරමින් ජීවත් වීම තුළ කාම සමාචාරයේ පවතින. එතකොට ඒ කාම සමාචාරයේ හේතු වෙන්නේ අපාගත වීම.
19: ඒක අපි ඒ පන්සිල් සමාදන් වෙනකොට මිච්ඡාචාරය ගැන කියන්නේ.
18: අන්න ඉතින් එතනදි කියන්නේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා එතන කියන්නේ අර කාමේ යහපත් ආකාරයෙන් හැසිරෙනවා අයහපත් ආකාරයෙන් හැසිරෙන්නේ නැහැ කියලා.
19: එහෙමයි.
18: එහෙනම් දැන් මෙහෙමනේ වරුණ මහතා දැන් කෙනෙක් නිවන් දකින්න නැත්තම් සසර යන්න එපා.
19: ඔව්.
18: එහෙනම් සසර යන්න ඕනේ යහපත් විදිහට. එහෙනම් යහපත් කාමයේ ඇසුරු කරන එක සසර යන කෙනාට හිතසුව පිණිස පවතිනවා. හැබැයි අපි මේ පෙන්වා දෙන්නේ උතුම් ධර්මයේ තුලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් සසර ගමන නිමා කිරීම. එතකොට එහෙනම් අර කාම විසමාචාරයටත් කාම සමාචාරයටත් හේතු වන රාගය සහමුලින් ෂේකල යුතුයි. එතනයි වෙනස තියෙන්නේ.
19: එතනයි වෙනස තියෙන්නේ. එතකොට අපි කාමේ නැත්තම් රාගයේ සමාචාරයක් විදිහට විසමාචාරයක් විදිහට වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම වැදගත්කමකුත්
18: තියෙනවා.
19: එතකොට
18: දැන් නිවනට යන්නේ නැත්තම් කෙනෙක් සුගතියට යන්න එපා. එහෙනම් ඒ පුද්ගලයා අවම වශයෙන් කාම මිත්‍යාචාරයෙන් වෙන්වලා ජීවත් වෙන්න
19: ඕනට. අද සමාජයේ තියා බැලුවාම මිත්‍යාචාරයට කාම මිත්‍යාචාරයට කොච්චර ඉඩක් වෙන් වෙලාද?
18: සම්පූර්ණයෙන් ඉඩ වෙන් වෙලා
19: තියෙන්නේ. ඒ නිසා කොතරම් අපි දුගතියට යන්නට පාර කපාගෙනද?
18: පාර කපාගෙනද කියලා දකින්න පුළුවන් නූතන මාධ්‍ය භාවිතාව තුළම. ඒ කියන්නේ කොයි තරම් උදේ ඉඳලා රෑ වෙනකම් මිනිස්යන්ගේ විසමාචාර කාම අදහස් මතුවෙන විදිහටද මේ නූතන මාධ්‍ය හැසිරෙන්නේ, විශේෂයෙන්ම නව මාධ්‍ය
19: YouTube ආදී. මට තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කුසලස. දැන් කාම මිත්‍යාචාරය කිව්වහම දැන් විවාහයේදී දෙපාර්ශ්වය විසින්, ඒ කියන්නේ ස්වාමියා බිරිඳ විසින් සම්භෝගයේ හැසිරීම, එතකොට විවාහය තුළ සමාචාරයට ගැටලුවක් නැහැ.
18: ඒක ගැටලුවක් නැහැ. ඉතින් ඒ ලෝක පැවැත්මට ඒක
19: උපකාර නිසා. හැබැයි එය තව අන්‍ය ස්ත්‍රියක් හෝ පර ස්ත්‍රියක් හෝ පර ස්වාමියෙක් කරා යනවා නම් මේක මිත්‍යාචාරය. එතකොට ස්වාමීන් වහන්සේ මෙතනදී මේ කාමය මිත්‍යාචාරය කියලා කියන්නේ ඔය සම්භෝගයට පමණද?
18: ප්‍රධාන වශයෙන් ගත්තාම සම්භෝගය තමයි ඒකට හේතුව. දැන් ඇහැ කන නාසය දිව ශරීරය කියලා පහක් තියෙනවනේ. ඔය පහෙන් අපිට ඒ පහමත් ඇත්තටම ඒ කියන්නේ පහම අපිට පුළුවන් අනාචාරය යොදවන්න. ඇහත් පුළුවන්, කනත් පුළුවන්, නාසයත් පුළුවන්, දිවත් පුළුවන්, ශරීරයත් පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් ධර්මයේ තුල කාම මිත්‍යාචාරය අර්ථකථනය කරද්දී බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම දෙන සාලෙයක සූත්‍රය. අන්නේ සූත්‍රය තරම් බලන්න පුළුවන්. සූත්‍ර දේශනාවල්දී පැහැදිලිවම කාම මිත්‍යාචාරය කියලා කියන්නේ ඔය සම්භෝගය හා සම්බන්ධ වරදක් හැටියටයි පෙන්වා දෙන්නේ. මොකද ඒකට හේතුව දැන් මිනිස්සෙක් ඇහැ කන නාසය දිව කියන හතර වරදවා හැසිරෙව්වා කියලා තව කෙනෙක්ට ගින්දරක් හට ගන්න එක්වරම. නමුත් ශාරීරිකව යම්කිසි සම්බන්ධයක් පැවැත්වීම තමයි උතන්දී කාම මිත්‍යාචාරයට ප්‍රධාන වශයෙන් අයිති වෙන්නේ. දැන් අපි ගත්තොත් භික්ෂුවක් ගත්තත් භික්ෂුවකට ඇහැට කනට නාසයට දිවට ඇවැත් පනවල නැහැ. ශරීරයට ඇවැත් පනවල තියෙනවා. ඒ කියන්නේ භික්ෂුවකට ස්ත්‍රියක් දැක්කා කියලා, ස්ත්‍රියකගේ හඬ ඇහුණා කියලා, ස්ත්‍රියකගේ ගන්ධය දැනුණා කියලා, ස්ත්‍රියකගේ රස යනාදී වශයෙන් නොඑක ආකාර ඒ යම් ස්පර්ශයක් ලැබුණා කියලා ඒකට ඇවැතක් පනවන්න බුදු පියාණන් වහන්සේ කටයුතු කළා නැහැ. හැබැයි ස්ත්‍රියකගේ පහසක් ලැබුවොත් ඒක පරාජිකා දක්වාම නොඑක ඇවැත් වලින් තහනම් කරලා තියෙනවා. ඒ නිසා හොඳටම අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේ සමාජයේ ගැටුම් ඇති වෙන්නේ අර කාම මිත්‍යාචාරයේ ওই සම්භෝගයේ මුල් කරගත්ත අසුරකට ගියාම. ඒ නිසා එතන තමයි ප්‍රධාන වශයෙන් ශාරීරිකව සිදුවන අකුසලයේ පනවල තියෙන්නේ. ඒ වගේම තමයි කාම මිත්‍යාචාරය කියන එක දස අකුසලෙන් අයිති වෙන්නේ කායද්වාරයේ. ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර කියන්නේ කයින් සිදුවන අකුසල.
19: එහෙමයි.
18: ඒ නිසා කයින් සිදුවන අකුසලයක් හැටියට තමයි ඒක දක්වලා තියෙන්නේ. එතන තමයි වරද තියෙන්නේ.
19: එතකොට කාමාවචර, රූපාවචර, අරූපාවචර මේ කොටස් තුන පිළිබඳවත් මම කැමති ඔබ වහන්සේගෙන් තව විග්‍රහාත්මකව දැනගන්නට. කාමාවචර, රූපාවචර අපි සාමාන්‍ය ප්‍රමාණයට දැනගත්තත් අරූපාවචර ගැන හිම
18: ගොඩක්
19: අඩුයි.
7: ඉතා මොහොදයි. දැන් මේ සක්වල ගත්තහම එක සක්වලක තියෙනවා ලෝක 31ක්. එතකොට මේ ලෝක 31 හැදිලා තියෙන්නේ මෙහෙමයි. කාමාවචර ලෝක 11යි, රූපාවචර ලෝක 16යි, අරූපාවචර ලෝක 4යි. එතකොට කාමාවචර ලෝක 11 කියලා කියන්නේ සතරපායයි, සතරපාය තිරිසන් ලෝකේ, සතරපාය නිරය, අසුරය, പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ කියන සතරපායත්, ඊළඟට මනුෂ්‍ය ලෝකයත්, ඊළඟට දිව්‍යතල 6ක් තියෙනවා, චාතුර්මහරජික, තවතිසා යාමුතුසිත නිම්මන් රති පරිනිම්මිත වසවර්ති කියලා. එතකොට මෙන්න මේ 11ට තමයි කාමාවචර ලෝක කියන්නේ. මේ කාමාවචර ලෝක 11න් වරුණ මහතා හතරක් දුගති. හතරක් දුගති. ඉතිරි හතම සුගති. එතන මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක 6යි සප්තකාම ස්වර්ගය. එතකොට ඒ හතත් අර සතර අපාය හතරත් එතකොට 7යි 4යි 11යි. මේ 11ම කාමාවචර ලෝක. එතකොට මේ කාමාවචර අපි අර ඉස්සෙල්ලා විස්තර කරපු කාමාවචර කාම සමාචාරී ප්‍රතිඵල තමයි අර සුගතිය. කාම විසමාචාරී ප්‍රතිඵල තමයි අර දුගතිය. එතකොට එහෙනම් එතන කාමාවචර ලෝක 11යි. රූපාවචර ලෝක තියෙනවා 16ක්. රූපාවචර ලෝක කියන්නේ බ්‍රහ්ම ලෝක. ඒ බ්‍රහ්ම ලෝක වල මම අර ඉස්සෙල්ලත් විස්තර කළා ඇහි කණයි මනසයි තමයි ප්‍රධාන වශයෙන් පවතින. බ්‍රහ්මයන්ට තියෙන ඇහැකුයි කනකුයි මනසකුයි ශාරීරික ආලෝකමය කයක්. ඒ කියන්නේ ශාරීරික අපේ වගේ මේ අරමුණු දැනගන්න කයක් නෙවෙයි. ආලෝකමය කයක් උන්ට තියෙන. ඉතින් එතකොට මේ රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා බ්‍රහ්ම පාරිසජ්ජයේ සිට අසඥ සත්‍යය කියන බ්‍රහ්ම ලෝකයේ දක්වා තියෙනවා අනාරේ බ්‍රහ්මතල 11ක්. එතනින් එහා පැත්තට තියෙනවා අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිටා කියලා ශුද්ධාවාස පහක්. ඔක්කොම එතකොට තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. ඊළඟට අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ආකසණං ඡායතනිය, විඤ්ඤාණණං ඡායතනිය, ආකින්චඤ්ඤායතනිය, නේව සංඥා නාසඤ්ඤායතනිය කියලා අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. එතකොට ඔක්කොම එහෙනම් එතන තියෙනවා බ්‍රහ්ම ලෝක 20ක්, 20ෙන් 16ක් රූපාවචරයි, 4ක් අරූපාවචරයි. එතකොට අර කාමාවචර ලෝක 11ත් එක්ක ඔක්කොම ලෝක 31යි. එහෙනම් එක සක්වලක තියෙනවා ලෝක 31ක්. එතකොට අපි පිටසක්වල ජීවීන් කියලා ඔය ලෝක සත්‍ය අදටත් හොයනවා. පිටසක්වල නෙමෙයි මේසක්වලෙම ඉන්නවා තවත් අප්‍රමාණ ලෝ සතුන්. එතකොට කාට හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඇයි අපිට ඒ අයව පේන්නේ නැත්තේ කියලා.
19: මම මේ ඊළඟට අහන්නත් හදපු ප්‍රශ්නයක් තමයි ඒක. දැන් මට එතන මතුවන කාරණාව ස්වාමීන් වහන්සේ, දැන් මේ කාමාවචර ලෝකයේම තියෙන මිනිස්සු අපිට පේනවා. කාමාවචරයටමයි දෙවියෝවත්, එහෙම නැත්නම් අපි දෙවියෝ ටිකක් ඉහළින් තියලා අතහරිමුකෝ. අපිට සතර අපායයේ එහෙම බැලුවාම මේ තිරිසං අපාය විතරයි පේන්නේ. අනිත් ටික පේන්නේ. ඒ මොකද ස්වාමීන් වහන්සේ මේ?
7: ඔව්, එහෙමයි. ඒක එකට හේතුවක් තියෙනවා මෙහෙම. දැන් සමහර මේ මේ විශ්වය කියන්නේ මේ සෝබාධම කියන්නේ විශාල ගැටයක්. ඒ කියන්නේ විශාල ගැටලුවක්. අන්තෝ ජටා බහි ජටා ජටාය පටිථා පජා. දැන් වරුණ මහතා හිතන්ද ඇස්පනා පිට නිරය පේන්න තිබුණා නම් මේ ලෝක සත්‍යය පාපේ අකුසලයේ දෙයිද? යෙදෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ කොයි විදිහටද? ලෝකේ පවතින්නේ. ලෝකේ සකස් වෙලා තියෙන්නේ නිවන පිණිස නෙවෙයි. ලෝකේ සකස් වෙලා තියෙන්නේ පැවැත්ම පිණිස. ඒ නිසා සත්‍ය සංගවලා තියෙන්නේ. දැන් මම ඒකන තව වචනයක් දෙකක් පැහැදිලි කරන්නම්කෝ. දැන් මෙහෙම ගමු. දැන් නිරය කියන එක තියෙන්නේ මේ පෘථුවේ අභ්‍යන්තරේ. උප්පරිම උෂ්ණත්වය ඇති පෘථුවි මැද්දේ. එතකොට ඒ ස්ථානෙට බිල බලන්න පුළුවන් කමක් අපිට නැහැ. අධිකතර තාපයක් තියෙන්නේ. උපකරණ වලින්වත් දැනගන්න හැකියාවක් නැහැ. නිසා නිරය පේන්නෙත් නැහැ. ඊළඟට අසුර ලෝකය කියන එක තියෙන්නේ ඈත දුෂ්කර ජන ශූන්‍ය ප්‍රදේශවල වනාන්තරවල. අසුරයෝ කියලා කියන්නේ යම්කිසි භෞතිකමය ශරීර ඇති පිරිසක්. ඒ කියන්නේ නිකන් ගස්ගල් වගේ ශරීර ඇති පිරිසක්.
19: ඒත් මේ අප සමාජයේම
7: ඈත ප්‍රදේශවල ඉන්නේ. ඒ කියන්නේ අපි අවට නැහැ. අසුරයෝ ඉන්නේ ඈත දුෂ්කර කඳුකර ඔය හිම කඳු ඊළඟට කාන්තාර මහ වනාන්තර ඈත මුහුදු කලාපවල ඉන්න සත්ව කොට්ටාසය.
19: ඒ කියන්නේ පෘථුවියටම අයත්ව ඉන්නවා.
7: පෘථුවියෙම ඉන්නවා. ඒ අය අසුරයෝ. ඒ වගේම පෘථුවියෙන් පිටත් තියෙන අසුර නිරයක්. ඒකට

0: අප අවටම ඉන්නවා. දැන් එක්කෙනෙක් දෙන්නේ කියන සඳහන් කළොත් එහෙම වැසිකිලි වලේ ප්‍රේතයෙක් ඉන්නවා, අසුචිකන භූතකාදක පෙරේතයා. ඊළඟට කුණු කාන්වල පෙරේතයෙක් ඉන්නවා, කුණු ආහාරයට අරගෙන ජීවත් වෙන පාංශු පිසාච පෙරේතයා. ඊළඟට ඔය සොහොන්වල කනත්ත වල ඉන්නව පෙරේතෙක්, ඔය මලකුණු වල ගන්ධය ආග්‍රහණය කරන් ජීවත් වෙන කුණාපාස පෙරේතයා. ඊළඟට අප අවටම ඉන්නව තව කුප්පිපාසක, ඊළඟට සුචිමුඛ ආදී නොඑක් ප්‍රේතයෝ. ඊළඟට ඔය ගෙදරට එන ප්‍රේතයෙක් ඉන්නව පිංගණ්ඩ පරදත් උපජීව කියලා. ඊළඟට ඈත වනාන්තරවල ඉන්නවා අර්ධ දේව අර්ධ ප්‍රේත දේව අමුතු ප්‍රේත කොට්ටාසයක්, ඒ කට්ටියට කියන්නේ වේමානික ප්‍රේතයෝ කියලා. දැන් ඔය අපි අනාගතේ කතා කරමු ඒ ගැන. එතකොට දැන් ඔන්න ඔතනදි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අප අවටම ඉන්නවා නම් ප්‍රේතයයි අපිට පේන්නේ නැති ඇහෙන්නේ නැතිනේ.
1: දැන් ඔර අර මේ අපි එක තැනක අහලා තියෙනවා දේශනාවේ අර සැරියුත් මහරහතන් වහන්සේ.
0: ඔව්.
1: උන්වහන්සේගේ මව පෙර භවයකම මව ප්‍රේත ලෝකී ඉපදිලා ඉන්නවායි කියන කතාව. එතකොට එතන අර විග්‍රහ කරනවා නම් ස්වාමීන් වහන්සේ මේ බොහොම අසීරුවෙන් තමයි අම්මගාවට යන්නේ කියලා. ඒ තරමට ඉන්නවා කියලා.
0: ඒ
1: එච්චර ඉන්නේ කී අපි කොහොම පහසුවෙන් යනවානේ. ඇඟේ වදින්නේ නැද්ද?
0: ඔව් මෙහෙමනේ. ඒ සමාධි බලයෙන් උන්වහන්සේ දැක්කේ.
1: ඔව්.
0: දැන් සාරිපුත්තයන් වහන්සේ දකින්නේ උන්වහන්සේගේ අසහාය වූ අභිඥා බලයෙන්.
1: එහෙමයි.
0: සාමාන්‍ය මිනිසුන්ට එහෙම දකින්න බෑ.
1: ඔව්.
0: එතකොට ඒ අයව පේන්නේ නැති වෙන්න හේතුව නූතන විද්‍යාවම පැහැදිලි කරලා තියෙනවා. ඒ තමයි අපේ ඇහි පෙනෙන සංඛ්‍යාතය තප්පරෙන් 10න් 1ක් තරම් සුළු කාලයක චලිතයක්. ඒ කියන්නේ තප්පරෙන් 10න් 1කට වඩා වේගෙන් චලිත වුණොත් චලණී වුණොත් යම් වස්තුවක් අපිට පේන්නේ. ඒ කියන්නේ අපේ ඇහැ ඉදිරියෙන්
1: යන පුළුවන් ප්‍රේම ගාන.
0: ඔව්. තප්පරෙන් 20න් එකක් ඇතුළත මෙහෙම යම් කිසි වස්තුවක් චලණී වුණොත් අපිට පේන්නේ නැහැ. එහෙනම් තප්පරෙන් 10න් 1කට වඩා අඩු කාලයකදී චලිත වුණොත් තමයි චලණී වුණොත් තමයි පේන්නේ. එහෙනම් අපිට ඊට වඩා වේගෙන් චලණී වුණොත් අපිට රූප පේන්නේ නැහැ. ඊළඟට ශබ්දයේ සම්බන්ධිනුත් එහෙම තියෙනවා. හර්ට්ස් 20ට වඩා අඩු, 20000ට වඩා වැඩි ශබ්ද ඇහින්නෙත්. එහෙනම් හර්ට්ස් 20ට වඩා අඩු සද්ද, එක්කෝ හර්ට්ස් 20000ට වඩා වැඩි සද්ද ප්‍රේතයන්ට තියෙන්න පුළුවන්. මොකද මේ ලෝකේ සකස් වෙලා තියෙන හැමෝටම ජීවත් වෙන්න පරිසරයක් කර්මයේ විසින්, ධර්මයේ විසින් සකස් කරලා දීලා, විශ්ව ධර්මයේ විසින්. ඒ නිසා ප්‍රේතය අපිට පේන්නේ නැත්තේ අපිට ඇහැට පේන, කනට ඇහෙන සංඛ්‍යාතවල නෙමෙයි කට්ටිය ජීවත් වෙන්නේ. ඒ නිසා ඉතින් අර තිරිසන්නුන් අපිට ඇහැට පේනවා, කනට ඇහෙනවා. හේතුව එයාලා අපේ සංඛ්‍යාත පරිසරයේම, අපේ සංඛ්‍යාත තලවලම තමයි කට්ටිය ජීවත් වෙන්නේ.
1: දැන් ඔය සාමාන්‍ය තිරිසන් ලෝකයේ ඇතැම් සත්වයන්ට මේ කියපු හඬ පරාසයට වඩා ප්‍රමාණයට ඇහෙනවා. එතකොට සමහර දැන් අපි මෙහෙම උදාහරණයක් ගමුක ස්වාමීන් වහන්සේ, දැන් සුනාමියක් එනවාය කියන කාරණේදී අපි දැක්කා ඒ වගේ සිදුවේ. සතුන් ඉක්මනට තමන්ගේ ආරක්ෂක තාන කරා යන අවස්ථාවන් ගැන කතා වුණා. ඒ වගේ සහ දැන් අර නොපෙනෙන බලවේගයන් ගැන කරපු පරීක්ෂණ වාර්තාවල සමහර අවස්ථාවලදී ඔය ස්ටීවන්සන් වගේ අය කියලා තියෙනවා සතුන් ඊට දක්වන ප්‍රතිචාරයන්
0: කියලා.
1: එතකොට ඒ හර්ට්ස් ප්‍රමාණය වැඩි නිසා ඔය සතුන්ගේ අතන් තිරසන් ලෝකයේ ඇතම් සතුන්ගේ ඒ දක්වන ප්‍රතිචාරයද?
0: ඒක මෙහෙමනේ. දැන් ඔබතුමාටයි මටයි පුළුවන් ද අවකාශි පියාඹ
1: බෑනේ.
0: අපිට ඒකට ගුවන් යානියක් ගන්න වෙනවා නේ. හැබැයි කුරුල්ලෙක් බලන්නකො නොමිලේම යන හැටි.
1: එහෙමයි.
0: ඒ කියන්නේ ඒ සත්‍යයන්ගේ ජීවිත අසරණයිනේ. ඒ නිසා ඒ අයගේ ජීවිතේට කර්මයෙන් ලැබිච්ච දායාද තියෙනවා. ඒ අනුව ඒ අයට අපට පේන්නේ නැති රූප පේන්න පුළුවන්, අපට ඇහෙන්නේ නැති ශබ්ද ඇහෙන්න පුළුවන්, අපට දැනෙන්නේ නැති ගන්ධයන් දැනෙන්න පුළුවන්. ඒ වගේ ඔවුන්ට ඉන්ද්‍රිය වශයෙන් දියුණු විපාක ඇති වෙලා තියෙනවා. මොකද ඒ සත්තුන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඒ ඉන්ද්‍රිය මතම පවතින නිසා මිනිසයාට ලැබිලා තියෙනවා මහා වටිනා දායාදයක් කිසිම සතෙට ලැබෙන්නේ නැති. ඒ තමයි ශ්‍රේෂ්ඨ ප්‍රඥාව. ඒ නිසා ප්‍රඥාව ලැබිච්ච නිසා අපට ඉන්ද්‍රියන්ගේ ශක්්‍යතා අඩු වෙලා, සතුන්ට ප්‍රඥාව අඩු නිසා ඔවුන්ගේ ඉන්ද්‍රිය ශක්තිතාව වැඩි වෙලා තියෙනවා. මොකද එහෙම නොවුනනම් වරුණ මහතා කිසිම සතෙට ජීවත් වෙන්න වෙන්නේ නැහැ.
1: එහෙමයි සර්.
0: ඒ කියන්නේ ඒ අයගේ අසරණ ජීවිත ආරක්ෂා වෙලා තියෙන්නේ හැකියාව නිසා.
1: සර්නස දැන් එතකොට ඔතනදි මට තව පහදලා දෙන්න. දැන් එතකොට දැන් ඔය තිරිසන් ලෝකය අපායක් උනේ, සතර අපායෙන් එකක් උනේ ඇයි කියන කාරණේ. මොකද හේතුව දැන් සමහරුම කියනවානේ සතු දැක්කහම අනේ කොච්චර හොඳද, කොච්චර ලස්සනද, කොච්චර වාසනාවන්තද, එහෙම කියන අවස්ථාවත් සමහර මිනිස්සු දැන් ඔබ වහන්සේ කියන මේ ප්‍රඥාවෙන් ඉහළට ආපු මිනිසයා තිරිසන් සතෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. අනේ මටත් එහෙම යන්න තිබුණා, මේ වගේ කුරුල්ලෙක් කියලා එහෙම අවස්ථා අපි ඕන තරම් අහලා තියෙනනේ සෝනස්. එතකොට
0: සින්දුවලත් කියන්නේ,
1: සින්දුවලත් කියනවනේ සෝනස්. දැන් එතකොට මට දැනගන්න ඕන තිරිසන් ලෝකේ භයානක වෙන්නේ කොතනින්ද?
0: තිරිසන් ලෝකේ භයානක වෙන්නේ හොඳටම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම ගාථාවක්. ඉද තප්පති පෙච්ච තප්පති කතපාපෝ උභයත තප්පති පාපකාරී කතන්ති.

0: තප්පති භීයෝ තප්පති දුක්ගතින් ගතු. ඒ කියන්නේ පව් කරන්නා මෙලවත් ඇවෙනවා, පරලොවත් ඇවෙනවා, මා විසින් මෙවැනි පව් කරන ලදයි දෙලවදීම තැවෙනවා. ඔහු ඒ පාපේ නිසාම දුගතියෙන් දුගතියටම යනවා. දැන් වරුණ මහතා කල්පනා කරන්න මෙහෙම ඔබතුමාම උත්තරේ දුන්නා. ඒ කියන්නේ මිනිසෙක් වෙච්ච මිනිසාට, ඒ කියන්නේ මිනිසෙක් වෙලා ප්‍රඥාව ලැබිච්ච මිනිහාටත් හිතෙනවා අනේ කුරුල්ලෙක් වුණා නම්, බල්ලෙක් වුණා නම්, තිරිසනෙක් වුණා නම් හොඳයි කියලා. ඒ කියන්නේ මිනිසෙක් වෙලා ජීවිතේ හරය තේරුම් ගන්න බැරි නම් තිරිසංගත සතෙක් කොහොමද ජීවිතේ හරය තේරුම් ගන්නේ? ඒ කියන්නේ ඔහුට ආයේ කවදාවත් අර ප්‍රපාතයෙන් දුගතියෙන් ඉහළට එන්න බෑ. ඒ කියන්නේ කවදාවත් බෑ කියලා අදහස් කරන්නේ කිසිම දවසක බෑ කියන එක නෙමෙයි, කල්ප ගානක් යනවා. ඕකට තමයි බුදුපියාණන් වහන්සේ වටිනාම අපිට උපමාවක් ලබා දෙන ජිග්ගිල සූත්‍රයේ උන්වහන්සේ දේශනා කරනවා, මහාන සතර අපායට වැටිච්ච සත්වයෙක් නැවත මිනිසෙක් වෙලා උපදින එක කොච්චර දුර්ලභයිද කිව්වොත්, අර මහමුහුදේ පාවෙලා එකට මුණ ගැහෙන විය දස් දෙක එකට සම්බන්ධ වුණාම ඇති වෙන විය සිදුරෙන් අර වසර 100කට වතාවක් කලවර දවසක මුහුදේ යට ඉඳලා උඩට එන කන කැස්බෑව එක ඇසක් විතරක් පේන ඒ කන කැස්බෑව අර විය සිදුරෙන් එල්ල දානවා වගේ වැඩක් තමයි. දැන් ඒක වුණත්, ඒ කියන්නේ ඒ කන කැස්බෑව ඒ විය සිදුරෙන් බෙල්ල දැම්මත් මහාන මම ඒක විය හැකි දෙයක් වශයෙන් දේශනා කරනවා. සතර අපායට මේ අපාගත සත්වයේ ඒ සතර අපායට වැටුණට පස්සේ ඔහු නැවත එයින් ගැලවිලා සුගතියකට එන එක ඊටත් වඩා දුර්ලභයි කියලා මම දේශනා කරනවා කියලා. එහෙනම් අන්න එතනයි භයානකම තියෙන්නේ වරුණ මහතා. ඒ කියන්නේ මිනිස්ය වෙලත් ප්‍රඥාව ලැබිලත් මිනිහෙට ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න බැරි නම් අනේ අර තිරිසන් සත්තු කවද තේරුම් ගන්නද මේ? ඒ කියන්නේ ඔවුන්ගෙන් අකුසලෙමයි සිද්ධ වෙන්නේ.
1: එතකොට කුසලයේ සම්පාදනයේකට ඉඩක් ඇත්තෙම නැහැ.
0: ඉතාම සුළු වශයෙන් තියෙනවා.
1: දැන් අපි ඔය මේ පෙරහැර කාලේන සමග
0: ඉතාම සුළු වශයෙන් තියෙනවා. ගෘහස්ත සත්වයේ ඉන්නවනේ. ගෘහ ආශ්‍රිතව, ඒ කියන්නේ බල්ලෝ බලල්ලෝ වගේ සත්තු සහ මිනිස්සුන්ට ඔය සේවය කරන ඔය කිව්ව අලිය ඇත්තු හරක් වගේ සත්තු. ඒ අයට ගුණවන්තයන් කෙරෙහි, මේ ලෝකෙ ඉන්නවනේ ගුණවන්ත මිනිස්සු, ගුණවන්තයන් කෙරෙහි සිත පහදවාගෙන සුගතියකට යමේ හැකියාවක් තියෙන උදාහරණයක් වශයෙන් කිව්වොත්
1: අන්තරාශ්‍රයම ගන්න පුළුවන්.
0: ඔව්, ඒ වගේම තව තියෙන උදාහරණ, බුදු පියාණන් වහන්සේ දිනක් වඩිනවා කුඹුරක් හරහා. වඩිනකොට ඒ කුඹුරේ ඉන්නවා ගවයෝ ටිකක්. උන්වහන්සේ මහා කරුණාව පතුරවාගෙන තවනක් රැස් විහිදුවාගෙන තමයි වඩින්නේ වෙලමැද්දෙන්. ඒ වෙලාවේ ඒ කුඹුරේ හිටපු ගවයෝ ටික මේ බුදු පියාණන් වහන්සේගේ සවනක් රැස් දැකලා සිත පහදිනවා. ඒ පැහැදීම නිසා ඔවුන් මරණින් පස්සේ ඇවිල්ලා ඉපදෙනවා ස්වර්ගයේ, දිව්‍යතලයේ උපදිනවා දෙවිවරු වෙලා. ඒ නිසා ගැලවීමේ සුළු අවකාශයක් තියෙනවා.
1: ඊට එහා බැලුවාම ඊට වඩා අර නියසිරට ගත්ත පසුයි මහා පොළවේ ඇති පසුයි වගේ නිරේට වැටෙන කෙනෙක් නැත්තම් සතර අපායට වැටෙන කෙනෙක් ගැලවීම නම් බොරු.
0: ගැලවීම කියන එක හිතන්නවත් බැරි දෙයක්. මේ ලැබිච්ච වටිනා මනුස්ස භවේ නම් අපතේ යවා ගන්න එපා. බුද්ධිය ලැබුණේ අම්බ කරන් කාලෙ මෙරිල යන්න නෙවෙයි.
1: නමුත් නිරය ගැන කියනකොට ඒක ඊටාම දරුණුයි කියලා කියන්නේ සවා.
0: ඊටාම දරුණු. සංජීවයේ සංඝාතයේ කාලසූත්‍රයේ රෞරවයේ මහා රෞරවයේ තාපයේ ප්‍රතාපයේ අවීචී කියලා නිර අටක් තියෙන ප්‍රධාන වශයෙන්.
1: එහෙමයි.
0: ඒ හැම නිරයකම එක කොනකට අනු නිර හතර බැගින් නිර 16ක් පිහිටෙනවා. අනු නිර 128යි, මහා නිර 8යි. ඒ නිරවල තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි සංජීව කියන නිරේ තියෙන දඬුවම වගේ 8 ගුණයක් ඊළඟ නිරේ තියෙනවා. මේ විදිහට නිරෙන් නිරේට 8 ගුණාකාරයකින් දඬුවම වර්ධනය වෙලා තමයි අවසානයේ අවිචි මහා නරකය කියන නිරේ නිර්මාණය වෙන්නේ. එහි තියෙන තාපය කොච්චරක්ද කියනවා නම් යොදුන් 100ක් දුර ඉඳගෙන යම්කිසි මිනිසෙක් අවිචි මහා නරකයේ ගින්දර දිහා බැලුවොත් ඔහුගේ ඇස් දෙක පුපුරල යනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. ඒ කියන්නේ එච්චර මහා ගිනි තාපයක් අවිචි මහා නරකයේ තියෙනවා. ඉතින් ඔබතුමා කල්පනා කරලා බලන්න, මිනිස්සු වෙලා ඉපදෙච්ච මිනිස්සුන්ටත් පින කුසලය තේරුම් ගන්න බැරි නම්, ධර්මයකට කන් දෙන්න හිතක් පහළ වෙන්නේ නැත්නම්, ධර්මයේ හැසිරෙන්න උවමනාවක් අවබෝධයක් ඇති වෙන්නේ නැත්නම්, ඒ ධර්මයේ වටිනාකම තේරෙන්නේ නැත්නම් සතර අපාගත සතුන් කවදා ගැලවෙන්නේ? එතනයි භයානකම තියෙන්නේ.
1: එහෙම විග්‍රහ කරලත් අපිට තාම මේ සතර අපායේ තියෙන භයානකකම හඳුනා ගන්නට බැරි වුණානේ. සමහර අය නම් මේක විහිළුවකටත් අරගෙන මේවා හුදෙක් මනක්කල්පිත අදහස් කියලා ප්‍රතික්ෂේප කරන මට්ටමටම සමාජයට එය සමාජගත කරන්නට උත්සාහ කරනවා. ඉතින් මම හිතන්නේ ඒ අයට පිහිට පිළිසරණ නැහැ නේ ස්වාමීන්.
0: ඔය එකටත් හේතුවක් තියෙන වරුණ මහතා. ඒකට හේතුව තමයි මං මීට ඉස්සෙල්ලත් වැඩසටහනක සඳහන් කළා, ඒ තමයි ලෝකේ තියෙනවානේ ඔය සාමාන්‍ය විද්‍යා ලෝක විද්‍යා. එතකොට මේ ලෝක විද්‍යාවන් අභිබැවු විශ්වයේ පරම විද්‍යාව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දැන් ඔය නිරය තියෙනවද නැද්ද කියන ප්‍රශ්නේ ඇහුවහම මේ ලෝකේ ප්‍රඥාවන්තයෝ ඉන්නවා නම් ඔවුන් නිරය තියෙන බව පිළිගන්නවා. ඒකට හේතුව තමයි දැන් නිරය ඇස් දෙකටම පේන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඇස් දෙකට පේන්නේ නැතුව නිරය ඇති බව කොහොමද අපි තේරුම් ගන්න? දැන් උදාහරණයක් ගමු. පහුගිය දවසක ලංකාවේ ඇඹිලි පිටියේ තරුණියක් තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නම ඝාතනය කරා එක රැයක. මත්ද්‍රව්‍ය අරගෙන මත් වෙලා තමන්ගේ අම්මයි තාත්තයි ඝාතනය කරා. මට කියන්න ඔබතුමා, දැන් ඒ අම්මයි තාත්තයි දෙන්නම ඝාතනය කරපු එක වරදක්ද වරදක් නොවේද? මොනවාගේ වරදක්ද ඒක? එතකොට දැන් ඒ අම්මයි තාත්තයි ඝාතනය කරපු පුරුෂයා, එහෙම නැත්නම් ඒ තරුණියත් මිය යනවා යම් දවසක. කුරා ගෝඹයෙක්වත් මරපු නැති මිනිහෙකුත් මිය යනවා යම් දවසක. එතකොට මේ දෙන්නාගේම ජීවිතය අවසන් වුණාම මේ දෙන්නාටම ලැබෙන්න ඕන ප්‍රතිඵල එකක්ද? පැහැදිලිව පේනවා නේද? එහෙනම් මේ ලෝකේ දැඩි දඬුවම් ලබන්න ඕන මිනිස්සු ජීවත් වෙනවා කියලා. දැන් ලෝක නීතියෙන් ආරක්ෂා වෙලා, එහෙම නැත්නම් රටේ තියෙන සිවිල් නීතියෙන් අපරාධ නීතියෙන් සැඟවිලා ජීවත් වෙන්න පුළුවන් නේ. හැබැයි මිනිස්සුන්ට පුළුවන් ද තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න? හෘද සාක්ෂියෙන් නිදහසලා ජීවත් වෙන්න බෑ නේද? එහෙනම් අපිට පැහැදිලිව පේන්න ඕන එක දෙයක්. ඒ තමයි මිනිසුන්ගේ ජීවිත මරණයෙන් කෙලවර වෙන්නේ නැති බව. ඒ කියන්නේ මරණය කියන්නේ තව කඩේමක් විතරයි. ඒ කඩේම ඉක්මවල ගියාම භාගතුන් වහන්සේ දේශනා කරනවා, එබඳු සත්‍යයන්ට අත් වෙන ඉරණම කායාස බෙහෙදා පරම් මරණ අපායන් දුක්ගතින් විනීපාතං නිරයන් උප්පජ්ජති කියලා. එ කියන්නේ මේ කය බිඳිලා ගිය ගමන් ඒ සත්‍යයා අනු ප්‍රතිසන්දිය ලබනවා නිරේක. ඉතින් එහෙමනම් අපි දකින්න ඕන මේ ලෝකේ ඕනෑ තරම් මිනිස්සු ඉන්නවා ඉතාම නරක සිතකින්, එහෙම නැත්නම් නපුරු සිතකින් වාසය කරන. අන්නේ නපුරු සිතින් වාසය කරන කෙනාගේ ගමනාන්තය වෙන්නේ, ඒ කියන්නේ ගමනාන්තය කිව්වම සදාතනික ගමනාන්තය නොවේ, නමුත් මරණින් පසු ගමනාන්තය වෙන්නේ ඒ වගේ භයානක නිර. ඒක නිසා ඇස් දෙකට පෙනුනේ නැති වුණාට අපි දකින්න ඕන බුද්ධියෙන් මිනිස්සුන්ගේ හිත හැසිරෙන ආකාරය අනුව ඊට අනුකූල විපාකයක් පවතින බව. එහෙම නොවුනා නම් එහෙම වරුණ මහතා මේ ලෝකේ කිසිම සතෙක්ට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද කිසිම පාපයක් අකුසලයක් නැහැ, මරණින් පසු අපායක් නැහැ, සතර අපායක් නැහැ, විපාක නැහැ යන දිවසේ අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටුනොත් එහෙම යම්කිසි කෙනෙක් ඔබ විශ්වාස කරන්න අර විදිහට තමන් හදපු අඩපු අම්මට තාත්තටවත් ජීවත් වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අන්නේ නිසා ඒ මිනිස්සු හොඳ වැඩ කරාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා, නරක වැඩ කරාම නරක ප්‍රතිඵල ලැබෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. වපුරුපු විදිහට අස්වැන්න ලැබෙනවා. යංකම්මං කරිසාමි කල්යාණං වා පාපකං අතස්ස දායාදු භවිස්සාමි ඉති. කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. යම් මිනිසෙක් හොඳ හෝ නරක හෝ කර්මයක යෙදෙයිද එයම ඔහුට දායාද වෙනවා. යහපත් කර්මයට යහපත් ප්‍රතිඵල ලැබෙනවා, අයහපත් කර්මයට අයහපත් ප්‍රතිඵල ලැබෙනවා. අන්නේ අයහපත් කර්මයට අයහපත් ප්‍රතිඵල ලැබෙන තැන් ටිකට තමයි ඔය සතර අපාය කියලා කියන්නේ.
1: අපි නිවනින් පටන් ගත්තේ, නිවනින් පටන්ගෙන අපි ආවා නිවන ලබන්නට බැරි වෙන අවස්ථාවන් පිළිබඳව පැහැදිලි කරන්නට. අපි ස්වාමීන් වහන්සේ මනාව මේ කාරණා මුතුවැලක මුතුයමනුව වගේ එකින් එක පහදලා දුන්න අපි ස්වාමීන් වහන්සේ. ඇත්තටම මිනිස්සුන්ට මේ සතර අපාය පිළිබඳව බය ඇති කරන්නට ඕන. එහෙම නැත්නම් මේ දුගතිය පිළිබඳව බය ඇති කරන්නට ඕන. එතකොට අපේ ජීවිතවල බය ඇති වුණ නිසා තමයි අපි යම් ධර්මකට හෝ ධර්මයට එන්නට උත්සාහ කරන්නේ.
0: යහපත් මිනිසෙක් වශයෙන් ජීවත්
1: වෙන්නේ. අපේ දෙමව්පිය අපිට ඒ සඳහා පරිසරය සකසලා දුන්නා.
0: මම
1: හිතන්නේ වර්තමානයේින් අනාගතයට යන තව බොහෝ පිරිසක් ඉන්නවා, තරුණ උදවිය, දරුවෝ. ඒ අයට මේ සතර අපාය පිළිබඳව බය, එහෙම නැත්නම් දුගතිය පිළිබඳ බය නැති කළොත් එහෙම ඇත්තටම ඔවුන්
0: අසරණ වෙනවා. මං අර ඉස්සෙල්ලත් කිව්වේ විද්‍යාව යනු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බව. දැන් ඒ අපායට යන්නේ කොහොමද කියලා අභිධර්මයෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ කාමාවචර අකුසල සිත් 12ක් තියෙනවා. ඒ 12න් 8ක් තියෙනවා කාමාවචර ලෝභ මූලික අකුසල සිත්, 2ක් තියෙනවා ද්වේෂ මූලික අකුසල සිත්, 2ක් තියෙනවා මොහ මූලික අකුසල සිත්. මේ සිත් හේතු වෙන්නේ අපාගාමී වෙන්න. ඉතින් අභිධර්මයට අනුව පැහැදිලිව පෙන්වන්න පුළුවන් ලෝක සත්‍යය කොහොමද නිරේට යන්නේ, කොහොමද අසුර ලෝකෙට යන්නේ, කොහොමද පෙරේත ලෝකෙට යන්නේ, කොහොමද තිරිසනෙක් වෙන්නේ කියලා තමන්ගේම මනසේ ඇතිවන ඒ ක්‍රියාකාරීත්වය තුළින් කෙනෙක් පරිවර්තනය වෙන ආකාරය පෙන්වා දෙන්න පුළුවන්. මම පුංචි උදාහරණයක් කියන්නම් ඒ සම්බන්ධයෙන්. දැන් මේක අපේ ලාංකික බෞද්ධ සමාජයේ නෙමෙයි තියෙන්නේ. එතකොට මේ ලාංකික බෞද්ධ සමාජයේ දකින්න ලැබෙන ඒ කරුණු කාරණා ලෝකේ වෙන රටවල සංස්කෘතිවල දකින්න නැතුව ඇත. දැන් ඔබතුමා ඕන තරම් ඔබතුමාගේ ජීවිතේ, මම මේ කියන්නේ යාළුවෙක් වෙන්න පුළුවන්, හිතවතෙක් වෙන්න පුළුවන්, තමන්ගේ ඥාතියෙක් වෙන්න පුළුවන්, නිකන් ආමන්ත්‍රණය කරලා තියෙන්න පුළුවන් මහ පෙරේතෙක්, මහ තිරිසනෙක්, එහෙම කියලානේ.
1: එහෙමයි.
0: ඇයි
1: ඒ ලක්ෂණ වගේ අපි අහලා තියෙන ලක්ෂණ වලට සමීපව යනවා?
0: නපට පේනවා ඒ මිනිසා මිනිසෙක් වශයෙන් ශාරීරිකව ජීවත් වුණාට මනසින් ජීවත් වෙන්නේ තිරසනෙක් වගේ. ඒ කියන්නේ දැන් අනුන්ගේ දෙයකට කෑදර වෙනවා නම් අනුන්ගේ දෙයට ඇලුම් කරනවා නම් දැඩිව අපිට පේනවා ඔහු තුල පෙරේත ලක්ෂණය. දැන් මිනිහෙක් සාමාන්‍යයෙන් යමකට ආසා කරන එක සාමාන්‍ය ස්වභාවයක්. අපි හිතමු මිනිහෙක් කෑම කන්න ආසයි. ඒක සාමාන්‍ය ස්වභාවය. හැබැයි මිනිහෙක් කෑම කන්න අසීමාන්තක විදිහට ආසයි නම් අන්න මහ පෙරේතෙක් කියනවා.
1: දැන් මහමගේ ඉන්නෝ අපි දකිනවා කුණු කෙල පෙරාගෙන සෙම් සොටු කාගෙන එහෙම ඉන්න
0: පිරිසුත් ඉන්නවා. කාමී හැසිරෙන්න ගියාමත් මිනිස්සු මිනිස්සු වශයෙන්ුත් හැසිරෙනවා, දෙවියෝ වශයෙන්ුත් හැසිරෙනවා, පෙරේතී වශයෙන්ුත් හැසිරෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕන සත්‍ය නිර්මාණය වෙන්නේ අපේ මනස තුල බව. එහෙනම් ඒ මනස තුල නිර්මාණය වෙන සත්‍යය තමයි මරණින් පසු ප්‍රතිසන්දිය ලබන්නේ. ඒ නිසා තිරිසන් සතා බිහි වෙන්නේ, පෙරේතියා බිහි වෙන්නේ, අසුරයා බිහි වෙන්නේ, නිරසතා බිහි වෙන්නේ අපේම චින්තනය තුල. ඒ චින්තනය තුල සකස් වෙන සත්‍යයාගේ ඊළඟ නවාතන තමයි අපාය කියලා ප්‍රධාන වශයෙන් කියන්නේ ඔය නරක පැත්තෙන් ගොඩ නැගුණොත්.
1: දැන් ඔය ඔබ වහන්සේ කියන කාරණාවට වර්තමානයේ යම් යම් විද්වතුන් කියලා හඳුන්වන කොටස නවාර්ථකතන දෙනවා. ඔය දකින්න ඔබ වහන්සේ දැන් උදාහරණ ලෙස ගත්තු එහෙම හැසිරෙන එහෙම කෑමෝල්ට පෙරද ඒක තමයි ඇත්ත පෙරේත. ඒක තමයි ඇත්ත ඒ දුගතියේ තිබෙන ස්වභාවය. එහෙම නැතුව වෙන තැනක් නැහැ, වෙන ස්ථානයක් නැහැ, වෙන ලෝකයක් නැහැ. ඕකට තමයි ඒ කිව්වේ චින්තනීය වෙනසක් ඒ තිබිලා තියෙන්නේ. ඒ චින්තනය ඔවුන්ට අනුකූලව අපි දකින එකමයි.
0: දැන් වරුණ මහතාගේ තර්කය බිඳ වැටෙන තැනක් තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම උදාහරණයක්. ප්‍රබල මිනිහෙක් විසින්, ඒ කියන්නේ හොඳට ඇඟපත හයිය තියෙන මිනිහෙක් දුබල මිනිහයෙට පහර දෙනවා දකින්න. ඒක මොන වගේ හැසිරීමක්ද?
1: ඒක නිකන් අපිට විශ්වාස කියන්නේ තිරිසන් වගේනේ අපි
0: කියන්නේ. තිරිසන්. තිරිසන්නේ.
1: ඔව්.
0: දැන් කවුරු හරි දුප්පත් මිනිහෙක් පාරක් අද්දර හිඟා කමින් ඉන්නවා. බලවත් මිනිහෙක් කායික වශයෙන් උත් හැම පැත්තෙන් බලවත් මිනිහෙක් ගිහලා අර දුබල මිනිහට ගහලා පයින් ගහලා ඒ මිනිහගේ තියෙන වස්තුවත් උදුර ගන්නවා. එතකොට බලන් ඉන්න අය කියනවා නේද තිරිසන් වැඩ කරන්න එපා කියලා. කියනවා නේද? දැන් අර ඔය කියන විද්වතුන් කියනවා නම් තිරිසංකම කියන එක අපේ මනස විතරයි තියෙන්නේ, මනුස්ස සමාජෙ විතරයි කියලා. අපිට කොහොමද එනම් ඔය ලක්ෂණ සහිත තිරිසන් උ පේන්න ඉන්නේ? මේ ලෝකයේ තුලම තිරිසන් අපායෙ පේන්න තියෙනවනේ. එහෙනම් අනිත් ලෝකෙනි පේන්න නැත්තේ. එහෙනම් ඒ තිරිසන් ගති ලක්ෂණ අපි කොහොමද තේරුම් අරන් තියෙන්නේ? අපි අවටම ඉන්නවනේ. දැන් අපි දැකලා තියෙනවා කාය ශක්තිය ප්‍රබල බල්ලෝ අර අහිංසක දුබල බල්ලන්ව හපා
1: කනවා. ප්‍රබලයන් දුබලයා ග්‍රහණය කරනවා.
0: අන්න ඒක තමයි තිරිසන් ලක්ෂණය කියන්නේ. තිරිසන් ලෝකේ තියෙන අඤ්ඤමඤ්ඤ කාදිකා කියලා ධර්මයේ දක්වන්නේ. කියන්නේ තිරිසන් ලෝකේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි ප්‍රබලයා විසින් දුබලයාව මැඩලීම. එහෙනම් මනුෂ්‍ය සමාජෙත් අපිට ඒක දකින්න ලැබෙනවා නම් අන්නේදාට අපි කියනවා මේ නම් මහා තිරිසනෙක් කියලා.
1: ඒ කියන්නේ තිරිසන් ලෝකෙන් අපි දැකපු දේ තමයි අපි මේ කියන්නේ.
0: කියන්නේ. ඒ වගේම තමයි දැන් ජන විඥානීයක තියෙන මේ භාෂාමය විවහාරයේ සහ ඒ චින්තනයේ කියන එක මේ දවසකින් දෙකකින් ගොඩනැගිච්ච එකක් නෙවෙයි. සත වර්ෂ ගාණක්, වසර දහස් ගාණක් ගොඩනැගිච්ච චින්තනයක්. ඒතකොට මේ චින්තනයේ තමයි අදටත් අපි සමහර දේවල් නිර්ණායනි, සමහර දේවල් සම්බන්ධයෙන් අපි නිර්ණායක ඉදිරිපත් කරන්නේ මේ නම් මහා පෙරේතෙක්, මේ නම් මහා තිරිසනෙක්, මේ නම් මහා මිලේච්චෙක් කියලා කියනවා නේද? ඒකට හේතුව අතීතයේ ඉඳලම රහතන් වහන්සේලාගේ ඒ අවබෝධයෙන් පැවතින නැත්තම් එයින් හටගත්තා වූ චින්තනයක් ඇතුළේ අපි ජීවත් වෙනවා. ඒ නිසා අපේ ජන විඥානි තියෙනවා මිනිස්සු අවිඥානිකව හරි ඒ සතර අපාගත සතුන්ගේ හැසිරීම ගැන දන්නවා. ඉතින් තිරිසන් ලෝකේ නම් අපිට ඇස් දෙකටම පේන්න තියෙනවා. එතකොට කවුරු හරි කියනවා නම් තිරිසන් ලෝකේ කියන එක අපේ මනසේ තියෙන එකක් කියලා. එතකොට මේ ඇහැට පේන්න තියෙන තිරිසන් ලෝකෙ මොකක්ද? ඒ විද්වතුන්ගෙන් අහන්න ඕනේ ඒක.
1: නිසා මම හිතන්නේ මේවා ප්‍රශ්නාර්ථ විදිහට හිතේ හිර කරගෙන අපි මිත්‍යා දෘෂ්ටියට නම් වැටෙන්න ඕනේ නැහැ. එනිසා සම්මාදිටියට එන්න මේ අපේ ස්වාමීන් වහන්සේලා පහදා දෙන කාරණා ඔබට ඉවහල්. එනිසා නොවර්ධවාම ශාක්‍ය අවලෝකණිය අහන්න. ඉදිරියටත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ අනුශාසනාව ඔස්සේ අපිට නිවැරදිවෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා.
0: ඕන තරම් අවස්ථාවක් තියෙනවා. අපි අප කැප වෙන ඒ සඳහා දන්නා ධර්මයේ කිසිම ගුරු මුෂ්ටියකින් තොරව අවබෝධයේ පිණිස ඕනෑම කාලයක් දිගහරින්න මම සූදානම්.
1: හොඳයි, එහෙමනම් අද දවසේ ශාක්‍ය අවලෝකනය නිමා කරන වෙලාවේ බොහොම ගෞරව සිතින් අදත් ඔබට ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලං කරන්නට යෙදුණු අපේ අතිපූජනීය වන්දනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේට තව බොහෝ කල සසුනඹර බබලවා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අධර්මයෙන් වෙන්කොට සමාජයට ලංකොට ඒ තුළ ඔවුන්ගේ ජීවිත සනසවා ඒ උතුමම මහා නිවනින් සැනසීමට මාර්ගය කියා දෙන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවායි කියලා බොහොම සතුටින් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම ඒ උතුම් ධර්මයේ හේතු වේවා, වාසනාව වේවා කියලා බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. අද ශාක්‍යාව ලෝකනයේ පින්බර දායකත්වය ගෙන කටයුතු කරන්නේ නිර්මල ශ්‍රී සද්ධර්මය විවර කරන්නාවුවත් අතිපූජනීය මාපලගම සුසිලවංස ස්වාමීන් වහන්සේට උත්තරීතර නිවන් පූර්ණය පිණිස මෙම ධර්ම දේශනාමය කුසලයේ මහා උපනිශ්‍රයක්ම වේවායි සත් ප්‍රාර්ථනාවක් ඇතිව දායකත්වය දරන්නේ ඩුබාහි පදිංචි හේෂාරී පලියවඩන මහත්මිය විසින් තමයි අද දායකත්වය දරන්නේ. එතුමියගේ බලාපොරොත්තුව තමයි අද ඔක්තෝබර් මාසේ 3 වෙනිදා යෙදුණු සිය ජන්මදිනය නිමිති කරගෙන මේ උතුම් මිනිස් අත්භවයට උපතගෙන දුන් සුජීවත්ව වෙසෙන නන්දනී විජේසේකර සහ කමල් පලියවඩන දයාබර මාපිය දෙපළට නිදුක් නිරෝගී සුවචිර ජීවනය සැරසී බාධාවකින් තොරව නිවන් මඟ වඩා පූර්ණය කර ගැනීම පිණිස මෙම ධර්ම දානමය කුසලයේ උපනිශ්‍රේ වේවායි කියන උතුම් ප්‍රාර්ථනාව. තමන් ඉපදුන දවසේ තමන්ගේ දෙමව්පියන්ට ආශිර්වාද කරන්නට, ධර්මයෙන් සැනහෙන්නට, ධර්මාවබෝධය පිණිස මේ සියලු පුණ්‍යස්කන්ධේ හේතු වේවායි කියන ධර්ම දාණය සිදු කරලා තමයි තමන්ගේ ජන්මදිනය සමරන්නට එතුමිය කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් මේක මම හිතන්නේ හොඳ පූර්වාදර්ශයක් අනිත් අයට. එවැනි උතුම් කටයුතු කිරීම තුළ තමන් වෙනුවෙන් කැප වුණු දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම අපේක්ෂා කරගෙන වගේම හේෂාරි පලියවඩන මහත්මිය, තමන්ගේ ස්වාම පුරුෂයා වන නිපුන් සේනාධීර සහෝදර සහෝදරියන්, ඒ වගේම ඥාතීන් සහ හිතමිත්‍රාදීන් හැම දිනාටම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා අප්‍රමාදීව වැඩි මේ අත්භවයේදීම මේ සියලු කෙලෙස් නසා උතුම් නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසල ධර්මයන් හේතු වේවායි කියන උතුම් අරමුණ හිතේ දරාගෙන තමයි අද දායකත්වය දරන්නේ. ඉතින් මේ සියලු ප්‍රාර්ථනාවන් එලෙස මිෂ්ට සිද්ධ වේවා. ඒ සියලු දෙනා ප්‍රාර්ථනා කරපු ඒ උතුම් දෙමව්පියන් ඇතුළු සෑම සියලු දෙනාටම මේ මහා කුසලයේ ආනුභව බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයම වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු කුසලයන් හේතු වේවා කියලා බොහොම ගෞරවයෙන් අද ශාක්‍යාවලෝකනයේ නිමා කරන වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා ශාක්‍යාවලෝකනයේ නරඹන ඔබට නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන බලන්නට පුළුවන්. එපමණක් නෙවෙයි රේඩියෝ ඔස්සේ සෑම සෙනසුරාදා දිනයකම පෙරවරු 8ට ශාක්‍යාවලෝකනය අහන්නට පුළුවන්. ඒ ආරාධනාවත් කරන ගමන්ම net සිදු කරන අසිරිමත් පින්කමක් සිදු වෙනවා. එය ඔබ මේ වන විටත් දන්නවා. ඒ තමයි නැගෙනහිර ලංකාපටුන සමුද්‍රගිරි රාජමහ විහාරස්ථානයේදී අපි විසින් සිදු කරන්නට යෙදෙනවා. ඒ උතුම් සදහතුක මන්දිරයේ සහ සංඝවාසයේ වහලය නිර්මාණය කිරීමේ කටයුත්ත එවෙනුවෙන් එකතු වෙන්නටත් ඔබට ආරාධනා කරනවා. විස්තර දැනගන්න 0777 980 6237 දුරකථන අංකයට කතා කරන්න කියලා මම සිහිපත් කරනවා. එපමණක් නොවේ, එවෙනුවෙන් මූල්‍යමය වශයෙන් දායක වන අයට පුළුවන් ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන ගිණුමට එකතු වෙන්න. ගිණුම අංකය 84 79 43 85 84 79 43 85. ඒ සඳහාත් ආරාධනා කරමින් ශාක්‍යාවලෝකනය නිම කරනවා. ලබන සෙනසුරාදා නැවත හමීමේ අපේක්ෂාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි.
2: ශාක්‍ය මුනි සනරාමර බුදු ගුණ කඳ විමසිල්ලේ නැවතී හැරි බලන්නට
3: ශාක්‍යාවලෝකනය. FM 95.8 Net FM Divaina Pura
4: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙකි.
7: රසින් රසමවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්යා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
8: සූර්ය බලය, සුලන් බලය අපේ බලය කරගනිමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
10: Then lease එක ප්‍රයත්නෙන්න. එල්බී ලීසින්. අද තමයි හොඳම දවස.
11: ගෑනු ළමයින්ට යාලුව මිස් වෙන දවස් තියෙනවා.
12: ඒයි
11: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
12: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
11: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
13: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
14: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
15: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
14: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
3: FM 95 94.8 Net FM Divaina Pura.
16: සබෝදසන කුදසන නවයයි විනාරියකයි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නියෝ සමගමම සමීර. ආසියානු ක්‍රීඩාවලියේ පිරිමි ක්‍රිකට් සෞවේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මිට නොබ වේලාවකට පෙර සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවත් තරගයේ ලකුණු 63කින් ජය ගනිමින් තරගයේ කාසියවාසී දිනා පළමුවෙන් පන්දුවර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩලු 9ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා. එෙහිදී තරඳු රත්නායක පන්දු 32කදී ලකුණු 65ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 6 පහර 5ක් සහ 4 පහර 7ක් ඇතුළත් වුණා. නායක සහනාරච්චිගේ ලකුණු 33යි. ජයග්‍රහී ලකුණු 166 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවර 17යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 102ක් පමණයි. පන්දු යවීමේදී නුවන් තුෂාර, තරිඳු රත්නායක, විජේකාන්ත් වේස්කන් සහ වනුජ සහන් කඩලු 2 බැගින් බිඳ හෙළුවා. දෙවන බොහෝ ප්‍රදේශවල තැනින් තැන පස්වරුවකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම සබරගමුව, බස්නාහිර, දකුණු ඌව සහ වයම් පළාත්වලත්, උතුරු මැද පළාතෙත්, මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලටත් මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා. මෙලග net news පෙරවරු 10ට මොහොතෙන් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news, the truth people trust. FM 95, FM 94.8, Net FM.
3: Sati Antea. Sati Antea.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: හෙලෝ හෙලෝ සතියන්තය, හයි, ගුඩ් මෝනින් කවි.
3: ගුඩ් මෝනින් ජානු.
2: කවුද මේ? දැන් සොයන්නාට සම්භවේ. ඉතින්
3: ඔයා තනියෙන් ඉන්න හින්ද සතියන්තේ ඔයාගේ තනිය මකන්න පාලුව මකන්න තමයි මම පැත්තෙන් ආවේ.
2: දැන් ඔයා හිතාගෙන ඉන්නේ ඔයා ආව කියලා මගේ පාලුව නැති වෙනවා කියලානේ.
3: එහෙම තමයි හිතාගෙන
2: ඉන්නේ. පුංචි හිත අර රිද්දන්න හොඳ නැහැ කියලා. පුංචි හිත රිද්දන්න ඕනංගි. හරි, දැන් මට පාළුවක් නැහැ, චුට්ටක්වත් පාළු නැහැ.
3: ඔයා දැන් හිනා වෙලා ඉන්නෝනේ අද උදේ ඉඳලම.
2: ඔව්, අර වෙන තද මං ආවෙත් හිනා වෙවි. ඒ කියන්නේ බස් එකේ මිනිස්සු බලන් හිටියා ඇයි මං මෙච්චර හිනා වෙන්නේ කියලා.
3: ඔයා මටද හිනා වුනේ?
2: ඔයා දන්නවනේ මං එහෙම කාටවත් හිනා වෙන්නේ නැහැ කියලා. හරි, ඉතින් අද හෙලෝ හෙලෝ සතියන්ත වීකෙන්ඩ් එකේ ගෙදරට දවස් පහක් එක දිගට වැඩ කරලා පොඩ්ඩක් ඉතින් රිලැක්ස් වෙන්න තියෙන ටයිම් එකනේ මේ වීකෙන්ඩ් එක කියලා කියන්නේ මේ දවස් දෙක.
3: අර එක දිගට වැඩ කරලා පොඩි ෆ්‍රී එකක් නිදහසක් හම් වෙලා ගෙදර කට්ටියත් එක්ක පවුලේ අයත් එක්ක කොහේ හරි යන්න ප්ලෑන් කරගෙන ඉන්නව නම් එහෙම මේ දවස්වල BMICH එක පැත්තේ එහෙම එනවා කට්ටිය නේද?
2: ඔව්, දැන් හෙට අවසාන දවස. ඒ හින්දා අනිවාර්යෙන් අදයි හෙටයි දවස් දෙකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න.
3: ඉතින් ඔන්න ඔය විදිහට සතියන්ති පාළුම ගන්න තමයි ජානු එක්ක මං ඇවිල්ලා ඉන්නේ.
2: දැන් ඔයාට පුළුවන් කෝල් කරන්න, මැසේජ් කරන්න. අපි ඒ ටිකත් මතක් කරමු නේද?
3: ඔව්, අපිට කතා කරන්න පුළුවන් 0112255333 නම්බරයකට. ඒ වගේම අපිට WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන් 0711595595.
2: හරි, එහෙනම් ඉතින් ලස්සන සින්දුවක් ඉල්ලගන්න මේ පැත්තට එන්න. ඒ අතර ඉතින් අද දවසේ අපි බලමු කවුද ඉස්සල්ලාම අපිත් එක්ක කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා. ඔයා කතා කෝල් එකක් ගත්තොත් ඔයාට පුළුවන් ලූකෙට මැහෙන්න කතා කරන්න අපි චාන්ස් එක දෙනවා. ලස්සන සින්දු ටිකකුත් තියෙනවා. කවි එක කතා කරන්නත් පුළුවන්. හැමදාම මං කතා කරනවානේ. හරි, මෙයාගේ මගේ කවිගේ හෙලෝ හෙලෝ සතියන්තය ඉන්න හරියටම දවල් 12 වෙනකම් මං ජානු.
3: මං කවි.

0: උදේ 9 විනාඩි 19යි කවි වෙලාව. දැන් අපේ මේ NetFM official Facebook fan page එක පැත්තට ගියොත් අපි post එකක් upload කරලා තියෙනවා. අපි wall post එක. හරිද? මුලින්ම fan page එක like කරන්න, follow කරන්න. ඊට පස්සේ මේ කවිව අඳුර ගන්න තමයි තියෙන්නේ.
1: සැඟවුණු අමුත්‍ය
0: හොයන්න තියෙන්නේ. හැබැයි මට හරි චිත්‍රයක් අදින්න හිතරයි අර වුණේ.
1: කමන්නේ මේ අපහස ඔක්කොම මටනේ. ඉතින්
0: මේ කවුද ඉන්නේ?
1: අපිට කෝල් කරා වල්පිට මුල්ලේ උපාලි අයියා, වයිෆ් දම්මි. තුෂාරවත් එකතු කරගෙන ලස්සන සෝංග එකක් දෙන්න.
0: තුෂාන් මිහිරංග පුතාල දෙන්න, කොල්ල දෙන්න. මන් දන්නෝ ඒ දෙන්නව. ලස්සන එක්කෙනෙක්
1: ඉන්නවා.
0: ඊට පස්සේ අපි ගොඩක වෙල චානක අයියා මෙසේජ් කර කෝල් කරා සින්දුකට එකතු කරගන්න කියලා. අපි වට්ස්ඇප් මැසේජස් වතර තියමු. කවුද ඉන්නේ කියලා බලන්න.
1: කවුද ඉන්නේ?
0: කියන්නකෝ.
1: හෙලෝ හෙලෝ, ගුඩ් මෝර්නින් දේලියා මාලි ඇන් අනිත් අක්කා. අනේ යා අලුද්ද, ඔබයාගේ ලස්සන සුමුදු කටහඬ ඇහුවේ අදනේ කියලා
0: දේනවා. ඔව් ඔව්, එයා අලුත්. එයාට නම, ඔයාට නමක් දා. ඉස්සරහට ඔයාට මලක නමක් එයා දානවා, අපේ යශෝ. දැන් මට දේලියා මල කියලා දාලා තියෙන්නේ. අපි බලමු අපේ මේ කවීට මොකද්ද දාන නම කියලා. සද්දෙට මහගෙන ඉන්නේ. පුළුවන් නම් දෙන්නකො මට චෝරි චෝරි චුප්කේ චුප්කේ සින්දුව. හා බලමු, යන්න කලින් දෙන්න ට්‍රයි කරන්නම් යශෝ. මේ ඇහෙන සින්දුවට දැන් ටෝ ආවේ එකතු කරගන්නම්. ඉදිරින් පස්සේ කවුද ඉන්නේ? හයි ජාන බොල්ලේ, අදත් ආවනේ අපිව බලන්න. සතුටුයි. ඉතින් අපිට දෙවුල්ගනේ මහත්මයාගේ සින්දුවක් හරි වෙන ඕන දෙයක් වෙච්චාවේ සින්දුව හරි දෙන්න ආදරේ පැටිය හස තරම්. කලිතර ශශී දෙවුලි බාති තුසිත කල්හරි පුංචි එවින් එක රමණි සුමේ දක්කා. ඉතුරු ටිකෝ කියන්නකෝ.
1: කැනඩාවේ චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒන්ඩ්‍රියන් එක්ක පුංචි සොෆියා.
0: උම්මයිකක් දුන්නොතින් සොෆියා තියාගනි බෑනේ බෝලේ. සොෆියාට නම් ඉතින් දෙන්න හිතනවනේ. සොෆියාට නොදී කොහොමද? හැබැයි ඔන්න අද සොෆියාට විතරයි.
1: කවුදිනේම සන්දීප මැසේජ් එකක් දාලා තියෙනවා. අපිට ඕන කචල් කාසි සුපිරිම රැප් එකක්.
0: හා, අපි දෙන්න හරි කියනවා. අනේ දෙන්න දැන් රෙඩි කරන් තියෙන මේ හැන සින්දුවට එකතු කරගන්න.
1: හෙලෝ හෙලෝ, අලුත් කවි බෝලේ ගින්දරි මැණිකෝ. මමත් යාලා දෙන්නම ආදරෙන් අහගෙන ඉන්නේ. මට ලස්සන සින්දුවක් ඕනේ. මාෂී උකෝලි.
0: මාෂී, මේ හැන සින්දුවටම ආවත් එකතු කරගන්න. ඔයාට පුළුවන් ටග් ගාලා මැසේජ් එකක් දාන්න WhatsApp පැත්තෙන්. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න. අපි හොට්ලයින් නම්බර්ස් මතක් කරමුද කවි?
1: හරි, 02-112-55-63-63 නම්බර් එකට කෝල් කරන්නත් පුළුවන්. ඒ වගේම 0711-95-95-95 නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්නත් පුළුවන්.
0: ඊට පස්සේ අන්න අපේ වෝල් පෝස්ටර් එකට ගිහිලා සැඟවුණු අමුත්‍ය හොයන්නත් අමතක කරන්න එපා. හරිද? හරිම ලස්සනයි. අපි කැමතියි යාට ලස්සන මූණක් ඇඳලා එවන්න. බලන්න, කමෙන්ට් කරන්න බලන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
2: උදේ 9:00 විනාඩි 25යි.
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
2: එහෙයි.
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: රසින් රස මවන රසල්ලියා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්ලියා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්ලියා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
10: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
11: Net FM. Hello, hello, Satyantaya.

0: උදේනවයයි විනාඩි 27යි කවි වෙලාව මේ මම Facebook එකේ පොඩ්ඩක් ඔය උඩට පහළට යනකොට එකපහට මම දැක්කනේ අද බොයෆ්‍රෙන්ඩ්ස් ඩේ කියලා තියෙනවා
1: අපිට නැතිම දේවල්
0: අනේ අම්මේ ඔහොම බොරු කියන්න බොරු බොරු කියන්න එපා හරි දැන් මම නම් ඔන්න මාව දන්න මිනිස්සු දන්නවා මට ඒ කතාව කියවීමේ හැකි ඇත්තටම
1: අවස්ථාවක්
0: පුළුවන් කියලා කියන්න හදනගත් මතක
1: අපි වචන පෙරලෙන්නේ ජානු බොරු කියන කොට
0: අනේ ඇත්තද ඉතින් අද බොයෆ්‍රෙන්ඩ්ස් ඩේ කියලා තිබුණා මං ඒත් හිතන්නේ අද සැටර්ඩේ කියලා අද සැටර්ඩේද බොයෆ්‍රෙන්ඩ්ස් ඩේද කියලා කියන්න බලන්න
1: ඉතින් ඔන්න ෆේස්බුක් ගැද්දර වෙලා මොල් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාගෙන යන්න අද බොන ඩේ එකද කියලා.
0: ඔව් මට නම් මගේ විදිහට නම් අද සැටර්ඩේ අපිට බොයෆ්‍රෙන්ඩ්ස්ලා නැති හින්දා අපිට නෝ බොයෆ්‍රෙන්ඩ්ස් ඩේ. හරිද? මේ මතක් කරන්න ඕනි දැන් අපේ මේ බුක් ෆෙයර් එක ගැන. බුක් ෆෙයර් එකට අනිවාර්යයෙන්ම යන්න හරියටම අද දවස සහ හෙට දවස විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. 27 වෙනි සංවත්සරයේ සමන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. හෙටින් අවසන් වෙනවා BMICH පරිශ්‍රයට එන ඔයාට උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්ම ඒ අවශ්‍ය කරන දේවල් ටික ඔක්කොම අරගන්න පුළුවන්කම තියෙනවා. මේ කියවීමේ මාසය වෙනුවෙන් පොතක් මිලදී ගන්න අනිවාර්යෙන්ම. ඒ අතරේ ඔයා අමතක කරන්න එපා නෙත් FM Alpha Studio අපේ සජීවි මැදිරි සංකීර්ණයට එන්න මේ පහුගිය දවස්වල මේගොල්ලන් ඉතින් ඒ එතරින් හෙල්ලුනේ නැහැ. අපි ඉතින් හිතුවානේ අර අවංක ආදරෙන් එහෙම යන්නේ කියලා නෑ ඔය කොල්ලෝ බලන්න යන්නේ.
1: එතකොට ඔයා ගියානේ එක දවසේද කී ජානුවක?
0: ඔව් ඉතින් මට යන්න විදිහක් නැහැනේ පුතේ.
1: අපි පොඩි පොඩි බැට්ටොන්ට බැට්ටියන්ට බලන වගේම ලස්සන පිරිමි ළමයිට ගෑනු ළමයින්ටත් LP ස්ටුඩියෝ එකට එන්න පුළුවන් ඔයාගේ විශේෂ දක්ෂතා පෙන්වන්න පුළුවන් ඒ වගේම ජානු දැක්කනම් කවුරු හරි ඔන්න
0: මම කවුරුත් දැකලා නැහැ මං ඉතින් අර වැඩි සමාජෙට එන්නේ නැහැ මම කණ්ඩා හදනවානේ
1: ඔයාගේ ඉතින් ඉල්ලන දේවල් වලට දෙන්න බැරි හිතනේ හැංගිලා හිටින්
0: ඔව් අනේ වෙලාවට දෙන්න බෑනේ ඔව්වා ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ සජීවී මැදිරි සංකීර්ණයට එන්න අමතක කරන්න එපා ඔයාට සජීවී වාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා සහ ඉස්සරහට ඇල්ෆා ස්ටුඩියෝ එකට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට දිනයක් වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා සහ ඒ ලෙවල්ස් කරලා ඉවර අපේ නංගිල මල්ලිලාටත් හොඳ chance එකක් තියෙනවා ඔයාට නිවේදනය කිරීමේ හැකියාවක් තියෙනවා ඇල්ෆා කණ්ඩායමට එකතු වෙන්න අපේ අනිත් වැඩසටහන් වලට එකතු වෙන්න ඒ වගේම තමයි අපේ නිවුස් ටීම් එකට එකතු වෙන්න ඔයාලට හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් මේක. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම එන්න. එහෙම එන අතරෙදී අර අපේ පොත් කැටය තියෙනවනේ මේ පාරත් ඉතින් මෙවරත් අපේ පොත් කැටය පැවැත්වෙනවා. ඉතින් ඒ නිසා අපේම ආදරණීය නංගිර මල්ලිලට සහෝදර සහෝදරියන්ට දුෂ්කර බලාතුල ඉන්න අයට ඉතින් පොතක් පරිත්‍යාග කරන්නත් අමතක කරන්න එපා පොත් කැටයට. ඒ වගේම තමයි ඔය නෙතෆෙම් අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක ළඟ ඉඳලා සෙල්ෆි එකක් අරගෙන ෆේස්බුක් එකේ අප්ලෝඩ් කරන්න අපිවත් ටැග් කරලා නෙතෆෙම් එක ටැග් කරලා අප්ලෝඩ් කරන්න ඔයාට තෑග්ගක් දිනා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ඔක්කොම දේවල් ටික ඔයාට හම්බ වෙන්නේ හෙට වෙනකන් විතරයි. හෙට දවසේ බුක් ෆෙයර් එක ඉවර නිසා අනිවාර්යෙන්ම ඔයා එන්නම ඕනි අද දවසේ සහ හෙට දවසේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. අපි බලමු කවුද ඉන්නේ කියලා.
1: WhatsApp පැත්තට ගියාම වරකාගොඩ අනුර ගාමට් එකේ බොස් ඇතුළුව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා. නදී, සඳුනි, රක්ෂී, සමන්මලී, තමරා, සාමාදේවි, අශානි, විනෝද්‍යායක ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා.
0: ඊට පස්සේ මම සනුල් නංගි චනුලි අදත් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. ඕකේ මේ හැන සින්දුවට එකතු කරගන්නම්.
1: සුබම සුබ දවසක්. හෙලෝ හෙලෝ සින්දුවක් දෙන්න මම පත්මා සුබ මොනසිංහ දික්වැල්ලෙන්.
0: ඊට පස්සේ අපේ ලියනා රචය කතා කරා වෙන්ද වගේම මනන් ඔන්ලි ප්‍රේම කුරුල්ලා ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම.

0: අලුත් ලොව තිලන අපේ ගොවි පරපුරට දිරි දෙන ගොවිසෙත ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: රසින් රස මවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට්. රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්ලා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
3: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ Kirk Upping.
4: Net FM. Hello, hello, Satyam.

0: උදේ 9යි විනාඩි 45 වෙලාව කවි මතක් කරන්න දෙයක්ත් තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ අපේ ගෙදර ඉන්නව මද්රාව්‍යට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. එහෙම නැත්නම් අපි දන්න කියන ගෙදරක ඉන්නව ළඟපාත ගෙදරක ඉන්නව මද්රාව්‍යට දැඩිව ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. කොච්චර නම් කරදරයක්ද? අපි හැම වෙලෙම කියන අම්මෝ මෙයාගෙන් නම් පුදුමාකාර කරදරයක් තියෙනවා. අපි මිනිස්සුත් එක්ක එයාගෙන දෙයක් ෂෙයා කරගන්න කොටත් කියනවනේ. අපෝ යානම් හරිම කරදරයක් වෙන්න මෙහෙමයි මද්රාව්‍යට ඇබ්බැහි වෙලා ඉන්න කියලා. ඒක කොයිතරම් නම් ලොකු ප්‍රශ්නයක්ද?
1: ඔව්, ඉතින් මද්‍රව්‍ය කියන්නේ සමාජයේට පුද්ගලයින්ට සෑහෙන අහිතකර දෙයක්. ඒකෙන් පීඩා විඳින්නේ ඒ මද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනාම නෙවෙයි, පවුලේ අය වෙන්න පුළුවන්, සමාජය වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම විසඳුමක් තියෙනවනේ නේද ජානු?
0: අනිවාර්යයෙන්ම. දැන් සමහර වෙලාවට සමහරු හිතනවා ප්‍රශ්න විසඳ ගන්නත් තියෙන හොඳම දේ තමයි මේ මද්‍රව්‍ය කියලා. අපිත් එක්ක ඔය අපි දැකලා තියෙනවා, අපි වාශ්‍රය කරන අපිත් එක්කම ඉන්න යාළුවෝ මද්‍රව්‍යයට හුරු වෙලා තියෙනවා, ඇබ්බැහි වෙලා තියෙනවා. ඒකට ඇබ්බැහි වෙන්න හේතුව එයාට ප්‍රශ්න ආපු ගමන් එයා වටේ ඉන්න සමහර යාළුවෝ යැයි කියා ගන්නා සමහරක් අය එයාට කියනවා, ඔව් අමතක වෙන්නත් එක්ක මෙන්න මේක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්නකෝ. අන්න ඒ වගේ දේවල් කියලා අපි දන්නේම නැතුව අපිව මද්‍රව්‍යයට ඇබ්බැහි කරගෙන තියෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැතුව මේ රටේ වගකීම් සහිත පුරවැසියෙක් විදිහට ඔයාට මේ මද්‍රව්‍ය නිවාරණය සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. අපි මුලින්ම පටන් ගන්න ඕනි අපි තුලින්, අපේ පවුල තුලින්. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අපේ වටපිටාව සුන්දර කරගන්න, මද්‍රව්‍ය වළක්වන්න. ඉතින් රටම එකට ජාතික මෙහෙයුම හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහනට ක්‍රියාකාරී පුරවැසියෙක් විදිහට, අපේ රටේ ඉන ක්‍රියාකාරී පුරවැසියෙක් විදිහට ඔයාලට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියන එක මතක් කරන්න ඕනි. ඉතින් ඒ ගැනත් මතක් කරගෙන අපි යමුදට ගාලා WhatsApp messages පත්‍ර කවුද ඉන්නේ?
1: ඉතින් සුබදස්රාග් පුස්සල්ලාව සේපාලි හෝටලේ සේපාලිකවන මැසේජ්ජක් දාලා තියෙනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ඒ වගේම හයි හයි ඒන්ජල් දෙන්නකෝ ලස්සන සින්දු ඇස්සක්. අපි බොකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් එකේ සාලියෝ, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. පුතා ශාක්‍ය බී ගමගේට සුබ උපන්දිනයක් වේවා, ඔබට සතුට පිරුණු සුබ උපන්දිනයක් කියලා අම්මා තාත්තා සීයා සහ සියලු
0: අපි විශ් කරමු මෙහෙමයාට. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. කෝ එයාගේ නම ශාක්‍ය බී ගමගේ. Happy birthday නැතිමක වෙනුවෙන් ගොඩම ගොඩක් ආදරෙන් අපි ආද විශ් කරනවා. අහන්න දෙන්න රෙඩි කරගෙන තියන මේ ඇහෙන සිද්දුවට මේකතු කරගන්නම් ඊට පස්සේ.
1: හෙලෝ හෙලෝ සතියන්තේ ජානු බැනික සුදු, කොහොමද යාට කවි බලන්න ආසයි?
0: කවි සුදු කියලා තියෙන්නේ.
1: ඉතින් මට වැඩි ඔයා සුදුයිනේ.
0: ඒ වුණාට ඉතින් කියලා තියෙනවනේ
1: කවි බලන්න ආසයි. ඉතින් අගේ කරන්න එපානේ කියලා තියෙනවනේ. ඉතින් අද ඉඳන් හෙලවල සතියන්තේ වෙනස් වෙලාද කියලා අහනවා. අපිවත් ලස්සන හිඳ සිද්දුවකට එකතු කරගන්නකෝ කියලා ලක්මාලි කඩවතින්.
0: ලක්මාලි අක්කා එකතු කරගන්නම් මේ හැන සිද්දුවටම.
1: ඒ වගේම වරකාගොඩ අනුරගාමට එකේ බොස් ඇතුළු ලස්සන සිද්දුවක් දෙන්න කෙල්ලෝ සෙට් එකටම උම් එකක් දෙන්න කියලා.
0: නෑ මට මොනවත් ඇහුන්නේ නෑ. අද උම්ම නෝ උම්මා. අද උම්මක දුන්නේ කාටද? අපේ සොෆීට විතරයි. අද ලොකු බබාලට උම්ම නැහැ, චූටි බබාලට විතරයි අද උම්ම තියන්නේ. දැන් එහෙමයි කියලා බබාල වෙන්න එන්න එපා කට්ටිය, හරිද?

0: ගිටාරෙන් තත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.

0: Meldol. Hisaratia, una sempratishava, angapatavedanava, apasudina sadaha, ikman sanya, Meldol, parasitamol vishishaki.
1: Cementicota, siagdinagana, other sita, avamasansta, cementi bag, pahak miladiga, bilpataka chaya rupea, nama jatik handrupatanki samaga, pidwai, hatsi hatanamai, hatahatai, hatahatai, hatahata anketa, whatsap karanda, netahot, misko lekagdin, kondesaitai.
2: Hamakadaram, I may have a hitter of the unnamed. Phone එකක් හිටමුද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමෙයි අද විශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියන්නේ අදම ගන්න ෆෝන් එකයි ඇයි හිටරද අන්නේ විශ්වාසයේ වගකීමයි එක සිඟ සිම්පල් පේ හිටර නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
3: උදේ 10යි දැන්

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර. සබගස්කන්ධ මංකරපාර ප්‍රදේශයේදී විදුලිසර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 65ක් වූ කඩවත ප්‍රදේශයේ පදිංචි විදුලි සේවකයෙකු බවයි පොලිසිය පැවසුවේ. මංකඩපාර ප්‍රදේශයේ නව විදුලි කණුවක් ස්ථාපිත කිරීමේදී ඔහු මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. එහිදී විදුලිසර වැදින් තවත් විදුලි සේවකයන් දෙදෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ධ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ආසියානු ක්‍රීඩා උල්ලේ පදක්කම් 318ක් හිමි කර ගනිමින් පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට චීනය සමත්ව සිටිනවා. මෙවන විට රුවන් පදක්කම් 162ක්, රිදී පදක්කම් 82ක්, ලෝකඩ පදක්කම් 74ක් චීනයට හිමිව තිබෙනවා. රුවන් පදක්කම් 73ක්, රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 86ක් සමග සමස්ත පදක්කම් 242ක් ලබා ගනිමින් සත්කාරක ජපානයේ දෙවන ස්ථානයේ පසුවනවා. රුවන් පදක්කම් 33ක් ඇතුළුව සමස්ත පදක්කම් 136ක් ලබා ගනිමින් කොරියාව තුන්වන ස්ථානයේ පසුවනවා. මේ අතර ආසියානු ක්‍රීඩා උල්ලේදී ශ්‍රී ලංකාව මේ වන විට රුවන්, රිදී සහ ලෝකඩ එක් පදක්කම් වලින් හිමි කරගෙන තිබෙනවා. ආසියානු ක්‍රීඩා උල්ල ජපානයේ අයිචි නගරයේදී පැවැත්වෙනවා. මෙලඟ නෙට් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

0: is in the air. Inna, Adre Allagan.
1: Net FM. Hello, hello, Satyantea.
2: Good morning. හොඳේ 10යි විනාඩි 7යි වෙලාව අපි දෙන්නගේ දෙවනි පැය පටන් ගන්න කවි.
3: වෙලාව යනවා දන්නේම නැහැ.
2: ඔව් නේද?
3: ලස්සන සින්දු ගොඩක් අහනකොට ඉතින් වෙලාව යනවා දැනෙන්නේ නැහැ නේද ජාන්?
2: අපි දෙන්නත් ඉන්නවනේ ඉතින්. හරි මේ පැය දිත ඔයාලට පුළුවන් කෝල් කරන්න මැසේජ් කරන්න සිද්ධාක් ඉල්ලගන්න මේ පැත්තේ ඉන්න. ඉතින් කියන්නකෝ වීකෙන්ඩ් එකේ මොනවද plan කරලා තියෙන්නේ නේද?
3: ඔව් කට්ටිය එළියට යන බලාගෙන ඉන්නව නම් එහෙම නැත්නම් අපි අවගමම මතක කරා book fair පැත්තේ එන්න කියලා. අද හෙටයි විතරයි තියෙන්නේ අනිවාර්යයෙන්ම එන්න කියලා. book fair කියන්නේ ජානු නිකන් කොළඹ පොත් වසන්තය නේද?
2: අන්න හරි.
3: ඉතින් book fair ආවට පස්සේ තමයි තේරෙන්නේ මෙච්චර කට්ටිය පොත් කියවනවද පොත් වලට ආදරෙයිද කියලා දැනෙන්නේ. ඒ හැඟීම දැනෙන්න නම් අනිවාර්යයෙන්ම BM message පැත්තේ එන්න. අදයි හෙටයි කියන්නම් ඉතින් අනිවාර්යෙන් සෙනග ගොඩක් වැඩි වෙයි. මොකද ඉතින් පොත් කියවන අයට ඕන කාර්ය බහුලලා හිටිනම් ඕන සතියන්තේ තෝරගත්ත නම් book fair යන්න. ඉතින් පරිසමට එන්න ඇවිල්ලා පොත් ගන්න. අමතක කරන්නේ නැතුව alpha studio එකටත් එන්න කියලා මතක් කරනවා.
2: එහෙම alpha studio එකට ආපුහම මොකද වෙන්නේ?
3: ඔයාට පුළුවන්. ඔයා දක්ෂයෙක් නම් ඔයා වැඩෙක් නම් ඔයාගේ දක්ෂතා අපේ alpha studio මැදිරියට ඇවිල්ලා පෙන්නන්න. ඒ වගේම කසුණිය ගෙහන්ස ගෙහන්ස එක කතා කරන්න අදහස බෙදා ගන්න මේ හැමදේම පුළුවන්. ඒ වගේම after level කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ දක්ෂතා පෙන්නන්න. ඒ වගේම alpha studio එකට ඇවිල්ලා ඔයාට පුළුවන් news reading කරන්න පුළුවන් නම් news ඉදිරිපත් කරන්න අපේ news team එකත් එකතු වෙන්න net fm team එකත් එකතු වෙන්න ඔන්නාර chance එක දීලා තියෙනවා. ඒ වගේම ජානු net fm මැදිරිය ළඟට ඇවිල්ලා ලස්සන ෆොටෝ එකක් ගහලා අපිවත් ටැග් කරලා දාන්න අමතක කරන්න එපා.
2: හරි අතරේ මේ එතකොට ඉතින් ඔයාට මේ මුදල් ටැග්ග්ක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් ඔහොමයි book fair එක පැත්තේ ඒ වැඩේ වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම කියන්න ඕනි මේ අපේ මේ net fm පොත් කැටේ තියෙනවනේ. ওই පොත් කැටේටත් පොතක් පරිත්‍යාග කරලා යන්න ඔයා අමතක කරන්න එපා. ඒ හැමදේම අපේම ආදරණීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් තමයි අපි ඊළඟට ලබා දෙන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ පැත්තේ වැඩ ටික ඒ විදිහට වෙනකොට book fair එකේ අනිවාර්යයෙන්ම ඔයා පුංචි දුව පුතා වෙනුවෙන් එයාට අවශ්‍ය කරන පෙරපාසලේ ඉඳලා පෙරපාසල් පුංචි පැංචියන් ඉඳලා උසස් පෙළ වෙනකම්ම සිංහල ඉංග්‍රීසි වැඩ පොත් ශිෂ්‍යත් ප්‍රශ්න පත්‍ර කට්ල අනුමාන ප්‍රශ්න පත්‍ර වගේම රාජ්‍ය පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඔය විභාග කියන එක ශිෂ්‍යත්වයේ කියන එක මතක් වෙච්ච ගමන්ම අපිට ඉස්සලාම් මතක් වෙන්නේ ආ සතර පොතක් ගන්න ඕනි කියලා. මේ ඉතින් සතර ප්‍රකාශනයන් ඔයාලට මිලදී ගන්න BMI සේජ් පරිශ්‍රය පැවැත්වෙන හෝල් 100කට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් 120ක විශේෂ වට්ටමකුත් හම්බ වෙන හින්දා ඔයාලට පහසු මිලට අවශ්‍ය පොත්පත් යල්ල මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යෙන් අමතක නොකර ඔයාගේ දරුවා වෙනුවෙන් පොඩි කාලයක් වෙන් කරලා සතර වෙළඳ කුටියට යන්න අමතක කරන්න එපා. අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර.
3: ඉතින් book fair පැත්තට ඒ විදිහට ගිහිල්ලා යන්න හදන ජානු කවුද මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තියෙන්නේ කියලා බලන්න WhatsApp පැත්තට. ඉතින් ඔන්න සනුල් දාලා තියෙනවා මැසේජ් එකක් අපිට. ඒවල තියෙනවා එයාගේ නංගි චනුලිත් එක්ක අහගෙන ඉන්නවා කියලා. අපි ඉතින් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ඒ වගේම හයි ජානු කවි මම සුනි ත්‍රාකුමාරි දෙයන්දර පුතා විතානගේ එකතු කරගන්න කියලා
2: දෙනවා. විහාංග පුතා විහාංග එකතු කරගන්න බලාගෙන නම් හදනවා මෙව්වා. මං දන්නේ අච්චර ලස්සන නමක් තියෙන ළමයාට විතානගේලු. සර්නේම් දන්නවද ඔයා?
3: මේ දවස්වල ප්‍රසිද්ධයි නේද සර්නේම් වල යනවා නේද? මොකද්ද ලංකාවේටනේ අර ලස්සන ලස්සන ආවේනික සර්නේම් තියෙන.
2: ඒක
3: ට්‍රෙන්ඩ් එකක් යනවා මේ දවස්වල.
2: හරි කමන්නේ ට්‍රෙන්ඩ් එක ෆලෝ කරන්න එපා ඔය.
3: හරි ඒ වගේම හයි හයි ජානු. ඉතින් දෙහිවල නදීමාල ඇන්ඩර්ස්ටන් පාරේ චන්දනි ස්ටෝස් එකේ චන්දන
2: චන්දනයිය චන්දනි අක්කා එකතු කරගන්න. ෂර්ලි වයිජන්ත මහත්මයාගේ සින්දුවක් ඉල්ලා තින අපි දුන්නා සින්දුවක්. ඒ හින්දා දැන් අහන්න දෙන ලෑස්ති කරගෙන තියෙන ආත්මාලියනගේ මහත්මයාගේ සින්දුවක් ඒකට එකතු කරගන්න.
3: මම පැලෑද පාසල අසලින් ලහිර ගුණරත්න වවත් ලසන සින්දුවක එකතු කරගන්න කියලා තියෙනවා. ඕන ඉතින් අපිට කෝල් කරා එල්පිටිය පුරුසර අම්මා අත්තම්මා තාත්තා එක්ක අපි වහන් ඉන්නවා කියලා කිව්වා. ඒ වගේම ගාල්ලයක් මීමන ලක්ෂි කතා කරා දිල්ෂාන් මදුශංකව එකතු කරගන්න කිව්වා. ඒ වගේම රමණී පොළොන්නරුවෙන් කතා කරා ඩීජේ අසා එක්ක අපි දෙන්නවත් එකතු කරගෙන ඒත් අහන හැමෝමත් එකතු කරගන්න කිව්වා. ලස්සන සුළු
2: බෑ අසාව එකතු කරගන්න මොකටද නේද
3: අපි දෙන්නවිල්ලිද්දි
2: බෑ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: උදේ 10යි වෙනාඩි 20යි.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
4: NLB ආයුබෝ නවතම ලොතරැය්‍ය දිනුම් බෝවේ ආයුබෝ වේවා.
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
6: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
8: පොත් අපගේ net වගේ.
9: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
10: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
11: Net FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.

0: ඔද 10යි වෙනාඩි 20 දෙකයි වෙලාව. පොඩ්ඩක් අර ඒ දවස්වල ඉස්කෝලේ කාලේට යමුද? ඉස්කෝලේ කාලේ අර මේ හින අසාවෙන් අහපු සින්දු ටිකක් තමයි දැන් පොඩ්ඩක් අහන්න දෙන්න හදන්නේ. අපි WhatsApp messages පැත්තට ගිහිල්ලා කවුද ඉන්නේ කියලා බලලා කාල් කරපු කටියත් මතක් කරගෙනම මේ සින්දු අහන්න දෙමු අම්මෝ. දිග message එකක් එවද නේ message එක කියවන්න ඕනි.
1: සුබ දවසක් වේවා ජානු and කවි නංගි. අපි හෙලහෙල සතියන්තය අහන ගමන් වැඩ අපි. ඉතින් ආවා ඇල්ෆා ස්ටුඩියෝ එකට. ඔයා හිටියේ නෑනේ කියලා තියෙනවා ගම් පහ.
0: ජයන්ත ගෝල් ක්‍රියේෂන් එකේ අපේ ජයන්ත අයියා. අයියෝ මටව මිස් වුණා. බලන්න යා කවීට නංගි කියලා මට ජානු විතරක් හිතර. ඇයි එහෙම මං අහන්නේ? මාව අක්කෙක් වගේද පේන්නේ? සුබ උදැසනක් වේවා ආදරණීය ජානු. ඒ වගේම අලුත් කවීටත් සුබ උදැසනක්. එතකොට net එකට යවත් සාදරයෙන් පිළිගන්නවා කියලා තියෙනවා. ඕකේ හන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන. ඊළඟ සින්දුවට එකතු කරගන්න. මොකද මොකද මොකද මොකද මොකද අනේ අපොච්චි මේව නම් කියන්න බෑ. කවුද ඉන්නේ අපේ මේ චම්පික ලලිත් පෙරේරා සර් මැසේජ් එකේවලා තියෙන්නේ. එකතු කරගන්න. අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන මේ ඇහෙන සින්දුවට පරිස්සමට ඉන්න ඕනි. ඉක්මනට ඔයාලට සනීප වෙන්න කියලා සර් අපි ප්‍රාර්ථනා කරනවා. වයිෆ් ක්වේට් වලින් ඒ වගේම ෆැමිලි කේ හැමෝම එකතු කරගෙන ඉන්ද්‍රනන්ද සර් වයි ආගේ ෆැමිලි කේ හැමෝම අයිත එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ගෙදර ඉන්න පූස්තරියව පෑගිලා කකුල හපලා. ඉතින් ඇයි ඔයා එහෙම කරන්න ගියේ? පූස් පැටියා බලන්න ඇති. එකපාරට ගලක් පෙරළුණාද මගේ ඇඟට කියලා. ඉතින් ඒ හිද යට චුට්ටක් කේන්ති ගිහලා හපලා. හරි හරි ඉක්මනට සනීප වෙන්න කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා අපි දෙන්නම. හන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන මේ හැන සින්දුවට එකතු කරගන්න.
1: දෙන්නටම පුළුවන් මට දෙන්න සංගීත විජේසූරියගේ සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඔයාලා දෙන්නවා ගෙදර ඔක්කොම එකතු වෙලා අහනවලු. ඔන්න ඉතින් මිනුවන් ගොඩින් නිලු.
0: අපි සංගීතක සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. ඊළඟ පැයේ මං හිතන්නේ අපි දෙන්නම් දැම්මනේ ඊළඟ පැය වෙනකන් අහගෙන ඉන්න. හරිද?
1: හයි කවි ජානු සුබ දවසක් වේවා. ඉවාන් අවිස්සල්ලෙන් ඔන්න අපි අවිස්සාවෙල්ලෙන් අපි අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හෙලෝ හෙලෝ ජානු and new යාළුවා සුබ දවසක්. අලුත් ළමයා නරක් කරන්න එහෙම නෑ. හරිද? ඔන්න ඔන්න අපි කිබුල බරිස් කාලා තේබිවලු. අපිට නෑ නේ තින්නේ.
0: කමන්නේ දුකක් නෑ.
1: ලන්සර සින්දුවකට සින්දුවක් මටත් දෙන්න ජානු ආදරේ. ඔන්න ඉතින් ජානුගේ මොනවද ඉල්ලනවා ජානු?
0: නෑ මං උම්ම දෙන්නේ නෑ. මං අද තරහම තරහයි වාත් එක.
1: හයි හයි ජාන වැනික කවි වැනික. මම මේ පැයත් ඔයාලා දෙන්නම සද්දට අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මට ලස්සන සින්දුවක් ඕනේ. මාෂියුකු වෙලින් ඔන්න මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම ගුඩ් මෝර්නින් net fm අපිත් ඔයාව අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න ඩ්‍රින්ක වලින් පහේ කණුවෙන් පුංචි බණ්ඩා ෆැමිලි එක හැමවත් එකතු කරගන්න කියලා තියෙනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුකුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දැන් වෙලා උදේ 10:30.

0: ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
1: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
2: රසින් රසමවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්යා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
3: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
4: Net FM. Hello, hello, Satya.

0: ඔය 10යි විනාඩි 42යි WhatsApp messages පැතර යමු කවි කවුද මේ වෙලාවේ අපි දෙන්නව අහගෙන ඉන්නේ කියලා බලන්න.
1: හයි ජානු කවි බබ බුත්තල මේනකට එනස් එකෙන් අනේ ඉතින් එකතු කරගන්නලු පැතුම් අම්මා සීමති වයි තාත්තා ෆේමස් රිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා. ඒ වගේම good morning අක්කිරා දෙන්න අපි ආල ජපුර යුනි එකේ ඉඳන් අහන් ඉන්නවා කියලා තියෙනවා. අපි පියුමි තරංගා නිමේෂා නම් ටික අනිවාර්යයෙන්ම කියන්න කියලා තියෙනවා ආදරේ දෙන්නටම.
0: අනේ අපිට නම් කියන්න බැහැ.
1: හරි ලස්සන සින්දුවක් අපි දෙන්නම්. ඒ වගේම සුබදාසනාක් ලස්සන සින්දුවක් දෙන්න පියදාස ගලෙන් විදුණු වැවේ. ඔන්න ඒ වගේම මේ හැමෝම එකතු කරගෙන යන්න හදන්නේ තෝනිගල වීල් පාකගේ පතිරණ අයියා ශාන්ත ජානක මේ හැමෝමත් එකතු කරගන්න කියලා කෝල් කරලා අපිට කිව්වා.
0: හරි මම යන්නම් චග්ගල වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරලා තියෙන කට්ටිය කවුද කියලා බලන්න. ශෂිකා නිර්මාලි මුණසිංහ කමෙන්ට් කරලා තියෙනවා නර්තනී දෙන්න කියලා. බෑ බෑ අද නම් නර්තනී කොහොමත් දෙන්නේ හරිද? මේක නිකන් හරි වැඩක් වුණා නේද? ඔයා කැමති වෙන සින්දුවක් මම අරගෙන ඇවිල්ලා තියෙනවා ඊළඟ පැයට. ඒක දෙන්නම්. හරි නර්තනී රංජිත් දිසානායක ගුඩ් මෝර්නින්. මම තෝල දෙන්න වහගෙන අජිත් ශාන්ත කුමාර ඉන්නවා කියලා. කවුද මේ මැසේජ් එක එවලා තියෙන්නේ? මේ මැසේජ් එක කියුවා ජයන්ත් ගෝල්ඩ් ක්‍රියේෂන් ගම්පහයාව එකතු කරගන්න අහන්න දෙන ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. SL ප්‍රනාන්දු අයට ඔයා කිව්වනේ ඔව මිස් වෙලා තියෙනවා කියලා. ඔන්නේ ආයෙවල තියෙන කවි අලුත් නේකයි මිස් උනේ කියලා. ආයෙ මිස් වෙන එකක් නෑ. දැන් හිත හැදුනා නේද? ගුඩ් මෝර්නින් ඔයාල දෙන්නට. අපිත් ඔයාල දෙන්න වහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මගේ ෆැමිලි කේ ආයෙවයි මම ගොඩාක් ආදරය කරන මගේ බබාවයි. මං ගොඩාක් ආදරය කරන බබා කියලා කිව්වේ මං හිතන්නේ මෙයාට ලොකු බබා ගැන කියලා දෙනවා. සුදු මහත්තයා ගැන කියලා දෙනවා. අද බොයි ෆ්‍රෙන්ඩ්ස් ඩේ කියලා දන්නවද? එහෙනම් ඔයාලා දෙන්නට ඒක සෙලිබ්‍රේට් කරන්න පුළුවන්. අපිට බැරි වුණාට අපිට නෙමෙයි මට කවීට පුළුවන්.
1: මට බෑ බොඩු කියන්නේ පා.
0: නේ නංගි මේ කවුද මේ දිල්රුක්ෂි මැසේජ් එක වල තියෙන දිල්රුක්ෂි මේ ඇහෙන සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ. අපි හැමදාම හැම වෙලාවෙම net fm එක සහන් පතිරණ සිංහල බෙහෙත් බඩු කරි නන්ද කුමාරව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. ඊට පස්සේ මනහර හාඩ්වයිකේ විජේසිරි අයියා පුසලව බීඑෆ් ජනපදයේ සියලුම දිනවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ආහන දෙන රෙඩි කරගත්ත මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න තව කවුද ඉන්නේ?
1: ඒ වගේම ඔන්න සින්දුවකට එකතු කරගන්න කියලා කෝල් කරපෝ මැසේජ් කරපෝ හැමෝමත් එකතු කරගෙන. ඉතින් ඒ වගේම ලස්සන සින්දුවකට යමු කියලා තමයි කියන්න හදන්නේ ජානු.
0: ඔව් වෙන කවුරුත් නැද්ද ඔයාට කියන්න? ඇත්තටම
1: මම ඉතින් ඒ නම් ටික ඉතුරු කරගත්තා.
0: ඇයි ඔයා ඉතුරු කරගත්තේ? හරි මම මෙන්න මේ කටියත් එකතු කරගන්න. අපේ බදුරලි අශෝක අක්කා මැසේජ් කළා තිනවා සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා. එකතු කරගන්න මේ ඇහෙන සින්දුවට අශෝක අක්කා මම දන්නවා මාව අහගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ අපේ මාවිම කාන්ති අම්මා කොහොමද පරිස්සමට ඉන්නව නේද? යෙනුක පැටියායි සංගීතයි ලියනාරච්චය යාගේ ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මෙහෙන සින්දුවට එකතු කරගන්නම් මාබිම කාන්ති අම්මා හෙන් කතා කරනකොට රඹුක්කන කාන්ති අම්මා අමාර පැටියවත් බලා ගන්න ගබන් ඔන්න මාව අහගෙන ඉන්නවා. එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. ඒ වගේම තමයි රඹුක්කන මාකට් එක කියන්නේ. ඉතින් දවස පුරාම net තමයි. සෙට් එකම එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. අපි සුගතයි අයිනෝ. ඊට පස්සේ අපේ වසන්ත අක්කා ඉනවා. කට්ටියම එකතු කරගන්නම්. කොහොමද සුගතයි අයියා? ගොඩ දවසකින් මඩුවගේ නම කියන්න බැරි වුණා. මේ සින්දුවට මේකත් කරගන්න.

උදේ 10යි විනාඩි 48යි මෙන්න මේ කට්ටියයි ඉතින් හැමදාම වගේ අදත් මම අහගෙන ඉන්නවා. නොකිය කොහොමද? මම මොකද යන්නනේ ඉන්නේ ඉක්මනටම. මේ ලස්සන දව ටිකක් වැඩි කරගෙන ඉන්න රිකිල්ල ගස්කඩ මයිල පිටිය සලම දිනේෂ් ශ්‍රීයකට. සන්දීප නීනංගි, නුවන්තිකා නංගි, ශාම විජේසිංහ අක්කා, ජය වේවා. කොහොමද වීකෙන්ඩ් එක?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
2: දැන් වෙලා උදේ 10:58.
3: Meltdol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
4: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. සෞම සුවපත් කරන ආයුබෝ යුතුයකමට ඔබගේ දායකත්වයේ ලබා දෙන්න. NLB ආයුබෝ නවතම ලොතරැය දිනුම් බෝවි ආයුබෝ වේවා.
5: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
6: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම netfm හා එක්ව දැන් ඔබේ නගරයටත්.
7: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
6: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හම්බ වී උපදෙස්
7: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
6: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
8: ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරයි. පළමු ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් දැන් වෙළඳපළේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක සිංගල් සිම්පල් පේ. එකට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
10: උදේ 11යි දැන්.

0: දිනම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත් නියුස්
3: අයිබවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නියුස් සමගමම සමීර ආසියානු ක්‍රීඩාවලියේ පිරිමි ක්‍රිකට් සභාව අවසන් තරඟය මේ වන විට පැවැත්වෙනවා. ඉන්දියා සහ පාකිස්තාන කණ්ඩායම් අතරයි. තරඟයේ කාසිය වාසය දිනු ඉන්දියා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දෙමින් සිටින ඉන්දියා කණ්ඩායම මිට නොබ වේලාවකට පෙර පන්දුව 12ක් අවසානයේ කඩලු 3ක් දැවී රස් කරගෙන සිට ලකුණු සංඛ්‍යාව 124ක්. මේ අතර ආසියානු ක්‍රීඩාවලියේ පිරිමි ක්‍රිකට් සභාවේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත් තරඟය ලකුණු 63කින් ජය ගනිමින් සීගිරිය පළටාව ප්‍රදේශයේ වනාලි ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිඹිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 77ක් වූ පුද්ගලයෙක්. ඔහු රැඳී සිටි නිවසෙන් පිටතට පැමිණි අවස්ථාවේ එලෙස ප්‍රහාරයට ලක් වූ ඇති බවයි සීගිරිය පොලිසිය පැවසුවේ. වෙබ් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust fm 95 fm 94.8 net fm
4: Sati Antea.
5: Hello, hello. දවල් උදේ 11 තව දවල් නෑනේ. උදේ 11 විනාඩි 3යි වෙලාව. හෙලෝ හෙලෝ සති අන්තේ. අපි දෙන්නගේ අන්තිම පැච් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පැදිත් කෝල් කරමු, මැසේජ් කරමු, සින්දුවක් ඉල්ලගන්න මේ පැත්‍රේමු.
6: කරණං නම්බර් එක 012-255-3563 නම්බර් එකට කෝල් කරන්න, වගේම 0711-95-95 නම්බරේට WhatsApp මැසේජ් එකක් දාන්නත් අමතක කරන්න එපා.
5: හරි, එහෙම මැසේජ් කරපු කෝල් කරපු කට්ටිය ඉන්නවා, ඒ කට්ටිය මතක් කරන්න. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනි ඔයාට අපේ බුක් ෆෙයර් එක පැත්තට යන්න කියලා. මොකද මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අත්දැකීම විඳගන්න, ඔයාට එතන තියෙන දේවල් එක්ක එකතු වෙන්න අද සහ හෙට කියන දවස් දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අද දවසේ දැන් තව ටිකකින් තව පැයකින් අද දවසෙත් භාගයක් ඉවර කරනවා. එතකොට ඉතින් ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ අද දවසේ භාගයයි ඊට පස්සේ හෙට දවසයි විතරයි. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ඉක්මනටම යන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. 27 වෙනි සංවත්සරයේ සමන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අත්දැකීම අනිවාර්යයෙන්ම විඳ ගන්න ඕනේ. උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම් පැවැත්වෙනවා. ඉතින් ඒ නිසා යන්න අනිවාර්යෙන්. ඊට පස්සේ එහෙම යනකොට සිරිමාවෝ ශාලාවට ඇතුළු වෙනකොට වම් මත පැත්තේ නතර වෙන්න අමතක නොකර. මොකද ඔයාට එහෙම නතර වෙන්න කියලා කියන්නේ ඇල්ෆා ස්ටුඩියෝ සජීවී මැදිරියට ඔයාට ගොඩ වෙන්න පුළුවන්කම තියෙනවා. අපේ කසුනි ලෙහන්ස ගෙහන්ස වගේම ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමේ යාළුවෝ මුණ ගැහෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ ටීම් එක ඉන්නවා එතන. ඒ කට්ටිය ඔයාට මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සජීවී වාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න ඔයා A-levels ඉවර කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට නිවේදනය කිරීමේ හැකියාව තියෙනවා නම් අපේ ඇල්ෆා කණ්ඩායමට එකතු වෙන්න, සහ අනිත් වැඩසටහන් වලට එකතු වෙන්න, නිවුස් ටීම් එකට එකතු වෙන්න, මේ හැම දෙයකටම ඔයාට හොඳ චාන්ස් එකක් අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඉස්සරහට ඉදිරි දවස්වලදී මේ ඇල්ෆා ස්ටුඩියෝ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙන්න සම්බන්ධ වෙන්න දිනයක් වෙලාවක් වෙන් කරගන්නත් එතනදී ඔයාට චාන්ස් එක තියෙනවා. ඉතින් මේ චාන්ස් එක මිස් කරගන්න නැතුව අනිවාර්යයෙන්ම ඇල්ෆා ස්ටුඩියෝ එක ළඟට යන්න. ගිහින් එතනදී සෙල්ෆි එකකුත් අරගෙන net fm අපිව ටැග් කරලා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ Facebook එකේ මේ ෆොටෝ එකත් අප්ලෝඩ් කරන්න.
6: ඒ වගේම චානුව මතක් කරන්න ඕන අපේ net fm පොත් කැටය තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් පොත පරිත්‍යාග කරන්න අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන්. ඉතින් අධ්‍යාපනයේ වටිනාකම දන්න ඔබ අධ්‍යාපනයේ ඉගිල්ලෙන නේද? අධ්‍යාපනයේ අත්අඩු වලින් ඉගිල්ලෙන වෙරදරන දරුවන්ට නංගිලා මල්ලාට උපකාරයක් වෙන අවස්ථාව හදලා තියෙනවා net fm අපි. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමම
5: අපි යමු ටක් ගාලා WhatsApp messages පැත්තට. අපි තව ටිකකින් බලමු book fair එක පැත්තේ මොකද වෙන්නේ කියලා. අපේ කට්ටියව අපි සම්බන්ධ කරගන්න බලාගෙන ඉන්නවා. හරි, ඒ අතරේ අපි බලමු කවුද ඉන්නේ කියලා.
6: Good morning. Hello, hello Satyanth. අපි රසින්දුවක් දෙන්න. AG අනුර පුස්සැල්ලා BF ජනපදයෙන් තමයි ඔන්නෝම කියලා තියෙන්නේ. ඒ වගේම Good morning Net FM කියලා කියන ගමම
5: අපි කිව්ව ඩ්‍රින්ක් පහේකනේ පුංචි බණ්ඩ අයියා වයිෆ් ගුණසීලී ඊට පස්සේ රන්දිකා මදුෂා සසෙන සුපුන් දිලංග සින්දුවකට එකතු කරගන්න කියලා දිනවා ඊට පස්සේ කලුතර පනාපිටිය චාම්ර ස්ටෝස් එකේ අප චාම්ර අයියා තනුෂක්කා දෙන්නව එකතු කරගන්න මෙහෙන සින්දුර පුන් සරා අහගෙන හිටියේ නෑ නේද සින්දුවකට එකතු කරගන්න කියලා වෙලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ
6: ගුඩ් මෝර්නින් අපිට ලස්සන සින්දු ගොඩක් ඕන එන්ඩි අපල් වාදුව නිශාන්ත
5: මේ සින්දුවට එකතු කරගන්නම් මෙතන එකක් නෙමෙයි සින්දු ගොඩක් තියෙනවා චාම්රගේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: උදේ 11 විනාඩි 17යි.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: රසින් රසමවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට්. රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්ලා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
8: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
9: Net FM. Hello, hello, Satyantaya.

0: නැද්ද? මං හිතන්නේ මාව ඇහෙනව නේද ඔයාට? හරි මට මාව ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තිබ්බේ. වචනයක් කියන්න ඇහෙන්නේ නැද්ද කියලා අහුවා. නංගි ඇහැරෙන්න.
1: හරි.
0: හරි උදේ 11 විනාඩි 20යි වෙලාව. මේ ඉක්මන්ට මේ සින්දු යන අතරේ මේ කතා කරන්න ආවේ අපි අචින්ත ඉන්නවා. හරිද? අචින්ත අද අම්මෝ හරිම ලස්සනට ඇඳගෙන කරගෙන ඉතින් ගියා. අදයි හෙටයි විතරනේ තියෙන්නේ. ඔය ගෑනු ළමයින්ට පේන්න ඉතින් බුක් ෆෙයා එක පැත්තට යන්න නේද? ඉතින් අචින්ත ඉන්නවා මේ වෙලාවේ BMI CH පරිශ්‍රයේ සිරිමා වෝශාලාවේ අපේ ඇල්ෆා ස්ටුඩියෝ මැදිරි සංකීර්ණයේ ඉස්සරහා. ඉතින් කොහොමද?
2: ආයිබෝන් ආයිබෝන් ජානු, ඒ වගේම කවි දෙන්නටම මේ කවි නම් ඉතින් අද අලුත්ම ළමයා නේ.
0: ඔව්. අහිංසකයි අද.
2: මේරි අපි හැමදාම ජානු ලව කවි ලව දකින්න හින්දා අපි හිතුවා අද දවසේ පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ලා ඉන්න. මොකද අදයි හෙටයි විතර ඇත්තම ආගේ වගේ තියෙන්නේ.
0: ඔයාට ඉතින් අරකට හිටියේ නේද අපි හැමදාම දැක්කම?
2: හරි ඉතින් අපි වහන් ඉන්න හැමෝටම මතක් කරන්න ඕනේ ඔන්න 10 වෙනි දිනට තමයි හෙට දවස ක්‍රියාත්මක වෙන්නේ. අද තමයි 9 වෙනි දිනේ. දින 10ක් තියෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අද 9 වෙනි දිනේ BMI CH පරිශ්‍රය වගේම සිරිමාව පරිශ්‍රය මේ වෙනකොට අතුරු සිදුරු නැතුව පිරී ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ NFFM Alpha Studio විශේෂ හද පරීක්ෂණ මැදිරිය ගැන දරුවන් දහස් ගානකට අපි අවස්ථාව ලබා දුන්න මේ දින කිහිපේ පුරාවටම තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න. ඉතින් අද දවසෙත් සිය ගානක් දරුවන් සහභාගී වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දරුවෝ විතරක් නෙමෙයි ජානෝ, අනිත් පැත්තෙන් මේ ලොකු අම්මලා තාත්තලා වැඩිහිටි කට්ටියත් ඇවිල්ලා තමන්ගේ වොයිස් එක පොඩ්ඩක් ටෙස්ට් කරන් යන්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඒ ඕන කෙනෙක්ට එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ වෙනකොට A levels කරලා ඉන්න අපේ නංගිලා මලිලා ඉන්නවා පෙන්ටින් රිසල්ට් එක රිසල්ට් එනකම් බලාගෙන ඔන්න ඒගොල්ලන්ටත් පුළුවන්කම තියෙනවා මේ පැත්තට එන්න ඇවිල්ලා තමන්ගේ දක්ෂතාවයන් දක්වන්න. අපි ඉන්නේ සිරිමාව පරිශ්‍රයේ හරියටම වම් පැත්තේ. ඔන්න අපේ NFFM Alpha Studio විශේෂ හට පරීක්ෂණ මැදිරිය තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ සුපුරුදු විදිහට අපේ පොත් කැටයක් තියෙනවා. ඔගොල්ලෝ නිතරම දන්න දෙයක්. ඉතින් පොත් ප්‍රදර්ශනයේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම NFFM අපේ පොත් කැටේ තියෙනවම තමයි ඔබ අපිට ප්‍රදාහණය කරන පොත් අලුත් පොත් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා මිලදී ගත්තු පොත් නොවේ නම් ඊට කලින් පාවිච්චි කරපු පොත් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන්කම තියෙනවා ගෙනල්ලා බාර දෙන්න. අපි ඉතින් අවශ්‍යතාවයේ තියෙන මේ රට පුරාම විකිදලා ඉන්න දරුවන් වෙනුවෙන් මේ පොත් අරගෙන ගිහිල්ලා දෙන්න. ඔවුන්ගේ අධ්‍යාපනයේ නැගා සිටවන්නේ මේ පොත් පරිත්‍යාග කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් ওই විදිහට තමයි මේ වැඩ කටයුතු සිදු වෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද දවස් වෙන සුබාර දවස. හෙට දවස් තමයි අන්තිම දවස කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ. ඒ නිසා ලොකු සෙනඟ බලාපොරොත්තුෙන් ඉන්නා වගේ මේ සෙනඟ ටික ටික වැඩි වෙන ආකාරයත් අපිට දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මීට සුළු මොහොතකට පෙර ගරු විපක්ෂ නායකතුමත් අපේ NFFM කුටියට ආවා. ඒ වගේම තමයි හිටපු අමාත්‍යවරුන් වෙන බඳුල ගුණවර්ධන අමාත්‍යතුමා, හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා, ඒ වගේම තමයි අපි දන්නවා ඩලස් සරහපෙරුම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා. මේ වගේ ප්‍රබල චරිත දේශපාලකයින්, ඒ වගේම තමයි තරුණ දරුවන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, අම්මලා තාත්තලා, දුවල පුතාලා, පවුල් පිටින් හැමෝම එනවා. ඒ හැමෝම අමතක නොකරන තැනක් තමයි අපේ NFFM Alpha Studio මැටිය කියලා කියන්නේ. ඉතින් ඔන්න අර කිව්වා වගේ ජානු පටන් ගත්ත කිව්වා වගේ දවස් දෙකයි තියෙන්නේ. ඒකින් ඔන්න අර දවසේ වගේම හෙට දවසෙත් මේ පැත්තට එන්න අමතක කරන්න එපා කියලා අපි ඔයාලට මතක් කරනවා.
0: ඉතින් ওই දවස් දෙක ඉවර වෙලා එන්නකො එතනින් පස්සේ සඳුදා ඉඳලා ආය අපි දිහා තමයි බලන් ඉන්න වෙන්නේ. හරිද?
2: කමන්න ඊට පස්සේ ආය දව අවුරුද්දකින් තමයි.
0: ඔව් ඔව් ඔව් ඔව්. හරි බොහොම ස්තුතියි අචි. ඔය පැතු විස්තර අපිට අරගෙන ආවට ජය වේවා. හරි ඔන්න හොමයි ඉතින් පේනව නේද? හා දැන් ටික ටික අපේ ඉල්ලුමත් නැති වෙලා යනවද මන්දා?
1: අවුරුද්දකට එකපාරක් වෙලාවට බුක් ෆෙයා එන්නේ.
0: ඔව් නැත්තම් ඉතින් අපේ ආචින්තල හැමදාම එතනම ඉඳී. අම්මෝ මෙහෙට ගෙන්න ගන්න බැරි වෙයි නේද? අපිට නෑනේ ওই ප්‍රශ්න. අපි යමු WhatsApp messages පත්‍ර කවුද ඉන්නේ?
1: ඔන්න ඉතින් සරච්චාන්ද්‍ර ඩයල්ස් ගලේ කඩේ රයිගමින් ඔන්න message එකක් දාලා තිනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. මමත් ඔයාලව අහගෙන ඉන්නේ වදාකඩ රංජිත් දිසානායක කියලා තියෙනවා ලස්සන සින්දුවකට එකතු කියලා. ඒ වගේම අපිට සින්දුවක් දෙන්නකෝ කියලා නම කියලා නෑනි. ආ
0: නම හොයාගන්න කියනවල තියෙන්නේ. හැම සේජ් කරලා තියෙන අපේ අජිත් අයියා මේ වරකගොඩ පූණ රබර් ඉන්ඩස්ට්‍රි ආයතනයේ මැඩම් ඉරෝෂා, ඊට පස්සේ ලොකු දුව නෙසඳි, පුතා පෙසඳු ආයතනයේ වැඩ කරන සමන්වත් මැසේජ් එක වෙලා තියෙන අජිත් අයියා ඔයාවත් එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දැන් වෙලා උදේ 11 විනාඩි 34යි.
3: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසයි වගේ කීමයි සුග එකේ තියන්නේ. අතම ගන්න ෆෝන් එක. ඇයි හිටට දාන්නේ? විශ්වාසයි වගේ කීමයි එක සිංග සිම්පල් පේ. හිටට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: රසින් රස මවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට්. රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්ලා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
6: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
7: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
8: නෑ.
7: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුණේ?
8: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
9: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's, life එකම ෆ්‍රෙෂ්.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: ආසව සින්දුවක් කියන්නේ ඉතින්
11: Gamma Tawai,
12: Net FM. Hello, hello, Satyam there.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකකී.
2: 11 විනාඩි 46. අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද ඕනේ?
3: Net FM. Hello, hello, Satyantea.
2: එකලහයි විනාඩි 45 අපිට යන්න ටික ටික ටික ටික වෙලාව ලඟ වෙලා තියෙන ටග්ගාලා මැසේජස් කීපයක් එවලා තියෙන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය එකතු කරක මුදු මේ සින්දුවට.
4: Hi, good morning. දෙන්නටම නියමයි ලස්සනට වැඩේ කරගෙන යනවා සතුටුයි. ලස්සන සින්දුවක් දෙන්න මටත් සද්දේ මනෙත් අහන ගමන් ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම වඩමුල්ල හන්දියේ ලොලු කඩේ ඉන්න මගේ සුදු මැණික කෞශල්‍යා ආදරෙන් මතක් කරනවා මම ගම්පහ පාරේ පෙතියගොඩ සුදු මහත්තයා. ඔන්න ඉතින් මගේ සුදු මැණික නෙත් අහන් ඉන්න හැමෝටමයි ඔයාලා දෙන්න ලස්සන ලස්සන සින්දුවක් කියලා තියෙනවා.
2: අපිට නෑනේ හොම අපි වෙනුවෙන් සින්දු ඉල්ලන්න සුදු මහත්තුරු නේද?
4: අපිට අද සැටර්ඩේ කිව්වේ කලින් මේ නිසා නේද? ජනවක් කිසිම දවසක් ලස්සන සින්දුවක් දෙන්න කහපොල හෙල්ත් පැෂන් එකෙන් සමන්ති මානෙල් කුමාර් අනුපමා පියදර්ශනී රූපා ජයශානී අජන්ති නිශාන්ත
2: සුනීත්‍රාන්ති සුනේත්‍රා දේවින්ද දෙවුමි ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් ඉල්ලා තියෙන ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් අපි ජනීට කියමු අනිවාර්යෙන්ම දෙන්න කියලා. සුදුමැණික උම්මා හුදුරන්න හරියන්න ඕනි අක්කා. අද උම්ම නෑ ඔයාටයි ඔය කෙල්ල ටික කෝටමයි. උත්තුරන්න හරියන්න ඕනි ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕන හරිද?
4: අයිබෝ එවා බඩපත් ලක්ෂ්මන් තමරා නිශානී චේතනා පුංචි පුතා තේජ ආජෝර් සමගින් භාග්‍ය අවිෂ්ක සමග සේරුවාවිල කෙඩි ඒ සමරසිංහ කියලන්න දාල් තියෙනවා. සුබ සවසක් වෙන්න ඕන අපි හගලින් බොරලැස් ගමුවේ විනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සමග සරච්චන්ද්‍ර ජය.

0: ඒවා
1: හරි කටියම එකතු කරගන්න ඊට පස්සේ මේ දැන් අද ඉතින් සෙනසුරාදා හෙට ඉරිදා දැන් මේ ටයිම් එක කියන්නේ කුස්සියේ දඩිබිඩිය වැඩ මොනවද අද උයන්නේ මොනවද අද කන්නේ කියන කට්ටිය දැන් ඔය දඟලන්නේ දෙන්නද ඔයාට හොඳ මෙනු එකක් හදා අද දවල්ට උයන්න මොනවද වැඩියම ඔය ගෙදර ඉන්න අම්මනේ කල්පනා කරන්නේ අද මොනවද උයන්නේ උයන්නේ උයන්නේ කියලා අද අපි බත් උයලා කට්ට කරවල හොද්දක් හදලා හොඳයිනේ පරිප්පුවක් හදලා මන්න චාස නැහැ පරිප්පු වලට එහෙනම් මගේ බත් එකට බෙදන්න එපා පරිප්පු
0: හැමදාම පරිප්පුනේ
1: ඊට පස්සේ බණ්ඩක බෙදුමක් හදලා කිරි කොස් ටිකක් එහෙම තිබ්බනම්
0: පංකාදු පහයි
1: ආයි තව එකක් තියෙනවා අපි පොල් සම්බෝලිකුත් හදමු බැදපු මිරිස් කරලකුත් තියාගම් බත් එකෙන් හොඳයිද හරි අද දවල්ට එහෙනම් එහෙම උයමුකෝ දැන් කොස් හොයන්න යන්න එපයි හස්බන්ඩ් දැන් කොස් කඩන්න යන්න

0: Net FM. Hello, hello, Satyantia.
1: එකලයි විනාඩි 5යි වෙලාව අපි දෙන්නට යන්න වෙලාව ඇවිල්ලා.
2: ලොකේ වුණත් කියන්න ඕන. රසසිද ගොඩක් වැද්දි. අපි දෙන්නට යන්න වෙනවා. යන කලින් ජානු අපි යන් WhatsApp පැතර නේද?
1: ඔව් ගොඩක් කටිනව එකතු කරගන්න කවුද ඉන්නේ?
2: හයි කොහොමද? අපි චාමර ස්ටෝස් කලතර පණපිටිය චාමර සහ තනෝජ අපිවත් සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. ඒ වගේම ජානු
1: ඔව්
2: බුක් ෆෙයා පැත්තේ ගියපු ජානු කෙනෙක් ගැන කියලා තියෙනවා යාළුවෙක් කොහොමද ඉතින් එයා බුක් ෆෙයා ගිහින් තියෙන්නේ
1: ඔය අපේ ඉෂාරා හෙලෝ හෙලෝ අලුත් නංගි අදවත් බුක් ෆෙයා ගිහිල්ලා අම්මට බෑනෙක් හොයාගන්න වෙන්න ඇති මගේ යාළුවෙක් කියනවා ජානු කියලා යා වෙනුවෙන් සිඳගන්න මේ මම ගියේ නෑ ඉෂාරා හරිද මට ඕන්නෑ මං ඊයේත් කිව්වනේ අපේ අම්මට බෑනලා ඕන්නේ නැහැ කියලා කිව්වා
2: මම ඉදුවෙත් මේ අපේ ජානු ගැන නෙවෙයි කිව්වේ
1: කියලා මම බුක් ෆෙයා යන්නේ පොත් බලන්න පොත් ගන්න ඊට පස්සේ අර මේ අපේ මේ ඇල්ෆා ස්ටුඩියෝ එකේ වැඩවලට උදව් වෙන්න අන්න එව්වට මම යන්නේ නැතුව මේ පිරිමි ළමයි බලන්න නෙමෙයි අපේ කවිලා හැම ගැන කිව්වා නම් ඒ ප්‍රශ්නයක් නැහැ
2: අනේ ජානු අපි යන් ඊළඟට එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න මයි ෆැෂන් මොරටුව කෑගල්ලෙන් ඔන්න මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ඒ වගේම ගීතයකට අපිවත් එකතු කරගන්න සද්දෙටම net fm මහගෙන ඉන්නවා කියලා වේයන්ගොඩ ගම්පහ විරමාවතේ ගීන් රිස්ටාර්ට් වලින් තාත්තා ජමීල් අම්මා නිල්මිනි ලොකු දුව ඉමායා සහ චූටි පුතා අනුසර මම ජමීල් හෙට්ටියේවා
1: එකතු කරගන්නම් මේ හන සින්දුවට ඊට පස්සේ රත්නපුර ගිලි මලෙන් දනෂ්ක මැසේජ් කළා තිනවා අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න චංචලා දෝනිත් ඉන්නවා ක්‍රියේටර්ල වැඩ කරන කාවින්දේවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු පැය 24ම net එක්ක හොඳේ කියලා තිනවා එහෙම තමයි ඉන්න ඕනේ ජය වේවා එකතු කරගන්නම් මේ හන සින්දුවට හයි ජානු කවි අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ප්‍රගීත් මැසේජ් එකක් එවල් තිනවා ආදෙහි අත කඳේ thank you ආයි කමෙන්ට් එකට එකතු කරගන්නම් මේ හන සින්දුවටම අපිවත් ගොඩක් ලස්සන සින්දු වලට එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න තවලන්තන පතිරණ සිංහල බෙහෙත් බඩු කඩේ නන්ද කුමාර ඇතුළු මේ වෙලාවේ ඔහෝ මහා මනහර හාඩ්වයායකේ විජය සූරියවත් එකතු කරගෙන බීF ජනපදයේ සියලුම දෙනාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තිනවා ඕකේ මේ හැන සින්දුවට එකතු කරගන්නම් දැන් අද හවසට කවුද බුක් ෆෙයා යන්නේ හිනා වෙනවා යා මන්නි කන්දගේ තව දවස් දෙකයි දැන් අදයි හෙටයි විතරයි හරිද ඔය යන්නේ වැඩියෙන්ම තියන
3: මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියන කතාව.
1: මොනවටද ඔයා විරුද්ධ වෙන්නේ? ඉතින් අපි ඒව ගැන මොකුත් කියන්නේ නැහැ. ආවොත් බලා ගන්න පුළුවන් ඉන්නවා. වතල ගෙඩියක් වගේ. ඉතින් එයාට අපි ප්‍රාර්ථනා කරනවා බුක් ෆෙයා එකෙන්වත් ලස්සන ධෝනි කෙනෙක් හම්බෙන්න කියලා. ඔයා දන්නවද අද බොයෆ්‍රෙන්ඩ් ඩේ එක?
3: ධෝනි කෙනෙක් එක්ක කරන් ඇවිල්ලා
1: තියෙනවා. ඔව් නේද? එහෙනම් ඉතින් ඒ ධෝනිත් එක්ක හවස 3 වෙනකන් ඉන්නකෝ ඔන්න ජනී ඇවිල්ලා අලුත් ධෝනිත් එක්ක අපි බලමු ඒ ධෝනි කවුද කියලා. එහෙනම් ඉතින් අපි දෙන්නට යන්න වෙලාව හරි. යමුද?
2: අපි යමු නේද?
1: එහෙනම් යමු. මම ආයෙත් එනවා හෙට හරියටම. හවස 3 වෙනකොට මේ පැත්තට. හෙලෝ හෙලෝ සතියන්තෙන් ඔවා කීයට දෙන්නේ?
2: මමද මම හෙටත් දෙනා මේ වෙනකොට එනවා. ඉතින් හෙටත් දෙනා මේට අනිවාර්යයෙන්ම net fm අහන්න කියලා ආරාධනා කරන ගමන් අදට ගිහින් එන්න.
1: ඇයි හෙටත් දෙනා මේට විතරක් එන අපිවත් අහන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. ජනි ඇවිල්ලා අලුත් දෝණිත් එක්ක. ඔයා ටීඩර් මං ඔයාගේ ජනු.
2: මං කවි.

0: ආසම සිද්ධුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
1: Net FM Hello Hello සතියන්තය
0: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
2: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියා ළඟ වෙන්න
2: FM 95 FM 94.8 Net FM Divina Pura Divina Pura
3: Velava oba veta gena enne
4: Adama ganna phone ekai ai hetada danni Vishwase wanga kiwa ekka singa simpa pay Ikada loda tika tika gewanna adama oyage smartphone ekak araganna
5: Velava dawal 12

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
3: යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න. 0112-863-362-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් 3 සෙනසුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මෙදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන්, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල. ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා සහ ඇමරිකානු සම්බාධක ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය කතා කරයි. ඉලක්කගත ප්‍රජාවකට පමණක් ඉන්ධන සහනාධාරය ලබා දෙන්න ජනපතිගේ අවධානය. පොත් ප්‍රකාශන හරහා දැනුම සහ බුද්ධිය තවදුරටත් වර්ධනය කරන්න වැට් එක තවත් අඩු කරන්න පොත් සැණකෙළියේ net කුටියට ආ සජිත් කියයි. ආසියානු ක්‍රීඩා උල්ලේ ක්‍රිකට් පිරිමි සව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට. විදුලි සැර වැඩි විදුලි සේවකයෙක්ට දිවි අහිමි වෙද්දී තවත් දෙදෙනෙකු රෝහලේ.
0: Net News. The truth people trust.
5: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ වන විටත් පාඨක ජනතාවගෙන් පිරී ගිහින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අද එහි පැමිණියා. විපක්ෂ නායකවරයා එහිදී කියූ දේ ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ශ්‍රී ලංකාව ඉලක්ක කරගනිමින් ඇමරිකාව විසින් කිසිදු විශේෂ සම්බාධක තර්ජනයක් සිදු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව ගමන් ගන්නා ඇමරිකානු සම්බාධකවලට ලක් වූ නෞකා වෙත සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පනවන බවට පළවන වාර්තා අසත්‍ය බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ද්විතීයක සම්බාධකයනු කිසිදු රටක් විශේෂයෙන් ඉලක්ක නොකර සියලු රටවල්වලට පොදුවේ බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරනු ලබන පොදු ප්‍රතිපත්තියක්. පසුගිය අගෝස්තු 24 වනදා ප්‍රකාශයට පත් කරන ලද මෙම සම්බාධක අනුව ඇමරිකානු සම්බාධකවලට ලක්වති නෞකාවලට යම් තැනතක හෝ ආයතනයක් යම් සේවාවක් සපයන්නේ නම් ඔවුන්ට ඇමරිකානු මූල්‍ය පද්ධතියට ප්‍රවේශ වීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක් පවතිනවා. නාවික සහ නාවක ක්ෂේත්‍රයේ නියල පිරිස් මේ පිළිබඳව දැනුවත්ව සිටින බවත් පවතින යුදමය වාර්තාවරණය හමුවේ මෙවැනි නෞකා ඉන්දියන් සාගරයේ පමණක් නොව ලෝපුරා අනෙකුත් සාගර කලාපවලද ගමන් කරමින් පවතින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. පසුගිය සැප්තැම්බර් 15 වනට ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ ඉරාන නෞකා 21ක් ස්ථානගතව තිබූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා. එම නෞකා මාතර සිට ගාල්ල කොළඹ හරහා මේගමුව දක්වා වූ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු කලාපයේ ස්ථානගතව තිබූ බවද එම වාර්තාවල සඳහන්. ඉලක්කගත ප්‍රජාවකට පමණක් ඉන්ධන සහනාධාරය ලබා දීමට අවශ්‍ය යාන්ත්‍රණයක් ඉදිරියේදී සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සුඛෝපභෝගී වාහන භාවිත කරන පුද්ගලයන්ට ඉන්ධන සහනාධාරයේ හිමි නොවිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
7: දැන් අපි ඩීසල් වලට ඉන්ධන සහනාධාරය ලබා දුන්නාම වැඩිම ඉන්ධන පිච්චෙන්නේ ලොකුම වාහනේ. දැන් ලොකුම වාහනේ පාවිච්චි කරන කෙනාට වැඩිම සහනාධාරයක් හම්බ වෙනවා. සාධාරණේ ඉන්නේ වැඩිම සහනාධාරය හම්බ වෙන කාටද? වැඩිම ඉන්ධන පිච්චෙන නේද? වැඩිම ඩීසල් පිච්චෙන වාහනේ පාවිච්චි කරන කෙනාට ඉන්ධන සහනාධාරය වැඩි. ඉතින් වැඩිම ඉන්ධන පිච්චෙන වාහනයක් පාවිච්චි කරන්නේ වැඩිපුර ධනයක් තියෙන කෙනෙක්. හැබැයි දැන් අපේ සහනාධාරය මොකද වෙලාදී? සහනාධාරය වැඩිම පංගු යන්නේ යාට. හොඳ දෙයක් නෙවෙයි. නමුත් අපිට යාන්ත්‍රණයක් නැහැ කොහොමද අපි ඉලක්ක සාගත ප්‍රජාවකට දෙන්නේ? එනිසා අපි ඒකට යාන්ත්‍රණයක් හදන්න ඕන. ඉලක්ක සාගත ප්‍රජාවකට අපි සානාධාරී ඉලක්ක කරන්න ඕන. පොදු ප්‍රවාහන සේවයට එකට පමණක් අපි සානාධාරයක් ලබා දෙන්නේ කොහොමද? කුසගර්මාන්තය සඳහා පාවිච්චි කරන යන්ත්‍රෝපකරණ වලට ඒ සඳහා විතරක් සානාධාරයක් දෙන්නේ කොහොමද? මුහුදු යන යාත්‍රා වලට ඒකට සඳහා පමණක් අපි සානාධාරයක් ලබා දෙන්නේ කොහොමද? එළවලු ප්‍රවාහනය කරන ලොරි රථ වලට ඒකට පමණක් සීමා වෙන සානාධාරයක් ලබා දෙන්නේ කොහොමද? හැබැයි එහෙම අපි කරන් ඉලක්ක සාගත ලෙස මේ සානාධාර ක්‍රම අපි සැලසුම් කරා. මම මේ මාස තුලේ මෙහෙම මේ යමු. නමුත් ඉදිරියේදී අපි කොහොමද කල්පනා කරනවා ආර්ථිකයේ වැදගත් අවස්ථාවලට ජනතාවට බරක් ඇති නොවන ආකාරයෙන් මේ ඉන්ධන සානාධාරය ක්‍රමවත් කරන්න. නිකන් හැම කෙනාටම එක ගන්නට නෙවෙයි නේද? සානාධාර ලැබිය යුතු ශේෂ්ත්‍ර සහ පුද්ගලයන් ඉලක්ක කරගෙන මේ සානාධාර අපි සැලසුම් කළ යුතුයි. අපි දැන් ඒක ලබන සතිය පටන් ගන්න මාස 3 විතර ප්‍රොජෙක්ට් එකක් කියලා මට කිව්වා. නමුත් අපි බලනවා එහෙම අලුත් ක්‍රමයක් අපිට හඳුනා දෙන්න පුළුවන්ද කියලා.
6: පසුගිය දා ඉන්ධන මිල ගණන් නිහල දැමු ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් පළ කළා.
7: මේ යුද්ධය පටන් ගන්න කලින් අපි ලෝක වෙළඳ පොලේ මිල හා සංසන්දනය කළ බලනකොට අපේ ඉන්ද අපේ ඩීසල් වල මිල 91%කින් පමණ ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒක විශාල මිල ඉහළ යාමක්. ආසන්න වශයෙන් ගත්තොත් පිරිපහදු කරන ලද ඩීසල් බැරල් එකක් ඩොලර් 88 තිබුණා නම් ඒක 170 දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ කියන්නේ 91%ක වැඩිවීමක් වෙලා තිබෙනවා ලෝක වෙළඳ පොලේ පිරිපහදු කරන ලද ඩීසල්. ඒ වගේම පිරිපහදු කරන ලද පෙට්‍රල් දෙස බැලුවොත් අපි ඒක 75 වගේ සීමාවක ඒක දැන් 136 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ කියන්නේ 80%ක වැඩිවීමක් වෙලා තියෙනවා. මාස කීපයක් ඇතුළත පෙබරවාරි සහ වර්තමානයේ මාස 6ක් 7ක් වගේ ඇතුළත මම හිතන්නේ ලෝක වෙළඳ පොලේ වැඩිම මිල ඉහළ ගිය වසර මේ කෙටි කාලයකට විශාල ලෙස ලෝක වෙළඳ පොලේ ඉන්ධන වලට බලපෑමක් ඇති කරනවා. මේ සමස්ත බර ජනතාවට සහ ආර්ථිකයට දෙන්න බෑ. අපි කත්ත කොටස් තුනකට බෙදුවා. එකක් මේ ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම යම් ප්‍රමාණයක් ජනතාවට දෙන්න. තව ප්‍රමාණයක් එම සැපයීම් කරුව බාර ගන්න. තව ප්‍රමාණයක් භාණ්ඩාගාරේ දරා ගන්න. සැප්තැම්බර් මාසයේ මැද භාගයේ වෙනකොට නැවත ලෝක වෙළඳ පොලේ මිල ඉහළ යන්න පටන් ගත්තා. ඒ ඉහළ යාම සංසන්දනය කරලා බලනකොට මේ පළවෙනිදා අපි ඩීසල් වැඩි කර යුතු තිබුණා. ඒ කියන්නේ තෙල් සංස්ථාවේ දත්ත අනුව රුපියල් 80. සමාගම් වල දත්තවල ඊට වඩා වැඩි ප්‍රමාණයක වැඩි කළ යුතු. මේ පළවෙනිදා රුපියල් 80කින් ඩීසල් වැඩි කරන්න තිබුණා නම් අපි රුපියල් 10කින් වැඩි කරලා රුපියල් 70ක බර භාණ්ඩාගාරේ දරා ගත්තා.
6: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ CPC Jet A1 නලමාර්ග පද්ධතියද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පරයන්ත සමාගමට අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකක ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් මේ අතර ඛනිජ තෙල් කර්මාන්තයේ ගබඩා සහ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම සඳහා අඛණ්ඩව දරන උත්සාහය කොටසක් ලෙස ලංකා ඛනිජ තෙල් ගබඩා පරයන්ත සමාගම් විසින් මුතුරාජවෙල පර්යන්තයේ නව ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම ඊයේ ආරම්භ කෙරුණා. මේ නිමකිරීමෙන් පසු ඝනමීටර 15,000ක ටැංකි දෙකක් සහ ඝනමීටර 10,000ක ටැංකියකින් යුතුව ටැංකි තුනක පද්ධතියක් මගින් ඝනමීටර 40,000ක අමතර මුළු ගබඩා ධාරිතාවක් සපයනු ඇති. පොත් ප්‍රකාශන හරහා ජනතාවගේ දැනුම සහ බුද්ධිය තවදුරටත් වර්ධනය කිරීමට පොත් ප්‍රකාශකයන් මත පටවා ඇති බදුබර ඉවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි net FM විශේෂ කොටියට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියා.
8: අද රටේ බහුතරයක් මුහුණ දෙන ආර්ථික ගැටලු සහ ප්‍රශ්න ගැන කතා කරනකොට වට්ටම ගැන සතුටු වෙනවා. නමුත් ඒ වට්ටම් අඩු කිරීම මීට වැඩිය කරන්න පුළුවන් ඒ පොත් ප්‍රකාශකින් මත පටවන බදුබර අඩු කරොත්. එහෙම නැත්නම් තවශින් මම කියන්නේ පොත් ප්‍රකාශන හරහා ඒ ලබන සාක්ෂරතාවයේ දැනුම බුද්ධිය තවදුරටත් ප්‍රවර්ධනය කරන්න වැට් එක සාමූලිකව ඉවත් කරන්නට ඕන. බදු අඩු කරනා වගේම බදු ව්‍යුහයත් බදු පද්ධතියක් වඩා සාධාරණ කරන්නට ඕන. ඉතින් මම මේ කරුණු කාරණා සියල්ලක් ඉදිරිපත් කරන්නේ අද යුගයේ දේශපාලන සාක්ෂරතාවයත් ආර්ථික සාක්ෂරතාවයත් මේ රටේ සමස්ත ජනතාවට තිබිය යුතුයි කියන කාරණාව දැනලා දෙන්න.
9: මේ විමර්ශන පරිශ්‍රයේ යනකොට ඔබතුමාට ලැබුණ ප්‍රතිචාර කොහොමද මේ පාඨක ජනතාවගේ?
8: ප්‍රතිචාර ලැබෙනවායි කියන්නේ ඉතින් මාත් එක්ක බොහොම සිනහ මුසු මුහුණින් කතා කරනවා. නමුත් සිනහ මුසු මුහුණින් කතා කරාට එයාගේ හදවත් තුළ බොහොම බරපතල ලෙස දුකක් කනගාටුවක් පීඩනයක් කම්පනයක් අසහනයක් තිබෙනවා. විශේෂයෙන්ම අද ජීවන බර වැඩි. මම මතකයි මේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා මේ 2026 මැයි මාසේ සාමාන්‍ය වශයෙන් ගත්තොත් එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න රුපියල් 17,315ක් ඇති කියලා. මම දන්නේ නැහැ කොහෙන් හොයාගත්තද කියලා ඔය බොරු සංඛ්‍යා ලේඛන.
6: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වන වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ක්‍රියාත්මක වන්නේ 9 වන දිනටයි. ඒ අනුව අදත් රාත්‍රී 9 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘත වෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මෙවරද නිල රේඩියෝ වන්නේ net FM රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරුදරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට ප්‍රදර්ශන භූමිය ඇති net FM කුටියේ පොත් කැටේ වැඩසටහන මෙවරත් ක්‍රියාත්මකයි. එමෙන්ම දක්ෂතා දක්වන දරුදරියන්ගේ හඳ පරීක්ෂණ වැඩසටහනක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත net FM ඇල්ෆා ස්ටුඩියෝෙහිදී සිදුවනවා. පසුගිය දිනවල මෙන්ම අද දිනේද දිවයිනේ නන්දසින් පැමිණි දරුදරියන්ගෙන් ඒ සඳහා ඇත්තේ මහත් උනන්දුවක්. ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ වෙනවා මේ වන විට එහි රැඳී සිටින net news විශේෂ නියෝජිත අචින්ත රණසිංහ සමග. අයබෝන් අචින්ත.
10: අයිබෝන් සමීර, බොහොම ස්තුතියි සම්බන්ධතාවය ලබා දීම වෙනුවෙන්. BMI සිට පරිශ්‍රයේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 9 වන දිනේ තමයි අද දවස. ඉතින් ඔබ දන්නවා දවස් 10ක් පුරාවට මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි දකුණු ආසියාවේ විශාලතම පොත් ප්‍රදර්ශනය විදිහට. ඉතින් අද 9 වෙනි දවස සෙනසුරාදා දවස නිසාම නිවාඩු දවස නිසාම බොහෝ පිරිසක් මේ වෙනකොටත් මේ පරිශ්‍රයේ වෙත පැමිණෙමින් ඉන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන සිරිමාව පරිශ්‍රයේ තියෙන net FM ඇල්ෆා ස්ටුඩියෝ අපේ විශේෂ හඩ පරීක්ෂණ මැදිරියටත් මේ වෙනකොට සිය ගණනක් දරුවන් පැමිණෙමින් ඉන්නවා. අපි දැක්කා උදෑසන වරුව පුරාවටම මේ වෙනකොට දවල් වරුව උදා වෙලා තිබ්බත් දරුවන් බොහෝ ප්‍රමාණයක් වයස් ප්‍රේදයකින් තොරව ඇවිල්ලා තමන්ගේ අම්මලා තාත්තලාත් එක්ක ඇවිල්ලා මේ වෙනකොට තමන්ගේ හඩ පරීක්ෂණයන් සිද්ධ කරමින් ඉන්නවා. ලොකු උද්‍යෝගයක්, ඒ වගේම තමයි ලොකු ඉල්ලුමක් තියෙන අපේ net FM ඇල්ෆා ස්ටුඩියෝ පරිශ්‍රයට. ඒ වගේම තමයි මතක් කරන්න ඕන සුපුරුදු විදිහට අපේ පොත් කැටය මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පොත් කැටයත් පිරීලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා දවස් 9ක් නිමාවට පත් වෙද්දි. ඉතින් අද දවසේ වගේම හෙට දවස තමයි ඔබට තියෙන්නේ විවෘතව ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇවිල්ලා BMICH පරිශ්‍රයට ඇවිල්ලා ඔබ කැමති විදිහට පොත්පත් මිල දී ගන්න. ඒ වගේම තමයි අපේ පොත් කැටයට ඔබේ පොත් ප්‍රදානය කරන්න වගේම අපේ net FM ඇල්ෆා ස්ටුඩියෝ විශේෂ හඬ පරීක්ෂණ මැදිරියට ඇවිල්ලත් ඔබේ හඬ පරීක්ෂා කරගන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද දවස පුරාවට ගැන කතා කරද්දි උදෑසන වරුවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් මේ පරිශ්‍රයට ආවා, අපේ net FM ඇල්ෆා ස්ටුඩියෝ පරිශ්‍රයට ආවා. ඒ වගේම තමයි දවල් වරුවේදී හිටපු අධ්‍යාපන අමාත්‍යවරුන් වෙන ඩලස් අලහා පෙරම වගේම අනිත් පැත්තෙන් බන්දුල අභිගුණ බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරුනුත් මේ පරිශ්‍රයට ඇවිල්ලා අපේ net FM ඇල්ෆා ස්ටුඩියෝ පරිශ්‍රයට ඇවිල්ලා අපිත් එක්ක සුහද තින් සදරක නිරත වුණා. ඉතින් මේ විදිහට තමයි කටයුතු සිද්ධ වෙන්නේ සමීර මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 9 වෙනි දිනේදී.
6: ස්තුතියි අචින්ත. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙටින් නිමාවට පත්වනවා. ආසියානු ක්‍රීඩාවලියේ ක්‍රිකට් පිරිමි සවයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවත් තරගයේ ලකුණු 63කින් ජය ගනිමින් තරගයේ කාසිය වාසය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩළු 9ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා. එහිදී තරු දුරත්නායක පන්දු 32 දී ලකුණු 65ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 6 පහර 5ක් සහ 4 පහර 7ක් ඇතුළත් වුණා. නායක සහනාරච්චිගේ ලකුණු 33යි. ජයග්‍රහී ලකුණු 166 ඉලක්කයක් කඹයාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රස කරගැනීමට හැකිවේ ලකුණු 102ක් පමණයි. පන්දු එවීමේදී නුවන් තුෂාර, තරිඳු රත්නායක, විජේකාන්ත් වේස්කාන්ත් සහ වනුජ සහන් කඩලු දෙක බැගින් බිඳ හෙළුවා. මේ අතර ආසියානු ක්‍රීඩාවලියේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ පාකිස්තානය අතරයි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායම නියමිත පන්දු විස්සවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 211ක් රැස් කළා. ඒ අනුව ජයග්‍රහී ලකුණු 212ක් ඉලක්කයක් කඹායන පාකිස්තාන කණ්ඩායම මීට නොබ වේලාවකට පෙර පන්දුවාර 4ක් අවසානයේ කඩුලු 1 කඩුලක් දැවී ලකුණු 33ක් රැස් කරගෙන සිටියා. මේ අතර ක්‍රිකට් පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දෙනාගත් ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩාවලියේ මේ වන විට හිමි කරගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 3ක්. එම ක්‍රීඩාවලියේ හෙල්ලවිසි කිරීමේ ඉසව්වෙන් රුමේෂ් තරංග රුවන් පදක්කම දිනා ගන්න ලැබුවා. එමෙන්ම ආසියානු ක්‍රීඩාවලියේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රුධි පදක්කම දිනාගත්තේද ශ්‍රී ලංකාවයි. මේ අතර ආසියානු ක්‍රීඩාවලියේ පදක්කම් 322ක් හිමි කරගනිමින් පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට චීනය සමත්ව සිටිනවා. මේ වන විට රුවන් පදක්කම් 165ක්, රුධි පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 74ක් චීනය හිමි කරගෙන තිබෙනවා. රුවන් පදක්කම් 74ක් සමග පදක්කම් 247ක් හිමි කරගත් සත්කාරක ජපානය එම ක්‍රීඩාවලියේ පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා. දකුණු කොරියාව එම පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ රන් පදක්කම් 35ක් ඇතුළු පදක්කම් 141ක් හිමි කර ගනිමින් ආසියානු ක්‍රීඩාවල ජපානයේ අයිෂි නගෝයාහිදී පැවැත්වෙනවා. සපුගස්කන්ධ මංකඩපාර ප්‍රදේශයේදී විදුලි සරවැදී විදුලි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 65ක් වූ කඩවත ප්‍රදේශයේ පදිංචි විදුලි සේවකයෙක් බවයි පොලිසිය පැවසුවේ. මංකඩපාර ප්‍රදේශයේ නව විදුලි කණුවක් ස්ථාපිත කිරීමේදී ඔහු එලෙස අනතුරට ලක්ව තිබෙනවා. එෙහිදී විදුලි සරවැදුණු තවත් විදුලි සේවකයන් දෙදෙනෙකු රාගම රෝහලට තුලත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ධ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. දෙවෙනි බොහෝ ප්‍රදේශවල තැනින් තැන පස්වරුවකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම සබරගමුව බස්නාහිර දකුණ ඌව වයඹ සහ උතුරුමැද පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතම ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි. ඒ අනුව ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන්
11: මීළඟ
6: ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News Network අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
11: Net News රාව ප්‍රතිරාව ජනතාව විශ්වාස කරන සත්‍ය Net News පිළිබඳ මෙයදහස් දැක්වීම ජනප්‍රිය ගායන ශිල්පියෙකු සහ සංගීතඥයෙකු වන ලහිරු පෙරේරාගෙන්.
12: මම නිවුස් එකකින් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කිව්වොත් එහෙම විශ්වාසය. ඒ ගන්න ෆැක්ට් එක ඒ අහන දේ හරියටම හරි කියන එක. ඉතින් ඒක මං හිතන්නේ අපි ලොකු වෙනකොට, කියන්නේ පොඩි කාලේ ඉඳලා පොඩි කාලේ හිතන් ඉන්නේ ඔක්කොම දේවල්, අපි දකින දේවල්, අපි අහන දේවල් ඇත්ත කියලා තමයි අපි හිතන් ලොකු වෙන්නේ. ලොකු වෙනකොට තමයි තේරෙන්නේ සමහර තැන්වල මැනිපියුලේෂන්, සමහර තැන්වල එක එක වෙනස්කම් ගොඩක් කරලා තියෙනවා ගොඩාක්. ඒ කියන්නේ ඉතිහාසය ගත්තත් ඉතිහාස කතාවත් වෙනස් කරලා තියෙන මේ ලෝකයක් තමයි මේ තියෙන්නේ. ලංකාව විතරක් නෙමෙයි ඔක්කොම. මේ ට්‍රයි කරන එක, ඒ කියන්නේ Net News මේ ට්‍රයි කරන එක ඇත්තම කියන්න ට්‍රයි කරන එක. ඒ කියන්නේ කිසිම බොක්කෙම කිව්වොත් එම කඩේ යාමක් නැතුව. ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලනීකරණය වෙලා ඒකේ එක එක කට්ටියගේ වාසිවලට එක එක දේවල් අපි ඇත්ත වෙනස් කරන්න ට්‍රයි එකක් දෙනවා ගොඩක් තැන්වල. ඉතින් මේ කරන දේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේක දිගටම මිනිසුන්ට විශ්වාසයකින් යුතුව නිවුස් එකක් අහන්න පුළුවන් මට්ටමකට ඉස්සරහට දැන්පත් කරගෙන යනවා. Net News තමයි දැන් ඒ දැනට නම්බර් 1 වෙලා තියෙනවා ලංකාවේ. ඉතින් මේක දිගටම කරගෙන යන්න කට්ටියට නිවුස් අහද්දි විශ්වාසයක් ඇති කරන්න ආයේ. ඉතින් ඒක Net News වලට කරන්න පුළුවන්. ජය වේවා.
13: ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
14: FM 95. FM 94.8. Net FM. Divine Pura. Divine Pura.
15: Sati Antea.
16: Hello, hello.
15: Sati Antea.

0: குட் ஆஃப்டர்நூன். விலாவதவால் துலகாய் வினாடி விசி துணாய் குட் ஆஃப்டர்நூன் மாஹி.
1: ஹாய் ஜானி.
0: வாவ மல் மால தால மல் வெடி கால. ஹலோ ஹலோ சத்யாந்தே சுப்பிரிம ஜொலிம ஹாப்பிம பயத்துனோட பிலிகர்ணோ
1: ஜானிக்கிட்டியான ගෙදර හිටියා නම් ඇත්තටම මේ 10 11 වෙනකම් පොඩ්ඩක් නිදා ගන්නවා.
0: ආ ඒ කියන්නේ උදේ පාන්දරම හැරෙනවා 10 ට 11 ට විතර. හා
1: වීක් ඩේස් වල වැඩ කරලා පොඩ්ඩක් නේද අපි. ඒ වැඩ කරපු මහන්සිය පොඩ්ඩක් අරින්න වෙයි. ඒ හින්දා.
0: දැන් ඔයාලට මොකද හිතෙන්නේ මේ වීකෙන්ඩ් එකේ උදේම හැරෙන්න වෙච්ච එක ගැන?
1: අවුලක් නෑ මහින්ද. මොකද බොබ මේකට ආසයි. ඒ හින්දා තින් ඇහැරුණා.
0: හරි. දැන් සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එක කියලා කියන්නේ ගෑනු ළමයි රිලැක්ස් එකේ ඉන්න දවස් ටික. දැන් හස්බන්ඩ්ලා එහෙම නැත්නම් ඊට පස්සේ බෝයිෆ්‍රෙන්ඩ්ලා ඊට පස්සේ තව කවුද ඉන්න ගෙදර ඉන්න පුතාලා ඒගොල්ලන්ට තමයි වීකෙන්ඩ් එක ටිකක් වැඩිපුර වැඩ කරන්න සිද්ධ වෙන්නේ. එහෙමනේ වෙන්නේ සාමාන්‍යයෙන්. වයිෆ්ලා නම් හස්බන්ඩ්ට කියලා පොල් ටික ගා ගන්නවා. ඊට පස්සේ පොල් ටික කඩා ගන්නවා. දාර ටික පලා ගන්නවා. සමහර වෙලාවට උයවත් ගන්නවා. දැන් මෙතනත් දැන් එහෙම තත්වයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ මයි. දැන් ඔයා වෙනදට සාමාන්‍යයෙන් පුරුදු වුණ දවස් ටිකේ ඔයා හිටියේ කොතරද? මම දැන් ඉන්න පුටුවේ. දැන් අද ඉඳන් ආයෙත් පාරක් මට සුපුරුදු පුටුවට එන්න සිද්ධ වෙලා තියෙනවා. වැඩ වැඩි වෙලා තියෙනවා.
1: දැන් මම මෙතන.
0: ඉතින් අන්න ඒ විදිහට අපි හෙලෝ හෙලෝ සතියන්තේ පැය තුනක වැඩ ටික පටන් ගන්න හදන්නේ. ඉතින් අපි කතා කරමු ඔයාගේ සොමිහිරි කටහඬින් මේ පැතර එන්න කියලා.
1: ඔව් මගේ වොයිස් එකෙන් ඔන්න මං කතා කරන්නේ. ඉතින් කතා කරන්න පුළුවන් මේ පත්‍ර 0152 55 33 63 ෆෝන් නම්බර් එක විවෘත අනිවාර්යෙන් මේ පත්‍ර කතා කරන්න. ඒ වගේම තමයි WhatsApp හරහත් අපිත් එක්කතු වෙන්න පුළුවන් 0711 95 95 95 නම්බර් එකට කෝල් එකක් දෙන මැසේජ් එකක් දාන්න. ඒ වගේම තමයි Facebook එක අමතක කරන්න බෑ.
0: Facebook එක පත්‍ර ගියාට පස්සේ තමයි ගිනි විජ්ජුම්බරයක් වෙලා තියෙන්නේ.
1: හවුද මේ?
0: ඔයගලන්ට පුළුවන් ගෙස් කරන්න. එන්න අපේ Facebook fan page එක පත්‍ර අපි post එකක් දාලා දිනවා.
1: ගිහිල්ලා search කරන්න net FM කියලා අපිව ෆලෝ කරන ඔයගලට මතක් කරන ගමන් ම යන්න අපි දෙන්නේ වෝල් පෝස්ට් එකක් දාලා තිනවා. ඒකට කවුද කියලා හිතන කෙනා ඉනම දාන්නනේ.
0: මෙහෙමයි
1: ඔයගලගේ නමක්ද? කවුද මේ?
0: තමහර ඊට ඔයගලන්ට නිකන් හිතෙයි මේ කතහඬ ඇහුවම සුරංගනාවියක් වගේ කෙනෙක් කියලා.
1: ෂා.
0: හැබැයි ඉතින් ඇත්ත තත්ත්වේ කියනවා නම් මැදිරිය මටත් ඉඩ නෑ මිත්‍රවරුනි.
1: බරු බරු. ඒ කොල්ලගේ බරු.
0: අපි පටන් ගන්නවා හෙලෝ හෙලෝ සතියන්තේ හැපනින්ම පැය 3 හවස 3 වෙනකන් අපි ඉන්නවා. මම ජනි.
1: මම මහේ.

0: වෙලාව 12:33 හරියටම වෙලාව කියනවා නම් ඉතින් මොකද වෙන්නේ
1: අපිට ෆෝන් නම්බර් එක කිව්ව විතරයි ජනි කෝල් එක දිගට
0: ආවා දැක්කනේ මට දෙන ඉල්ලුව
1: ඊට පස්සේ මම
0: හරි ඉතින් කතා කරපු කට්ටිය මතක් කරන්නකෝ කවුද ඉන්නේ කියලා
1: ඔව් කිතුල් කොටෙන් ඔන්න ප්‍රේමසිරි අයියා කතා කරා
0: දන්නවද කිතුල් කොටේ තියෙන කෝ
1: ඊට පස්සේ මේ මට කිව්ව මේ එකතු කරගන්න කට්ටිය ඉන්නවා කිව්වා මම නම් මෙව්වාම කිව්වා ජනිත් දන්නවා.
0: ඕ ඒ කියන්නේ මෙහෙමනේ දැන් පවුලේ කට්ටිය වගේ සමීපයි ඔය හැමෝම ඉතින් ඒක හන්දා පවුලේ අයගේ නම් ටික වගේ නම් ටික මතකයි. අපේ අසංක මලයව එකතු කරගන්න කියනවා. ඊට පස්සේ අපේ ප්‍රේමසිරි අයගේ අම්මා තමයි ගුණවති. ඊට පස්සේ පවුලේ කට්ටිය දිනුෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර්. මේ සෙට් එකත් එකතු කරගන්න ඕනි ගොඩක් ආදරෙන්. ඊට පස්සේ කවුද කතා
1: කරන්නේ? කාන්ති අම්මා කතා කරා.
0: ආහා.
1: කාන්ති අම්මගේ ආදරය ඔය දෙන්නටම අපි දෙන්නවත් එකතු කරගන්න ඒගොල්ලන්ගේ පවුලේ හැමෝමත් එකතු කරගන්නවා කියලා විශේෂ පදයක් අන්තිමට කිව්වා.
0: මොකද්ද කිව්වේ?
1: ජනිත් ගෙන් මේරිලා ඉන්න කිව්වා පුතේ කියලා. මොකද ඇයි දන්නේ
0: නේ? මෙහෙමයි. දැන් මේ මෙච්චර කාලයක් අපේ ජානෝ විතරයි මට එක එක ඒවා කිය කිය හිටියේ. හරිද? දැන් මේ මට බේරුමක් නැති වෙලා තියෙනවා මෙතන මේ ගැල්ලමයි ටිකක් වැඩිපුරවිල්ල. දැන් සෙට් එකම පටන් ගන්න තියෙනවා මාවල්ල ගන්න. දැන් මෙහෙමයි. අහගෙන ඉන්න කට්ටියට පුළුවන් මාව බේර ගන්න මේ පැතරින්. කතා කරන්න 01125533 63 අදාළ පාර්ශවයෙන් තමයි ෆෝන් එක ආන්සර් කරන්නේ. ඊට පස්සේ WhatsApp message දාන කොටත් මාව බේර ගන්න. ඊට පස්සේ Facebook fan page එක පැත්තට යන්න. ඒ පැත්තට අපිට comment එකක් දාලා අපිව බේර ගන්න පුළුවන්. WhatsApp messages ටිකක් කියවමුද අපි?
1: කියවමු නේද?
0: Right. අපි කොහෙටද මුලින්ම යන්නේ?
1: අපි කොහෙටද යන්නේ?
0: සැප සතුට පිරි නිරෝගිමත් සුබ දවසක් වේවා ජනී මල්ලි සහ අලුත් නංගි.
1: අලුත් නංගි ඔන්න අලුත් නමක්. අලුත් නංගි
0: අලුත් නංගිගේ නම මහීනේ.
1: මහී
0: එකතු කරගන්නවා ඕගොල්ලෝ හැමෝම. ඔයාලට කවදත් ආදරය කරන කොටගම රබුකන ධම්මිකා ජයසිංහ අක්කා තමයි අපිට මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ගීතයට සීලුම දෙනවා එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකේ දාලා තියෙනවා. ගොඩාක් ආදරෙන් අපි හැමෝම එකතු කරගන්නවා. ජානු ගියාට පස්සේ ජනී බෝලේ ඇවිල්ලා ඔට්ටු නෑ ඕවා කියන්න
1: මේ බෝලේ පෙරලෙනවා දැන්.
0: බෝලේ කියන්න ගැළපෙන කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මෙහෙමයි. එයා ඇත්ත කියන්නේ. එයා මහතයි එයා කියන්නේ. පාළු වෙන්න හිටියේ දැන් ඒකත් හරි. එහෙනම් ලස්සනට සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. පාළු වෙන්න හිටියේ කියන්නේ මට. මෙහෙමයි මට දැන් මෙතන ඉඩමදි වෙලා තියෙන්නේ.
1: බලන්න ජනි බලන්න දැක්කද මම එනකම් ඉඳලා තියෙනවනේ.
0: ඒකනේ මෙහෙමයි මං එනකම් බලාගෙන හිටියා. හැබැයි හිතුවේ නෑ මෙච්චර මහත කෙනෙක් මෙතෙන්ට දෙයි කියලා.
1: බලමු බලමු මං හිතන වෝල් පෝස්ට් එකේ ඒක ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන්.
0: ඒක කෙට්ටු කරලා නේ දැම්ම අපි.
1: නෑ නෑ.
0: ශෂි දෙව්ලි බාතියක රමණි සුමේදක්ක තමයි මැසේජ් එක දාලා තින්නේ. කැනඩාවෙ ඉන්නේ කවුද?
1: කැනඩාවෙන් චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක්කොන්න පුංචි සොෆියා ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා. අපි වහගෙන මේ වෙලා.
0: ඊට පස්සේ කොහෙටද යන්නේ අපි?
1: අපි යමු අනුරාධපුරේ පැත්තට. ඔන්න හැලෝ ජනි සුබ දවසක්. අද කොල්ල හරි සතුටින් වගේ ෂා කෙලිපැටි කියේ ඉන්නවනේ. ඉතින් මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන සුභානික සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ.
0: අනිවාර්යෙන් දෙමු.
1: ඉතින් මේ කතා කරලා තියෙන්නේ නිපුණි.
0: නේ කතා කරේ නෑනේ.
1: මැසේජ් කරලා තියෙන්නේ නිපුණි.
0: මැසේජ් එකක් දාලා තියෙන්නේ නිපුණි. අපි එකතු කරගන්නවා. එයා හැමදාම අපිට එක එක ජාතියේ මල්වල ෆොටෝස් සෙවනවා. අදත් මල් ජාතියක ෆොටෝස් සෙවලා දින. ඔයා අඳුරනවද මේ මල් මොනවාද
1: කියලා? නෑ, ජනි කියන්නකෝ.
0: නෑ, මන් දන්නෙත් නෑ.
1: අපි බලමු සර්ච් කරලා.
0: ඊට පස්සේ කොහෙටද යන්නේ අපි? කොහෙටද යන්නේ?
1: අපි කිරුලපන නේද?
0: ඔව් කිරුලපන සෝමාදේවි ප්ලේස් එකට යන්නේ. කවුද මැසේජ් එක දාලා තින්නේ? අපි රංගන කෑවද විව්වද කියලා අහලා දිනවා. අද ඉතින් කන්න වොන්න තියෙනවා.
1: කන්න වොන්න ඕනේ නැහැ. මම ඉන්නනේ හිත පිරෙනවා.
0: මෙහෙමයි. හිත පිරෙන එකයි බඩ පිරෙන එකයි කියන්නේ දෙකක් පැටියෝ.
1: දෙකම පිරෙන්න ඕනේ. හරි නම්
0: කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
3: දැන් වේලාව 12:42 අලුත්තනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින් සූර්ය බලය රාත්‍රිය නිවසේ එළිය කරගනිමු හෙටක් ඉදිරි කරමු ජාතියට ඉදිරි කිරීම හුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්
4: රසින් රසමවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්ලා 3-5 කුඩු මිරිස් කුඩු බැදපු 3-5 කුඩු කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක් රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට්

0: නිර්දේශ
1: කරන්නේ.
2: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
3: ඕනේ? Net FM. Hello hello Satyantaya.
4: වෙලාව 12 විනාඩි 43යි මහි. දැන් අද විශේෂ දවසක්නේ.
5: ඔව්.
4: අද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසාන දවසට කලින් දවස.
5: අවසාන දවස් දෙක
4: තමයි යන්නේ. දැන් මේ සාමාන්‍යයෙන් අපේ අත්දැකීමුත් එක බැලුවම මේ අද සහ හෙට දවස් දෙක කියලා කියන්නේ BMICH පරිශ්‍රයේ උතුරන්න සෙනගෙන දවස් දෙක. ඉතින් ඒකත් එක්ක මේ වෙලාවෙත් අපේ Net FM කණ්ඩායම ඉන්නවා. BMICH පරිශ්‍රයේ අපේ සචිනි ඉන්නවා. ඊට පස්සේ අපේ අචි ඉන්නවා. ඊට පස්සේ අපේ සාරා ඉන්නවා. මේ හැමෝමත් එක කට්ටිය කතා කරන්න පොලිමේ එකතු වෙනවා කියලා ආරංචි ආවා. ඉතින් ඒකත් එක මතක් කරන්න ඕනේ මේ 27 වෙනි වතාවටනේ පැවැත්වෙන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ. දැන් මම ගියානේ දවස් කීයක් විතර ගියා?
5: මම දවස් පුල් දවස් හතරම ගියා.
4: මම දවස් හතරම ගියා. දැන් අදත් යනවා හෙටත් යනවනේ.
5: හෙට යනවා.
4: ඉතින් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ 27 වෙනි වතාවට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඔයාලට සම්බන්ධ වෙන්න කියලා. මොකද මේ පොත් කියලා කියන්නේ වෙනම ලෝකයක්නේ. පොත් කියවනවද?
5: ඔව් කියවනවා.
4: අනේ බොරු කියන්නේ.
5: මම පොතකුත් ගත්තා.
4: එක පොතයිනේ ගත්තේ.
5: අච්චර පුස්තකේ.
4: අච්චර පොත් තියෙන තැන් වලට ගිහිල්ලා එක පොතයි ගත්තේ.
5: මට ගන්න වෙලාව හම්බුනේ එක පොතයි.
4: අනේ ඉතින් මේවා ඉතින් අපි ඇත්ත කියලා හිතමු. හොඳේ හිතමු. හරි.
5: හිතලු නෙමෙයි ඇත්ත.
4: හරි. කොහොම හරි මේ මොකද්ද ගත්ත පොත?
5: මං ගත්ත පොතක්.
4: බොරු.
5: ගත්ත පොත.
4: එකකුත් අරක් නැද්ද කොහෙද? හරි.
5: ගත්තා.
4: හරි කොහොම හරි අපි ආරාධනා කරනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්න කියලා. හෙට දවසේ රාත්‍රී 9 වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔබ වෙනුවෙන් විවෘතයි. 27 වෙනි වතාවට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය. ප්‍රොක්කිය වුණා නේද? පොත් ප්‍රකාශකයින්ගේ සංගමය. Net FM අපි නිල රේඩියෝ විදිහට සම්බන්ධ වෙලා තිනවා. හරියටම කොහොමද එන්නේ කියලා කියන්න එතෙන්ට.
5: ඇත්තටම සිරිමාව පරිශ්‍රයට ගියාට පස්සේ වම් පැත්තේ තමයි තියෙන්නේ අපේ කුටිය. ඉතින් ආල්ෆා ස්ටුඩියෝ අපි සූදානම් වෙලා ඉන්නවා Net FM එකතුල අපේ පොඩ්ඩ වෙනුවෙන්ම තමයි මේ දේවල් අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් අපේ අම්මලා තාත්තලා හැමෝටම ආරාධනා කරනවා එන්න ඔයාගේ පොඩ්ඩව එකතු කරගෙන එන්න. BMICH පරිශ්‍රයට එනවනම් අපේ පැත්තට එන්න අමතක කරන්න එපා.
4: සමහර වෙලාවට දැන් බබා මුලින් පොලිමේ යනවා. ඊට පස්සේ අම්මලා තාත්තලාට හිතෙනවා පොඩ්ඩක් මා ට්‍රයි කරලා බලුවා නම් හොඳයි කියලා. ඊට පස්සේ මෙන්න ඊට පස්සේ ඒගොල්ලන් පොලිමේ යනවා. එහෙම
5: හම්බුනා.
4: ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ හැමෝටම ලබා ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් මේක. ඉතින් ඒක හන්ද BMICH පරිශ්‍රයට එන්න. අර මේ මැප් එක හම්බ වෙනවනේ අතට. අර කොලයක් හම්බ වෙන හැමෝටම. ඒ කොලේ ඒ සහ බී ශාලා කියලා තමයි ඔය සිරිමාව පරිශ්‍රයේ හඳුන්වලා තියෙන්නේ. සමහර සිරිමාව පරිශ්‍රය කිව්වට දන්නේ නැහැ. එතකොට ඔය ඒ හා බී හෝල් දෙකට ඇතුල් වෙන තැනම තමයි Net FM අපේ කොටිය තියෙන්නේ. ඒක හන්ද හොයාගෙන එන්න කියලා මතක් කරනවා. දැන් හවස 3න් විතර පස්සේ නම් මමත් ඉන්නවා. එතකොට කෑම එහෙම මොනා හරි ගේනවා නම් හවස 3න් පස්සේ ආවට කමක් නැහැ. කවුද ඉන්නේ එකතු කරගන්න අපිට?
5: ඉන්නවා අපිට කෝල් කරා පොළොන්නරුවෙන් රමණී නන්දා. ඉතින් අපි ආයෙත් එකතු කරගන්න.
4: නන්දා නෙවෙයි යා
5: කික්කා.
4: ඊට පස්සේ ඔයාට මේ නිකන් යාළුවෙක් වගේ කතා කරන්න පුළුවන් අක්කත් නෙවෙයි වගේ පේන්නේ
5: වට. නෑ නෑ අක්කා. හරි. ඉතින් මීඩියා ගොඩ පැත්තෙන් කතා කරා සුමන නැන්දා. එයත් කිව්වා එකතු කරගන්න කට්ටිය වවද
4: නංගි. සුමන නංගි නේද?
5: නැන්දා.
4: සුමන නැන්දාගේ පවුලේ හැමෝමත් එකතු කරගන්නවා. ඊට පස්සේ තව
5: කවුද? ගාල්ල අක්මීමනින් ලක්ෂ්මි කතා කරා හස්බන් එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම තමයි පුතාලා දෙන්න ගිෂාන් මදුසංක දෙල්ෂාන් මදුසංක මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් අපි ඒගොල්ලොත් ආදරෙන් එකතු
4: කරගන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් මේ වෙලාව 12 විනාඩි 46යිනේ. දවල් එකෙන් පස්සේ පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඒ සර්ප්‍රයිස් එකට මේ වෙලාවේ මැදිරිය සූදානම් වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඒක හන්ද සර්ප්‍රයිස් එකට සූදානම් වෙන අද නිත්තහන කටින්නම් සර්ප්‍රයිස් පිට සර්ප්‍රයිස් තමයි
5: තියෙන්නේ. දේ ඉඳන්
4: සර්ප්‍රයිස් වෙනවා. මේ වැඩි අර මේ නිකන් අර හાર્ට් පේෂන්ට්ලා එහෙම ගොඩාක් සර්ප්‍රයිස් වෙන්න යන්න එපා. එන්න මේ පැත්තට

0: මේ සිින්දුවල තෝරා ගැනීම පිළිබඳ මට ලොකු ගැටලුවක් ඇති වෙලා
1: තියෙනවා.
0: මොකද්ද? නේද මෙතනත් මේ ආදරේ හිතෙනවා දැක්කම දෙවගණ වගේ ලස්සනයි කියලා දාලා තියෙන්නේ.
1: ඒ මට.
0: නැති දේවල් පෙන්වන්න ගෑල් ළමයි කොච්චර කැමතිද නේ?
1: නැති දේවල් ඇත්ත නැත්ත බලා ගන්න පුළුවන් FB එකට ගිහලා wall post එක බලන්න.

0: වෙලාව 12යි විනාඩි 54යි. මගේ හිත චංචලයි.
1: මොකද
0: දන්නවද? මට ওই පුටුවේ නිකන් කකුල් හතර හතර පැත්තට යනවා වගේ පේනවා ආගේ බරට.
1: තරහයි ජනි.
0: මේ ඔයා මේ සින්දු තෝරන්නේ කොහෙන්ද නේ?
1: ඒක තේරුවයිදී මට එන එකකේ.
0: දැන් වීකෙන්ඩ් එකේ ගෙදර ඉන්නවනේ පවුල හැමෝම. එතකොට තමයි හස්බන්ඩ්ලාට කාන්තා ආධිපත්‍යය යට වෙන්න සිද්ධ වෙන්නේ. අහනවා මොනාද කන්න කැමති? ඒව අහනවා. හැබැයි හදන්න හිතෙන දේ යා කැමති දේ තමයි හදන්නේ.
1: ඕකනේ
0: නේ. හරි. එතකොට දැන් මෙතනත් මට වෙලා තින්නේ ඒ දේ. මමත් සමහර සින්දු ඔයගොල්ලොත් එක අහන්න කැමති. හැබැයි මෙතන කාන්තා ආධිපත්‍යයට යට වෙලා මට ඉන්න සිද්ධ වෙලා
1: නේ. يعني වීක් ඩේස් වල අපි ආධිපත්‍යයට යට වෙලා ඉන්නවනේ. දැන් වීකෙන්ඩ්ස් වල ඔයගොල්ලෝ අපේ ආධිපත්‍යයට යට වෙලා ඉන්නවනේ.
0: හරි. දැන් අපි යන්න හදන්නේ අලුත් පැයකට. අර අලුත් පැය කිව්ව වගේ සර්ප්‍රයිස් එකක් තියෙනවා. දැන් ඔයාට පේනවනේ නේ. ඔයත් සර්ප්‍රයිස් උනාද?
1: සර්ප්‍රයිස්.
0: රයිට්. හරි. ඔකේ. එන්න කිව් මේ පැත්තට කතා කරන්න WhatsApp message එවන්න. Facebook fan page එකට යන්න කියන්න.
1: කතා කරන්න පුළුවන් 0112553963 මේ පැත්තට කතා කරන්න. ඒ වගේම තමයි WhatsApp එකට එන්න
0: 0711 95 95 95.

0: anu paha FM anu hatarai tashma ada net FM
1: deng velave tolahai vinadi 58 ai
2: maatara freeland cheese rasa soya ekaka rasa balamuda maatara freeland cheese rasa the soya meat varnakaraka rasakaraka kisiva kadangu netha
3: amma e aunty wage friend kenekda
1: ne
3: ehinam oya eya ekka hina une
1: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-366-716-7672
6: රසින් රස මවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්යා තුන පහ කුඩු මිරිස් කුඩු බැදපු තුන පහ කුඩු කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක් රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල
7: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දව බෝරින් වෙන දෙන්න එපා ඔයාගේ සොංග්ස් ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක් මේ තමයි ඒ පැය තුන ඔයාගේ හැන්දව
8: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
9: කින්දර හැන්දෑව විජානු ජානු
8: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක
10: හෙලෝ හෙලෝ සතියන්තේ අලුත් පැයක් පටන් ගන්න වෙලාව දවල් එකයි

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නිියස්.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිව් සමග මම ලක්ෂිකා. කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනීය වූ සීක්‍රගාමී දුම්රියට අද අලුයම ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වවුනියාව දුම්රිය ස්ථානය පසුකර ඉදිරියට ධාවනය වෙමින් තිබියදී එම දුම්රියට කිසියම් පුද්ගලයෙකු ගල් ප්‍රහාරය එල්ල කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. ගල් ප්‍රහාරය එල්ල වී ඇත්තේ එම දුම්රියේ මැදිරියක පිවිසුම් දොරටුවක වේදුරුවකටයි. කෙසේ වෙතත් ඉන් කිසිදු මගයකුට තුවාල සිදුව නැහැ. මේ අතර වැලිකන්ද දුම්රිය ස්ථානයට ඊයේ රාත්‍රී වනාලියකු පැමිණ තිබෙනවා. එහි තිබූ ජනේලයක වේදුරුවකට එම වනාලියා පහර දී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. කෙසේ වෙතත් දුම්රිය ස්ථානයට වෙනත් කිසිදු හානියක් සිදුව නැහැ. නර්තන ශිල්පියෙකු අඛණ්ඩව පැය 168ක් එනම් දින 7ක් නර්තනයේ යෙදුණු පුවතක් නයිජීරියාවෙන් වාර්තා වෙනවා. එම නර්තන ශිල්පියා මෙලෙස දින 7ක් අඛණ්ඩව නර්තනයේ යෙදී ඇත්තේ ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණින්. ඔහු 33 වන වියේ පසුවන්නෙක්. සැප්තැම්බර් 22 වනදා ඔහු නයිජීරියාවේ ලාගෝස් නුවරදී සිය නර්තනය ආරම්භ කර තිබෙනවා. විශේෂත්වයක් වන්නේ ලෝක වාර්තාව පිහිටුවීමට අවශ්‍ය කාලය සම්පූර්ණ කිරීමෙන් පසුවත් තවත් පැය 9ක් ඔහු නර්තනයේ යෙදීමයි. කෙසේ වුවත් නර්තනය අවසන් කරන විට දැඩි වෙහෙසට පත්ව සිටි ඔහු පසුව රෝහල් ගත කර තිබෙනවා. මේලඟ නෙත් නිවුස් පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM.
3: Hello, hello.
1: Sati Antea.
3: Hello, hello.
1: Sati Antea.

0: වෙලාව එකයි විනාඩි හයයි මහි. අපි ඇවිල්ලා තියෙන්නේ අපි දෙන්නගේ හෙලෝ හෙලෝ සතියන්තයේ හැපනින්ම පැය තුනේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්න. ඉතින් කටියට මොකද්ද කියන්න තියෙන්නේ පටන් ගන්නකොටම?
1: පටන් ගන්නකොටම ඉතින් ආයි කියන්න තියෙන්නේ මේ පැත්තට කතා කරන්න කියලා, WhatsApp පරාපිට එක එකතු වෙන්න කියලා තමයි.
0: ඇයි අපි සර්ප්‍රයිස් එකක් දෙනවා
1: කියලා හිතුවයි කියයි කියලා.
0: අපි අද පටන් ගන්නකොටම මතක් කරා අපේ දෙවෙනි පැයේදී දවල් එකෙන් පස්සේ අපි ලොකු සර්ප්‍රයිස් එකක් ඔයගොල්ලෝ වෙනුවෙන් ලෑස්ති කරගෙන ඉන්නවා කියලා. ඉතින් ඒ වැඩ කටයුත්තට සම්බන්ධ කණ්ඩායම් මේ වෙනකොට අපේ net fm මැදිරියට ඇවිල්ලා තියෙන. ඉතින් ඒ ගැන කතා කරන්න තමයි හදන්නේ. දැන් ඔයාට සාමාන්‍යයෙන් දැන් ඔෆිස් එකේ වැඩ කරනකොට අපි නම් බොහොම ආදරණීය වටපිටාවක් නිර්මාණය කරලා තියෙනවානේ. දැන් ඔයාට අපිත් එක්ක වැඩ කරනකොට දැන් ඔයගොල්ලෝ පුදුම සතුටින් ඉන්නේ. සාමාන්‍යයෙන් දැන් වෙන කම්පැනි වලට ගියාට පස්සේ ගෑල් ළමයි වුණාට පස්සේ ඒගොල්ලෝ වැඩ ටික කරගන්න නම් එක්ක මොනා හරි කන්න බොන්න ටිකක් ගෙනල්ලා දීලා ලොක්කො ටික සතුටු කරගන්න ඕනේ. දැන් මෙතන වෙලා තියෙන්නේ මේ ළමයි එක්ක වැඩ කරන්න අපිට කන්න බොන්න දෙන්න සිද්ධ වෙලා
1: තියෙනවා. අපි වෙනස්.
0: හරි. දැන් ඔය වගේ දේවල් වලට කියන්නේ දැන් ගොඩාක් වෙලාවට ඔය ආයතනික වටපිටාවන් ඇතුලේ කට්ටිය අපහසුතාවයන්ට පත් වෙනවානේ, හැරස්මන්ට් වලට ලක් වෙනවානේ. ඉතින් මේකත් එක්ක ඒ පිළිබඳව කතා කරන එක වැදගත් දෙයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අද නම් ගොඩාක් වෙලාවට කම්පැනි වල ඔෆිස් වල නිවාඩු තියෙන දවසක්. ඉතින් මේ වෙලාවේ ගොඩ දෙනෙක් රේඩියෝ එකත් එක්ක වට වෙලා net fm හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න වෙලාවක සුවිශේෂී අමුත්තෙක්ව අපි අපේ මැදිරියට කැඳවාගෙන ආවා. ඒ තමයි ලංකාවේ දැන් වෙළඳ ප්‍රචාරණ අංශය, කියන්නේ ඇඩ්වර්ටයිසින් කියන දේ පිළිබඳව ගත්තට පස්සේ ප්‍රමුඛතම ප්‍රචාරණ ආයතනයක් තමයි BBDO ශ්‍රී ලංකා ආයතනය කියලා කියන්නේ. අපිත් නම අහලා තියෙන කම්පැනි එකක් නේ. ඉතින් ඒකත් එක්ක මේ කණ්ඩායමේ ප්‍රධාන, ඒකම ඉංග්‍රීසියෙන් කියන්න, මට වඩා සිංහලෙන් කියන්න ඒක තේරෙනවා මදි, චීෆ් ක්‍රියේටිව් ඔෆිසර් හරේන්ද්‍ර උයනගේ මහත්මයා අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා. ලොකු වැඩක් සංවිධානය කරන අතරතුරේ තමයි වෙලාව වෙන් කරගෙන මේ වෙලාවේ අපි net fm මැදිරියට ඇවිල්ලා තියෙන්නේ. ආයුබෝවන්, සුබ දහවලක් වේවා කියලා ඔබතුමාව පිළිගන්නවා.
2: ආයුබෝවන්.
0: ඉතින් මේ දැන් අපිට අහන්න හම්බ වුණු දෙයක් වචනයක් තමයි මේ deleted scenes කියන එක. සමහර වෙලාවට වචනය අහුවට පස්සේ ගොඩක් වෙලාවට අපි වහගෙන ඉන්න ශ්‍රාවකයන්ට, ඒ වගේම තමයි අපිට මොකද්ද මේ deleted scenes කියන දේ කියලා පිළිබඳව හරියට දැනුමක් තේරුමක් නැති අවස්ථාවක් තමයි මේ උද්ගත වෙලා තියෙන්නේ. ඉතින් දැන් මටත් කල්පනා කරනකොට දැන් අපි අර මුල පොඩ ෆ්ලෝ එක හදලා දුන්නානේ, මෙහෙම හැරස්මන්ට් වගේ දේවල් ආයතන ඇතුලේ සිද්ධ වෙනවා. මේ දේවල් වලට කොහොමද මේ දේ සම්බන්ධ වෙන්නේ? මේ deleted scenes කියන දේ පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් කරන්නකෝ.
2: ඔව්, මේ මෙහෙමයි. දැන් මේ deleted scenes කියන ප්‍රොජෙක්ට් එක අපි ඇත්තටම කරන්නේ ඒකේ වටපිටාව ගත්තොත් මේ සේවා ස්ථානවල සිද්ධ වෙන හිංසනය කියන මාතෘකාව යටතේ තමයි මේ චිත්‍රපටි මේ චිත්‍රපටි වල ලක් තමයි සංවිධානය වෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ මේ වෙලාවේ මේ මේ මාතෘකාව අපිට නිතර නිතර ඇහෙන්න ලැබෙන මාතෘකාවක්. හුඟක් ආයතන මේ ගැන හුඟක් සැලකිලිමත් වෙනවා. ඉතින් ඒත් එක්කම දැන් අපි කොහොමද මේක පටන් ගත්තේ කියලා මම පොඩ්ඩක් විස්තර කරොත්,
0: පැහැදිලි කිරීම.
2: ඔව්, පැහැදිලි කිරීමක් කරොත් මේක පටන් ගන්නෙම අපේ HR ඩිපාර්ට්මන්ට් එක. අපිට ඒ කියන්නේ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක ඩිපාර්ට්මන්ට් කිහිපයක්
0: තියෙනවා.
2: රයින් එකෙන් ප්‍රධානම වෙන්නේ ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එක. මේ ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකට එනවා බ්‍රීෆ් එකක්. අපිට පොඩි එංගේජින් වීඩියෝ එකක් හදලා දෙන්න. ඒ කියන්නේ අපේ මොකද මේ මාතෘකාව මේ වෙලාවේ නිතර ඇහෙන්න ලැබෙන මාතෘකාවක් නිසා, ඒ වගේම දැන් මේ අලුත් පරම්පරාවක් අපි ගත්තෝ ජෙන්සි කියන පරම්පරාව සේවාස්ථානයන් වලට දැන් පැමිණෙනවා. ඒත් එක්කම අපි ගත්තොත් ෆීමේල් වර්ක් ෆෝස් එක වැඩි වෙමින් පවතිනවා. ඒත් එක්කම ඒ නිසා වෙන්න ඕනේ මේ මාතෘකාව දැන් වැඩියෙන් කතා වෙන්නේ. ඉතින් මේක ගැන අවබෝධයක් ලබා දෙන්න මුළු ආයතනයටම, ඒ වගේම තමයි අපි නව බඳවා ගැනීම කරද්දී ඒ අයටත් මේ පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නේ. ඒ කියන්නේ BBDO ශ්‍රී ලංකා අපි ප්ලැට්ෆෝම් එකක් හදලා තිනවා. මොකද අපිට ඕනේ සේෆ් වර්කින් එන්වයරන්මන්ට් එකක් හදන්න. අපි ඒක බිලීව් කරනවා. ඒ නිසාම කියන්නේ තරාතිරමක් නැතුව ඒ ගැන ඉදිරියට ඇවිල්ලා කතා කරන්න පුළුවන් අවස්ථාව මේ ප්ලැට්ෆෝම් එක අපේ ආයතන ඇතුළේ තිනවා. ඉතින් අපේ HR එකට ඕන වුණා මේ ගැන දැනුවත් කිරීමක් කරන්න. ඒක තමයි ඉතින් ඔය දැනුවත් කිරීම ඔය ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එක විතරක්, මගේ අදහස උනේ ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි මේක කරන්න ඕනේ, මුළු ආයතනයේම තියෙන සියලුම ඩිපාර්ට්මන්ට් මේකට සම්බන්ධ වෙන්න ඕනේ. සෝ ඒ නිසා තමයි අපි කෙටි චිත්‍රපට උලලක් සංවිධානය කරේ. ඒකෙදී ඔන්න විදිහට තමයි මේක අපි පටන් ගත්තේ.
0: ඒ විදිහට තමයි වටපිටාව හැදිලා තියෙන්නේ මේ ඩිලීටඩ් සීන්ස් කියන වැඩ පිළිවෙලේ. දැන් අපි ඔය ගැන ඉස්සරහට තව ටිකක් වැඩිපුර කතා කරන්න ඕනි මහි. හැබැයි ඊට කලින් කටි එකතු කරගමුනේ ටග් ගාලා සින්දුවකට. මොකද මේ වෙලාවේ WhatsApp messages හෝ ගාලා බර ගානක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කටි එකතු කරගමු. අපි මුලින්ම යන්නේ කොහෙටද දන්නවද? යටියන්තොටට ගිහිල්ලා ඉන්න. යටියන්තොට පරුස්සල්ලට යමු. අපේ සේපාලි හොටෙල් එකේ සේපාලිගා මැසේජ් එකක් දාලා තියෙනවා. අපි එකතු කරගන්නවා. කෝල් කරපු කට්ටියත් ඉන්නවා. ඒ කට්ටියවත් එකතු කරගන්න ඕනි. මේ වෙලාවේ කතා කරපු කට්ටියම
1: බලස් මුල්ලෙන් එකතු වුණා. උපාලි මහත්මයා වයිෆ් ධම්මි ඉන්නවා කියලා
0: කිව්වා. බලස් මුල්ලේ නෙවෙයි බෑනේ කරන්න වල් පිට මුල්ලේ ඉඳන් තමයි උපාලි ගැයියා කතා කරන්නේ. වයිෆ් ධම්මි වයි පුතාල දෙන්න තුෂාන් සහ මිහිර එකතු කරගන්න කියලා කිව්වා. මෙහෙමයි ඉතින් මේක ඉතින් මම විතරක්
1: ජනිත පුරුදු අයනේ අපිට නුපුරුදු අය.
0: තේරෙනව නේද අපි අපේ කම්පැනි ඇතුලේ කොච්චර අමාරුවෙන්ද ඉන්නේ කියලා. දැන් වෙන කම්පැනි වල දැන් ඔය අපි කතා කරපු හැරස්මන්ට් වගේ දේවල් වලට මොහොන දෙන්නේ පිරිමි ළමයි නෙවෙයි ගෑනු ළමයි. මෙතන ඒ தத்துவයේ සම්පූර්ණයම අනිපැත හැරිලා තියෙන්නේ
1: ගෑනු ළමයි.

0: மகே என்னவா என்னவா ඉතින් මේ සිංදු අහන අතරේ මම මේ කතාබහ කරේ අපේ දැන් අපි මේ වෙලාවේ විශේෂ අමුත්තෙක් අපේ මැදිරියට කැඳවාගෙන ඇවිල්ලා තියෙනවනේ තමයි අපේ BBDO ශ්‍රී ලංකා ආයතනයේ චීෆ් ක්‍රියේටිව් ඔෆිසර් හරේන්ද්‍ර උයනගේ මහත්මයා. ඉතින් එතුමාත් එක්ක කතාබහ කරනකොට අර හරිම කැචි ඉතින් ඒ කතාබහ කරන දේවල් ක්‍රියේටිව් දේවල්. ඒ අතරේ කතා කරනකොට දැන් මේ අපි ඩිලීටඩ් සීන්ස් කියන දේ පිළිබඳව කතා කරානේ. දැන් මේ කතාබහ පටන් ගන්නකොටම මට ඔබතුමාගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි ආයතනවල වැඩ කරනකොට අපිට ගොඩාක් වෙලාවට දැන් ඔය හැරස්මන්ට් වගේ දේවල් වේවා ඔය තියෙන එක එක දේවල් ඒ පේවල් පිළිබඳව කතාබහ කරන්න ගොඩක් වෙලාවට උපයෝගී කරගන්න එක්ක කවුරු හරි ඇවිල්ලා ස්පීච් එකක් දෙනවා. එහෙම නැත්නම් කොහෙද ට්‍රිප් එකක් එක්ක කරගෙන යනවා. ඒ වගේ දේවල්නේ තියෙන්නේ. හැබැයි දැන් මේ ඩිලීටඩ් සීන්ස් මේ වැඩ කටයුත්තත් එක්ක ඔයගොල්ලෝ තෝරගෙන තිනවා මේ කෙටි චිත්‍රපටි පෙන්වන්න. මොකද්ද මේ වැඩ කටයුත්ත? ඇයි කෙටි චිත්‍රපටි තෝරගත්තේ?
1: ඔව් මේකට ප්‍රධාන හේතුව වෙන්නේ දැන් අපි ඇවිල්ලා නිර්මාණ කරන ආයතනයක්. ඒකට අපි නිර්මාණාත්මකව හිතන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව කතා කරන කෙනෙක් ඇවිල්ලා මේ ගැන පොඩි අධ්‍යාපනික වැඩසටහනක් කරන එක තමයි අපිට
0: හුරුදේ.
1: ඉතින් නමුත් අපිට මෙච්චර නිර්මාණකරුවන් ඉඳිද්දී අපි මේක ඊට වඩා ඉන්ට්‍රෙස්ටිං විදියට කරන්න නැත්තේ. ඒ නිසා තමයි අපි කෝල් කරේ ෂෝට් ෆිල්ම්ස් කෙටි චිත්‍රපට අපිට උගලන් ෆික්ෂනල් ස්ටෝරිස් අපිට දෙන්න. ඒකෙන් හොඳම තුන තමයි අපි තෝරන්න මුලින් අපි හිටියේ. නමුත් අපි හිතාගන්න බැරි විදියට ස්ටෝරිස් 24ක් නිර්මාණ ස්ක්‍රිප්ට්ස් 24ක් අපිට ලැබෙනවා හැම ඩිපාර්ට්මන්ට් එකේ. ඒ වගේම අපි ගත්තොත් ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක, ඇක්ටිවේෂන් ඩිපාර්ට්මන්ට් එක, ඒ වගේ හැම ඩිපාර්ට්මන්ට් එකකින්ම ස්ක්‍රිප්ට්ස් ලැබෙනවා. ඉතින් ඒත් එක්කම තමයි අපි හිතුවේ මේ පිළිබඳව මේ හොඳ අවබෝධයක් තියෙන, කියන්නේ කලාත්මක තීරණ ගන්නත් පුළුවන්, ඒ වගේම මේ මාතෘකාව ගැන තීරණ ගන්නත් පුළුවන් මට්ටමේ කට්ටියක් ඕනේ මේක ජජ් කරලා හරි ස්ක්‍රිප්ට් එක තෝරගන්න. එතෙන්දී තමයි අපි සැන්ඩ්‍රා මැක්, ඒ වගේම
0: සැන්ඩ්‍රා මැක් කියන්නේ මේ දවස්වල සෑහෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක්, මොකද
1: සම්මානනීය
0: සම්මානයට පාත්‍ර වුණු රංගන ශිල්පිනියක්.
1: ඒ වගේම හිරාන්‍ය පෙරේරා, ඈත් මේ සම්මානනීය ප්‍රොඩියුසර් කෙනෙක්. ඒ වගේම ශානක ගලගොඩ, ඒ වගේම හසිත, මේ හතර දෙනාව අපි තෝරගන්නේ. මොකද ඒගොල්ලන්ට සිනමාව පිළිබඳවත් අත්දැකීම් තියෙනවා සහ අපි කතා කරන සබ්ජෙක්ට් එක ගැන.
0: හසිත වර්ණසූරියද?
1: හසිත වර්ණසූරිය.
0: කැමරාව.
1: ඒ වගේම ඉතින් එතනින් ඔවුන් තීරණය කරනවා ස්ක්‍රිප්ට් තුනක් නෙමෙයි හතක්. මෙතන ලස්සන කතා රාශියක් තියෙනවා. ඉතින් අපිට තුනක් විතරක් තෝරන්න බෑ, අපි හතක් තෝරන. එතනින් තමයි මේ ෂෝට් ෆිල්ම් හත ඉදිරියට එන්නේ. ඒත් එක්කම අපි ඒක ඩිරෙක්ට් කරන්න, ඒක නිර්මාණය කරන්න ලංකාවේ ඉන්න හොඳම ප්‍රොඩක්ෂන් හවුසස් හතක් සහ ඡත්‍ර වීරමන් ඇතුළු දක්ෂ මේ අධ්‍යක්ෂකවරු 7 දෙනෙක් මේකට මේ අපි කනෙක් කරගන්නවා. ඉතින් ඔන්න විදිහට තමයි ෆිල්ම්ස් 7 හැදෙන්නේ. නමුත් අපි හිතාගන්න බැරි මට්ටමේ ලෙවල් එකකට. මොකද අපි ඒගොල්ලන්ට මේකට සහභාගී වෙන්න කිව්වේ අපි කොලැබරේටර්ස්ලා විදියට. ඔගොල්ලන් මේ සබ්ජෙක්ට් එක මිනිස්සු අතරට අරන් යන්නවා කියන දෙයට ඔගොල්ලන් එකගනම් විතරක් අපිත් එකතු වෙන්න කියන මේ අදහස තමයි අපි ඔවුන්ට දුන්නේ. ඒත් එකම ඔවුන් එකතු වෙලා අපි හිතාගන්න බැරි මට්ටමේ නිර්මාණ හතක් අපිට අරන් එනවා.
0: දැන් මේ චිත්‍රපටි කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට ගොඩාක් වෙලාවට දේවල් ටිකක් ළඟට පෙන්වන දෙයක් නේ. හැබැයි දැන් ඔය අපි කලින් කතා කරපු දේ, කියන්නේ දැන් හැරස්මන්ට් ඔෆිස් එකේදී සිද්ධ වෙන එක එක වද හිංසා වගේ දේවල් පිළිබඳව කවුරු හරි කෙනෙක් ඔෆිස් එකේ ඇවිල්ලා ස්පීච් එකක් වගේ දීලා මේ වැඩේ කරා නම් අපිට සමහර කරුණු කාරණා මගහැරෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් මේක මේ චිත්‍රපටේ විදිහට නිර්මාණාත්මකව පෙන්වන එකත් එක්ක මොන වගේ වැදගත් කරුණු ඒගොල්ලන්ට දැනගන්න ලැබෙයි කියලාද ඔබතුමා හිතන්නේ?
1: මම හිතන්නේ මේ හුඟක් වර්ක් ප්ලේස් හැරස්මන්ට් කිව්වම ආයතන වල වැඩ කරන හුඟක් අය දන්නේ
0: නැහැ.
1: රයිට්. සමහර කාලාට ඒගොල්ලන්ට හැරස්මන්ට් එකක් වුණත් මේක හැරස්මන්ට් එකක්ද
0: කියලා දන්නේ නැහැ.
1: ඒක දැන් මම රිපෝට් කරොත් මම ලැජ්ජාවටපත් වෙයිද, එහෙම නැත්නම් ඉදිරියේදී එන්න දින ප්‍රොමෝෂන් එකක් මට නැති වෙයිද වගේ ප්‍රශ්න ගොඩාක් ඔළුවට එනවා. ඉතින් අන්න එතකොට වෙන්නේ අපි ඒ වගේ කතා අපි හංග ගන්නවා. මේ අපි ඒවා එළියට එන්න දෙන්නේ නැහැ. හැබැයි ඒවා අපි ඔපේ ඔළුවේ තියාගෙන ජීවත් වෙනවා. ඒක සමහරක් විට හොඳ සේවකයෙක්ගේ ඉස්සරහට යන්න පුළුවන් ප්‍රෝග්‍රෙසිව් කෙනෙක්ව මේ එතනින් මේ ආව කඩා වැටෙන්න පුළුවන් හේතු වැඩි. ඉතින් ඒ නිසා තමයි අපි මේ ඩිලීටඩ් සීන් සැඟවෙච්ච කතා ලොකු තිරයකට අරන්ගෙන తీරණය කළේ. පොඩි තිර නෙමෙයි. ඒත් එක්කම චිත්‍රපටි ශාලාවකට ආපුවම අපි දන්නවා අනිවාර්යයෙන්ම අපිට ඩිසිප්ලින් එකක් තියෙනවා. අපි ෆෝන්ස් පාවිච්චි කරන්නේ අපිට අනිවාර්යයෙන්ම අර කළුවර රූම් එක ඇතුලේ මේ ලොකු තිරේ දිහා බලන් ඉන්න
0: ඕනේ.
1: ඉතින් අපිට බලන්න බැරි අහන්න අකමැති කතා හතක් එතනදී ඒ ලොකු තිරේ මත මේ පතිත වෙනවා. ඒත් එක්කම ඒ ගැන අනිවාර්යයෙන් මේක බලන්නත් ඕනේ. ඒ ගැන ඉදිරියට කතා කරන්න අවස්ථාවක් එතනින් හැදෙනවා.
0: හරි, ඒ ගැන ඉදිරියට කතා කරන්න තව පුංචි විරාමයක් ලබා ගන්න යන්න හදන්නේ. මොකද කරන්නේ මහී, කට්ටිය ඉන්නව නේද මැසේජ් වල? වාඩ මුදුම ඉල්ලුවන්නේ දෙන්නේ.
2: ඒක තමයි. WhatsApp එක හරහා එකතු වෙලා තිනවා. සුබ දහවලක් ජනී මහී, මාවත් සින්දුකට එකතු කරගන්න කියලා. ඔන්න SL ප්‍රනන්දු බරුදල්පොලේ අපිට මැසේජ් කරලා තියෙනවා. ඉතිහායි කොහොමද අපි චාමර ස්ටෝස් කළුතර පනා පිටිය චාමර, ඒ වගේම තනෝජ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා කියනවා. ඉතින් වරක කොට අනුර ගාමන්ට් එකේ බොස් ඇතුළු ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා කියනවා. සඳුනි, නදී, සමන්මලි, සාම, තමරා, ලක්ෂි, දේවි, අසානි, විනෝද්‍ය, විශේෂයෙන්ම අපේ බොස්ව එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක.
0: අපේ බොස්ව නෙවෙයි, ඒගොල්ලන්ගේ
2: බොස්.
0: එහෙම දැන් අර ඒ කියන්නේ දැන් අර බොස් දැන් එකතු කරගන්න කියලා කියන්නේ ඒගොල්ලන්ගේ බොස් ඒගොල්ලොත් එක්ක හරිම සමීපව එකතු කරනවා කියන එකත් එක්කනේ. ඉතින් එහෙම හැම තැනකම ඒ වගේ වටපිටාවක් හැදෙන්නේ නැහැ මහි. අපේ ඔෆිස් එකේ වගේ එහෙම හැමතැනම වටපිටාවක් හැදෙන්නේ
2: නැහැ.
0: එහෙම නැති තැන්වලට තමයි මේ වගේ දේවල් පිළිබඳව අපි මේ මෙච්චර වෙලා කතා කර කර හිටියේ. ඉස්සරහටත් කතා කරමු.

0: ගෙදර ඉන්න කට්ටිය. එතකොට තමයි වයිෆ් ලගේ හැරස්මන්ට් වලට හස්බන්ඩ්ට ලක් වෙන්න සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට ඉතින් පොල් ටික ගන්න සිද්ධ වෙනවා. හරියට ගෑවුනේ නැතත් එහෙම පොඩක් ගොඩියක් ගන්නත් වෙයි සමහර වෙලාවට.
1: මිදුල අතු ගන්න වෙනවා.
0: ඔය කියන්නේ තව මොනවද වෙන්න තියෙන්නේ?
1: ගේ අතු ගන්න වෙනවා. මිදුල අතු ගන්න වෙනවා. එතකොට සුද්ධ පවිත්‍ර කරන එක පිටිපස්ස එහෙම ගේ පිටිපස්ස
0: දැන් මෙහෙමයි. දැන් මේ දේවල් රටටම ඇහෙන්න කියලා කවදා හරි කසාදයක් දෙන ගන්න බැරුණොත් එහෙම මම නම් නෑ රජු. හරිද? දැන් ඒකද කතා කරන අතරේ අපි දැන් මේ කතා කරේ මේ ආයතන පරිශ්‍රයක් ඇතුලේ සිද්ධ වෙන වද හිංසා ඒ සම්බන්ධ දේවල් පිළිබඳවනේ. අපි මේ වෙලාවේ කතා කරමින් ඉන්නේ ලංකාවේ ක්‍රියේටිව් ෆීල්ඩ් එකේ ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ තියෙන නමක් දිනාගත්ත ප්‍රධානම ප්‍රමුඛ පෙළේම ප්‍රචාරණ ආයතනයක් වුණු BBDO ශ්‍රී ලංකා ආයතනයේ චීෆ් ක්‍රියේටිව් ඔෆිසර් හරි ඉන්ද්‍ර උයනගේ මහත්මයාත් එක්ක දැන් මට ඔබතුමාගෙන් ඊළඟට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් සමහර වෙලාවට මේ වගේ චිත්‍රපටි වගේ දේවල් පිළිබඳව දැනගත්තට පස්සේ මේවා අපි ගොඩාක්ම මේ ආයතනවලට පෙන්වන්න ඕනි කියන දේ අපේ ඔළුවේ තියෙනවනේ. කියන්නේ දැන් කම්පැනි එකක් උනාට පස්සේ ඒ කම්පැනියේ ඉහළ නිලධාරීන් කැමති පහළ සේවකයින් මේ වගේ හැරස්මන්ට් වලට මේ වගේ අපහසුතාවයන් වලට ආයතන ඇතුලේ පත් වෙන්නේ නැතිනම්. ඉතින් මෙහෙම කම්පැනිස් වල මේ චිත්‍රපටි හත කෙටි චිත්‍රපටි හත පෙන්වන්න ඕනි ඇයි?
2: මම හිතන්නේ මේ ඒක අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ. දැන් මම මෙතනට තව ප්‍රවේශයක් ගන්න මෙන්න මෙහෙම දැන් අපේ රජය විසින් මේ අවුරුද්දේදී මේ රැකියා ස්ථානයේ සිදුවන හිරේ ඇර කිරීම තුරන් කිරීම අරමුණු කරගත් ILO සම්මුතියත් එකඟ වෙලා තියෙනවා. රයිට්. ඒකේ තේරුම තමයි නව නීති සම්පාදනය කරන්න ඕනේ. මේක සීරියස් ඉෂු එකක් කියන එක තමයි ඒකේ තේරුම. නව නීති සම්පාදනය කරන්න ඕනේ, තියෙන නීති වෙනස් කරන්න තමයි එකඟ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක දැවෙන ප්‍රශ්නයක් වෙමින් තියෙනවා. රයිට්. ඒත් එක්කම මේ ගැන කතා කරන්න හොඳම කට්ටිය තමයි ප්‍රධාන පෙළේ, අද ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ ආයතන වල ප්‍රධානීන් එක්ක තමයි මේක කතා කරන්න ඕනේ. ඒ වගේම HR leads ලත් එක්ක තමයි මේක කතා කරන්න
0: ඕනේ.
2: ඒ නිසාම තමයි අපි මේ ප්‍රීමියර් එකට අපි ඒ ප්‍රධාන පෙළේ ආයතන සහ ඒ HR managers ලට leads ලට අපි ආරාධනා කරලා තියෙන්නේ මේක බලන්න එන්න. සහ මේකේ ඉෆෙක්ට් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් මේක අනිවාර්යයෙන්ම ඒ ආයතන වලට අරන් යන්න ඕනේ නම් අපි එතන ඉඳලා මේ කතාව පටන් ගමු කියන එක තමයි අපි බැලුවේ මේක තුල කරන්න. මොකද දැන් තවත් දෙයක්, දැන් මේ හැරස්මන් කියලා කිව්වම අපි හිතනවා කෙනෙක්ට සමරක් විට ආයතන තුල සිත් පාටියක් ඇතුලේදී යන පොඩි විහිළුවක් වෙන්න පුළුවන්. ඒක එක්කෙනෙක්ට විහිළුවක්, තව කෙනෙක්ගේ මුළු ලයිෆ් එකම නැත්නම් එයාගේ විවාහ ජීවිතය තනිකර නැති වෙලා යන වර්ගයේ විහිළුවක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඕක කොහොමද අඳුරගන්නේ? රයි. මම හිතන්නේ ඒ චිත්‍රපටිය හත ඇතුළතදී මේ දේවල් කතා වෙනවා. සහ ඒව අඳුරගන්න එක, ඒවල සීමා මායිම් මොනවාද, ඒවලට අපිට ගන්න පුළුවන් ඇක්ෂන් මොනවාද කියන එක එතනින් එහාට මේ චිත්‍රපටි උළලින් පස්සේ ඉදිරියට අපි UN ග්ලෝබල් කම්පැක්ට් එකත් එක්ක අපි එකතු වෙනවා. ඔවුන් මේ නීති සම්පාදනය කරන්න ඒ වගේ වැඩවලට උදව් වෙනවා. ඉතින් එතනින් එහාට සිද්ධ, ඒ කියන්නේ මේ ප්‍රීමියර් එක ඇවිල්ලා ඇත්තටම ආරම්භයක්. එතනින් එහාට තමයි වැඩේ ඇත්තටම තියෙන්නේ.
0: හරි. දැන් මේකේ ඉස්සරහට මේ මූවීස් හතට ප්‍රීමියර් එකක් තියෙනවා කියලා අපිට ආරංචිය දැන් කතා බහ කරන්න හම්බ වුණා. සින්දුවට යනවා. සින්දුවෙන් පස්සේ අපි කතා කරමු මේ ප්‍රීමියර් එකෙන් පස්සේ. සාමාන්‍යයෙන් අපි කියනවනේ අර හොඳ හොඳ දේවල් එදි වෙන ජාමෙට කියලා. ප්‍රීමියර් එකෙන් පස්සේ මොනවාද සිද්ධ වෙන්නේ කියලා. සින්දුවට යන කලින් කවහරි එකතු කරගන්නවද මහි අපි?
1: අපි සින්දුවට මෙයාම උනේ
0: නෑ කට්ටිය, එකතු කරගමු පොඩ්ඩක් ඉන්න. අපි යනවා WhatsApp එක වැතර මෙයා කම්මැලි වෙලා. අපි යමු පූර්ණිමා සෙව්වන්දි වේ. එතකොට එකතු කරගන්න සඳ ලංකාවේ දැන් අපි වහගෙන ඉන්නේ. සියලු දෙනාටම සුබ දවසක් වේවා ජනී මල්ලී. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ජයන්ත ගෝල් ක්‍රියේෂන් එකේ ඉඳන් අපේ ජයන්ත අයියා මෙසේජ් එකක් දාලා තිනවා ගම්පහ. ඔයාව අමතක කළා.
1: ඔව් මම දැන් කියන්න හැදුවේ.
0: ඊට පස්සේ කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? හෙලෝ හෙලෝ සතියන්තේ, ජනී සහ අලුත් මූණ නොදැක්ක මහි කෙල්ල. අපිව සින්දුවකට එකතු කරගන්න. උකුවෙල මාෂි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඔය උකුවෙල පැත්තේ තමයි උකුවට තේ හදන්නේ. ඒකින් තමයි උකුවෙල මාෂි කියලා නම දාලා තියෙන්නේ. තේරෙනවද?

0: වෙලාව එකයි විනාඩි 34යි මහේ. මට ඔය මුවගින්ම කියව ගන්න ඕනි WhatsApp message එකක්
1: තියෙනවා.
0: අපි එකතු කරගමු ඊට පස්සේ කවුද එකතු කරගන්නේ
1: දෙන්නටම ජය වේවා සරච්චන්ද්‍ර ඩයස්
0: ගලේ කඩේ රයිගමින්
1: තමයි අපි අහගෙන ඉන්නේ එතකොට හයි ජනි හයි නැත්නම් මම කෑගල්ලෙන් රාම් කියලා දාලා තිනු මැසේජ් එක
0: එකතු කරගන්නවා ගොඩක් ආදරේ ඊට පස්සේ අපි යනවා දෙහිවල නැදිමා ලැන්ඩර්සන් පාරට ගිහිල්ලා ඉන්න ඔයා අහලා දිනවද අර කතාවක් මහි ගැළපෙන අය හමු වෙනවා ඒක ලෝවේ ස්වභාව කියලා.
1: ඔව්.
0: එහෙම ගැළපෙන දෙන්නේ තමයි චන්දනයි චාන්දනී කියන්නේ. බලන්න නමේම ගැළපෙන හැටි. නැදිවා ලැන්ඩර්සන් පාර චන්දන ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා එකතු කරගන්න කියනවා ප්‍රදීපා නිමල් කලුබෝවිල ඊට පස්සේ කවිෂාන්ස් අනේ ප්‍රදීපවයි නිමල්වයි කලුබෝවිල කවිෂාන් සලුන් එකේ ඉන්නේ කවිෂාන් මල්ලිවයි අෂාන්වයි ඩීබන්වයි කට්ටිය මේකතු කරගන්නවා ගොඩක් ආදරෙන් කට්ටිය මතක් කරන අතරේ අපි ඊළඟට දැන් අපි මේ වෙනකන් අපි කතා කරගෙන ආවනේ මේ ඩිලීටඩ් සීන්ස් කියන මේ වැඩ කටයුතු පිළිබඳව ඇතර මේ වගේ දේවල් අපිට අලුත් දේවල් විදිහට එකතු වෙන්න ඕනි දේවල් දැන් ගොඩාක් වෙලාවට අර ඔයත් කැමති නෑනේ මං දැක්ක අර මේ ලංකදිදි විච ස්පීච් එකේ හොඳට නිදි කිරා වැටෙනවා අර මේ හැබැයි දැන් ඕක ෆිල්ම් එකක් වගේ පෙල්ලුවා නම් එහෙම නිදි කිරා වැටෙන්නේ නෑනේ නේ
1: මං හිතන්නේ අපි වහගෙන ඉන්න ඇයිට මගේ මූණේ රියැක්ෂන්ස් පේනවා නම් මේ වෙලාවේ
0: හරි දැන් මේ අපි කතා කරා මහත්මයා දැන් කියන්නේ අපි දැන් මේ වෙලාවේ දැන් කටීර මතක් කරන්න ඕනි දැන් මේ වෙලාවේ රේඩියෝ එක ළඟට ආව නම් ලංකාවේ යන ප්‍රමුඛ පෙළේ ඇඩ්වර්ටයිසිංග් ඒජන්සියක් වුණු BBDO ශ්‍රී ලංකා ආයතනයේ චීෆ් ක්‍රියේටිව් ඔෆිසර් හරේන්ද්‍ර යනගේ මහත්මයාත් එක්කනේ අපි කතා බහ කරන ගමන් ඉන්නේ. ඉතින් ඔබතුමාගෙන් අහන්න තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි අපි දැන් මේ වෙලාව වෙනකන් කතා කරගෙන ආවා. ඩිලීටඩ් සීන්ස් ළඟදීම ඔබට බලන්න අවස්ථාව තියෙනවා ඔබේ ආයතනවලට ගෙන්න ගන්න අවස්ථාව තියෙනවා මේ වගේ දේවල් පිළිබඳව. ප්‍රීමියර් එකත් ළඟ ළඟම එනවා කියලා කිව්වා මට දවස කිව්වා දැන් ඕගලන්ට දවස කියන්න බෑනේ නේ. ඉතින් මේ ප්‍රීමියර් එකෙන් පස්සේ ඉස්සරහට මොකද වෙන්නේ?
2: මෙහෙමයි ඒ ප්‍රීමියර් එකට ආරාධනා කරන මා ඉස්සලා කිව්වා වගේම ඒ ආයතන වලට පුළුවන් අපිව සම්බන්ධ කරගෙන මේ චිත්‍රපටයේ ඔවුන්ගේ ආයතනයේ සියලුම සේවකයන්ට මේ නරඹන්න අවස්ථාව හදලා දෙන්න සහ ඒ දවසේ අපිත් එකතු වෙනා UN Global Compact එකත් එතනදී තව වැඩි දුර මේ ගැන කතා කරන්න අලුත් මේ පොලිසි එකක් හදනවා නම් කොහොමද ඒක හැදෙන්නේ තියෙන පොලිසිස් වෙනස් කරනවා නම් කොහොමද ඒක කරන්නේ සහ ඊට අදාළ ඒ නීති වටපිටාව කොහොමද හදාගන්නේ කියන එක අපිට එන්ටර්ටේනින් විදිහකට ඒ ආයතන තුල අපිට කරන්න පුළුවන් ඒකට අපිව සම්බන්ධ කරගන්න පුළුවන් BBDO

0: තැනින් තැනින් බැලුව ඇත්තරම බැලුවට පස්සේ තමයි තේරෙන්නේ මේ වගේ වැඩ කටයුත්තක් අපිට අත්‍යවශ්‍යයි කියන කාරණාව. මේ නිර්මාණ හත ඇතුලේ ඔබතුමාගේ සිත්ගත් කොටස කොතනද කියලා අපිට කියන්න පුළුවන්ද? මම දන්නවා බැරි බැරි ප්‍රශ්නයක් අමාරු ප්‍රශ්නයක් ඇහුවේ.
1: ඔව් මම හිතන්නේ සිත්ගත් චිත්‍රපටි හතම තමයි මෙතන තියෙන්නේ.
0: ලේසි උත්තරයක්.
1: මොකද එකිනෙකට වෙනස් කතා හතක්, හැරස්මන්ට් වල පැතිකඩන් හතක් අපි දකිනවා. හැබැයි චිත්‍රපටි හතකින් මේ වර්ක් ප්ලේස් හැරස්මන්ට් කියන එක සම්පූර්ණයෙන්ම ගොනු කරන්න බෑ. මේක ඇවිල්ලා නිකන් ආරම්භයක් විතරයි. මේ වෙනකොටත් මේ නිර්මාණකරුවන් සහ අපේ ආයතනය ඩිලීටඩ් සීන්ස් සීසන් 2 එක ගැනත් හිතමින් ඉන්නවා. මොකද ඊට වඩා වෙන වෙන මාතෘකා, ඒ කියන්නේ අපි UN එකත් එක්කත් කතා කරාම තව මාතෘකා තියෙනවා අපිට මේ සම්බන්ධව කතා කරන්න. ඒක දෙවෙනි කොටසකින් බොහෝ දුරට එයි. ඉතින් ඉතින් ඉන්ට්‍රෙස්ටිං වැඩක්. ඒ වගේම මේ කාලයට උබින වැඩක් සහ කතා කළ යුතුම වැඩක්. ඉතින් අපි හිතනවා මේ ආයතන අපිත් එක්ක සම්බන්ධ වෙයි, මේ කන්වර්සේෂන් එක ඉස්සරහට අරන් යන්න.
0: හරි, අන්නේ විදිහට තමයි ඩිලීටඩ් සීන්ස් කියන මේ වැඩ කටයුත්ත පිළිබඳව අපි කතා කරේ. අපි හැමදාම අලුත් දේවල් වෙනුවෙන් කැමැත්තෙන් ඉන්නවනේ මහි. අපි කැමති අලුත් දේවල් සිද්ධ වෙනවා නම්. ඉතින් ඒ විදිහේ අලුත් දෙයක් තමයි මේ ඩිලීටඩ් සීන් වැඩ කටයුත්ත කියලා කියන්නේ. ඉතින් මේකත් එක්ක BBDO ශ්‍රී ලංකා ආයතනයේ චීෆ් ක්‍රියේටිව් ඔෆිසර් හරේන්ද්‍ර උයනගේ මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වුණා. බොහොම ස්තුතියි ඔබතුමාට මේ වැඩ කටයුත්තත් එක්ක සම්බන්ධ වුණාට.
1: බොහොම ස්තුතියි.
0: ඒ වගේම දැන් මතක් කරනවා, අපි කන්ටැක්ට් නම්බර් එකක් මතක් කරානේ BBDO ලංකා ආයතනයේ සම්බන්ධ කරගන්න. දැන් ඔබේ ආයතනයේ පෙන්විය යුතුම කෙටි චිත්‍රපටි හතක් තමයි මේක. දැන් අර හැරස්මන්ට් කිව්වට පස්සේ සමහර විට තේරෙයි නිකන් මේක මේ හැරස්මන්ට්ම විතරක් තියෙන චිත්‍රපටි කෙටි චිත්‍රපටි හතක්ද කියලා. එහෙම නෑ, මේක ලස්සනට ක්‍රියේටිව් විදිහට මේ දේවල් පෙන්වන්න උත්සාහ කරලා තිනවා. හරි ලස්සන කැමරා රූප රාමු මේ හැමදේමත් එක්ක. ඉතින් ඒක හන්දා ඔබේ ආයතනයටත් ඩිලීටඩ් සීන්ස් අරගෙන එන්න කතා කරන්න 0176173831 කියන දුරකථන අංකයට. මම ආයෙත් පාරක් මතක් කරන්න, 0176173831 කියන දුරකථන අංකයට. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.

0: FM Anupaha FM Anuhatrai Tashuma Ata Net FM.
1: දැන් වෙලාව දවල් 1:45.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: රසින් රසමවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්යා 3/5 කුඩු මිරිස් කුඩු බැදපු 3/5 කුඩු කහ කුඩු ඇතුළු කුළු බඩු වර්ග රසක් රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල
4: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
5: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. සෞම සුවපත් කරන ආයුබෝ යුතුයකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භෝවි ආයුබෝ වේවා.
6: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
7: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
6: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
7: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
6: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
7: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMICH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීම මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
9: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
10: පොත් අපගේ net වගේ
7: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
11: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. දීදී ජේක අපෙන්
12: Net FM. Hello, hello, Satyantaya.

0: පොත් සම්බන්ධ සිින්දුව කහන්න යන්නාද. හරි අමාරුවෙන් ඔයාගත්තේ. මේ දැන් පොත් කියනකොට අපිට මතක් වෙනවානේ අපේ පුංචි කාලේ ස්කෝලේ කාලේ. වට මතකද ඒ කාලේ?
1: ඔව් මතකයි.
0: ඒ කියන්නේ මේ 1960 ගණන් වල.
1: නෑ නෑ නෑ. මම එහෙම එච්චර දිගට නෑ මම.
0: හරි හරි එහෙම කියනවා යා. හරි කොහොම හරි මහි දැන් අපි ඒ කාලේ ඉඳන් පාවිච්චි කරපු පොත් කට්ටල ප්‍රශ්න පත්‍ර කට්ටල ওই දේවල් කිව්ව ගමන් ඔයාට මතක් වෙන නම මොකක්ද?
1: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන.
0: ඊට පස්සේ එතනට ගියාට පස්සේ අපිට මතක් වෙන නම මොකද්ද?
1: සතර.
0: අනිවාර්යෙන්. ඉතින් සතර ප්‍රකාශකයන්ගේ කුටියක් මෙවරත් BMICH පරිශ්‍රයේ C hall එකේ තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඔය දැන් අපේ net fm කුටිය තියෙන තැන දන්නවනේ ඔය. ශ්‍රීමාව පරිශ්‍රයට ඇතුල් වෙනකොටම වම් මත පැත්තේ. ඒ සහ B කියන හෝල් දෙකට ඇතුල් වෙනකොටම තමයි ඔය net fm අපේ කුටිය තියෙන්නේ. ශ්‍රීමා හෝල් එක තමයි AB කියන නම් කරලා තියෙන්නේ. එතකොට C කුටිය තියෙන්නේ C හෝල් එක තියෙන්නේ ඒ කිට්ටුවම. ඉතින් ඒ කිට්ටුව පාත ඉඳන් මේ වෙලාවේ දන්න කියන කට්ටියක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ තමයි අපේ අචි. තවුමෙන් ගිහිල්ලා ඉන්නේ BMICH එකට. ආයි බොවන් අචි.
2: ආයුබෝවන් ජනි මහි දෙන්නටම. ඉතින් කිව්ව වගේ මම දැන් ඉන්නේ BMICH පරිශ්‍රයේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ 27 වෙනි වතාවටත් පවත්වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනයට කලින් දවස් තමයි අද දවස. ඉතින් ඒක හින්දා සෑහෙන සෙනගක් මේ වෙනකොට ඉන්නවා මේ පරිශ්‍රයේ පුරාවටම. අපි බලාපොරොත්තු වුණා වගේම සවස් කාලයේ වෙද්දි මේක තව වැඩි වෙන්න පුළුවන් ටිකෙන් ටික. ඉතින් හෙට දවස් තමයි අන්තිම දවස. ඒක හින්දා මේ මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි දැන් අර ජනි කිව්ව වගේම සතර ප්‍රකාශන ගැන. සතර ප්‍රකාශන සහිත ඒගොල්ලන්ගේ හෝල් එක තියෙනවා ඔන්න C හෝල් එකේ. C හෝල් එකට ගියාට පස්සේ වාට 120% ඩිස්කවුන්ට් එක ඕන කරන දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපේ ශිෂ්‍යත්වයට පෙනීන නංගිල මල්ලිලට මතක් කරන්න ඕන. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලානේ මේක වැඩිපුර හිතන්නේ මේ වෙලාවේ.
0: ඒ කියන්නේ අපි මහීගේ වගේ වයස කට්ටිය.
2: අන්න හරි ඒ වගේ වයස කට්ටිය. ඒගොල්ලන්ට මතක් කරන්න ඕන ඔන්න 120% ඩිස්කවුන්ට් එක ඕගලන්ට ඕන කරන ප්‍රශ්න පත්‍ර කට්ටල ගන්න පුළුවන් හැකියාව තියෙනවා. බොහොම විද්‍යාත්මක විදියට ළමා මනෝවිද්‍යාවට ගැළපෙන විදිහට ඒ සියලු දේවල් ගැන හිතලා තමයි මේ දේවල් හදලා තියෙන්නේ අපේ පොඩ්ඩන්ට ගැළපෙන විදිහට. ඉතින් මතක තියාගන්න අද දවස සහ හෙට දවස විතරයි තියෙන්නේ. වාට මේ විදියට සතර ප්‍රකාශන මිලදී ගන්න 30% ඩිස්කවුන්ට් එක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ. ඉතින් ඒ වගේමයි මතක් කරන්න ඕනේ ජනි එන්න කියලා අපේ සිනමාව පරිශ්‍රයේ තියෙන net fm කුටියට අපේ net fm alpha studio සජීවි හට පරීක්ෂණ මැදිරිය මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. සෑහෙන පිරිසක් උදේ ඉඳන් ඉන්නවා හට පරීක්ෂණ දෙන්න ඇවිල්ලා. අපි හිතුවේ දැන් අඩුවේ කියලා. නෑ එහෙම උනේ නෑ. තාමත් එකම විදියට කට්ටියනවා තමන්ගේ හට පරීක්ෂණයන් කරගන්න. ඉතින් එහෙම ඇවිල්ලා අර වාකිව වගේ ABC C hall එකක් තියෙන ළඟම තමයි.
0: අනිවාර්යයෙන්ම
2: හට පරීක්ෂණයට ඇවිල්ලා එහෙම ඊට පස්සේ සතර ප්‍රකාශනකට ගිහිල්ලා අපි මේ කියපු සතර ප්‍රකාශන 120% ඩිස්කවුන්ට් එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ආයෙත් කියනවා අද දවසයි හෙට දවසයි විතරයි තියෙන්නේ.
0: හරි බොහොම ස්තුතියි අජී විස්තර කියන්න මේ පැත්තට ආවට. දැන් අජීගෙන් විස්තර අහලා අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර කියලා අපි සතර ප්‍රකාශකයන් ගැනත් මතක් කරලා ඊළඟට මතක් කරන්න තියෙන විශේෂම කාරණාව තමයි මහී මේ රටම එකට ජාතික මෙහෙයුම කියලා කියන්නේ. රටම එකට ජාතික මෙහෙයුම සංවිධානය කරලා තියෙන්නේ හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් අපේ රට බේරගන්න. දැන් ප්‍රවෘත්ති අහන්න ගියාට පස්සේ අපේ net news වෙන්න පුළුවන්. ඊට පස්සේ නැත්තම් අපේ net news Facebook fan page එකට ගියාම වෙන්න පුළුවන්. මේ දවස්වල නම් අපේ Facebook fan page වල ගොඩාක් තියෙන්නේ book fair එකේ අප්ඩේට්. හැබැයි ඒ අතරේ ওই news එනවනේ. ඒන ගොඩාක් නිවුස් වලට හේතුව වෙලා තියෙන්නේ මොනවාද? හානිකර මත්ද්‍රව්‍ය. ඉතින් මේ දේවල් වලින් වැළැක් වෙන්න කියලා අපි අනිවාර්යෙන් මතක් කරනවා. මේ දේවල් ගැන මතක් කරන්නේ අපි මේ යුතුයකමක් වගකීමක් විදිහට. මොකද හානිකර මත්ද්‍රව්‍ය ඔය විෂ මත්ද්‍රව්‍ය හඳා අපේ රටේ තරුණ පරපුර ඒ වගේම තමයි සමහර වෙලාවට අපේ රටේ අනාගතය හරිම අඳුරු වෙන ආකාරයක් අපිට දකින්න හම්බ වෙන්නේ ගොඩාක් වෙලාවට. දැන් මම මේ ඊයේ වීඩියෝ එකක් දැක්කා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ගෑනු ළමෙක්. එයා මේ කාර් එකක් පිටිපස්සේ එයා නිකන් අර අපි කියන්නේ සොම්බිලා කියලා. අන්නේ විදිහට තමයි හැසිරෙන්නේ. නිකන් අපේ අර තියෙන සාමාන්‍ය ජීවිතයේ මේ හැමදේම අයහපත් ආකාරයට හැරෙනවා. අපි හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පෙළඹුණොත් ගොඩක් වෙලාවට ওই පළවෙනි මාත්‍රාව කියන දේ දෙන්නේ පොඩ්ඩ ට්‍රයි කරලා බලන්න කියලා. එකපාරක් පාවිච්චි කරාට ඇබ්බැහි වෙන්නේ නැහැ. ඔය වගේ දේවල් කියලානේ කියන්නේ. ගෑල්ලාම ඉන්ටරන් කියන මොනවද දන්නව? සුදු වෙනවා මේව ගෑවට පස්සේ. මේව ගෑ මේ පාවිච්චි කරාට පස්සේ. එහෙම නැත්නම් ඇඟ ෂේප් වෙනවා මේව පාවිච්චි කරාට පස්සේ. අහු වෙනවනේ වගේ බොරු වලට. ඒක හන්ද තමයි කාන්තා පිරිමි දෙපාර්ශවයෙන් මේ වෙනකොට මේ හානිකර මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වෙලා ඉන්නේ ගොඩාක් දුරට. ඉතින් ඒක හන්ද අපි මතක් කරනවා ආදරණීය දෙමව්පියන්ට ඔබේ දරුවා පිළිබඳව අවධානයෙන් පසු වෙන්න කියලා. සහ 19:27 දුරකථන අංකයත් අපි මතක් කරන්න ඕනි. මොකද රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපේ හානිකර මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වෙලා ඉන්න. හැබැයි මේ වයින් ගැලවෙන්න ඕනි කියලා තේරෙන ඒ අපහසුතාවයන් තේරෙන අයට අවස්ථාව තියෙන ඔයාට උදව් කරන්න කවුරුත් නැහැ කියලා හිතන්නේ නැතුව ඔබ වෙනුවෙන්ම වෙන් කරලා තියෙන 19:27 දුරකථන අංකයට කෝල් එකක් අරගෙන ඒ සහාය ලබාගෙන හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න. එනං ඉතින් සින්දුවෙන් පස්සේ අපි යන්නේ අලුත් පැයකට. අලුත් පැය එනකම් පුළුවන් මේ පැත්තට කෝල් කරන්න. කොහොමද කෝල් කරන්නේ?
1: 0112 55 33 63.
0: WhatsApp message එකක් දාන්න අපේ මහී හරි කැමති. ඉතින් WhatsApp messages කියවන්න මෙතන ඉඳන් 0711 95 95
1: 95.
0: ඊළඟ වෙයි හම්බ වෙමු.

0: FM Anu Paha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Velava Obaveta Gena Enne
1: Aava Aava Tattu Ganan Hadanna Kotta Ganan Dinanna Insi Sanstha Slab Varam Wedi Vistara Sandaha 0767 67767 67 Ata Miss Call Ekak Denna
2: Velava Daval Ekai Vinadi 58
3: විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකුවීම් වලටද සහනය දෙනවා අයඩෙක්ස්
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න
5: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර අපි මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවකමේ සමාජිකකි
6: රසින් රසමවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්ලා 3/5 කුඩු මිරිස් කුඩු බැදපු 3/5 කුඩු කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක් රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල
7: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනරි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
8: ගෑනු ළමයින්ට යාලුවෝ මිස් වෙන දවස් තියෙනවා.
9: එහෙයි
8: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
9: ඒ කියන්නේ එයාලට යාලුවෝ මගහැරෙනවා.
8: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
11: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, 3/5 කුඩු, බැදපු 3/5 කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
12: යහතුන වඩන අපේ රස විජේ.
11: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
2: වෙලාව හවස 2:01.

0: ජීවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සුමා ඇත්නියෝ.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. ඒ පකිස්තාන කණ්ඩායම සමග පැවති තරගයේ ලකුණු 19කින් ජය ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු 211ක් රැස් කළා. පිළිතුරු ඉනුම ක්‍රීඩා කළ පකිස්තානියට කඩුලු 6ක් දැවි රැස් කිරීමට හැකි වූයේ ලකුණු 192ක් පමණයි. ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ රිදී පදක්කම පකිස්තානයට හිමි වුණා. මේ අතර බංග්ලාදේශය සමග පැවති තරගයේ ලකුණු 63කින් ජයගත් ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ ලෝකෙට පදක්කම දිනාගත්තා. රත්මලාන බොරුපන ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොරි රථයක් සහ පාපැදියක් ගැටි එම අනතුර සිදු වෙති බවයි පොලිසිය පැවසුවේ. එහිදී බරපතල තුවාල ලැබූ පාපැදිකරු කළුපෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 67 හැවිරිදි ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේළඟ නෙත් නිවුස් පස්වර තුනට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

0: ගිටාරෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.
2: මාරු වුණා වෙලාව දෙකයි විනාඩි අටයි. අපි හෙලෝ හෙලෝ සතියන්තයේ අවසාන පැයට අපි දෙන්න අපි දෙන්නගේ අවසාන පැයට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. තුන් දෙනෙක් කියවෙන්න ගියා. තව පොඩ්ඩෙන් මේ මහීගේ මහීව ගණන් කරනවා දෙකක් කියලා, එකයි දෙකයි කියලා මහීව ගණන් කරනවා තව පොඩ්ඩෙන්. හරි, ඒ කියන්නේ වාර මට පොරොන්දු වුණු ට්‍රීට් එක අරන් දෙන්න එන්න
3: කියන්නේ
2: නැද්ද? එහෙනම් වහාම යන්න මෙතනින් එළියට. වහම යන්න දැන් මට තේරෙන විදිහට, මට තමයි මෙතනින් එළියට යන්න මේ පේන විදිහට. හරි, අපි ඉතින් අපේ තුන්වෙනි පැය වැඩ ටික පටන් ගන්නකොට ඉතින් අපි කිව්වනේ කට්ටියට කෝල් කරන්න, WhatsApp messages ඉවන්න, Facebook fan page එකට post දාන්න, මරුමරු comment ඇටලා මේ Facebook fan page එකට post දාන්න නෙවෙයි comment දාන්න.
3: ලස්සන comment වගේක් ඇවිල්ලා තිබුණා.
2: ඒක තමයි ලස්සන comment ඇවිල්ලා තිබුණා. මම ඒ ටික කියවන්නම්. දැන් අපි මුලින්ම WhatsApp එකේ ඉන්නේ කවුද කියලා බලමු. කවුද ඉන්නේ WhatsApp එකේ?
3: WhatsApp එකේ ඉන්නවා රංජිත් දිසානායක මහත්මයා. ඔන්න මම ඔයාල වහගෙන ඉන්නේ වදාකඩින් තමයි අපි එකතු කරගෙන. අපි වහගෙන ඉන්නේ.
2: Right. දැන් මේ ඉස්සර මෙයා හිටියේ හරියටම කියනොත් මකුල්ලොළුවේ. මේ ළඟක තියෙන තමයි මේ වදාකඩ කියන්න පටන් ගන්න තියෙන්නේ. දැන් මම දන්නේ. රංජිත් දිසානායක දැන් මේ ලංකදී දැන් වදාකඩ කියනවා. වදාකඩ දැන් මං හිතනවා තියෙන්නේ මකුල්ලොළුවට කිට්ටු පැත්තක වෙන්නේ නැහැ. අර දැන් අපි මේ කියන්නේ දැන් කොළඹ බම්බල පිටිනේ අපි ඉන්නේ. අන්න ඒ වගේ එකක් වෙන්නේ නැති. ඊට පස්සේ යන්න හදන්නේ කොහෙටද? වරකාගොඩ අනුරගාමන්ට් එකට. දැන් මේ එකපාරක් ඔයා මේ නම් ටික කිව්ව නේද? ඔයා කියලා මදි. මගේ මුවගින් කියව ගන්න තමයි දැන් මේ දාලා තියෙන්නේ. වරකාගොඩ නළුගාමන්ට් එකේ සෙට් එකම එකතු කරගන්නවා. සඳුරි නදී සමන් මලී සාමතමර ලක්ෂිදේවි අසානි විනෝද්‍ය විශේෂයෙන්ම බොස්වත් එකතු කරගන්න කියන ඔන්න දෙවෙනි පාටත් නම් ටික කිව්වා. ඊළඟට කොහෙටද යන්නේ අපි?
3: යන්නේ පිළියන්දල කහපොළ හෙලිත පැෂන් එකේ ඔන්න ඉන්නවා සමන්ති.
2: සමන්ති නෙවෙයි මේ අපේ චතුනංගි. චතුනංගිගේ කාන්තා බල ඇමිය තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද ඉන්නේ නම් ටික කියන්නකෝ ඉතින්.
3: සමන්ති ඉන්නවා, මානෙල් කුමාරි ඉන්නවා, අනුපම
2: මානෙල් කුමාරි නෙවෙයි සමන්ති මානෙල් කුමාරි
3: අන්නා. අනුපමා, ප්‍රියදර්ශිනී, රූපා, ජයශානි, එතකොට අජත්, නිශාන්ති, සුනිත, දේවින්දි, දෙව්මි, ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ.
2: අපි ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් දුන්නානේ. ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් දුන්නා. මේ අර ඔයාලට කියවන්න බැරි වෙච්ච නම අජන්ති. ස්පේස් එකක් වැඩිපුර තියලා පොඩ්ඩක්. ඊළඟට යනවා කොහෙටද මේ යන්නේ? ජනි, සුබ දහවලක් වේවා දෙන්නටම. අද මේක හරි වැඩක් වුණානේ. සැඟවුණු අමුත්තා හොයන්න වෙලා තියෙන්නේ. උදේ ඉඳන් මෙතන. එහෙම කියලා තියෙන්නේ අපේ net fm weekend එකේ programs ටිකට. කියන්නේ hello hello සතියන්තයට අලුත් කටහඬවල්, අලුත් මුහුණු ගොඩක් ඕගොල්ලන්ට එකතු වෙලා තිනවා. ඉතින් ඒකත් එක්ක අපි මේ ලස්සන ප්‍රෝග්‍රෑම් ටිකක් ඉස්සරහට ප්ලෑන් කරගෙන ඉන්නවා. හැබැයි පැටියෝ මූණු නම් දැම්ම පේන්නන්නේ නැහැ. ඒවා අපිට විතරයි.
3: එහෙනම් ඒක අන්තිමට කියවෙලා.
2: ජනී ලස්සන සින්දුවක් ඕනි. මහීගේ වොයිස් එක කැතයි.
3: නෑ ලස්සනයි. Thank you so much.
2: මෙහෙමයි. වොයිස් එක ලස්සනයි. ඇඟ කැතයි, මූණ කැතයි. දැන් මේ සමහර විට කල්පනා කරනවා ඇති. දැන් හෙලෝ හෙලෝ සතියන්තේ අපි Facebook fan page එකට ගියාට පස්සේ post දාලා තියෙනවනේ. ඒකේ මූණ පේන්නේ නැති වෙන්නේ අපි දාලා තියෙන්නේ. පින්නන්න බෑ මූණු. ඒ තරම් කැතයි.
3: ලස්සන හින්දා තමයි අපි වහගන්නේ.
2: හරි, ඊළඟට අපි යන්න හදන්නේ කොහෙටද? අපි යනවා ඊළඟට ජනි, අපිත් ඔයා වහගෙන ඉන්නේ හුන්නස්ගිරියට යන්න හදන්නේ. හුන්නස්ගිරිය කිව්වට පස්සේ ඉතින් SMT apparel එක කියලා කියන්නේ. ඉතින් අපි දන්න කියන දැනක් දැන්. ගෙදර වගේ තැනක්. දැන් මේ WhatsApp messages ටික අපි තාම ඔක්කොම කියෝලිවර නැහෙනේ. ඔය messages ටික ඇස්සේ අනිවාර්යෙන් තව message 5ක් 6ක් ඇති SMT apparel එකේ message දාලා ඒ ගැටි එක එක කෙනා message කරනවා. මමත් SMT එකකින්, මමත් SMT එකකින්, මමත් SMT එකකින් කියලා.
3: අපි ඔක්කොම මේ හොයාගෙන තෝරගෙන කියන්නේ.
2: දොදොල් කන්නාසද?
3: ඔව්.
2: දෙන දුන්නත් කනවද?
3: කනවා.
2: දැන් බලමු මන්නම් මෙච්චර දවස් ඉල්ලුව හම්බුන්නේ නැහැ. අපේ මේ හම්බන්තොට කළු දොදොල් කඩේ ශානක ඉන්නවනේ, ශානක කොල්ලා. ඔයාවත් ඉල්ලලා බලන්න දොදොල් කඩේ.
3: ශානක මම ඉන්නව අනිවාර්යෙන් මෙහෙට ගේන්න.
2: මෙහෙමයි ඉතින්. දොදොල් ආවට පස්සේ දොදොල් අඳුර ගන්න බැරි වෙනවා මෙයා ගාව තිබ්බට පස්සේ. ආනන්ද නිලන්ත මහීමා සසීමා රන්දිමා සෙට් එකම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට පොතුහැර DLO ඇපරල් එකේ මහේෂි ඔන්න කේක් කෑල්ලකුත් කන්න පුළුවන් චොක්ලට් කේක් ඒ වගේ ඉන්නවා ඒත් අඳුරගන්න බෑ මේ පාටත් එක්ක එතන ඉන්නවා අපේ මහේෂි 25 වෙනි උපන්දිනය සමරන්නේ වාට නම් දුවෙක් වගේ වෙන්නේ මේ මහීමයා 25 වෙනි උපන්දිනය සමරන අපේ මහේෂි සුබ උපන්දිනයක් වේවා කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ඔයාට ආදරින් ප්‍රාර්ථනා කරනවා.

0: Ciao, bella!
1: ඒ සින්දු අගාර මොකද්ද කියන්නේ? ලස්සර සින්දුවක් දෙන්න කියලා තමයි අපේ ශෂිකා මැසේජ් එක දාලා දුන්නේ. ශෂිකා වුණාට වාගේ නම කිව්වේ නැතුණාට අපි කොහොමද වා ඉල්ලපු සින්දුව දුන්නානේ. අනික ජානුගෙන් ඉල්ලු. ජානුලේ කමෙන්ට් එක ගණන් අරන්වත් නෑ. බලන්න අපි ඕගොල්ලන්ට කොච්චර ආදරෙයිද කියලා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හලෝ හලෝ කොහොමද අයියේ අක්කේ? අද නම් පාළු නෑනේ තනිවට කෙනෙක් ඉන්න නිසා ලස්සර සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා කවුද මැසේජ් එක දාලා තියෙන්නේ?
2: බොරල් එන්නවොත්
1: ළඟපාත ඉඳන් මැසේජ් එක දාලා තියෙන්නේ. දැන් ඔය තනිය තියෙනවද නැද්ද කියලා දැන් බොරල්ලට බම්බල පිටිය ළඟයිනේ. ඕ වෙනං ඉතින් ඇවිල්ලා බලලා යන්න පුළුවන් මෙතන. මම මේ බොහොම අපහසුයෙන් මෙතන ඉන්නේ. මේ ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා දිනවා අවිස්සාවේල්ල ඉඳන් අයිවන් අයියා. ඔයාලට ගුඩ් ලක් කියලා දිනවා.
2: Thank you.
1: ඊට පස්සේ අපි යනවා. සුබ දහවලක් වේවා දෙන්නටම. ඉතින් අද ඔයාලව අහගෙන වැඩ කරනවා. New Lakmini Curtain. ඇහැලියකට තියෙන ඉතින් ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා දෙන්නේ. රොෂානි අයෝමි ලක්මිනි රුවන්වැල්ලේ සැන්ඥා එකේ වැඩ කරන මල්ලි ගයන්වත් එකතු කරගන්න කියලා දිනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කොහෙටද අපි යන්නේ?
2: අම්පාර උහන.
1: උහනට ගිහිල්ලා ඉන්නේ යන්නේ. කවුද ඉන්නේ අපි වහගෙන මේ වෙලාවේ?
2: ජනි and මහි අපි ඔයාලා වහගෙන ඉන්නේ විශේෂයෙන් මගේ හොඳම යාළුවා නිමාලි අක්කා සහ නෙතන හැමෝම එකතු කරගන්න.
1: නිමාලිකා අක්කා බාර නෙතනත් අකුරක් හැලුවා. එකතු කරගන්නම්. එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තියෙන කාංචනා. අනුරාදි නෙවෙයි මිනිකම්ම කාංචනා. කාංචනා කල්හාරි. මම එකතු කරගන්නම් කාංචනා ඔයාව. ඊට පස්සේ අපි යනවා ගිලි මලේ පැත්තට. අර දතසුද්ද ඉන්නේ එහෙනේ.
2: ගිලිමලේ
1: ඔව් එහෙ තමයි දතසුද්ද ඉන්නේ. දනුෂ්ක එකතු කරගන්න තමයි යන්නේ. එකතු කරගන්න කියලා තියෙනවා චංචලා දෝනි. චංචලා දෝනිව එකතු කරගන්න කියලා කියනවා. මලිද්ද නෑ නේද? කුවේටොල වැඩ කරන කාවින්දේවත් එකතු කරගන්න කියලා තියෙනවා. පෑ 24ම net එක තමයි ඉන්නේ කියලා දිනවා. සුපිරි සුපිරි සුපිරි. අපිවත් සින්දුවකට එකතු කරගන්න තාත්තා මනෝරත්න ඉන්නවා කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ උදයන්ග. ඒ වගේම තමයි වැඩ කරන මල්ලිලා හැමෝමත් එකතු කරගන්න අහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ. ඇම්බිලි පිටියේ කොලෝ ඔන්නේ තියෙන කුෂන් ආයතනයේ වැඩ කරන සෙට් එක. කුෂන් ආයතනයේ නම මනෝ කුෂන්. මනෝ කුෂන් එකේ සෙට් එකම එකතු කරගන්නවා. ෆොටෝසුත් දාලා දිනවා සෙට් එක වැඩ කරන ගමන්. ඉතින් මහීට පේන්න වෙන්නේ නැදිනේ.
2: කොහොමද?
1: ඊට පස්සේ කොහෙටද අපි යන්නේ?
2: ඊට පස්සේ අපි යනවා කොටවැල්ලෙන්. ප්‍රසංගයක් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අලුත් ළමයාගේ මූණ පොඩ්ඩක් බලාගන්න FB එකට ගියා කියලා.
1: ඒ ගියාට වෙන්නේ නැහැ මූණ. අපි දැම්ම පෙන්නන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ බය හිතුනොත් කියලා. ඕගොල්ලන්ට බය හිතුනොත් අහගෙන ඉන්න කට්ටිය රෑට හීනෙන් එහෙම මේ මූණ පෙවුනොත් විශාල ප්‍රශ්නයක් වෙනවා.
2: නෑ
1: කමක් නෑ. ඔයගොල්ලෝ රෑට net fm එකේ පිරිද්දාගෙන නිදාගන්න. එතකොට මේ මුණ මතක් වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපිට කතා කරන්න WhatsApp messages එවන්න. ඒ වගේම තමයි Facebook post එකට comment කරන්න.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක සිංගල් සිම්පල් පේ. හෙටට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: වේලාව හවස 2යි විනාඩි 28යි.
4: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ද රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාකල ග්‍රීන් සුපර්. කසාකල ව්‍යාපාරය වෙතින්
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබාගත හැකිය.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ songs, ඔයාගේ dedications එකට එකතු වෙන full fun mode එකක්. මේ තමයි ඒ පැතුන. ඔයාගේ හැන්දාව.
3: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්. කින්දර හැන්දාව විජානු. ජානු. ඔයාගේ mood එකට ඔයාගේ music එක.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 64 මිස්කෝල් එකක් දෙන්න
2: වේලාව හවස 2 විනාඩි 30යි
5: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්
6: Net FM. Hello, Satyam.

0: මේ මියසික හැදි පඩි කාම් වයිබ එකගේ රණය ලස්සන සිින්දුවක් කාරණය අන්න හදන්නේ මේ ැවිල අලුත් සිින්දුවක් රෑන්ව සිින්දුවක් කාරණය යන්න හදන්නේ මේ සිින්දුව අහන්න යන්න කලින් මේ සිින්දුවේ හිමිකාරියෙක් අනිවාර්යෙන් කතා කරන්න ඕනි අපි දන්න කියන කෙනෙක්කිති පහුගියටගේ මම්මයාට කතා කරේ කවුරු කියල දන්න
1: කවරු කියල
0: බින් තැන්නේ අයගේ නංගි කියලා
1: බිම් තැන්න අයගේ
0: නං තැන්න අයගේ නංගි
1: විශේෂත්වයක්
0: තියෙනවා තියෙනවා අනිවාර්යෙන් විශේෂත්වයක් තියෙනවා ඒ තමයි යාගේ ළඟදි රිලීස් වුණු සිින්දුව බින්තැන්නේ අයියා ඉතින් ලස්සන විෂුවල් එකකුත් ඒකට දැම්මා දාලා වැඩි කාලයක් ගියේ නෑ මෙන්න තව අලුත් සිින්දුවක් එවලා ළඟ ළඟ නිර්මාණ ඇවිල්ලා අපේ අමන්ද්‍ය උත්පලි කොහොමද ආයු බොවන් සුබ දහවලක් වේවා
2: ආයි බොවන්
0: ඉතින් මොකද්ද මේ අලුත් නිර්මාණය හරිම ලස්සන සිින්දුවක් අපි නම් ඇහුවද දෙතුන් පාරක්ම
2: අනේ බොහොම ස්තුතියි මේ අලුත්ම නිර්මාණය කියන්නේ ඇත්තම මේ ජනිත් මම දැන් අර කලින් ඔයාව හම්බ වෙච්ච වෙලෙත් කිව්වා වගේ නිර්මාණ කීපයක්ම එක ළඟ ගොඩ ගැහිලා තියෙනවා මේ එළිදක් වන්න බලාගෙන මේ ඒ නිසා එහෙම තිබ්බ නිර්මාණයක් තමයි මේ අතර මූක කලේ මගේ රජිනට ඇන්දා 4.0 කොන්සර්ට් එක වෙනුවෙන්ම කරපු සොන් එකක්
0: අර සර්ප්‍රයිස් එකක් තියෙනවා කිව්වේ මේකද
2: ඔව් ඔව් ඔක්කොම ඒ ගොඩට තමයි ආවේ මේ ඉතින් ඒ කියන්නේ මට ඕනු නම් මේ පරි ගොඩක් මගේ ඔරිජිනල්ස් අවුට් කරන්න කොන්සර්ට් එක ඇතුලේ ඉතින් එහෙම කරපු එක සින්දුවක් තමයි ඕක ගොඩාක් ඒ කියන්නේ කොන්සර්ට් එකේ ලයිව් සින්ක් කරනකොට ඒකට පළවෙනි වතාවට මම ඒක ලයිව් සින්ක් කරේ ඒ කියන්නේ එලි දක්වන්නත් කලින් ලයිව් සින්ක් කරනවා කියලා කියන්නේ වෙන දෙයක් නේ ඉතින් මේ සින්දුව ඒක ගොඩක් ප්‍රතිචාර තිබ්බා මේකට හැබැයි වැඩිපුරම ප්‍රතිචාර හම්බ වෙන්නේ මේ අපේ මේ අලුත් පරම්පරාවේ මේ නංගිල මාලිලාගේ
0: අනිවාර්යෙන් දැන් අපේ මහි තමයි මේ සින්දුව මුලින්ම ඇහුවේ මෙතන ඉන්නවා එයා තමයි කිව්වේ අයියේ ලස්සනයිනේ සින්දුව කියලා
2: මං කිව්වේ ඉතින් මේ ඒකට මටත් සතුටුයි මොකද මට ඕනුණා මේ අපේ ඊළඟ පරම්පරාවට ආස හිතෙන විදිහේ නිර්මාණයක් කරන්න ඉතින් මං හිතනවා ඒකේ ආරම්භයක් විදිහට මේ හොඳ ආරම්භයක් ගන්න පුළුවන් වුණා කියලා මේ ගීතේ
0: ලස්සන වචන ටික කාගේද වචන
2: ලස්සන වචන ලියන කීප දෙනෙක් ඉන්නේ දැන් මේ කාලේ මේ
0: විජේසේකර කෙනෙක්ද
2: ආදියටම හරි මනුරංගය තමයි මේ ආදරෙන් මතක් කරන්න ඕනේ ඒ කියන්නේ මම කාලෙක ඉඳන් මනුරංගයගේ වචන ටිකක් හොය හොය හිටියා මට වැඩක් කරන්න ඉතින් මේ වැඩේදි මට හිතුණා ඒ කියන්නේ මනුරංගය ගොඩක් මෙලඩීස් වලට වචන ලියන කෙනෙක් ඉතින් මේකත් ඒ විදිහට තමයි නිර්මාණය වුණේ මං මේකේ මෙලඩි එක කියන්නේ මියුසික් ඩිරෙක්ෂන් මාස්ටරින් ඔක්කොම කරේ උදාර සමරවීර අයියා දක්ෂ සංගීතඥයෙක් අපිට ඉන්න ඉතින් උදාර අයියත් එක්කත් එහෙමයි සෑහෙන කාලෙකින් අපි වැඩක් කරමු කියලා මම හිතනවා අවුරුදු 4-5 ඉඳන් කතා කර කර ඉන්නවා ඒකට අර හරි කාලේ සෙට් වුණාම තමයි වෙන්නේ වගේ මේ උදාර අයියත් එක්ක මේ වැඩේ කරා කරලා හරිම ඉක්මනට වෙච්ච නිර්මාණයක් මේ ජනිත ඒ කියන්නේ සාමාන්‍යයෙන් සින්දුවක් කරන්න ගොඩක් කාලයක් ගන්නවා එහෙම නැතුව මේ ඉක්මනටම වෙච්ච නිර්මාණයක් මොකද මට මෙලඩියකටයි වචනවලටයි දෙකටම එකපාරම ආස හිතුණා මෙයයි දෙපාරක් හිතන්න දෙයක් තිබෙන මේකත් ඉතින් මනුරංගය මෙලඩියකට තමයි මේ වචන ටික ලියුවේ මේ එහෙම ওই විදිහට නිර්මාණය වුණා මට ඕනුනේ මේකට ලොකු කලබලකාරී විෂුවල් එකක් කරන්න මට ඕනුනේ ඉතින් මේක අර
0: ඒ කියන්නේ මේ සින්දුව අහන්න තියෙන සින්දුවක් නේ ලස්සනට ඒකට ගැළපෙන
2: විෂුවල් අහන්න තියෙන සින්දුවක් ඔව් ඉතින් ওই විදිහට ඊයේ රිලීස් කරා ඉතින් හැමෝටම ආරාධනා කරමු අද net fm හරහා අහන්න කියලා
0: මේ සින්දුවේ වචන ඇතුලේ ඔයා ආසම වචන ටික මොනවාද
2: මම මං වුණා සුහදේ ඉතින් මට එහෙම වෙනවනේ නේ මට මාව නැති වෙලා තියෙනවා නම් මට මාව හොයාගෙන මං වෙන්න උදව් වෙන කාලයක් සමහරුන්ට එන්න පුළුවන් ඉතින් මට ඒක ගැන හිතලා තමයි හිතුනේ මේ වගේ ගීතයක් කරන්න
0: ඉතින් අවසානයක් නැතුව අහන්න පුළුවන් අවසානයක් අමන්ද්‍ය උත්පලීගේ නවතම නිර්මාණය තමයි අපි මේ විදියට අහන්න යන්නේ. ඉතින් අමන්ද්‍ය බොහොම ස්තුතියි මේ වෙලාවේ සම්බන්ධ වුණාට net fm එක.
2: බොහොම ස්තුතියි net fm නාලිකාවට සින්දුව කළා තියෙනවා කියලා දැනගත්ත ගමන් ඒක මේ විදිහට ප්‍රචාරය කරන්න ඒකට අවශ්‍ය මේ මේ මේ විදිහ ප්‍රචාරයක් ලබා දෙන්න හිතන එකටම net fm නාලිකාවට බොහොම ස්තුතියි.
0: බොහොම ස්තුතියි.
2: Thank you.

0: වෙලාව දෙකයි විනාඩි 39යි මහි වෙලාව. මම මංගුණා සුහදි.
1: අපේ හිත ඇතුලේ අපිට අර වචන වලින් කියන්න බැරි එකක්. හරි, මම කියන්නේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා කතා කරද්දි වචන වලින් හැඟීම් කියන්න බැරි දෙයක් නේද?
0: අන්න ඒ වගේ දේවල් ලස්සනට දාලා තියෙනවානේ. හරි, දැන් එහෙම වචන වලින් කියන්න බැරි හැඟීම් දැනෙන අපිට අපි වෙන්න දැනෙන පොත් කියවන්න අවස්ථාව හම්බ වෙන හොඳ කාලයක් තමයි වීකෙන්ඩ් එක කියලා කියන්නේ.
1: ඔව්, අනිවාර්යෙන්.
0: දැන් කියවන්න පොත් අරගන්න ඉබේ. ඔව්. ගත්තේ නෑ නේද තාම පොත්? ආවා ගත්තා කිව්වනේ, එක පොතක් ගත්තා කිව්වනේ. අවුරුද්දටම එකයි ඉතින්නේ, ඔච්චර තමයි. ඒකත් අපි අර බුක් ෆෙයර් එකට දවස් 4ක් විතර එකරන් ගියාට පස්සේ එක පොතක් අරගෙන තිබුණා. කමක් නෑ, ඉතින් එහෙම හරි එකක් හරි කියවනවනම්.
1: අන්න ඒකනේ, එහෙම හරි කියවනවනේ.
0: කොල් දැන් ඔයා පිළිගන්නවනේ අවුරුද්දටම එකයි කියවන්නේ
1: කියලා. නෑ නෑ, මම කියවනවා. ඇත්තටම මට කියවන්න උවමනාවක් තියෙනවා පොඩි අර ටයිම් එක පොඩ්ඩක් මදි.
0: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 වෙනි වතාවට තමයි පැවැත්වෙන්නේ. දැන් මහී අපි දෙන්නත් වැඩසටහන තුනට ඉවර කරු ගමන්. මොකද අපි දෙන්න කරන්නේ?
1: අපි යනවා ඉතින්.
0: දුවගෙන යන්නේ. ඔයා දුවගෙන යන්න, මං නම් බස් එකේ හරි වාහනේ හරි නැගලා තමයි යන්නේ. ඔයා යන්න ඕයි නම් දුවගෙන. ඉතින් 27 වෙනි වතාවට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන්නේ මෙවරත් නිල රේඩියෝව. කවුද ගැම්මෙන් කියන්න? ගැම්මෙන්
1: නැත් FM.
0: අන්න ඉතින් නැත් FM රේඩියෝ. අපි මේ පාරත් අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක අරගෙන ඇවිල්ලා තිනවා BMICH පරිශ්‍රයට. අර ඕගොල්ලන්ට මැප් එකක් හම්බ වෙනවනේ. එතකොට යනකොට මර ටිකට් එකට හම්බ වෙන්නේ බුක් මාක් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඒක එක්කම ආඩ මැප් එකක් දෙනවා. අන්න ඒ මැප් එකේ තියෙනවා A සහ B කියලා ශාලා දෙකක්. ඒ ශාලා දෙක දෙකක් වගේ පේනවනේ. ඒක එකක්. එකට තියෙන්නේ. A දෙකට ඇතුල් වෙනකොටම තමයි නෙතෙෆෙම අපේ කුටිය තියෙන්නේ. ඔකට කියන්නේ සිරිමාවෝ ශාලාව කියලා. සිරිමාව බණ්ඩාරනායක ශාලාව කියලා. ඒ ශාලාවට ඇතුල් වෙනකොටම වම්මත පැත්තේ නෙතෙෆෙම අපේ කුටිය තියෙනවා. ඉතින් අපේ අචී ඉන්නවා, අපේ චනු ඉන්නවා, අපේ සචිනී ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඉන්නකොට අඳුර ගන්න පුළුවන්. ටිකක් ලොකුවට මහතට පේනවනේ කට්ටි. දැන් ඔන්න මං ගියාට පස්සේ නිකන් එකපාරට නිකන් ලොකුවට දිලිසෙනවා. දිස්නේ ගහනවා වගේ දැක්කොත් අන්න ඔන්න ජනි ඇවිල්ලා මැදිරියට, අපේ හඳ පරීක්ෂණ මැදිරියට. ඉතින් ඒක හඳ හොයාගෙන ඉන්න මේ ඇල්ෆස්
1: වැඩේ කියන්නේ මෙතන දිලිසෙනවා.
0: මෙතන දැනන එක නේ පිළිගන්නවනේ. අර ඒකනේ, අර එහා පැත්තේ ඉන්න කට්ටියත් මේ පැත්ත
1: බලන්නේ. මම ඒක නොකිය කිව්වේ.
0: හරි, දැන් මේ මතක් කරන්න ඕනි අපේ අර පුංචි දරුවන්ට වගේම අපස උසස් පෙළ ඉවර කරලා ඊළඟට මොනවද කරන්නේ? ඊළඟට අදියරට යන්නේ කොහොමද කියලා කල්පනා කරන කට්ටියට ඔන්න අවස්ථාවක් හම්බ වෙනවා. නෙත් FM අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන සමහර විට ප්‍රවෘත්ති කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මහි වගේ මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න පුළුවන්.
1: ඩබින් කරන්න පුළුවන්.
0: අන්න අන්න, ඔයා දන්නවනේ ඉතින් මොනවද ඉතන වෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ දක්ෂතා රටටම පෙන්වන්න අවස්ථාව ලබා ගන්න පුළුවන්. දැන් අපේ නෙත් FM Facebook fan page එකට එහෙම ගියෝතින් එහෙම අපි ඉතින් දාලා තියෙනවා රටටම පේන්න කට්ටියගේ හපංකම්. ගොඩ දෙනෙක් ඉතින් ඒ වගේ දක්ෂතා දක්වන්න එකතු වෙලා තියෙනවා. ඒක හඳ ආරාධනා කරනවා BMICH පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට රෑ 9 දක්වා පමණයි විවෘත. අදත් රෑ 9 දක්වා විවෘතයි, හෙටත් රෑ 9 දක්වා විවෘතයි. උදේ 9 ඉඳන් එන්න මතක ඇතුව කියන මතක් කිරීමත් එක්ක අපි ටක් ගාලා කට්ටිය එකතු කරගමු. හයි, අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි එන් අලුත් නංගි වරහන් ඇතුලේ මහි කියලා දාලා තිනවා. වරහන් ඇතුලේ දාන්න බෑ මෙයාව. නිලූෂි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ අම්මවයි තාත්තවයි ඒ වගේම තමයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා. පවුලේ සියලුම දෙනාවයි ඩබලටම ආදරේ හොඳයි කියලා දාලා තිනවා. වැඩිපුර ජනියට ආදරේ කියලා දාලා තිනවා.
1: නෑ, එහෙම
0: නෙවෙයි. ඒක හිතලයා. ඒක හිතාගෙන තමයි අර එහෙම දාලා තින්නේ.
1: හිතලු.
0: අර නිමාලිකා එකතු කරගන්න කියලා කෙනෙක් මෙසේජ් එකක් දාලා තිබුණා නේද? දැන් නිමාලිකත් මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා කියනවා අම්පාරි උහරණ ඉඳන් නිමාලිකා සංජී සුජීවනි හයි ජනී මල්ලි, අපිත් නෙත් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා. අන්න එයා යාළුවව එකතු කරගෙන නැහැ. අන්න අන්න යාළු අන්න යාළු. දැන් මේ දෙන තරහ වුණොත් එimhe අපි දෙන්න තමයි වගේ කියන්නේ.
1: ජනී තමයි.
0: අපි යනවා ඊට පස්සේ මයුමි ෆැෂන් එකට ගිහිල්ලා ඉන්න. මොරොන්තොටයි මොරදණයි තියෙනවා දෙපොළෙම. කෑගල්ලේ තමයි තියෙන්නේ. ගොඩක් ආදරෙන් අපි එකතු කරගන්නවා සෙට් එකම. නිතරම අපි වහගෙන ඉන්න කට්ටියක්. ගුඩ් ආෆ්ටර් නෝන් ජනි ඇන් මහි, කොහොමද? අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියන්නේ කවුද? යකල මුල්ලේ ඉන්න දිලිනි. ඇත දුර පේන්නේ නැහනේ. දුර පේන්නේ නැහැ. දනුෂ්ක ඊට පස්සේ හස්බන්ඩ් ගෙනම තමයි දනුෂ්ක ලොකු දුව දම්සදි චූටුදුව බිෂේලි එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් කට්ටිය මේකතු කරගන්න. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. මහීගේ වොයිස් එක ලස්සනයි. එහෙම කියලා දා. මෙහෙමයි සමහර වෙලාවට අර
1: මෙයා කියනව ගණන් ගන්න එපා.
0: සමහර වෙලාවට බොරුත් කියනවා මිනිස්සු හිත හදන්න.
1: නෑ
0: කියනවා.

0: මේ එකතු කරගන්න කියලා කියනවා පවුලේ සියලුම දෙනාව. අබ්බ නෙත්මි අහිංස තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මොකක් හරි යාගේ මං කියලා මැසේජ් එකක් දාලා තිනේ එක කියව ගන්න බෑ. ඒ අකුරු ටික කියව ගන්න බෑ. හෙලෝ හෙලෝ සතියන්තේ රපිවත් එකතු කරගන්න ඊජී අනුරයි අපුස්සල්ලායි BF ජනපදේ ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා. ගලෙන් බින්දුනු වැවි ඉඳන් පියදාස අයියා මැසේජ් එකක් දාලා තිනවා. උදේ හිටපු දෙන්න ජනීට බතලයා කිව්වා කියලා.
1: හරි.
0: බතලයා කිව්වා කියලා.
1: ඒක හරි.
0: මෙහෙමයි. ඕගොල්ලෝ උදේ හිටපු දෙන්න දැකලා නැහනේ. උදේ හිටපු දෙන්න මෙතන හිටියේ නිකන් පොඩි ගැහිලා වගේ. ඒ තරම් ඉඩ නැහැ. ජනී බැට්ට කොහොමද සුද්ද ඔයාට මාවත් සින්දුවකට එකතු කරගන්න. මදු තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තිනවා තංගල්ලේ අප්සරා එඩ්වර්ඩ් ජයගොඩි මහත්තයාගේ වසන්තයේ යක සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. අපි ට්‍රයි එකක් දාන්න දෙන්නා නේද? පා පොඩි වෙලාවක් තියෙනවනේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දේවතුරේ චන්දි එකතු කරගන්න කියලා කියනවා. හබී සුමුදු චූටික්කි දිනිදු කොළෝ පූජා දූ ඒ වගේම තමයි යාගේ යාළුව සෙට් එකත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. හයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා වාදුවේ නිශාන්ත අයියා මැසේජ් එකක් දාලා තිනවා. ඉන්දියා පරල් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. එකතු කරගන්න කියලා තිනවා. ඒගොල්ලන්ගේ ඉන්දියා පරල් එකේ වැඩ කරන සියලුම දෙනාව ගොඩක් ආදරෙන්.

0: FM Anu Paha, FM Anu Hatarai dan Jumaata, Net FM.
1: Velava oba veta gena enne.
2: ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
3: හවස 2 විනාඩි 47යි.
4: මේනක සහල් බයන් වින් තරංගයෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සහගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවේ සමාජිකකි.
7: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
8: නෑ.
7: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
8: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
9: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's, life එකම ෆ්‍රෙෂ්.
10: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිට මොද මට ගන්නට වෙන්නේ. ආ, හිට නෙමේ අවිශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකයි. ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
11: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
12: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
13: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
14: ඕනේ? Net FM. Hello hello Satyantaya.
15: බැලුවද ඉදරේ?
16: ඔව්.
15: බැලුවද? ආ, දැන් මේ සින්දුව තියෙන තැන දැක්ක නේද? ලස්සන විෂුවල් එකක් එහෙම තියෙනවා. ඉතින් එදාරයා චිත්‍රපටයේ මිල්ටන් මල්වාරච්චි මහත්තයාගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වුණු චිත්‍රපටය. ඉතින් ඒ චිත්‍රපටයේ මේ සින්දුව ලස්සනට ගායනා කරලා තියෙනවා. සින්දුවට යන්න කලින් අපි එකතු කරගමු ටක් ගාලා කට්ටිය වෙලාව ගිහිල්ලා තියෙන හන්දා. අපේ මැසේජ් පේන්නේ නැහැ. අපිව සින්දුවකට එකතු කරගන්න. එහෙම තමයි. දැන් මේ මගේ දිස්නෙට මේ මොනිටර්ස් ඔක්කොම පේන්නේ නැති වෙලා ගිහිල්ලා තින්නේ සහ මගේ දිස්නෙට සහ මේ අපේ මහීගේ සයිස් එකට මේ මේවා කවර් වෙලා තියෙන්නේ. හෙලෝ හෙලෝ සතියන්තේ අපිත් අහගෙන ඉන්න අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ ලක්මාලි කඩවති දැන් මම එකතු කරගන්න. ධෝනි නවෝද්‍යව එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. කවුද දන්නවද? සුබ දහවලක ජනි අලුත් නංගි අද හඳුන් ගමුවේ සාලින්ද අයියාගේ ධෝනිගේ බර්ත්ඩේ එක. එයාගේ නම තමයි නවෝද්‍ය. නවෝද්‍ය සුබ උපන්දිනයක් වේවා කියලා Net FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ අපේ අනුරාධපුරේ පුල්ලේ අරහන්දී ඉඳන් රංජිත් ප්‍රියංකර අයියා කෝල් එකක් ගත්ත නේද? එයා විකුතු කරගන්න ඕනි සේනාරත්න සුපර් එකේ සෙට් එක. ඒ වගේම තමයි අනුරාධපුර, ඊට පස්සේ මැදවැච්චේ මන්නාරම් පාරේ ඉන්න මනුදි ලක්ෂිකා, ඒ වගේම තමයි අපේ සේනාරත්න සුපර් එකේ සෙට් එක, මායා සැලුන් එකේ සෙට් එක, මායා ගුණසේකර ඇතුළු සෙට් එක එකතු කරගන්නවා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල්ලේ කංකිරිය හෙට්ටි මුල්ලේ චන්දිමා පහන්තිර එකේ ලාලනී නිසනිදුව සුදු අම්මා කුවේට් වල ඉන්න චන්දිනංගිය ඇතුළු සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා. අපිවත් සින්දුව එකතු කර ගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අංජුල ගාල් ඉඳන් මැසේජ් එක දාලා තියෙන්නේ. Facebook එකේ දාලා තියෙන ෆොටෝ එක දැක්කම පේනවලු සයිස් එක.
16: නෑ, ඒක අනිත් පැත්ත කියලා තියෙන්නේ.
15: ප්‍රියන්ත මැසේජ් එකක් දාලා තියෙනවා. එයා ඊයේ හවස් වෙලා ඇවිල්ලා ගොඩක් වෙලා කතා කරපු මේ ඇවිල්ලා මැසේජ් එක දාලා තියෙන්නේ කවුද දන්නවද?
16: කවුද?
15: ඊයේ අපේ Net FM Alpha Studio එකේ හඬ පරීක්ෂණ මැදිරියට ආවා කණ්ඩායමක්, පවුලේ කට්ටියක්. ඒ කට්ටියම අපිත් එක්ක කතා කරා. කතා කරලා බුක්මාක් අපි දෙනවා. බුක්මාක් එකත් අරගෙන පවුල හැමෝමත් එක කතා කරලා තමයි මේ කට්ටිය ගියේ. දැන් ඒගොල්ලෝ තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. වයිෆ් නෙජ්ලා, දුව නිවේජා. ඒ කට්ටියම ගොඩක් ආදරෙන් අපි එකතු කරගමු. ඊට පස්සේ තව නම් ගොඩාක් තියෙනවා. අර අපි අරේ ඇවිල්ලානේ. එයාට වෙලාව දෙන්න ඕනි අඳ. අපි සින්දුවට යමු.

0: අත්හැරයි කියලා එන්න තමයි හදන්නේ. අර ඇවිල්ලානේ ඔය දන්නවද අසාන ආන්නේ කවද්දද කියලා? බ්‍රහස්පතින්දට සිකුරාදට ඩීජේ නයිට් එකේ වෙන්න ඉන්නවා.
1: ඒක තමයි රහස.
0: කොල්ලා ඒකන්ද වඳ සුවඳ දෙක ඇවිල්ලා තියෙන්නේ අද ඊයේ ඩීජේ නයිට් එකේ ඉවර කළා වැඩ ඉවර වෙලා කොල්ලා ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් අසාට මෙදිරිය බාර කරලා හෙලෝ හෙලෝ සතියන්තෙන් අපි යන්න තමයි හදන්නේ. හෙට හම්බ වෙනවා මම නම් උදේ 9ට.
1: මම දලහට.
0: එහෙනම් ඉතින් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න ගිහින් එන්න මම ජනි.
1: මම මහේ.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: Finishing wahala kles kalara flow wajabena. Sit pedagani kal pavati avalakshana novi. Oyat palete washi wenna. Finishing wahala nam kalara samai.
2: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
3: කොහොමද බෙරි?
2: බෙරි වෙලා විතර නෙවෙයි මේ ඇලිලා.
3: නුවන් මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජය කිරි මාළු කරි.
4: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
5: අත්තම්නේ මේ දෙක නම් හොඳට සෑහෙනවනේ.
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: අතම ගන්න ෆෝන් එකයි.
10: සුබ සන්ධ්‍යාවක්. හවස 3:00 දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. සීදුව පොලිස් ස්ථානයේ සේවය නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් 5000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී රිය අනතුරකට අදාළව පොලිස් භාරයට ගෙන තිබූ රියදුරු බලපත්‍රයක් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන එය නැවත ලබා දීම සඳහා ඔහු පුද්ගලයෙකුගෙන් එලෙස අල්ලස් මුදල ඉල්ලා තිබෙනවා. එය ලබා ගැනීමේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සීදුව පොලිස් ස්ථානයේ රථවාහන අංශය තුලදීමයි. ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් සමග පුද්ගලයන් 14 දෙනෙකු හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හිඟුරක්ගොඩ පොලිසිය සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා නිලධාරීන් එක්ව සිදු කළ හදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 9 දෙනෙකු මෙන්නේරිය ප්‍රදේශයේද, 3 දෙනෙකු හිඟුරක්ගොඩ ප්‍රදේශයේද, 2 දෙනෙකු මැදිරිගිරිය ප්‍රදේශයේද පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 11කට ආසන්න වනවා. මීළඟ නෙත් නිවුස් 5:04ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

සුබසන්දාවක් හවස 3යි විනාඩි 7යි වෙලාව හෙලෝ හෙලෝ සතියන්තය අපි දෙන්න අර සෑහෙන්න කාලෙකට පස්සේ නුහුරු නුපුරුදු වෙලාවක හම්බ වෙන්නේ හැබැයි උනාට අද සෙනසුරාදා දවස හවසරුව කියලා කියන්නේ ෆුල් චිල් එකේ වා ඉන්න දවසක් නේද ඒතකොට ගොඩක් වෙලාවට අද දැන් මේ අවට ඉන්න කට්ටිය සහ ලංකාවේ බොහෝ දෙනෙක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන්න අද දාගෙන ඉන්නවනේ නේ සෙනසුරාදා දින දවස් දෙක අවසාන දවස් දෙක ඉතින් ඒ නිසා ඔයා කොහේ කොහොම කොතන හිටියත් net අහගෙන ඉන්නවා නම් මේක වාගේ මගේ වෙලාව හවස 3 ඉඳලා හවස 6 වෙනකන් ෆුල් හැපනින් සින්දු ටිකක් අහගෙන ඉන්න පුළුවන් ඔයාට කම්මැලි කමක් පාළුවක් තනිකමක් දැනෙන්නේ නැති වෙන්න 0711 95 95 95 නම්බර් එක තියෙනවා අපිට WhatsApp එකේ මැසේජ් කරන්න පුළුවන් ඊට පස්සේ කෝල් කරනවා නම් අපේ හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න පුළුවන් ඊට පස්සේ net fm official facebook page එකිනු තවට පුළුවන් මේ පැත්තට ඉන්න අද ඉතින් සෑහෙන්න අපි වහගෙන ඉන්න කට්ටියටත් සර්ප්‍රයිස් වෙච්ච දවසක් නේද අලුත් අලුත් කට්ටිය සෑහෙන්න අද දවස් පුරාවටම ඔයත් එක්ක එකතු වුණා ඉතින් ඒ නිසාම වෙනස්කම් ගොඩක් එක net fm hello hello සතියන්තය අහගෙන ඉන්න ගමන් ඔයගේ මගේ සුපුරුදු විදිහට සින්දු ටිකක් අහන්න තමයි ටයිම් එක තියෙන්නේ වැඩිපුරම මැසේජ් කරන කට්ටියට අද චාන්ස් එක දෙනවා වෝල් පෝස්ට් එකකුත් තව පොඩි වෙලාවකින් මම Facebook එකට දාන්න හිතාගෙන ඉන්නවා ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් එකක් තියන්න පුළුවන් රයිට් එහෙනම් අපිට අඩුවෙන් කතා කරලා වැඩියෙන් සින්දු ටිකක් අහන්න තියෙන දවසේ ලස්සන සින්දුවක් එක්ක මගේ වැඩ පටන් ගන්න හදන්නේ අපි හෙලෝ හෙලෝ සතියන්තයත් එක්ක අවසහය වෙනකන් ඔයාම වහගෙන මගේ ළඟින්ම ඉන්න ඕන දන්නවනේ මම DJ අසා Say

0: ගිටාරයෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.
2: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
5: පහේ ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ, නිසක ජයගැනෙන උත්තර සතර, පසුගිය දස වසරක විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග දිවයින පුරා පිහිටි පොත් අලෙවි සැල් වලින් ලබා ගත හැකි අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
6: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
1: Net FM. Hello hello Satyan.

ඇත්තටම අද උදේ ඉඳන්ම සර්ප්‍රයිස් ගොඩයි. කොහොමත් හැන්දෑව වායින එක හොඳයි, අපිට ලස්සන සිඳුරියක් අහන්න පුළුවන් කියලා තියෙනවා. ඊට පස්සේ අපේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා ශ්‍රියානි ඊට පස්සේ මැසේජ් එකක් දාලා තින්නේ. ලලිත් පවුලේ කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. ඒ වගේම අපි මේ වෙලාව වහගෙන ඉන්න කියලා පියල් මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම හායි කොහොමද සා, මමත් මේ වෙලාව වහගෙන ඉන්නවා ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. බොස් චමින්ද, ඊට පස්සේ සනත්, රසින්දු, ඒ වගේම මාලින්ද, තනුෂ, සෑහෙන්න කට්ටියක් ඉනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. ඒ වගේම තංගල්ලෙන් අප්සරා, ඔයාවත් ගොඩක් ආදරෙන් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න. දැන් සින්දුවට කට්ටියක් එකතු කරගන්න ගමන් මම පොඩ්ඩක් අපේ ෆේස්බුක් එක පැත්තට යන්න හදන්නේ. මොකද ඉන්බොක්ස් මැසේජ් කරපු කට්ටිය ඉන්නවා. රවින්දි, හයි, කොහොමද? අද අයියෝ ආව නිවාඩු දාලා අහගෙන ඉන්නේ කියලා තියෙනවා. උදාර කෙල්ලෙක්, අනිවාර්යෙන් මං ආව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? සෑහෙන කාලෙකට පස්සේ හද නිවාඩුවක් හම්බුණා සහ අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා ලස්සන ගෑන් ළමෙක් මැසේජ් එකක් දාලා තිනවා. හිරු, thank you, ජය වේවා. ආවත් උදාර විදිහට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද සා, DJ කින් පස්සේ ආව අදනේ හම්බෙන්න කියලා දිනවා. ඉතින් අනේ ඊයනේ DJ එක තිබ්බේ. ඔමාව අහගෙන නේද ඉන්නේ කියන්නේ. රයිට්, ඕකේ, මම ආවත් එකතු කරගන්නම් සනත්, thank you. මේ සෙට් එක ඔක්කොම එකතු කරගෙන මම ආස වාතාස සින්දුවක් දෙන්න තමයි හදන්නේ. තග්ගල මේ සින්දුව අහලා මේ පැත්තරෙමු 0711 95 95 95ට ඔයාද මැසේජ් කරන්නේ කොච්චරක්ද? එච්චරක් මම ඔයාව මතක් කරනවා.

0: Net FM. Hello, hello, Satyantaya.
1: ඔය එක දිගට අහන්න පුළුවන් සුපිරි සින්දු සෙට් එකක් ලෑස්ති කරගෙන තියෙනවාද අහන්න දෙන්න. ඉතින් එතකොට මේ වෙලාවේ මම වහගෙන ඉන්න සෙට් එකත් අද මම වැඩිපුර මතක් කරනවා කියලා කිව්වනේ. අනුරව මැසේජ් එකක් දාලා තිනවා. හායි කොහොමද සා? අපිත් මේ වෙලාවේ හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ඒ වගේම කඩවත ලක්මාලි හායි කොහොමද? අදවා ගෙදරනේ ආවත් එකතු කරගන්න. ඊට පස්සේ අපිට දෙන්නකො ලස්සන සින්දුවක් අපි බොකුන්දර 10 කණුවේ මංගලි ෆැෂන් එකේ සෙට් එක ගාමන්ට් එකේ සාලියවයි ඊට පස්සේ මංගලිවයි ශිරන්තිවයි සංජීවවයි මහේෂ්වයි ලක්මුතුවයි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ අනිවාර්යෙන් මම මේ සින්දුවට එකතු කරගන්නම්. Thank you message කරාට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 3 විනාඩි 33 දැන්.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: හෙටට එක ගසක් ඉදිරි කිරීමට ඉවතලන කඩදාසි එකතු කර යලි කඩදාසි බවට හැරවීමට බාර දෙමු. හෙටක් ඉදිරි කරමු. ජාතියට ඉදිරි කිරි මුහුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරු අමාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්. රසින් රසමවන Rasalya food product Ruanvalin Lankawatama Rasalya 3/5 kudu miris kudu badapu 3/5 kudu kaha kudu athulu kulubadu warga rasak Rasalya food product Ruanvalla

0: ගිටාරයෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Net FM. Hello, hello, Satyantaya.

හැබැයි මොනව වුණත් සෙනසුරාදා හවසරුව කියලා කියන්නේ මාර ජොලියනේ. ඔයත් ගෙදරනේ නේද? එතකොට සෑහෙන කට්ටියද මට මැසේජ් දාලා තියෙනවා. මං හිතුව අද උදේ මම නැති හන්දා නිකන් එකපාරට හවසෙද්දි නිකන් මාව අමතක වෙලා වගේ එකක් තියෙදි කියලා. අයියෝ නෑ. මයිකන් උදේටත් තර මැසේජ් කරලා තිනවා සෑහෙන කට්ටියක්. අපි අවහගෙන ඉන්නේ අසා කියලා. සතුටට තියෙන කාරණේ තමයි. ඉතින් ඔයා උදේ බැලුවත් හවස බැලුවත් අහගෙන ඉන්නේ. හෙලෝ හෙලෝ සතියන්තේ. එහෙම තමයි උදාර කොල්ලෝ කෙල්ල වුණාම ඉන්න ඕන නේද? රයිට් ඕකේ. ලස්සන බබාලා ටිකක් මතක් කරන්න හදන්නේ. හයි කොහොමද? අසා මේ වෙලාවේ අපිත් ඔයා අහගෙන ඉන්න බා කියලා මට චානු මැසේජ් එකක් දාලා තියෙනවා. ජානු නෙමේ චානු. හරිද? ඊට පස්සේ මාෂි උකුවලින් මැසේජ් එකක්

පස්සේ මම උදේින්දල බලාගෙන හිටියෝ ආයෙන ගං සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා කුරැස්සෙන් යෂෝ මැසේජ් එකක් දාලා තිනවා. ඔකේ යෂෝ ඔයගේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා. හරි ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ ඇබිලිටි කොලොන්නේ තියෙන මනෝ කුෂන් එකේ වැඩ කරන සෙට් එකම අනිවාර්යෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න අසා කියලා තියෙනවා. අනිවාර්යෙන් කොල්ල සෙට් එක වැඩ කරන ගමන් නම් ඉන්නේ මහන්සිය නැති වෙලා යන්න නියම සින්දු ටිකක් මම ලෑස්ති කරගෙන තියෙනවා. හවස 6 වෙනකන් අපිට තියෙනවනේ නේ. ඔයත් ඔෆ් වෙන්නේ 5ට 6ට විතර නම් දිගටම ආවහගෙන ඉන්න. ඔයාට පොඩ්ඩක්වත් මහන්සි දැනෙන්න දෙන්නේ නැහැ. හරි. රයිට්. එහ�නම් අපි සින්දුවකට යන්න හදන්නේ 0711 95 95 95 ට. ඔයාට මැසේජ් කරන්න පුළුවන්. ෆ්‍රී එකේ නම් ඉන්නේ. ඔයාට කෝල් එකක් ගන්න chance එක තියෙනවා.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාබන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: HNB Finance දියුණුවට මග නගර චාරිකා.
3: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HNB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
3: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
4: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
3: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
5: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
1: NetFM. Hello, hello, Satyantaya.

ரைட், விலாவ ஹவுஸ் துணை வினாடி பணஹாய். அதேவில சில்லுக்கே ஹன் புலுவா நியம சிந்துடிக்காக தீயன தவசாக்கு திங்க நிசா முத மந்தா சாயன் கட்டிய மெசேஜ் கரணவா அசா சிந்துடிக்க நியமாய் கேலா பர்தல் புல பெத்தடிக்கு ஹாம எஸ்எல் பணாந்து இன்னமாய் வாகே மசாமல்லி வாஹரி ஹொந்தாய் நீ நாங்க உதார விதியட லசர் சிந்துவா தென்னு கேலர் ரவான் குமார் ரன்வன் பிமல்லிக்கே செட்டு கத்தக்க மெசேஜ் தாள தீனி ஹா அனிவாரிங் மாம எக்கத்து கரகான்னா பலன் நேதி தீம் பட்டர் மீ பேரேனோ ඊට පස්සේ හයි කොහොමද සා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා එන්ඩී අප්‍රල් එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා අදරේ මෙරලත් පැයක් කියලා තියෙනවා ඇයි අනේ පැයක් අපි ඉන්නවනේ පැය තුනක් නේද හයි කොහොමද සා රංජීව මෝටර්ස් එකේ සෙට් එකවත් එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්නම් හරි දැන් ඔයාලට කියන්න ඕනේ කතාව තමයි දැන් අද සහ හෙට දවස් දෙක මග අරගන්න එපා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අනිවාර්යෙන් යන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නෙතෆෙම් අපි දැවැන්ත වැඩසටහන් රාශියක් ඔය වෙනුවෙන් අරගෙන එනකොට ප්‍රධාන වශයෙන් දැන් නෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ හොයාගෙන ලංකාව වටින්ම කට්ටියනවනේ මොකද හඬ පරීක්ෂණ වලට මූණ දෙන්න ඊට පස්සේ හඬ කැවීම මේ වගේම ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වැඩසටහන් ඉදිරිපත් කිරීම එකී මෙකී නොකී බොහෝ දෑ ඉගෙන ගන්න ගමන් ඔයාට හඬ පරීක්ෂණ වලට මුහුණ දෙන්න අවස්ථාව අරගෙන තමයි අපි නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ විශේෂ මැදිරියක් VMICH පරිශ්‍රයේ ස්ථාපිත කරලා තියෙන ඉතින් ඒ නිසා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පටන් ගත්ත දවසේ ඉඳලා මේ වෙනකම් දැවැන්ත ජන ගංගාවක් නෙත් FM අපිට ආදරය කරන ඇල්ෆා ස්ටුඩියෝ අහන බලන දැවැන්ත ජන ගංගාවක් අපිත් එක්ක එක්හසුණා ඉතින් ඒ නිසා අද සහ හෙට දවස් දෙකෙත් ඔයා ඉපැත්තට පොඩ්ඩක් ගිහිල්ලා ඔළුව දාන්න අමතක කරන්න එපා. කොහොමත් බුක් ෆෙයර් එකට ඔයා යනවනේ. ඒ යන ගමන් අනිවාර්යෙන් ඇල්ෆා ස්ටුඩියෝ එක පැත්තට අනිවාර්යෙන් යන්න ඕනේ. හරිද? රයිට්. ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. කට්ටිය මැසේජ් එකක් දාන්න අපි අලුත් පැයේදී හම්බෙමු. මැසේජ් එකක් දාන්න.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සුබසන්නවා කවස.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නියුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම ලක්ෂිකා. ජනාරගල ව්‍යාපාරය කොළඹ කොටුව දක්වා විරෝධතා පාගමනකින් පැමිණෙමින් සිටිනවා. ඒ ජීවන බර පහත හෙරන ලෙසට ආණ්ඩුවට බල කරමින් බොරැල්ල මන්සන්දියෙන් ආරම්භ වූ එම විරෝධතා පාගමන හේතුවෙන් අවට ප්‍රදේශවල රථවාහන තදබදයක්ද පවතින බවයි නෙට් නිවුස් නියෝජිතයන් පැවසුවේ. මිළඟ නෙට් නිවුස් පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95, FM 94.8, Net FM.
5: Sati Antea.
6: Hello, hello.
5: Sati Antea.

මං කියන්නේ ප්‍රේමණීය කතා අහගෙන හරි ඉන්න තියෙන්නේ සෙනසුරාදා දවසේ විතරයිනේ. ආයිරිදත් පුළුවන්. දවස් දෙකෙම නිවාඩුනේ ගොඩක් වෙලාවට නේද? රයිට් ඕකේ. සෙනසුරාදා දවසේ අපි දෙන්නගේ තවත් පැයක් පටන් අරගෙන තියෙන්නේ. මේක නම් පොඩ්ඩක් සති දවස්වල අපිට හුරු පුරුදු වෙලා වෙන්නේ. හවස 4 විනාඩි 7 වෙලාව. ඉතින් ඒ නිසාම හවස වරුවට ගැලපෙන සින්දු ටිකක් අහගෙන වාට හෙලෝ හෙලෝ සතියන්තේ ඉන්න තියෙන්නේ. ඒ කාලේ මේ කාලේ වා වැඩිපුර මාස සින්දු ටික තමයි මම මේ පැය දෙකේම දෙන්න ලෑස්ති කරගෙන ඉන්නේ. ඔයා කැමති සින්දුවක් තියෙනවා නම් මට රික්වෙස්ට් එකක් දෙන්න පුළුවන්. ආසා මෙන්න මේ සින්දුව දෙන්න කියලා. එතකොට මම අනිවාර්යෙන් ඔයාට සින්දුව දෙන්නම්. හරි, ගොඩක් කට්ටිය මැසේජ් කරලා තියෙනවා. මම දැන් අද කිව්වනේ සෙනසුරාදා දවස නිසා හවස වරුව පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න නිසා අපිට කතා කරන්න chance එක තියෙනවා. ඒ නිසා කෝල් එකක් ගන්න. අනිවාර්යෙන් ඔයාට කතා කරන්න chance එක තියෙනවා මේ පැත්තට කෝල් එකක් ගත්තොත්. හරි, ඉන්න කට්ටිය මතක් කරන්නද මම එහෙනම් ඔයා දෙන සින්දු ටික නම් නියමයි කියලා මට චාරු මැසේජ් කරලා කියලා දිනවා. Thank you. අසා මේ සෙනසුරාද කියලා එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඔයාට පුළුවන් දහලා තිනවා නන් ස්ටොප් එකක් දෙන්න. දෙන්නම් අනේ. එකට දෙකක් දෙන්න. ටිකක් වෙලා හැබැයි මම වහගෙන ඉන්න ඕනේ. හරිද? Mayumi fashion එකේ සෙට් එක තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන් මම එකතු කරගන්නම් ඊට පස්සේ. මාත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා වදාගෙන රංජිත් දිසානායක ආවත් එකතු කරගන්නම්. කලින් හිටියේ මකුල්වලුනේ. මං හරිනේ නේද? දැන් එතකොට වදාගෙන කියලා කියන්නේ මකුල්වලු පැත්තෙමද රංජිත්? ඔව්, ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. Thank you message කරාට. ඒ වගේම අසායියේ අපිත් මේ වෙලාවේ ඔයාව වහගෙන ඉන්නවා. අපිට සින්දුවක් දෙන්න කියලා මට message එක දාලා තියෙන්නේ අනුර ගාමන්ට් එකේ සෙට් එක. බොස් ඇතුළු කොල්ල කෙල්ල සෙට් එක ඉන්නවා මේ වෙලාවේ මම වහගෙන. සඳුනි, නදී ඊට පස්සේ සමන්මලි, සාමා, ඒ වගේම තමරා, ලක්ෂි, දේවි, ඒ වගේම අශානි, විනෝදයා, විශේෂයෙන්ම අපේ බොස්සත් එකතු කරගන්න කියලා තියෙනවා. හා, අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. දැන් මේ වෙලාවේ මම යන්න හදන්නේ බර්ත්ඩේ විෂයක් තියෙන බාහිරද රයිට් බර්ත්ඩේ විෂයක් දෙන්න තමයි හදන්නේ මම දන්න කියන ලස්සනම ලස්සන ගෑන ළමයෙක්ගේ අද බර්ත්ඩේ එක. හරිද? මම ගොඩාක් ආදරෙන් විශ් කරනවා මේ වෙලාවේ කෑම ගුඩ හදන ගමන්ලු ඉන්නේ බර්ත්ඩේ පාටි එකට වෙන්නේ නැති නේද? හයි සුභාෂිනි, ඔයාට හැපි බර්ත්ඩේ කියලා මම විශ් කරනවා. හිටියට වඩා ලස්සන වෙන්න ඕන, සතුටින් ඉන්න ඕන, පරිස්සමින් ඉන්න ඕන, ආදරෙන් ඉන්න ඕන. දන්න කියන කෙනෙක් තමයි මට මැසේජ් එක එව්වේ අද බර්ත්ඩේ එක කියලා නේද අනේ? ඉතින් ඒ කියන්නේ හවසට කේක් කපන්න තෝරන්නේ නේද? මට කේක් කැල්ලක් අනිවාර්යෙන් එවන්නම ඕනේ. හරි. Happy birthday. ඔන්න බර්ත්ඩේ විෂයක් දීලාම ඔයාටම ගැලපෙන සින්දුවක් එක්ක තමයි මම මේ පැය වැඩ ටික පටන් ගන්න හදන්නේ.

0: බැඳගනි. කල් පවති අව ලක්ෂණ නොවි. ඔයත් වාලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතර අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: ගලොතරයි මණ්ඩලය.
1: ගෑනුළමයින්ට අලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
1: ගොඩක් ගෑනුළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීපාරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
4: ගිටාරෙන් පත් අරගෙන වයලීනට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
5: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: நெட் எஃப்எம் ஹலோ ஹலோ சத்யா
1: ரைட் ஃபிலாவ ஹவுஸ் ஹதராய் வினாடி விசி ஹதாய் அபி நான் சோப்பையா கஹலா මේ වෙලාවේ මාත කින්න සෙට් එකක් මතක් කරන්න හදන්නේ හයසා කොහොමද මං අද තමයි ඔයාට මැසේජ් එකක් දාන්නේ උනාට මං සිකුරාදාට ඔයාගේ DJ ප්‍රෝග්‍රෑම් එක නම් අනිවාර්යෙන් අහනවා මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා නිරුෂි පාදුක්කෙන් අනිවාර්යෙන් මං ඔයාව එකතු කරගන්නම් පවුල කට්ටියත් එක්ක ඒ වගේම කාංචනා හයි කොහොමද ඔයාවත් ගොඩක් ආදරෙන් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ හයි කොහොමද මම මනෝරත්න මේ වෙලාවේ උදයන්ගවයි ඊට පස්සේ ඔක්කොම කට්ටියව එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනු හා අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ කවුද මේ ඉන්නේ අසාවාට පාර්ට්නර් කෙනෙක් හම්බුනේ නැද්ද කියලා අහලා තිනවා නෑ අනේ ඉතින් මම තනිකඩ මිනිස්සයනේ හරිද ලක්මාලි thank you මැසේජ් කරාට ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ චම්මක් චලෝ දෙන්න කියලා තිනවා පොඩ්ඩක් ඉන්න මම චම්මක් චලෝ වෙනකොට තව පොඩ්ඩකින් ඔයාලට චල්ලා දෙන්නම් හරි

හයස අපිත් මේ වෙලාවේ ඔයාව වහගෙන ඉන්නේ උදේ ඉඳලා බලාගෙන හිටියා ඔයා එයි කියලා උදේ හිටියේ නෑනේ අවසරෙ අපි ඔයාව වහගෙන ඉන්නවා කියලා මට මහි මැසේජ් එකක් දාලා තිනවා thank you ඔයාව එකතු කරගන්නන් ඊට පස්සේ ස්පෙෂලි මේ සින්දුව මගෙන් ඉල්ලලා තිබ්බේ අපේ රවින්දි හයි ආඩ මේක මං ගානේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සම්දිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
3: හවස 4යි විනාඩි 35යි.
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
5: කඩදාසි ඉතිරි කරන ඩිජිටල් සේවාවන්ට හැරෙමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
6: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
7: ඒයි
6: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
7: ඒ කියන්නේ එයාලට යලව මග හැරෙනවා.
6: අන්න හරි. හැබැයි අපිට අපිව මග හැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග හැරෙන්නේ නැහැ.
9: රසින් රසමවන රසල්ලියා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්ලියා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්ලියා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
10: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
11: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
12: අපගේ net වගේ
13: මේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න, කියවන්න, දැනගන්න, ජය ගන්න 4.

පැත්තට යන්න ඕන. හැබැයි ඊට කලින් හින්දි සින්දුව කියලා කට්ටියට පුර්ණිමා සෙව්වන් දී ඊට පස්සේ හයි කොහොමද තමරාව යවත් එකතු කරගන්නම් ඊට පස්සේ අසස් සින්දුවක් ඕනි කියලා චතු මැසේජ් කරලා දිනවා. Thank you චතු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකි.
1: හවස 4:50
2: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
3: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
4: නෑ.
3: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුණේ?
4: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
6: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
8: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
9: ගිටාරෙන් පත් අරගෙන වයලීනට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
10: Net FM. Hello, hello, Satyante. Hello, hello, Satyante.
1: රයිට් බලවහස 4:52. හයි, කොහොමද සා? අපි මේ වෙලාවේ සද්දෙටම හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නවා. මාව සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? මට මැසේජ් එක එවලා තියෙන්නේ සහන් නේද? අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඒ වගේම මහරගම පැත්තට ගියාම සචී මාව අහගෙන ඉන්නවා. ඒ වගේම මට සින්දුවක් දෙන්න කුමාත් මේ වෙලාවේ වාත් එක්ක ඉන්නේ කියලා කාංචනා මැසේජ් කරලා තිනවා. තැන්කියු කාංචනා. ඒ වගේම ළමිත්ගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මගෙන් අහලා තියෙනවා. ලකී, ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම ඉවන්, තැන්කියු, ජය වේවා. රයිට්, මේ කට්ටිය මාව අහගෙන ඉන්නකොට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මේ වෙද්දී සෑහෙන කට්ටිය ඉන්නවා කියලා අපිට ආරංචි ආවා. අපි උත්සාහ කරනවා අපේ ජනීව සම්බන්ධ කරගන්න. දැන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට ඔය කොට සතර ප්‍රකාශන කුටියට යන්න අමතක කරන්න එපා සී හෝල් එකේ. මොකද දැන් පොඩි කාලේ ඉඳලම, මං කියන්නේ අපි අකුරු ඉගෙන ගන්න කාලේ ඉඳලා, පෙරපාසල් කාලේ ඉඳලා උසස් පෙළ ඉවර වෙනකනොත් අපිට අවශ්‍ය කරන සියලුම අධ්‍යාපනික පොත්පත් අපි විශ්වාසයෙන් හරි විදිහට මිලදී ගත්ත තැන තමයි සතර ප්‍රකාශන කියලා කියන්නේ. පෙරපාසල් වැඩ පොත්, ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර පොත්, ඊට පස්සේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත්, අනුමාන ප්‍රශ්න පත්‍ර, ඔය හැම දෙම පොඩි කාලේ ඉඳලම අපි විශ්වාසයෙන් අරගත්තේ සතර වෙතින්. ඉතින් ඒ නිසා ඔන්න සතර ප්‍රකාශන හරහා වාට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 20% ඩිස්කවුන්ට් එකක් එක්ක අවශ්‍ය කරන පොත්පත් සියල්ල මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා අද හෙට දවස් දෙකේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිහාම ඔයා අනිවාර්යෙන් සතර ප්‍රකාශන කුටිය පැත්තට යන්න අමතක කරන්න එපා.

0: FM 98 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඉන් පලාගොස් සිටි සැකකරුවකු යාපනයේ නගරයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ හැටන් දික්කොය ප්‍රදේශයේ වෙළඳ සැලක සිටි වයෝවෘද්ධ අමුසමි යුවලක් ඝාතනය කර ඔවුන්ගේ පවුම් 18ක රන්බඩු කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු බවයි පොලිසිය පැවසුවේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිස් ස්ථානය මගින් ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා. ඒ අනුව ඔහු රඳවා සිටියේ දුම්බර බන්ධනාගාරයේ. එහිදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටියදී ඔහු පලා ගොස් තිබුණා. ඉදිරි පැය 36 තුලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95, FM 94.8, Net FM.
3: Hello, hello.
1: Sati Antea.
3: Hello, hello.
1: Sati Antea.

අන්තිම පැයට ඇවිල්ලා ඉන්නේ. මූඩ් එක අවුල් කරගන්න එපා නේ. පැයක් කියලා කියන්නේ තව ඔච්චර වෙලා තියෙනවද නේද? පැයක් වල විනාඩි 52ක් තියෙනවා. හරි. සින්දු ගොඩක් ආන ගමන් ඔයාව මතක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා කතා කරලා මැසේජ් කරලා මේ පැය චිල් එකේ මාත් එක්ක ඉන්න ඕනේ. හරිද? හයි කොහොමද සා? අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා ඩිලා නිරෝෂ් හංවැල්ලෙන් මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම චන්දසිරි ලක්ෂාන් ඒ වගේම ඕෂදී ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම මඩපත ලක්ෂ්මන් thank you message karata asai imawat sindukata ekathu karagannako kiyala bardal pola sl pranandu message ekak dala thiyena okay aniwaryen man owa ekathu karagannam ita passe kawuda me inne all right lasana gallamek ma wahagene innawa me welawae niranja divakara hi gomada oyaw godak aadarin mama ilage sindukata ekathu karagannam thank you jaya weva me set ekata ekata thamai apita aluth paya wedi tika patang ganna thiyenne hawasa 6 wenakan ඔව් ආසම සින්දුවක් අහගෙන අංගාවට වෙලා ඉන්නා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක සිංග සිම්පල් පේ. හෙටට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: බොක්ස් බාර් නම් වෙළඳපළේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක. අපි කිරන්න ඕන නැති එක.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
6: සිත් වැදගනි. කල් පවති. අව ලක්ෂණ නොවි.
5: ඔයත් වහලෙට වශී වෙන්න.
7: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භූවි ආයුබෝ වේවා.
8: ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරයි. පළමු ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් වැන් වෙළඳපළේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
9: හවස 5යි විනාඩි 18යි වෙලාව. අපි හත් හවස සින්දුවක් අහන්න බලාගෙන ඉන්න සෙට් එකට අයිය හතරට කලින් සින්දුවක් දෙන්න කියලා කෙනෙක් ඉන්නවා. මම වාට 6ට කලින් ඒක දෙන්නම්. හරි, මට මැසේජ් එකේ වල තියෙන්නේ දෙවින්න ෆැෂන් එකේ සෙට් එක අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හිරු මං ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සා, අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා චාතුර්යා. මං ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සා, අයියේ ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අපිවත් එකතු කරගන්නකෝ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා අප්සරා. මං ඔයාවත් එකතු කරගන්නම්. ගොඩක් කට්ටිය ඉන්නවනේ, මං ඔක්කොම ටික කියන්න ඕන නැත්තම් අද 6ට කලින් කියලා ඉවර කරගන්න බැරි වෙනවනේ නේ. හයි කොහොමද සා, අපිත් මේ වෙලාවේ සද්දෙටම ආව තමයි අහගෙන ඉන්නේ කියලා තියෙනවා. රයිට්, එතකොට දැන් කට්ටිය එකතු කරගන්න කලින් මම මේ යන්න හදන්නේ අපේ ජනියව හොයාගෙන. මන්ද මෙච්චර වෙලා ට්‍රයි කරා BMICH එකට ගියාට පස්සේ ජනී වල්ලන මේ කියන එක අර මොකද්ද වගේ තමයි. ඉතින් ඒකට කියන්න වචනයක් නැහැ. හයි ජනී, කොහමද?
10: මට ඔයා කියපු ටික හරියට ඇහුන්නේ නැහැ. ඒක හන්දා ඔයා පරිස්සම් වුණා කියලා, ඔයා බේරුණා කියලා හිතාගන්න.
9: නෑ මං කීකී හිටියේ, කියන්නේ ජනී BMICH එකට ගියාට පස්සේ අර ජනීව හොයනවා කියන්නේ කලුනික හොයනවා වගේ කියලා.
10: ඔව්, හරි අමාරුයි. මොකද ඇත්තටම මේ අසා දැන් ඔයා කෝල් දෙපාරක් විතර මට අරන් තිබුණානේ.
9: ඔව්,
10: ඒ දෙපාරව මිස් වෙන්න හේතු වුණේ මේ සෑහෙන දෙනෙක්. සාමාන්‍යයෙන් අපි අර සතිය දවස්වල දකින ජනතාවට වඩා දෙගුණයකින් වගේ වැඩි ජනතාවක් මේ වෙලාවේ BMICH පරිශ්‍රයට ඇවිල්ලා තියෙනවා. දන්නවද සා, මේ වෙනකොට, කියන්නේ ඊයේ දවසේ වෙනකොට BMICH පරිශ්‍රය පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට 120,000 ජනතාවක් ඇවිල්ලා තියෙනවා. දැන් අද සාමාන්‍යයෙන් අද සහ හෙට දවසේක අවසාන වෙනකොට පොත් ප්‍රදර්ශනයට 125,000 විතර ජනතාවක් එයි කියලා තමයි සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකත් එක්ක සෑහෙන දිනෙක් මේ වෙනකොට BMICH පරිශ්‍රය රැඳිලා ඉන්නවා. ඉතින් ඒ අතරින් බහුතරයක් දින එන ගොඩ දිනෙක් හොයාගෙන මෙන්න තැනක් තමයි මේ සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයට ඇතුල් වෙන කොටම වම්මත පැති වෙන තෙපම අපේ කුටිය. අපි කුටිය කියලා කිව්වට මෙතන අපි අපේ ස්ටුඩියෝ එකනේ අරගෙන ඇවිල්ලා
9: තියෙන්නේ.
10: ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා අපේ පුංචි දරුවන්ට, ඒ වගේම තමයි අප සොසත් පෙළ විභාගය අවසන් කරාද පස්සේ ඉදිරි අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න අපේ නංගිල මල්ලිට අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ වෙලාවේ මේ වැඩ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ දක්ෂතා ලෝකයට පෙන්නන්න අවස්ථාව ලබා දෙන්න. ඒකත් එක්ක මේ වෙලාවේ පෝලිමේ කට්ටිය බලාගෙන ඉන්නවා. මං ඉන්න තැනම එක්කෙනෙක් ඉන්නවා, එයාගේ වයිෆ් මේ වෙලාවේ හඳ පරීක්ෂණ මැදිරිය ඇතුලේ දක්ෂතා ඉදිරිපත් කරන ගමන්
9: ඉන්නේ.
10: නම මොකද්ද, කොහේ ඉඳන් දාවේ කියලා මුලින්ම කියන්නකො අපිට.
11: මගේ නම ප්‍රතිමා තලගිවන්න, ආවේ රත්නපුරේ ඉඳලා.
10: හරි, දැන් හඳ පරීක්ෂණ මැදිරියට පිරිඳ ඉන්නලා ඉන්නවා. මොකද හිතන්නේ ඉතින්?
11: ඇත්තරම ඉතින් මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින්. ලැබිච්ච අවස්ථාව ගැන සතුටුයි.
10: හරි දැන් මේ වෙලාවේ හඳ පරීක්ෂණ මැදිරියේ වැඩ ටික බාරව හිටපු අපේ සමීර ඉන්නවා. සමීර මොකද මේ දවස් මේ වෙලාවේ වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ කොහොමද?
12: හව් ඇත්තටම ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් මේ ප්‍රදර්ශනේ හැමෝගේම අවධානය යොමුණු තැනක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. දැනටත් මේ වෙලාවේ තිතා දිගු පොලිබල් රැන්ති ඉඳිබින් මට නිවස් එකක් කියන්න පුළුවන්ද, මට ලස්සන වැඩසටහනක් කරන්න පුළුවන්ද, ඒ වගේ මට රේඩියෝ නාට්‍ය පොත් චරිතයක් කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතරේ අති දක්ෂයන් ඉන්නවා කියලත් අපි මතක තියාගන්න ඕනේ. ඉතින් අපි කියනවා ඔය දීපු හඬට ළඟදීම නැතිනම් රේඩියෝ අහගෙන හිටියොත් හොඳ සාධාරණයක් ඉටු කරලා දෙන්න අපි ලෑස්ති නේද?
9: අනිවාර්යෙන්ම. ජනි
12: එමනම් ඉතින් අපි දැන් සමුගන්නට සූදානම් වෙන්නේ අපි ආයෙත් මේ පැත්තට ඇවිල්ලා මොනවද වෙන්නේ BMI සීච්චගේ වගේම අද දවස් සෙනසුරාදා වගේ දැන් අවසාන සෙනසුරාදා නවවින දවස. ඒ නිසා ජනිත් අපි සමුගන්න සූදානම් වෙන්නේ නේද?
10: අපි මතක් කරමු අස අනිවාර්යයෙන්ම එන්න කියලා. දැන් අද හෙට දවස් දෙක විවෘතයි රාත්‍රී 9 වෙනකම් අපේ මෙතන ඇල්ෆා ස්ටුඩියෝ එක තියෙනවා. වගේම මෙතන අපේ අර අවශ්‍යතා සහිත පාසල් වෙනින් පොත්පත් ලබා දෙන වැඩසටහන පොත් කැටයේ වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා. මං හිතන්නේ ඕගොල්ලෝ ඊයේ උදේ ආපු වෙලාවේ පොත්පත් ටිකක් අඩු කරලා අයින් කරලා ගිහිල්ලා තමයි තියෙන්නේ. දැන් පොත් කැටයේ පුරවන්න පුළුවන් ආයෙත් පාරක් ඇවිල්ලා.
9: අනිවාර්යයෙන්ම
10: ඒක හන්ද මතක් කරනවා පොත් කැටයේ වෙනුවෙන් පොත්පත් අරගෙන එන්න කියලා. ඉතින් අවසාන වශයෙන් ආයෙත් පාරක් කියන්න තියෙන්නේ මේ අවසන් දින දෙක අර මග හැරුණා මිස්සුනා කියලා හිතෙන්න ඉඩ නොදී අදම හෙටම අනිවාර්යයෙන්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන්න. බොහොම ස්තුතියි ඉස්සර කියන්න සම්බන්ධ කරගත්තට.
9: බොහොම ස්තුතියි ජනි. අන්නේ නිසාම තමයි අපි ඔයාලට කියන්නේ මෙච්චර සෙනඟක් ලක්ෂ ගණනින් එන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඔයා සහභාගී නොවුනොත් මං කියන්නේ ඒක හරි අපරාධයක්. ඊටත් එහා ඇල්ෆා ස්ටුඩියෝ අපේ විශේෂ මැදිරියට ගියේ නැත්නම් ඔයාලට අද හෙට දවස් දෙකෙත් මේ අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ BMICH පරිශ්‍රයටත් යන්න අමතක කරන්න එපා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
2: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
3: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකකි.
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. හොන්දේසයිසයි
5: NLB ආයුබෝවන් අවතම ලොතරැය දිනුම් භෝවී ආයුබෝ වේවා.
2: රසින් රසමවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්ලා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල. අනවශ්‍ය විදුලි බුබුලක් නිවා හෙටට එළියක් දෙමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
6: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
7: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව නැත්තෙම් බුදු ගුණ හැන්දෑව.

0: සුගයන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

Good night.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් Meltol hisrathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
1: varnakaraka rasakaraka kisiva kadangu karana thi ihala gunatmaka bhavayen yutuwa obe kamavela rasin rasaganwana mathara freeland devil chicken rasa soya meat
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: HNB Finance දියුණුවට මඟ නගර චාරිකා.
4: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HNB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
3: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
4: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හම්බ වී උපදෙස්
3: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
4: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
5: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මම ඒ සිදුවීම අවුරුදුකින් මට දැරි සමාරු ඇදලා බොහෝ කාලයක් මම හිටියා. විශේෂඥ මහත්තුරුන්ගෙන් දැනගලා මේක ගත්ත අනේදයක් උනේ නෑ. මෙත් එක්කෙන් අහලා ඒ ඒදිවේදේ දැනගත්තේ දැනගෙන මම ගියා. ඒක මහත් හම්බෙන්නේ ඉහිලගේ හෙඩ් ගමන් තුනක් ගෙනාම දැන් හොඳට හනීපත්. දැන් ඒදිංග කියන්නත් ඇති. මම කමල් මන්දල මහත්තයර පිළිසිද්ද වෙන්න. විරියාසල දේවා කියන ප්‍රාර්ථනා වුණා.
4: කතා කරන්න 0777 300 940.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අදම ගන්න ෆෝන් එකයි.
2: සුබ සන්ධ්‍යාවක්. වෙලාව සවස 6යි දැන්.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙත්තිෆම් බුදුගුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පීදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත්. කාගෙත් නෙත්.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය.
2: සිනසුරාදා සිත් නෙත් අසපුව.
6: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිව. චරට කර්මය බලවත්.
7: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද? ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ.
5: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩම වීමෙන්
2: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිට්නෙත් අසපුවහන්න.
8: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
9: ඒයි
8: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
9: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
8: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: FM Anupaha. FM Anu Hataraita Samata. Ne FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න
3: සවස 6:30 යි

0: नेट न्यूज जनताव विश्वास करन सत्य नेट न्यूज ඔබ වෙත ගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
3: යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න. 0112 863 363 0766 716 3672

0: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් 3 සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි පිරිස ලක්ෂ 20 ඉක්මවයි. අද දිනයේත් මහා සෙනගක්. හිටපු අධ්‍යාපන අමාත්‍යවරුන් net පොත් කැටය අගයයි. විනය කඩන පොලිස් නිලධාරීන් ගැන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්. ජීවන බර අඩු කරන්න කියමින් ජන අරගල ව්‍යාපාරය පාගමනක. ඉරානයේ සියලු ගුවන් යානාවලට ඉරාක ගුවන් තොටුපළවලට එන්න ඉඩ දෙන්න ඉරාකයෙන් ඉල්ලීමක්. ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි රන් පදක්කම ඉන්දියාවට. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මේ වන විට ලක්ෂ 20කට අධික පාඨකයන් පිරිසක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. ඒ ඇතුළු දවසේ උණුසුම්ම සත්‍ය අනාවරණය මෙතැන් සිට. දරුවන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළට පැමිණීමට කියවීම අත්‍යවශ්‍ය කරුණක් බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ දලස් අලහප්පෙරුම යන මහත්වරුන් පවසනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධාන කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර ඇති net FM විශේෂ කුටියට පැමිණි අවස්ථාවේදී. මෙහිදී අදහස් දැක්වූ හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.
2: දරුවෙක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළට ගෙන යාම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් තමයි කියවන්නේ. කියවීම දරුවන්ට ප්‍රගුණ කරන්න. ඒ සඳහා සෑම අධ්‍යාපන ඇමතිවරයෙක්ම CWW කන්නංගර මැතිතුමාගේ යුගයේ ඉඳන් සියවස් පුස්තකාල විවිධ පුස්තකාල වශයෙන් සෑම පාසලකම පුස්තකාලිකුත් ඇති කරලා තියෙනවා. නමුත් අධ්‍යතන ලෝකයේ තාක්ෂණික මෙවලම් විශාල ලෙස ප්‍රචලිත වීම කරන කොටගෙන ඇතැම් දරුවෝ අතින් කියවීමේ රුචිය ක්‍රමක්‍රමයෙන් ඈත් වෙනවා. ඒක හොඳ නැත්තේ කියවනකොට තමයි අලුත් චිත්‍රූප මෙවෙන් අපේ ජන මාධ්‍ය ආයතනත් net FM ඊළඟට මේ පොත් ප්‍රකාශකයගේ සංගම මේ සියලු දෙනා එකතු වෙලා රටේ අනාගතයේ ගොඩනැගීම සඳහා ඒ දරුවෝ වඩා ප්‍රබුද්ධ හිතනවාට වඩා වැඩිපුර හිතන බොහෝ දේවල් අලුතෙන් දකින්න පුළුවන් නවෝත්පාදන ගැන හැඟීම් පහළ වෙන බැලුම් බවට පත් කරන් මේ කියවීම වර්ධනය කරන්න සාමූහිකව දරන උත්සාහය අපි හිටපු අධ්‍යාපන ඇමතිවරු වශයෙන් අගය කරමු.
0: මේ හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා.
3: ලෝකයේ දියුණු සහ දියුණුවෙන් පවතින හැම රාජ්‍යයක්ම අනියත බියකින් පසු වෙන මේ වෙලාව. අධ්‍යාපනයත් කියන්නේ ඔන්ලයින් එඩියුකේෂන් ආරම්භ වීමත් එක්ක දරුවෝ පාසලට එන ප්‍රමාණය ක්‍රමක්‍රමෙන් අඩු වෙනවා කියලා කියන වාර්තාවල් එනවා. මට මතකයි බටහිර ෆින්ලන්තේ සහ එස්තෝනියාවේ පැවති සම්මන්ත්‍රණයකදී කිව්වා තව අවුරුදු 10කින් ස්පෝර්ට්ස් කරන්න එන ළමයි ඇරෙන්න දරුවෝ ස්කෝල්ට එන එකක් නැහැ කියලා. ඒ කියන්නේ දරුවෝ පාසලට නොපැමිණියොත් ඇති වෙන තත්ත්වය. ඒ තවදුරටත් උන් විග්‍රහ කළා කිව්වා හෝමෝ සේෆියන් කියලා කියන මානවයා හෝමෝ ටෙක්නිකස් කියලා අලුත් නිර්වචනයක් එයි කියලා මේ මානවය සම්බන්ධයෙන්. මොකද ඔහුට මානව සම්බන්ධතාවෙන් ගිලිහෙන ඔහුගෙන් කියලා. ඒ බිය නැති වෙනවා මේ ප්‍රදර්ශනයට ආවම. එහෙනම් සාධාරණ බියක් තිබුණා නම් මේ ප්‍රදර්ශන කුටියට ආවම ලංකාවේ ඉන්නාට ඒ බිය නැති වෙනවා. මොකද මේ අලුත් પરම්පරාව. දැන් මේ වටපිට දැන් බලන්න මේ Gen Z එක කියවන්නේ නැහැ කියලා කියපු પરම්පරාව කොයිතරම් පොදි කනවද. කියවන්නේ මොකද්ද කියලා කියන එක වැදගත් වෙන්නේ නැහැ. මේ වයසේදී අවශ්‍ය වෙන්නේ කියවන පුරුද්ද හදාගන්න එක. මොන හරි දැන් මම මගේ කියවන පුරුද්ද හදාගත්තේ ඩීමන් ආනන්දගේ පොත කියවලා. මිල 75 පිටු 96 මගේ කියීමේ වේගය හදාගත්තේ කියන පුරුද්ද හදාගත්තේ ඩිමන් ආනන්ද නිසා මම අදටත් පුත වේදි වෙනවා අඹය ආලුව හරි මඩල් දුව හරි වගේ ඊටත් වඩා වේගෙන් අපි ඩිමන් ආනන්ද කියවුවා දරුවා වයසට ආවම කියවන්න ඕන මොකක්ද එපා මොකක්ද කියලා තීරණය කරගන්නේ මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ කියවන රුචිය හදාගන්න එක කියවන වේගය හදාගන්න එක නිසා මේ භූමිය ඉතාම ඉහලින් එකට සත්කාර කරනවා අපි සුදිවන්ත වෙනවා අපි net අපේ මිතුරු මාධ්‍ය ඇතුළත සුදිවන්ත වෙනවා මේ විශාල භූමිකාවක තමයි දෙවුර මතට අරගෙන ඒ පිළිබඳව අවශ්‍ය ප්‍රචාරණය ප්‍රසිද්ධිය බදෙන්ට අත්වල්බන ගැදීම ගැන පොත් ප්‍රදර්ශකයන්ගේ සංගමයට වගේම අපේ net වලටත් සුදිවන් දෙනවා අර බඳු කිව්වා පොත් අපේ net වගේ කියලා.
4: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මේ වන විට ලක්ෂ 20කට අධික පාඨකයන් පිරිසක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උපලේකම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන සංවිධාන කමිටු සභාපති දීපල් මොරායස් මහතා පවසනවා.
5: මේ වෙනකොට විශාල ජනකායක් ප්‍රදර්ශන භූමියට පැමිණෙමින් සිටිනවා. මම හිතනවා ඊයේ දිනේ වෙනකොට අපේ දත්තානුව ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් මේ ප්‍රදර්ශනයේ නරඹන්න පැමිණලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා තව අද දිනේ අපිට දත්ත තාම ලැබිලා නැහැ. අද දිනේ සහ හෙට දිනේ 1 ලක්ෂ 25කට ආසන්න ප්‍රමාණයක් මේ ප්‍රදර්ශන භූමියට පැමිණේ කියලා විශ්වාසයෙන් පසු වෙනවා.
6: පාඨක ජනතාවගේ මතයක් තියෙනවා මේ දිනවල ප්‍රදර්ශනයේ කාලය දීර්ඝ වීමක් වෙයි කියන එක. ඔබතුමාගේ අදහස මොකද මේ සම්බන්ධයෙන්?
5: කාලය දීර්ඝ වීමක් නම් වෙන්නේ නැහැ. අද දිනේ රාත්‍රී 9 පුරා ප්‍රදර්ශන භූමිය විවෘතව පවතිනවා. හෙට දිනේ උදේ 9 සිට රාත්‍රී 9 දක්වා විවෘතව පවතිනවා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ. ඔබට කියන්නේ උදෙන්ම පැමිණෙන්න හෙට දිනේ. මොකද හෙට අවසාන දිනේ පාඨකයන් උදෙන්ම පැමිණියොත් අපිට ප්‍රදර්ශන අතර ඔබට අපහසුතාවයෙන් තොරව පොත් කුටි අතර සැරිසරන්න පුළුවන්. එම නිසා හැකි ඉක්මනින් උදෙන්ම පැමිණ ඔබගේ පාඨක ජනතාවට මම ආරාධනා කරනවා.
4: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වන වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ක්‍රියාත්මක වන්නේ 9 දිනටයි. ඒ අනුව අද රාත්‍රී 9 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය වේවර්තයි. මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ වන්නේ net FM රේඩියෝයි. අවශ්‍යතා සහිත පාසල් දරුදරයන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමිය ඇති net FM කුටියේ පොත් කැටය ක්‍රියාත්මක වනවා. එමෙන්ම දක්ෂතා දක්වන දරුදරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත net FM ඇල්ෆා ස්ටුඩියෝෙහිදී සිදුවනවා. පසුගිය දිනවල මෙන්ම අදද දිවයිනේ නන්දෙසින් පැමිණි දරුදරියන්ගෙන් ඒ සඳහා ඇත්තේ මහත් උනන්දුවක්. ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා මේ වන විට හිරවැඳී සිටින net news විශේෂ නියෝජිත කේසර බණ්ඩාර ඇතිපොළ සමග. අයබෝන් කේසර.
7: අයිබෝන් සමීර, මම අවස්ථාවේ රැඳී සිටින්නේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අද සෙනසුරාදා දිනයක් සතියන්තයක්. ඒ නිසා විය යුතුයි පසුගිය දින කිහිපයට සාපේක්ෂව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා අතිවිශාල ජනතාවක් අතිවිශාල සෙනගක් පැමිණුණා අද උදෑසන සිටම. ඒ වගේම මේ මොහොත වන විටත් මේ ආකාරයෙන්ම රැඳී සිටිනවා සෙනග මේ පරිශ්‍රයේ. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ පරිශ්‍රයේ ස්ථාපිත අපේ net FM කුටියේ net FM ඇල්ෆා ස්ටුඩියෝ වෙතත් සිය ගණනක් දරුදරියන් ඔවුන්ගේ හඬ පරීක්ෂණ සඳහා අද දවසේ ඒදිත් සහභාගී වුණා. උදෑසන සිටම මේ අවස්ථාව වන විටත් ඔවුන් හඬ පරීක්ෂණ සඳහා සම්බන්ධ වෙමින් පවතිනවා. දින 10ක් පුරා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 9 දිනය අද හෙටින් ප්‍රදර්ශනයේ නිමාවට පත්වනවා. ඒ වගේම සංවිධායක කමිටුව විදිහට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයත් පවසන්නේ හෙට දවසේදීත් මේ ආකාරයෙන්ම සෙනග බලාපොරොත්තු වන බව මේ පොත් ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා. ඉතින් මෙයයි අද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තත්වය. මම කේසර බණ්ඩාර ඇතිපොළ net news වෙනුවෙන්.
4: ස්තුතියි කේසර. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට පොලිසිය හමුවේ ප්‍රධාන අභියෝග තුනක් පවතින බවත් ඒවා ජය ගැනීම සඳහා මානව සම්පත් සංවර්ධනය, නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය මෙන්ම යටතල පහසුකම් සහ විනය පාලනය ඉහළනංවීමට පියවර ගනිමින් සිටින බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ මොන්රාගල පොලිස් කොට්ටාශයට ඇත් බුත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නිල නිවාසය විවෘත කිරීමේ උත්සවයට එක්වමින්
8: විනය පාලනයක් නැතුනොත් මේ සේවය අපේක්ෂා කරන මට්ටමට ගෙනියන්න බෑ. අපි කොච්චර උපදේශ පන්ති තිබ්බත් ඔයගොල්ලෝ දන්නවා සමාජ මාධ්‍ය දර වැඩිය තියුණුයි. සමහර විට හිස් චරිත සමාජ මාධ්‍ය පුම්බලා තියෙනවා. ඒවා අපිට අදාළ නැහැ. අපේ වැඩේ අපි කරගෙන යන්න. අපේ නිලධාරීන්ගේ ධාරිතාව වැඩි කරනවා, නිලධාරීන්ගේ සංවර්ධනය බලනවා, නිලධාරීන්ගේ සැප පහසුකම් බලනවා, යුතුකම් බලනවා. ඒ වගේ තමයි හොඳ විනය පාලනයක් බලන්නේ. ඒ කියන්නේ අපරාධ කරපු නිලධාරීන් කිසිම ආකාරයෙන් පොලිසිය තියාගන්න සුදුසු නැත්නම් ඔවුන් සුදුසු වෙන්නේ නැහැ. එසා පොලිසිය ඉදන් අපරාධ වලට උදව් දෙන, අපරාධ කරන නිලධාරියෙකුට එහෙනම් මත්ද්‍රව්‍ය ජාවාරමට ඉන්න සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධකම් තියෙන එම නිලධාරියෙක් සිටියේ නිලධාරී සේ විශ්වාස කරන සහාය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කිසිම ආකාරයෙන් තනතුර අපිට අදාළ වෙන්නේ නැහැ.

0: මිල සාපිරි පවත් තෙල් මිල වැඩි වුණාම අපි ආය ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියන මාස තුනට රුපියල් බිලියන 40ක නැත්තම් කෝටි 4100ක් වෙන් කරා අර ප්‍රමාණයටම මිල වැඩි කරන්නේ නැතුව ජනතාව සහනයක් ලබා දෙන. ඒ නිසා තමයි දවල් වශයෙන් කිව්වොත් එම ඩීසල් ලීටරයක් රුපියල් 80කින් වැඩි කරන්න ඕමනා වෙලා තිබ්බනම් රුපියල් 10කින් වැඩි කරේ රුපියල් 70ක් භාණ්ඩාගාරයේ ඒ මුදල් ලබා දෙන. ඉතින් මේකට තමයි ආණ්ඩුවක් ඉන්නේ. ඉතින් අපි දන්නේ නැහැ මේ යුද්ධය කවදා අවසන් වෙයිද කියලා. නේද? බොර තෙල් මිල කවදා තව වැඩි වෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි මේ සහනය දැන් ඊළඟ මාස තුනටත් ලබා දෙනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් මහතා පැවසුවේ ඉන්ධන සඳහා ලබා දෙන සහනය ඉන්දියානු සමාගම් වලට සහ චීන සමාගම් වලට පමණක් ලැබෙන සහනයක් බවයි.
2: අපිට පේන තියෙන්නේ දැන් මේ කැබිනට් එකේ අනුමත කරපු මේ සහනය ගියේ ඉන්දියානු සමාගම් වලටයි චීන සමාගම් වලටයි තමයි ගියේ. මොකද සහනය සාමාන්‍ය මහ ජනතාවට ආවෙ නැහැනේ. සහනයක් දෙනවා කියල කියන්නේ මිල අඩු වෙන්න ඕනේ. ඒ මැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ දැන් ආයි ඊයේ පෙරේදා යුද්ධය පටන් ගත්තට පස්සේ ගත්ත තෙල් නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මාස 3කට කලින් ගත්ත තෙල්. සහන දෙනවායි කියලා මිල වැඩි වෙන්න විදියක් නැහැනේ. ඒතොර දැන් මේ සිස්ටම් එක ඇතුලේ සහන දෙනවායි කියලා මිල වැඩි වෙනවා. මේක තමයි මේ අලුත් සිස්ටම් එක. මං හිතන්නේ මේ ආණ්ඩුව හොයාගත්තේ ඒක.
1: මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් පළ කළා. හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණීය දඬුවම් ලබා දීමට අත්සම් කළ එකම රාජ්‍යනායකයා තමන් බවයි.
3: මමත් බොහෝ දුරට මත්ද්‍රව්‍ය මර්ධනය කළා. එතකොට මම මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ඒ ව්‍යාපාරය කරන හිරගෙදරත් ඉඳන් කරන අය තමයි අස්සම් කෙරුවා. ලංකාවේ එකම රාජ්‍ය නායකයා තමයි මෙතේ මරණ දඬුවමට අස්සම් කරපු මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගේ. ඉතින් ඒක නිසා මම මට හැකියාකාරයෙන් මම ඒ හැමදේම මම කළා කියන එක මට කියන්න පුළුවන්. කුසිකර්මාන්තයේ උසන් අනිත් පරිසරය පිළිබඳව විශාල වශයෙන් අපි වැඩ කොටසක් කළා. ලංකාවේ වනන්තර ආරක්ෂා කර ගැනීම පිළිබඳව ලංකාවේ වනන්තර ආරක්ෂා කරන්න ප්‍රධාන වශයෙන්ම ආමි නැවි ආපෝස් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව පරිසරයේ රකින්න යොදවපු ජනාධිපතිවරයා මම විදිහට දන්නේ. මම දන්නේ මේ දැන් වර්තමාන තත්ත්වය කොහොමද කියන්න. ඒක නිසා මේ අපි වගේ පුංචි රටක ප්‍රධාන වශයෙන්ම මිනිසාට තියෙන ආදරයම ඇලදොල සතා සිව්පාවා ගහකුල මහපොළව ඉරු සඳු ඒ සියල්ලටම අපි ආදරය කරන්නට ඕනේ. ඒ සියල්ලම අපි රකින්න ඕනේ. බලන්න ලෝකයේ එක එක රටවල් වල ඇති වෙලා තිබෙන තත්ත්වයන් කොහොමද කියලා. දැන් මේ ඇල්නිනෝ එන්නේ ඒ එක එක රටවල් වල ක්‍රියාකාරී තත්ත්වයන් තුළ ලෝකයේ බලවත් රටවල් ඇති කරගන්න යුද්ධවල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ඇල්නිනෝ එන්නේ.
1: ජන අරගල ව්‍යාපාරය බොරැල්ලේ සිට කොළඹකොටුව දක්වා අද විරෝධතා පාගමනක් සංවිධාන කර තිබුණා. ඒ ජීවන බර පහත හෙළන ලෙස ආණ්ඩුවට බල කරමින් බොරැල්ල මසන්දීන් ආරම්භ වූ එම විරෝධතා පාගමන හේතුවෙන් අවට ප්‍රදේශවල රථවාහන තදබදයක්ද පැවතුණු බවයි නෙට් නිවුස් නියෝජිතයන් පැවසුවේ. ඉරානයේ සියලු ගුවන් සමාගම් සඳහා ඉරාකයේ පිහිටි සියලුම ගුවන් තොටුපළවලට ප්‍රවේශය ලබා දෙන ලෙස ඉරාකයේ ජාතික ප්‍රතිඥා ව්‍යාපාරේ නායක අම්මාර් අල් හකීම් රජයෙන් ඉල්ලා සිටිනවා. මහන්‍යාර හැර අනෙකුත් ඉරාන ගුවන් සමාගම්වලට නජාෆ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත දිනකට ගුවන් ගමන් වාර 40ක් දක්වා ක්‍රියාත්මක කිරීමට ඉරාකයේ පසුගිය සිකුරාදා අවසර ලබා දුන්නා. ඒ සඳහා ඇමරිකාව විසින් ඉරාන ගුවන් ගමන් වෙත පනවා ඇති සම්බාධකවලින් නිදහස් කිරීමක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් දෙරට අතර ගුවන් ගමන් යථාතත්වයට පත්කිරීම සඳහා නජාෆ් ගුවන් තොටුපළට පමණක් සීමා නොවී ඉරාකයේ සියලු ගුවන් තොටුපළම විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ඉරාක සිවිල් ගුවන් සේවා බලධාරීන්ගෙන් අල් හකීම් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. ආසියානු ක්‍රීඩා උල්ලේ ක්‍රිකට් පිරිමි සෞවේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා. ඒ පාකිස්තාන කණ්ඩායම සමග පැවති තරගයේ ලකුණු 19කින් ජය ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 211ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට කඩලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 192ක් පමණයි. ඒ අනුව ආසියානු ක්‍රීඩා උල්ලේ ක්‍රිකට් පිරිමි සෞවේ රිදී පදක්කම පාකිස්තානයට හිමි වුණා. මේ අතර බංග්ලාදේශය සමග පැවති තරගයේ ලකුණු 63කින් ජයගත් ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උල්ලේ ක්‍රිකට් පිරිමි සෞවේ ලෝකඩ පදක්කම දිනාගත්තා. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: Net News. Rav.

0: ರಾವರ್. ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳ මෙදහස් දැක්වීම ජනප්‍රිය ගායන ශිල්පියෙකු සහ සංගීතඥයෙකු වන ලහිරු පෙරේරාගෙන්.
1: මම news එකකින් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කිව්වොත් එහෙම විශ්වාසය. ඒ ගන්න ෆැක්ට් එක ඒ අහන දේ හරියටම හරි කියන එක. ඉතින් ඒක මං හිතන්නේ අපි ලොකු වෙනකොට කියන්නේ පොඩි කාලේ ඉඳලා පොඩි කාලේ හිතන් ඉන්නේ ඔක්කොම දේවල් අපි දකින දේවල් අපි අහන දේවල් ඇත්ත කියලා තමයි අපි හිතන් ලොකු වෙන්නේ. ලොකු වෙනකොට තමයි තේරෙන්නේ සමහර තැන්වල මැනිපියුලේෂන් සමහර තැන්වල එක එක වෙනස්කම් ගොඩක් කරලා තියෙනවා ගොඩාක්. ඒ කියන්නේ ඉතිහාසය ගත්තත් ඉතිහාස කතාවත් වෙනස් කරලා තියෙන මේ ලෝකයක් තමයි මේ තියෙන්නේ ලංකාව විතරක් නෙමෙයි ඔක්කොම. මේ ට්‍රයි කරන එක ඒ කියන්නේ net news මේ ට්‍රයි කරන එක ඇත්තම කියන්න ට්‍රයි කරන එක. ඒ කියන්නේ කිසිම බොක්කෙම කිව්වොත් එම කඩේයාමක් නැතුව. ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලනීකරණය වෙලා ඒකේ එක එක කට්ටියගේ වාසිවලට එක එක දේවල් අපි ඇත්ත වෙනස් කරන්න ට්‍රයි එකක් දෙනවා ගොඩක් තැන්වල. ඉතින් මේ කරන දේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේක දිගටම මිනිසුන්ට විශ්වාසයකින් යුතුව නිවුස් එකක් අහන්න පුළුවන් මට්ටමකට ඉස්සරහට දැන් පත් කරගෙන යනවා. net news තමයි දැන් ඒ දැනට නම්බර් 1 වෙලා තියෙනවා ලංකාවේ. ඉතින් මේක දිගටම කරගෙන යන්න කට්ටියට නිවුස් අහද්දි විශ්වාසයක් ඇති කරන්න ආයේ. ඉතින් ඒක net news වලට කරන්න පුළුවන්. ජය වේවා.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
4: FM 95 FM 94.8 Net FM. Divine Pura. Divine Pura.

0: ආරාන්තික ඩෙංගු වතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා.
1: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
2: නෑ.
1: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
2: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට. බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
6: මේවා මහ පොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටළු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
5: මෙත් net පාමුල.
6: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඔය පෙරපව් නෙමේ,
5: පූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදේ යටට දුකින් එතෙරවන මග සොයා යමු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: හිටේ ඉඳන් මං හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ.
4: Don't worry. We can find a solution to that. Today itself.
3: Today?
5: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP Finance විදෙන්න. ලීසිංග පැය තුනෙන් එල්බී ලීසිංග අද තමයි හොඳම දවස.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: Fit net asse voor. Net asse voor.
1: අයිබුවන් තෙරුවන් සරණයි සිත්නි තසපුව සෙනසුරාදා ආරම්භ කරන්නට සූදානම් වන මොහොත නිරන්තරයෙන් වර්තමාන සමාජයේ තුලත් අපේ ගෙවුණු අතීතය තුලත් එළඹෙන අනාගතය තුලත් ධර්ම ශ්‍රවණය කියන්නේ අපේ සසර ගමන කෙටි කරගන්නට සසර ගමනේ නැවතුම සොයන්නට හොඳම ඖෂධය බවට පත්වෙද්දී ඒ නිසාමයි ඔබ සියලු දෙනා සෙනසුරාදා සිත්නිත් අසපු ඇතුළු නැත FM රේඩියෝවේ ප්‍රචාරය කරන සියලුම ධර්මානුශාසනා ශ්‍රවණය කරන්නට ඉතාම කැමැත්තෙන් පසු වෙන්නේ. එය දන්නා නිසාම ඔබට පිනට මඟ පෙන්වන්නට පින් පුරන්නට අවැසි මඟ කියා දෙන්නට නැත FM රේඩියෝ විදිහට අපි සූදානම් වෙද්දී මේ දිනවල ඔබ බොහෝ දිනෙකගේ අවධානය යොමුව තිබෙන්නේ ලංකාපට්ටන සමුද්‍රගිරි රාජමහා විහාරයේ දෙසට. එහිදී ඔබ දන්නවා උතුම් දළදා වහන්සේ රැගෙන දන්ත කුමරුන් එවැගේම හේම්මාලි කුමරිය ශ්‍රී ලංකාවට පැමිණි මේ උතුම් ස්ථානය තමයි සමුද්‍රගිරි ලංකාපට්ටන රාජමහා විහාරය නිර්මාණය කරලා තියෙන්නේ. එහි අභිනවයේ නිදිවන ධාතු මන්දිරයේ පියාස සඳහා ඔබේ නොමසුරු දායකත්වය ලබා දෙන්නට පුළුවන් කියලා ඔබ මේ දිනවල හොඳින්ම දන්නවා. බොහෝ දිනක් විමසුවා එහි අපිට මේ කියන්න කියලා ගිනුම් අංකය 84.79.45 වේගින් කියන තුහිමින් කියන්න කිව්වර නේද 84.79.43.85 ලංකා බැංකුව කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ඔබ හොඳින්ම දන්න ගිනුමටයි මේ මුදල් බැර කරන්න ඕනේ. වැඩි විස්තර දැනගන්න ඕන නම් අපේ ආගමික අංශයේ කුෂීන්නව 0.7777252014 අංකයෙන් ඔබට එමතුමක් ලබා දෙන්නට පුළුවන්. එහෙමනම් ඒ ආරාධනයත් එක්ක අපි ඉක්මනින්ම ධර්මානුශාසනාව සඳහා යොමු වෙමු. අදත් අපි নমස්කාර පූර්වක පාදාභිවන්දනෙන් ආරාධනා කළා සෙනසුරාදා සිත්නිත් අසපුවේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට වන්දනීය පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේට උතුම් ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිත්නෙත් අසපුවේ පළමු පැයට නියමිත උතුම් ධර්මානුශාසනාවයි මේ විදිහට අපි ආරම්භ කරන්නේ. අපි හැමෝටම මේ ගත කරන කාල පරිච්ඡේදයේ අහන්න දකින්න ලැබෙන විවිධ සිදුවීම් අතරින් විශේෂයෙන්ම අපෝරු ජීවිත පරිත්‍යාගයක් හා සමාන වීරක්‍රියාවක් මේ දවස්වල සිද්ධ වෙලා තියෙනවා. එක්තරා ගුවන් අනතුරකින් ජීවිත ගණනාවක් බේරගත්ත වීරයෝ පස් දෙනෙක් ගැන කතා කරනවා මේ දවස්වල ලෝකෙ පුරාම. ඉතින් ඒ අනතුර අද දහවල් අපිත් දැනුවත් වෙච්ච වෙලාවේ අපිට තේරුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ අපි ඒ දිහා ටිකක් විමසලා බලනකොට ඒ ජීවිත වල අවදානම මිනිස්සු කොතන හිටියත් දන්නවා. එක විනාඩියක් ඇතුලේ ගුවන් යානයක් අඩි 14,000ක් පහළට කඩාගෙන වැටෙනවා කියන්නේ ඒක ඇතුලේ හිටපු මිනිස්සුන්ගේ ජීවිතවලට තව කොච්චර වෙලාවක් අපි ජීවත් වෙයිද දන්නේ නැහැ කියන ජීවිත අවදානම මොන තරම් තදින් දැනෙන්න ඇද්ද කියලා හිතනවා. එක විනාඩියකට අඩි 14,000ක් පහළට කඩාගෙන වැටෙනවා කියනකොට. හැබැයි එක මිනිස්සෙක්ගේවත් ජීවිතයක් හානි නොවි. සියලු දෙනාගේම ජීවිත පරිස්සම් වෙන්න ඒ වෙලාවේ ෂණිකව කටයුතු කරන වීරයෝ ටිකක් නිසා අවස්ථාව ලැබුණා. ඒ මිනිසුන්ගේ ජීවිත බේරගන්න මට මතකයි ඔය බදුල්ල පැත්තෙත් එක්තරා අවස්ථාවකදී බස් රථයක් ප්‍රපාතයකට යන්න යනවා. මං හිතන්නේ එරියදුරගේ මොනවහරි ජීවිතේ රෝගයක හෝ යම්කිසි අවදානම් තත්වයක තියෙන තැනකදී එරියදුරගේ පාලනයෙන් මිදිච්ච මොහොතක බස් රථේ හිටපු සාමාන්‍ය මගියෙක් ඉක්මනට ඒ බස් එක පාලනය කරන්න දක්ෂ වෙනවා. ඔහුගේ අතට ගන්නවා. ඒ වගේම දෙයක් තමයි මේ ගුවන් යානයේ සිද්ධ වෙලා තියෙන්නේ. අපි දැනුවත් වෙච්ච විදිහට මේ ජල නල කාර්මිකෙක් ඒ වෙලාවේ ඉක්මනින් යානය පාලනය කරන්න කටයුතු කරනවා. මොකද ගුවන් යානයේ ප්‍රධාන නියමුවාට පිහියනුම් පහරක් සහාය නියමුවා දීලා ඒ වෙලාවේ ඒ දෙන්න අතරේ සිද්ධ වෙච්ච ආරවුලත් එක්ක යානාව ලොකු අනතුරක තියෙන අවස්ථාවක නිසා. ඉතින් අර මිනිස්සෙගේ ජීවිත බේරගන්න ඉක්මනින් ගන්න විසඳුමක් කියන එක තත්පර ගානක් එක විනාඩි දෙක තුනක් ඇතුලේ මොන අතට කැරගෙනවද කියලා හිතාගන්න බැරි තැනක ඔබ හිතන්න පින්වත්නි, අපිට ඕනම තැනක මේ වගේ අවදානම් සහිත අවස්ථා අපේ ජීවිතවලට උදා වෙන්න බැරි නෑ. අපි ඉන්න කොතන වුණත් අපේ ජීවිතවලට මොන වෙලාවේ මොනවා වෙනවද කියන එක කියන්න දන්නේ නෑ. ඉතින් යම් යම් අවස්ථාවලදී ලංකාවෙන් බැහැරට වැඩම කරන ස්වාමීන් වහන්සේලා විදියට අපිට වුණත් ගුවන් යානාවක යනකොට මේ පුංචි පහත්වීමක් පවා අර කෙනෙකුගේ හිත භීතියට පත් කරන අවස්ථා දැනිච්ච අයුරු අපි අත්දැකලා තියෙනවා. පොඩි ප්‍රමාණයක වලාකුළු වගේ පුංචි බාධාවල් නිසා පොඩි ප්‍රමාණයක් එකපාරට ගුවන් යානය පහත් වුණත් ඇතුලේ ඉන්න මිනිස්සු කෑ ගහනවා. ඉතින් අර වගේ අඩි 14,000 එකපාරක තත්පර 60ක් ඇතුලේ වැටෙනකොට මිනිස්සු කොහොම ඒ වෙලාවේ කම්පණයකට පත් වෙන්නේ නැද්ද කියලා හිතෙනවා. මොන ආගමක මොන ජාතියක වුණත් මිනිසුන්ගේ ජීවිතවලට මේ මරණ බිය කියන එක තද්දට දැනෙන තැනකදී ඒ මිනිස්සුන්ගේ ඒ හිත බයෙන් මුදව ගන්න පුළුවන් නම් ඒවා සංසාරයට බලපානවා පින්වත්නි. සසර ඔවුන් මහා පුදුම විදියට ආරක්ෂා වෙනවා. ඉතින් මම හිතනවා මේ වෙලාවේ ඒ ගුවන් යානය හසුරවන්න කටයුතු කරපු විශේෂයෙන්ම ඊශ්‍රායෙල් දක්ෂ ෂණික තීරණය ගත්ත මහත්මයා වුණත් පුංචි කුසලයක් නෙමෙයි ඒ වෙලාවේ සිද්ධ කරගත්තේ. එතකොට අපිට මේ සසරේ තියෙන අනතුරු එක එක විට ආරංචි වෙනකොට විවිධ ප්‍රවෘත්ති හරහා ඔබට හිතන්න තියෙන මේ මරණ ගැන දැන් මේ මොහොතේ නම් ජීවිත පරිස්සම් කරගන්න ඕනේ. හැබැයි මිනිසුන්ගේ ජීවිතවලට නොහිතන මොහොතක එන අනතුරු අද මට මෙහෙම නිදහසේ බණ ටික කතා කළාට අද නිදහසේ ඔබ මේ බණ ටික ඇහුවට අපි දන්නේ නැහැනේ පින්වත්නි හෙට අපිට මොකක් වෙනවද කියලා. අපේ ජීවිතවලට මේ වගේ අවස්ථා කොයි මොහොතේ හරි උදා වෙන්න ගත වෙන්න කොච්චර කාලයක් යනවද අපි හිතන්නේ නැති ඕනම මොහොතක වෙන්න පුළුවන් නම් අපිට තියෙන ආයුෂ ටික තව කොච්චර වෙලාවක් තියෙනවද කියලා හිතන්නවත් බැරි තරම් අවදානමක අපේ ජීවිත ගත වෙනවා නම් මම ඔබට යෝජනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක පින්වත්නි හැම වෙලාවම තමන්ගේ මනසේ කුසලයක හිත රැකගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද හේතුව අපිට අද මේ මොහොතේ තියෙන හිතන්න පුළුවන් හිතේ හැකියාව මේ මොහොතේ අපිට ඔබ දන්නවා අපේ මනසේ තාමත් මතකය සහ අපිට යමක් කල්පනා කරන්න පුළුවන් බව කියන මේ පිරිසිදු හිත අපි දන්නේ නැහැ ස්නායුත් එක්කන හැම දෙයක්ම තියෙන පින්වත්නි. අද මේ තියෙන හිත හෙට මොන තත්යකට වෙනස් වෙනවද ස්නායුත් එක්ක කිසිම තැනක කිසිම විශ්වාසයක් කරන්න අමාරුයි. දැන් මේ ෆෝන් එකක් අතර ගත්තට පස්සේ මේ ෆෝන් එක තිරයේ අපිට පේනවා ගොඩක් දේවල්. සමහරලාට කෙනෙකුගේ තිරේ දිස්වෙනවා ඔරලෝසුව, දිනය, මාසය, ඊට පස්සේ දුරකථන සමාගමේ එක්කෝ නම, එහෙම නැත්නම් ඒ කොච්චර සිග්නල් ප්‍රමාණයක් තියෙනවද, බැටරි කොච්චර තියෙනවද, මේ වගේ අපිට තිරයක දිස්වෙන, ඊට පස්සේ ඒ තිරේ තියෙන විවිධ ඇප්ලිකේෂන් වල අපිට අපි මොන විදිහටද මේ වෝල්පේපර් එකක් විදිහට මොකද්ද දාලා තියෙන්නේ, මේ තිරයේ දිස්වන නොයෙකුත් දේවල් වලින් පින්වත්නි, ඔබට හිතට හිතෙන මෙතන වටිනම දේ මොකක් වෙන්න පුළුවන්ද? තිරේ පේන දේවල් වල මම නම් මේ දුරකථන තිරේ මට පේන වටිනාම දේ විදිහට දකින්නේ, කියන්නේ දුරකථනයක් වශයෙන්, උපකරණයක් වශයෙන් ගත්තට පස්සේ මට නම් ඕකේ වටිනාම දේ විදිහට මම හිතන්නේ බැටරි එක පෙන්වන එක කියලා. මොකද හේතුව, බැටරි එක පෙන්වන්නේ නැති ෆෝන් එකක් කියලා හිතුවොත් ඔන්න ඔබට තේරෙයි මේකේ වටිනාකම. දැන් ඔරලෝසුව පෙන්වෙන්නේ නැහැ කියලා අපිට මොකක් හරි විසඳුමක් කොහෙන් හරි කරගන්න පුළුවන්. අපිට කායින් හරි අහන්න පුළුවන් වෙලාව කීයද කියලා. ෆෝන් එකේ ඔරලෝසුව පෙන්වෙන්නේ නැති වුණ පමණින්. හැබැයි පින්වත්නි, ෆෝන් එකේ බැටරි එක පෙන්වුවේ නැත්තම් ඔබ හිතන්නකෝ ඒක කැඩිලා පෙන්වන්නේ නැහැ කියලා, සෙන්සර් මොකක් හරි ප්‍රශ්නයක් කියලා බැටරි පෙන්වන්නේ නැහැ. දැන් ඔබ මේ ෆෝන් එක පාවිච්චි කරන්නේ කොච්චර අවිනිශ්චිතවද? ඔබ එතන ඉඳලා හිතලා බලන්න බැටරි එකේ තව පවර් එක කොච්චර, මේ තව ෆෝන් එක බැටරි ඔෆ් වෙලා, කියන්නේ සම්පූර්ණයෙන්ම ෆෝන් එකම ඔෆ් වෙලා යන්න කොච්චර වෙලාවක් තව තියෙනවද කියලා අපි දන්නේ නැහනේ. එතකොට අපිට අර බැටරි එක පෙන්වන්නේ නැහැ කියන්නේ කෝල් එකක් ගන්නවත් විශ්වාසයක් නැහැ. අපි මොන හරි වැදගත් අවශ්‍ය කෝල් එකක් ගන්න වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේ කෝල් එක අරගෙන තත්පර ගානකින් ඕෆ් වෙලා යයිද කියලා. හරි, අපිට මොනවා හරි අවශ්‍ය වැදගත් වැඩක් මේ ෆෝන් එක හරහා අපිට කරන්න හිතනකොට අපේ හිතේ නිකන් තිගැස්මක්, හරි අවිනිශ්චිත බවක් එන එකක් නැද්ද? තව කොච්චර වෙලාවක් බැටරි ඉතුරුද කියලා. ඉතින් ඔය හැම තිස්සෙම චාර්ජ් එකට ගහගෙන ඉන්නේ. එතකොට අපි ගමනක් යන්න ලෑස්ති වෙනකොට අපි දන්නේ නැහැ දැන් මේකේ බැටරි එක පෙන්වන්න නැත්තම් මේ ගමන ගිහිල්ලා එනකන් ඇද්ද මේකේ බැටරි කොච්චර තියෙනවද? දන්නේ නැහැ කිසි දෙයක් පින්වත්නි. හරිම අවිනිශ්චිතයි. ඔබ මේ ජීවිතේ දිහා බලන්න නිකන් කල්පනා කරලා දැන් ෆෝන් එකේ බැටරි පෙන්වන හින්දා අපිට නිශ්චිත බවක් තියෙනවනේ උතන. හොඳයි, අපේ ජීවිතෙත් නිකන් ඔය වගේ ෆෝන් එකක් කියලා හිතුවොත් ආයුෂ කියන බැටරි එක පෙන්වන්නේ නැහැනේ පින්වත්නි ජීවිතේ. තව කොච්චර ජීවත් වෙලා ඉන්න තියෙනවද කියලා ආයුෂ බැටරි එකක් අපිට පෙන්වන්නේ නැහැ. ඔබ මට අපි කිසි කෙනෙකුගේ පෙන්වන්නේ නැහැ. දැන් අපි මේ දවස් ටික ඇත්තටම ටිකක් රෝගීව, ඔය වෛරස් උනත් එක්ක මේ දවස්වල ගොඩාක් අය ලෙඩ වෙනවා. ඉතින් මමත් මේ වෙලාවේ හරියටම සනීප නැති තත්වයක ඉඳලා මේ බණ ටික කියන අවස්ථාවක් වුණත්, මේ ලෙඩක් දුකක් හැදිච්ච තැන්වලදී අපිට සමහරලාවට හිතන්න හිතට පණිවිඩයක් ගන්න පුළුවන්. ලෙඩ වෙච්ච මිනිසෙකුගේ ජීවිතයක වුණත් ඕනම මොහොතක, උනක් වෛරස් එකක් නෙමෙයි, අපි දන්නේ අපේ හදවතට කොච්චර අවදානම් තියෙනවද. දැන් පහුගිය දවසක මට වෛද්‍යවරු එක්තරා පරීක්ෂණයකින් කියන ඔබ වහන්සේගේ හදවතට එන ලේන ප්‍රධාන ධමනිය 90%ක් විතර වහිර වෙලා කියලා. ප්‍රධාන ධමනිය. හැබැයි ඒක අර CT ස්කෑන් කියන ස්කෑන් එකකින් පිටින් බලලා කිව්වට, يعني ස්කෑන් එකෙන් පේන්නේ පිටින්. නමුත් ඕක එන්ජියෝග්‍රෑම් කියලා ඇතුලෙන් බලන ක්‍රමයක් තියෙනවා. ඒ ඇතුලෙන් බලනකොට අනේ 40%ක විතර ප්‍රමාණයක් වැහිලා තියෙනවා. අර පිටින් පෙන්න එක පාට 90%ක් විතර කියලා. ඕන මොහොතක ඉක්මනට heart attack එකක් එන්න පුළුවන් කියලා කියනවා. එතකොට දැන් ඇතුලෙන් බැලුවට පස්සේ වෛද්‍යවරු කියනවා නෑ, එහෙම අවදානමක් අඩුයි, ඔබ වහන්සේට මේ පරිස්සමින් මේ නිරෝගී භාවය හදාගන්න බැරි නෑ කියලා. හැබැයි වෛද්‍යවරු මොනවා කිව්වත් ඕනම මොහොතක හෘදයාබාධයක් ඇති වෙලා මිනිසෙකගේ ජීවිතයක් අහිමි වෙනවා කියන එක සිද්ධ වෙන්න හේතු අපි නොහිතුවට පින්වත්නි, අපි හැමතිස්සෙම මේ ශරීරය ඇතුලේ බල බල ඉන්නේ නැහැ. මේවා සිද්ධ වෙන දේවල් කොහොමද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නවා මිනිස්සු සමහරවිට හිතන්නේ නැති තැන්වල මැරෙනවා. වෙඩින් එකේ මනමාලි පෝරුවේ ඉන්නකොට මැරිච්ච තැන් නැද්ද? සමහරවිට ක්‍රීඩා පිට්ටනිවල ක්‍රීඩා කර කර ඉන්න ක්‍රීඩකයෝ එකපාරට මැරෙන අවස්ථා නැද්ද? නිවේදකව සමහරලාට මේ සජීවි වැඩසටහන් කර කර ඉන්නකොට මැරෙන අවස්ථා නැද්ද? දැන් ඔය මිනිස්සයා සජීවි වැඩසටහනට වාඩි වෙන්න කලින් මගේ ආයුෂ කියන බැටරිය එක ඕෆ් වෙන්න ඕන මෙන්න කියලා දන්නේවත් නැහනේ. මේ හොඳට කතා කර කර ඉන්න එක පාරට ඇදගෙන වැටෙනවා. ඒ කියන්නේ මේ ෆෝන් එකක තියෙන නිශ්චිත භාවයවත් අපේ ශරීරයට නැහැ පින්වත්නි. ආයුෂ බැටරියක වගේ පෙන්වන්නේ නැහැ. අනිත් එක දැන් ෆෝන් එකයි මේ ශරීරයයි ගලපලා බැලුවොත් එහෙම ඔයිටත් හපන් කියලා හිතන දෙයක් තමයි. ෆෝන් එක නම් ඕෆ් වුණත් බයක් නැහැ, ආයි චාර්ජ් කරලා ඔන් කරගන්න පුළුවන්. හරි, ඔන් කරලා ආපහු වැඩ කරතෑගි. දැන් මේක ඕෆ් වෙනවා කියන්නේ මොකද්ද? ඕෆ් වුණා කියන්නේ මැරුණා. හරි, ආයුෂ බැටරියක සම්පූර්ණ බැහැලා ගිහිල්ලා මේක ඕෆ් වුණොත් ඔබට පුළුවන් ද පින්වත්නි මේ ඕෆ් වෙච්ච එක ආයෙ ඔන් කරන්න? මොන්න කෙනෙකුගේවත් ආයෙ ඕෆ් වෙලාම ගියේ ශරීරය කොහෙන්ද ආයෙ ඔන් කරන්නේ? ආපහු චාර්ජ් කරන්න පුළුවන්ද මේ ශරීරය? ආයෙ ඔන් කිරිල්ලක් නැහැ. එතන නිකන් හිතන්න, දැන් ෆෝන් එකත් ඒ වගේ නං. හරි, ඕෆ් වුණොත් ආයෙ ඔන් කරන්න බැරි එකක් කියමු සදහටම. අර සමහර දේවල් තියෙනවනේ ඔබ දන්නවා, දැන් ওই විදුලි බබුල තියෙනවා පාවිච්චි කරලා ආයු කාලය වුණාම ඒක මේ අපි කියන්නේ බල්බ් එක පිච්චුණා කියලා. එහෙම ඒකේ කාලය ඉවර වෙලා නැවත දැල්වෙන්නේ නැති තත්ත්වයටපත් වුණාට පස්සේ ඒක අපි අයින් කරලා වෙන බල්බයක් දානවනේ. අපිට අරක ආයේ ඔන් කරන්නේ නැහැ අපි. දැන් ඒ වගේ හිතනකො ෆෝනුත් එහෙමයි කියලා. ඕෆ් වුණොත් ඕෆ් වුණාමයි ආයේ ඔන් කරන්න බැරි නම් අපේ ෆෝන් එක. හොඳයි පින්වත්නි, බැටරි එක පෙන්වන්නෙත් නැත්තම්. අන්න එතකොට ඔබ කල්පනා කරන්න, බැටරි එක පෙන්වන්නෙත් නැහැ, ඕෆ් වුණොත් ඕෆ් වුණාමයි ඔන් කරන්නත් බෑ. එවැනි ෆෝන් එකකට පින්වත්නි අපි අපිට වටින දත්ත ඇතුල් කරනකොට, හරිද, ඔබට වටින පින්තූර ටිකක්, ඔබට වටින වීඩියෝස් ටිකක්, ඔබට වටින ෆෝන් නම්බර්ස් ටිකක්, ඔබට වටින මොනවා හරි ඩොකියුමන්ට්ස් ටිකක්, මොනවා හරි ෆයිල්ස් ටිකක්, ඔබට වටිනවා කියන මොනම හරි දත්ත ටිකක් ඔබ ඔය ෆෝන් එකට දානකොට ඔබ හොද්දටම දන්නව නේද මේකේ බැටරි පෙන්වන්නෙත් නැහැ, තව කොච්චරලා ඔන්න එකේ තියෙයිද දන්නෙත් නැහැ, ඕෆ් වුණොත් ඕෆ් වුණාමයි, හැබැයි බැරි වෙලා හරි තව පොඩි වෙලාවකින් එහෙම මේක ඕෆ් වුණොත් ආයි ගන්නත් බෑ, ඒ ඔන් කරන්නත් බෑනේ. අන්න එහෙම ප්‍රශ්නෙක නම් මං කියන්නේ ෆෝන් වල තත්ත්වේ කොච්චර අවිනිශ්චිතයිද? අර දත්ත ටික ගැන ඔබ හිතන්නේ දත්ත දැම්මට තව කොච්චර ලාවක් මේ දත්ත මට පාවිච්චි කරන්න වෙයිද දන්නේ නැහැ කියන අවිනිශ්චිත කමක නෙමෙයිද ඔබ ඒක එතකොට හසුරවන්නේ? ශරීරයේ වගේනේ. ආයුෂ බැටරිය පෙන්වන්නෙත් නැහැ, ඕෆ් වුණොත් ආයෙ ඔන් කරන්නත් බෑ. හැබැයි එහෙම ජීවිතයකට අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන දත්ත එකතු කරනවද අපේ ජීවිතේට? අපි මොන තරම් ඒ දත්තත් එක්ක අපේ බලාපොරොත්තු ගොඩනගාගෙන සැලසුම් හදාගෙන අපි වාසය කරනවද පින්වත්නි? අපිට ඇත්තටම හිතුවොත් එහෙම කොච්චර මේක අවිනිශ්චිතයි කියලා කිව්වත් අපි කාටවත් මේ දත්ත වලින් බැහැරව, ඒ කියන්නේ අපි ජීවිතේ ගොඩනගා ගන්න ඔබට වොමනා එපාදේත් එක්ක ඔබට අනිවාර්යයෙන් මේ ගමනේ යන්න වෙනවා. හැබැයි ওই ගමනේ තියෙන අවිනිශ්චිතකම ගැන තේරෙන මිනිස්සයා තමන්ගේ ප්‍රමුඛ කාර්ය කරගන්න බලනවා තමන්ගේ හිත රැකගන්න එක. හිත රැකගත්ත මිනිස්සයාට මොන වෙලේ ඕෆ් වෙලා ගියත් මේ ජීවිතේ බයක් වෙන්න දෙයක් නැහැනේ. එතකොට ආයුෂ බැටරිය එකේ தත්ත්වය දන්නේ නැති කෙනා හැම තිස්සෙම හිතන්න ඕනේ කොයි වෙලේ හරි දැන් වුණත් ඕෆ් වෙන්න පුළුවන් මේක, මේ ශරීරේ. මං ඔබට ඒකයි සිත්නේ තසපු අහනකොටත් මං මීට පෙර කියලා තියෙනවා, හැමදාම බණ අහන වෙලාවට හිතන්න ජීවිතේ අන්තිමට අහන බණ මේ. දැන් මං පහුගිය දවස්වල කරුණාපාරාදීසී අපේ අම්මලා තාත්තලා අනුරාධපුරේ වන්දනාවකට එක්කගෙන ගියා. ඒ අනකොට අර බස් රථයේ ওই දඹදිව වන්දනා කරන්න යනකොටත් පින්වත්නි බස් රථයේ ඔබ දන්නවා මේ මයික් එකකින් අපිට පොඩ්ඩක් ඇතුලේ ඉන්න අයට කතා කරන්න පහසුකම් තියෙනවනේ. ඉතින් ඒ දඹදිව එක්කන් යනවා වගේ පහසුකම් තියෙන සුඛෝපභෝගී බස් රථයක අපි මේ පිරිස එක්කගෙන යන නිසා ඒ වෙලාවේ මට නිදහසේ අයට කතා කරමින් තොරතුරු දැනුවත් කරමින් මටත් විටින් විට බස් රථේ යන්න අවස්ථාව ලැබුණා. මම උදේ පාන්දරම ගමන යන්න පටන් ගද්දිම ඒ අය දැනුවත් කරපු පළවෙනි දේ තමයි ජීවිතේ අන්තිමට මේ අටමස්ථානේ වඳින්න යන අවස්ථාව කියලා හිතන්න කියලා. ඒකෙන් තේරුම තමයි අදාපි මැරෙනවා කියන එක නෙමෙයි. අපිට රුවන්වැලිසෑය අද දකින්න හම්බෙන්නේ, අපිට ජයශ්‍රී මහබෝධිය අද දකින්න හම්බෙන්නේ, අපි අද මේ අටමස්ථානෙ කොහේ හරි වඳින්නේ, අපි ගිහිල්ලා ඒ තැනක මේ මොනවා හරි පූජා කරන්නේ, මේක මගේ ජීවිතයේ අවසාන වතාවට කරන එක වෙන්න පුළුවන් කියලා හිතන්න. ඇයි එහෙම හිතන්නේ? පින්වත්නි, ඇත්තටම ආයුෂ බැටරියක පෙන්වන්නේ නැති හින්දා, තව කොච්චරලාකින් ඕෆ් වෙයිද දන්නෙත් නැති හින්දා, අපි ඔහොම හිතලා වැඩ කරන්න පුරුදුනොත් වැඩක් කරනකොට ඒක නෙගටිව් නෙමෙයි පොසිටිව් වෙනවා. ඇයි පොසිටිව් වෙන්නේ? දැන් අපි තව ගොඩාක් කල් ඉන්නවා කියලා හිතාගෙන වඳින්න යනවනම්, අපෝ අපිට තව ඕන තරම් වාර ගණන් යන්න පුළුවන් කියලා හිතාගෙන වඳින්න යනවනම්, එහෙම වඳින්න යන මිනිස්සයා ඒ ගියපු අවස්ථාවක ප්‍රයෝජන ගන්න විදියයි, මම මේ මගේ ජීවිතයේ අවසාන වතාවට මේ යන්න හම්බෙන වෙලාවද දන්නේ නැහැ කියලා හිතාගෙන යනකොට ප්‍රයෝජන ගන්න විදියයි දෙකක්. ඇයි පින්වත්නි, ආපහු මට එන්න වෙන එකක් නැහැ, මේක මගේ අවසාන වතාව කියලා හිතාගෙන යනවනම් ඒ මිනිස්සයා ඒ වෙලාව උප්පරිම ප්‍රයෝජනයක් ගන්න බලනවා. ඇත්තට මේක අපේ ජීවිතයේ අවසාන වතාව කියලා සක්සුදක්සිය දැනගෙන යනවනම්, දැන් ওই සමහර පිළිකාවක් හැදිච්ච රෝගියෙක් වන්දනා කරන්න යන වෙලාවල් තියෙනවනේ, ගෙදර අය එක්කගෙන යනවා. සමහරට අර රෝගියා යනකොට හොඳටම දන්නවා මට තව මාසයක් දෙකක් ජීවත් වෙන්න හම්බෙයි උප්පරිම, මන් දන්නේ තව කොච්චර දවසක් මන් ජීවත් වෙයිද කියලා. අර පිළිකා රෝගියා එහෙම හිත හිත එයා වඳින්න යනකොට අර සෑය ළඟට ගිහිල්ලා මහා සෑය දිහා බලාගෙන ඉන්නකොට එයාගේ ඔළුවට එන්නේ එක දෙයයි, අනේ මගේ ජීවිතේ අන්තිමටම දකින මොහොත වෙන්නේ නැතිනේ මේ මහා සෑය, මං ආයේ කවදා දකීද මේ මහා සෑය, මේ ජීවිතේ මගේ ඇස් දෙකෙන් මන් දකින්නේ අනේ මේ අවසාන වතාව කියලා ඒ වාරේ බලනකොට පින්වත්නි, මේ රූපය, ඒ දැනෙන සිතුවිලි, ඒ හැඟීම, ඒ මිනිස්සයා කොච්චර ග්‍රහණය කරගත්ත කුසල සිතුවිල්ලක් ඒ වෙලාවේ පවත්වයිද, ඒ වෙලාවේ උවමනා නැති සිතුවිලි හිතට එන්න නොදී විවිධ අකුසල සිතුවිලි වලින් හිත ඈත් කරගෙන කොච්චර පරිසම් කරනවද හිත රැකගන්න ඒ වෙලාවේ, ඒක යාට කොච්චර වටිනවද මේ මොහොත, ඔබ හිතලා බලන්න. අපි මේ ජීවිතයේ ඒ තරම් අවිනිශ්චිතව පවත්වන හින්දා මම ඔබට මේ කියන යෝජනාව ජීවිතේ හැමදාම තියාගන්න, කවදා මහා සෑයට ගියත්, කවදා කොහේ හරි වන්දනා කරන්න ගියත්, මේ මගේ ජීවිතේ වඳින අන්තිම වතාව වෙන්නේ නැති කියලා යන්න කලින් ඉඳන් හිතන්න, දකින්නකොට ඒ දකින්න තැන ඉඳලා හිතන්න, මේ සෑය දිහා බලාගෙන ඉන්නකොට අනේ මේ මං ජීවිතේ අවසාන වතාවට දකින්න මොහොත වෙන්න පුළුවන් කියලා. ඒක කවදාවත් නෙගටිව් වෙන්නේ නැහැ, මොකද ඒ බලන මොහොතේ ඔබ ඒකේ උපරිම ගියපු එකෙන් ප්‍රයෝජනයක් ගන්නවා පින්වත්නි. හරිද? එතකොට බණ අහද්දිත් ඕක කරන්න පුරුදු වෙන්න. අපි කොහොමද දන්නේ පින්වත්නි, අපි අහන දේශනාවක් අහගෙන ඉන්නවා ජීවිතේ අන්තිම බණ ඕක වෙන්න බැරි නෑනේ, ඒක ජීවිතේ අවසාන බණ කියලා නොදැන අහනකොට නිකන් ආවට ගියාට ඔහේ සාමාන්‍ය හිතක් ඔහේ පවත්වගෙන වෙන දේවලුත් හිත හිතා ඒ අතරේ අහලා, ඊට පස්සේ පින්වත්නි අපේ ආයුෂ ඇත්තටම අර දේශනාව අහපු මොහොතෙන් පස්සේ තවත් බණක් අහන්න පෙර අවසන් වුණොත් ජීවිතේ අර බණ අවසාන බණ කියලා අනේ මං දැනන් හිටියානම් හොඳයි, මැරෙන වෙලාවෙ ඔබට හිතෙනවා අනේ මං අර ඊ අහපු බණ මගේ ජීවිතේ අන්තිම බණ කියලා දැනන් හිටියානම් මගේ හුස්ම ටික යන්න යන්නේ මං තව වැඩි වෙලාවක් ජීවත් වෙන එකක් නැහැ, අනේ මට තව බණක් අහන්න වෙලාවක් නැහැ, අනේ මං ඊ අහපු බණද එතකොට අන්තිම බණ, දෙයියනේ මං ඊ අහපු බණ මගේ ජීවිතේ අවසාන බණ කියලා දැනන් හිටියානම් මං ඔయిత වඩා සිහියෙන් අහනවා, මං ඔయిత වඩා මේ දේශනේ අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඔබට එහෙම වීරිය දැනෙන එකක් නැද්ද මැරෙන මොහොතේ හිතුණොත්? ඔබ හිතන්න පසුතැවෙන්න වෙනවා අපිට නැත්තම් පස්සේ. අපි හැම වෙලාවෙම මේකයි මරණ සතියෙන් බණ අහන්න, මරණ සතියෙන් වන්දනා කරන්න ඕනේ. ජීවිතේ ගැන අවධානමක් ඕනම තැනක ඇති වෙන්න පුළුවන් කියලා අපිට සිතුවිල්ලක් හිතට ඇති කරගෙන ගත කරන තැනකදී මං කියන්නේ කුසල් කටයුතු, මේ බණ අහන, පිංකම් කරන, වන්දනා කරන, පූජාවල් ඕවා විතරක් නෙමෙයි, දානයක් දෙන මේ කියන කුසල සිතුවිලි වැඩ විතරක් නෙමෙයි, මොන දේ කරන්න ගියත් ඔබට ඔය සිතුවිල්ල පොසිටිව් මිසක් නෙගටිව් වෙන්නේ නැහැ. මම මේක කියන්නේ හේතු සහිතව. මට මතකයි එක්තරා මේ ගුරුවරයෙක් කියනවා, ප්‍රකට ගුරුවරයෙක්, මෙතුමා කියනවා මං ගෙයින් එළියට බහිනකොට මගේ නෝනගේ නලල සිප වැළඳ ගන්නවලු, නලල සිපගෙන ගෙයින් එළියට බැහැලා එනකොට අර නෝනගේ නලල සිඹින මොහොතේ හිතනවලු මම සමහර විට අන්තිමට මේ දකින වෙලාව වෙන්නේ නැති මියාව. නෝනා දිහා බලලා හිතනවලු. මම දැන් මේ ගෙයින් එළියට බහලා යන මට ඇත්තටම සමහරට මේ අවිනිශ්චිත ජීවිතේ ආපහු එන්න බැරි වුණොත් බැරි වෙලා හරි. අනේ මං ඔයා දිහා බලන අන්තිම මේ කියනව නෙමෙයි හිතින් හිතනවලු. මං ඔයාව බලන අන්තිම වතාව වෙන්න පුළුවන් මේ මොහොත. එතකොට නලල ඉඹිනකොට හිතනවලු මම යාව සිප ගන්න අන්තිම මොහොත වෙන්න පුළුවන් කියලා මේ. එතකොට එහෙම හිතලා ඒ වෙන් වෙන අවස්ථාව නේ ඔබ හිතන්න වින්වත් දෙන්නට දෙන්න හිතරිදවගෙන වෙන් වෙයිද මේ අවස්ථාවේ? ඈ කල්පනා කරලා බලන්න ගොඩාක් මිනිස්සු සමහරලාට ගෙයින් එළියට බහිනකොට තරහ වෙලා බැහැල යන්නේ නැද්ද ඕන තරම්? හිතරිදවගෙන බැහැල යන්නේ නැද්ද එහෙම අවස්ථාව? එතර අර වගේ හිතනකොට ජීවිතයේ අවසාන මොහොත සමුගන්නේ මං කියන්නේ ඒක අවසාන මොහොත නොවෙන්න පුළුවන්. හැබැයි ඒක අවසාන මොහොත වෙන්නත් පුළුවන්. එහෙනම් ඒ මේක මං අවසාන මොහොත නෙමෙයි කියලා හිතාගෙන එළියට බහිනකොට ඕන විදියකට යන්න පුළුවන් නම් තරහ වෙලා යන්නත් පුළුවන්. හැබැයි අවසාන මොහොත කියලා බහිනකොට ලේසියෙන් තරහ නොවී හිතරිද්දවන් නැතුව ආදරණීය සමුගැනීමක් නම් එතන තියෙන්නේ. ඉතින් හොඳම දේ පින්වත්නි අවසාන මොහොත කියලා හිතලා යනකොටනේ. එතකොටනේ පවුල් ඇතුලේ ආදරණීය බව රැකෙන්නේ, අසමගිය නැති වෙන්නේ. ඉතින් ඒව බෙනිෆිට්ස් නෙමේද? ඒව ඇවිල්ලා පොසිටිව් දෙයක් නෙමේද? ඒතර මේ මරණය ගැන සිහි කරනකොට කුසල් පැත්ත විතරක් නෙමෙයි. සාමාන්‍ය එදිනෙදා ජීවිතේ මිනිසුන්ගේ ප්‍රශ්න පවා අඩු වෙනවා. ඔය ඇත්ත මහපාරේ යනකොට තමන්ගේ වාහනේ පදවගෙන යනකොට හිතන්න රියානතුරු වලින් මහපාරේ මැරෙන මිනිස්සු ඉන්නවා. ඔය මිනිස්සයා මැරෙන්න පොඩ්ඩකට කලින් කවුරු හරි වාහනයකට පාට් දාගෙන බැනලා මේ ද්වේෂ සිතින් ආව වෙන්න

එතකොට මේ පොඩ්ඩකට කලින් තව කෙනෙක්ගේ මොකද්ද කරේ, හිත රිද්දලා පීඩනයක් ඇති කරලා අර මිනිස්සයාගේ ජීවිතේට යම් කිසි විදියක අර ද්වේෂ සිතුවිලි ටිකක් එකතු කරගෙනනේ මිනිස්සයාගෙන් තමන්ගේ ජීවිතය අවසන් කරගත්තේ. සමහරට අර පිටිපස්සෙන් බැනුම් අහගෙන ආපු මිනිස්සයා හොඳ වැඩේ ඔකට කියාගෙන යයි. ඈ මු මට දැන් වාර පිටිපස්සේදී බැනගෙන ආපු එක ඔන්න දැන් හැපිලා මැරිලා කියලා මට හිතුණා ඔක මොකක් හරි කරගනී කියලා. ඔය වගේ මිනිස් කියනවනේ හොඳ වැඩේ කියලා සාප කරනවා. يعني ලෝකෙන් සාපයක් ඇහෙන විදිහට මිනිස්සෙක් ජීවත් වෙන්න පින්වත් තව බොහෝ කල් ඉන්නවා කියලා හිතනකොට ඔකට තමයි කියන්නේ ಜಾතිමදේ කියලා. ඒ කියන්නේ මේ බොහෝ කල් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ මදයක් ගහලා තියෙන්නේ. මේව ඇවිල්ලා අකුසල්. මට තව වැඩි කාලයක් ඉන්න නෑ. මට මං මේ අවසාන මොහොත වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නම් වදාළේ උඩට ගන්න හුස්ම රැල්ල යටට හෙලන්න කලින් පණට කියයි කියලා හිතන්න කියලා. කෑම ටිකක් කනකොට කටේ තියෙන කෑම ටික ගිලින්න කලින් හුස්ම ටික ඒ තරම් අවිනිශ්චිතයි කියලා මේ ජීවිතය ගැන හිතන්න කියලා කියන්නේ උන්වහන්සේ. එතකොට පාර යන මිනිහෙක් හිතනවා නම් මගේ ජීවිතේ තව අපි දන්නේ නැහැ මට තව කොච්චර ලාව ජීවත් වෙන්න තියෙනවද කියලා හිතාගෙන ඉන්න මිනිසයා මහපාරේ අනිත් වාහන වලට පාට් දාලා කෑ ගහලා බැනලා අපි එහෙම පුළුවන් තරම් ඒ වගේ අර තව කෙනෙක්ගේ හිතක් රිද්දන් නැතුව ඉන්න උත්සාහ කරනවනේ පින්වත්නි. ඉතින් ඒවා පොසිටිව් නෙමෙයිද? ඒවා නෙගටිව්ද? එතකොට මේ සමාජයත් එක්ක ඔබට සුන්දර මිනිසෙක් විදිහට ජීවත් වෙන්න ලැබෙන අවස්ථාවක්. මේ ජීවිතේ අවිනිශ්චිත බව ගැන කෙනෙකුට ওই විදිහට බය නැතුව හිතන්න පුළුවන් නම් අනේ මගේ ජීවිතේට මම කොච්චර කොහොම හිතුවත් මම මොනතරම් දේවල් කෙරුවත් මං කොයි වෙලාවෙ මේ ජීවිතේ අවසන් කරයිද කියලා හිතන කෙනා දැන් ඉන්නවට වඩා දියුණු වෙනවා පින්වත්නි. ඇත්තටම දැන් ඉන්නවට වඩා දියුණු වෙනවා. අපි හිතාගෙන ඉන්න මරණ ගැන හිතනකොට මූසල වෙනවා කියලා නෑ, කවදාකවත් මූසල වෙන්නේ නෑ. ඉතින් අපි මේ මොහොත මේ ගත කරන කාලේ ඇතුලේ අපිට තියෙනවනම් අර ප්‍රමාද වෙන්න වීරියක් නැති හානියක් අරතිය. ඔකට අරතිය කියලා කියනවනේ. රතිය කියලා කියන වචනේ තේරුම තමයි ඇල්ම. රතිය කියන එකට කාම රතිය කියලා කාමයේ සම්බන්ධයෙන්ුත් කියනවා, කාමයන්ට තියෙන ඇල්මට. භාවනා රතිය කියලා භාවනාවට තියෙන ඇල්මටත් කතා කරනවා. එතකොට දැන් ඔය ධර්මයේ හැසිරෙන්න තියෙන කැමැත්ත නැති වෙන එකටත් කියන්නේ අරතිය කියලා. හාමුදුරු කෙනෙක්ට සිවුරු අරින්න හිතෙනවා නම් ඒකට කියන්නේ අරතිය කියලා. ඉතින් ඔන්න ඔය අරතියක් හිතේ තියෙනවා නම් කෙනෙකුට අරතියෙන් නිදහස් වෙන්න පවා මේ මරණය ගැන සිහි කරන එක සෑහෙන වටිනවා. ඔබට මතකද මං පොඩි දෙයක් මතක් කරනවා, අර බාහ්‍ය දාරුචීරිය කියලා මේ ගෞතම බුද්ධ ශාසනයේ වහා ධර්මය අවබෝධ කරපු වටින ශ්‍රාවකෙක් ඉන්නවනේ. ඔය ශ්‍රාවකයෝ පින්වත්නි ඔය තැනට හිත ගෙනාවේ, කියන්නේ මේ ටක් ගාලා පුංචි ධර්මකාරණයක් අහනකොටම ඉක්මනට අවබෝධ වෙන තත්ත්වයට පත් වුනේ මේ ජීවිතේ මේ ආපු අවබෝධයක්ම විතරක් නෙමෙයි ඒවා. ඒවා පෙර සසරෙත් පුරුදු පුහුණු කරගෙන ආපුවා. එතකොට ඒක පෙර සංසාරේ කොච්චර පුරුදු පුහුණු කරගෙන ආවද කියනවනම් දැන් ගිය බුද්ධ ශාසනයේත් බාහ්‍ය දාරුචීරිය මේ පුහුණුවේ යෙදිලා තියෙනවා. නිකන් නෙමෙයි, හරි වීරියවන්තව. කොහොමද පුහුණු වේදිලා තියෙන්නේ? ඔබ අහලා ඇති මේ කණ්ඩායම ඔය පුක්කුසාති මේ දබ්බමල්ල පුත්ත ස්වාමීන් වහන්සේ ඔය ලොකු කණ්ඩායමන්නේ උතන. එතකොට මේ බාහි දාරුචීරිය එදා ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේදී මේ කණ්ඩායමත් එක්ක වීරියවන්තව කටයුතු කරනකොට එතන ඔක්කොම හත් නමක් පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් කාශ්‍යප බුද්ධ ශාසනයේදී එදා ඒ හත් නම අතරින් පිරිනිවන් පාන රහත් වෙලා, එක සන්නස නමක් අනාගාමීලා සුද්ධාවාසය උපදිනවා, ඉතුරු පස් නම තමයි ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ වෙන්නේ. ඒතර මේ හත් නම එදා ඒ අන්තිමට වීරිය ඇති කරගෙන කොච්චර ප්‍රමාද නොවෙන්න වැඩ කරාද කියනවනම් හරි ලස්සන වැඩක් කරනවා. නගිනවා ගල් තලාවකට. ඒක නගින්න හරි අමාරු ගල් තලාවක්. ඒ කියන්නේ ඒකට නගින්න උස ඉනිමගක් හදාගන්න ඕනේ. ඔය උණගස් ගැට ගහලා හරි අවදාන නගින්නත් හරි අමාරු උස ඉනිමගක් හදාගන්නවා. මේ ඉනිමග හදාගෙන තමයි ඔකට නැග්ගේ. නැගලා
මෙයාලා මොකද කරන්නේ මේ ස්වාමීන් වහන්සේලා හත් නම

0: ඉනිමග පෙරලල දැම්ම. මොකද පින්වත්නි ඔය ඉනිමගෙම තමයි ආයි බැස්සත් බහින්න ඕනේ. ආයි නැතුව බහින්න තැනක් නැහැ. බහින්න කියලා උත්සාහ කරොත් එහෙම වැටිලා මැරෙනවා, අපවත් වෙනවා. ඒක ස්ථිරයි. බහින්න බෑ ඉනිමග නැතුව. දැන් මේ හාමුදුරුවෝ ඇයි ඉනිමග පෙරළුවේ? ඔය ඉනිමග පෙරළපු එක ඇතුළේ හිතන්න දෙයක් තියෙනවා. ඒ ඉනිමග පෙරළුවා කියන එක ඇතුළේ මොකද්ද තියෙන කතාව? දැන් හාමුදුරුවන්ට බහින්න ගියත් මරණය, උඩ හිටියත් මරණය. ඇයි? උඩ ඉන්නකොට කෑම හම්බෙන්නේ නැහැ, බඩගින්න මැරෙන්න වෙනවා. බහින්න ගියොත් ගලෙන් වැටලා මැරෙන්න වෙනවා. ඒ කියන්නේ කොහෙන් ගියත් මරණේ. ආයි ජීවත් වෙන්න අවස්ථාවක් ඇත්තෙම නැහැ. හැබැයි එකපාරට මැරෙන්නේ නැහැ, ගල උඩට වෙලා තව මේ බඩගින්න හැරි මැරෙනකම් පොඩි පීරියඩ් එකක් ඉතුරුයි, කාලයක් ඉතුරුයි. ඒ කාලේ දැන් කරගන්න එකක් විතරයි. ඉතින් මේ හාමුදුරුවන්ට එතකොට පින්වත්නි ටිකක් නිදා ගන්න ඕනේ කියලා පොඩි හාන්සියක් දාන්න හරි කයියක් දාගෙන අපි යමු කියලා මොනවා හරි දේවල් නිකන් චැට් එකක් දානවා වගේ මිනිස්සු නිකන් කතා බහ කර කර ඉන්නවා වගේ. දැන් මේ හත්නමට අනම්මනම් වල්පල් කියෝ කියෝ ඉන්න වෙලාවකුත් නැහැ. දැන් හරීම අවදානමක ඉන්නේ. උඩ හිටියත් මරණේ, බහින්න ගියත් මරණේ. කෑම හොයාගෙන බහින්නත් බෑ, බඩගින්නේ මැරෙනවා උඩ හිටියත් කියලා තියෙන තැන හින්දා කරන්න තියෙන එකම දේ වීරියවන්තව භාවනා කරන එක, ධර්ම මනසිකාරය කරන එක, ධර්ම සාකච්ඡා කරන එක, ධර්මයේ හැසිරෙන එක. ඇර වෙන දෙයක් නෑ දැන් ඔප්ෂන්. ඒක හරි පුදුම ලස්සන පැවිදි ජීවිතයක ගත කිරිල්ලක්නේ පින්වන්දි. බලාපොරොත්තු නෑ මෙන මොනවාත්ම. හිතන්නක දාන ටිකක් ගෙනවත් බලාපොරොත්තුවක් නෑ. ඒ කියන්නේ දැන් අඩුතරමේ හෙට පින්ඩපාත යන්න ඕනේ කියලා ඒ දානේ හොයාගෙන යන බලාපොරොත්තුවක්වත් නෑ. තේ ටිකක් හදා ගන්න ඕනේ. දැන් අපි කොහොමද කුටියක ඉන්නකොට අපිට දැන් තේති බහක් තියෙනවා, ප්ලේන්ටි ටිකක් හදා ගන්න ඕනේ. ඔහොමනේ වතුර එකක් ගහන්න ඕනේ උණු වෙන්න. ඈ සීනි පොඩ්ඩක් දාලා කලවම් කරලා මේක හදාගෙන. ඔය මෙලෝදයක් නැහැනි දැන් අරකට. මොකද ලිප් තියනවද? මොනවත් නැහැ. වතුර තිබහක් ආවොත් මොකක් කරන්නද? තිබහෙම්ම පිපාසෙන් ඉඳ වෙනවා. දන්නවා දැන් පොඩි වෙලාවයි තියෙන්නේ කියලා. අනේ අන්නේ වීරියවන්ත සිත නිසා උන්වහන්සේලාගෙන් එක නමක් රහත් වුණා. ඒ රහත් වුණාට පස්සේ ඒ රහතන් වහන්සේ මොකෝ කළේ? ඉරිදි බලෙන් ගලෙන් ඉවත් වෙලා වැඩම කරලා පිණ්ඩපාත කරගෙන දානි ගේනාව මේ උඩ ඉන්න අනිත් ස්වයංවහන්සේලට ඉරිදියෙන් වැඩම කරලා දානි ගෙනාවට පස්සේ අර ස්වයංවහන්සේලා කිව්වා, ඔබ වහන්සේ නිරාහාරව වීරිය කළ අපිත් එක්ක එකට, ඒ වීරිය නිසා ඔබ වහන්සේ රහත් වුණා. දැන් ඔබ වහන්සේ දානි ගෙනත් ඉරිදියෙන් අපිට පිළිගන්නන්න ගියාට පස්සේ අපි ඉනිමග පෙරලපු එක ඇති ප්‍රයෝජනයක් නැහැ නේ. ඈ ඊට පස්සේ ඔබ වහන්සේ ලබාගත්ත ටික අපිට ලබා ගන්න බැරි වෙනවා. ඇත්තට මේ ප්‍රශ්නම මේ වෙලාවේ අර රහත් නොවීම අපවත් වෙන ප්‍රශ්නමක් ඉන්නවනේ. මේ ප්‍රශ්නම හේතුවෙත් කොහොම හරි මේ වෙලාවේ රහත් වෙන්න, මේ වෙලාවේ ධර්මයේ දකින්න. හැබැයි මේ ප්‍රශ්නම ගෞතම බුද්ධ ශාසනයේ අග්‍රස්ථාන පතාගෙන සංසාරේ ආපු ප්‍රශ්නමක්. ඒ හින්දා ඒගොල්ලෝ එතන මගපල් ලැබුවේ නැහැ. ඒතොර ඒකත් අපිට පොඩි චූටි පොයින්ට් එකක් විදිහට තේරෙනවා. සමහර කෙනෙක් වීරිය කරනවා සසරේ මේ ධර්මය දකින්න. වීරිය කළත් සමහර ලාට යාට ධර්මය අවබෝධ නොවෙන්න පින නැතිකම විතරන්නේ මේ. දැන් මෙතන පින නැති ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්නමට තිබ්බේ. ඒ ප්‍රශ්නමම ගෞතම බුද්ධ ශාසනයේ එක එක අග්‍රස්ථාන ලබන අය. ඉතින් එතකොට ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ මගපල් ලැබල බෑනේ. ඒ වගේ කෙනෙකුට කොච්චර වීරිය කළත් කිසිම මාර්ගඵලයක් නොලබාම ජීවිතය අවසන් වෙන්න පුළුවන්. සමහර විට ඔබ වෙන බුද්ධ ශාසනයක විශේෂ අග්‍ර ශ්‍රාවකයෙක් නම්, මම මේක නිකම් පොයින්ට් එකක් විදිහට කියන්නේ, ඒ කියන්නේ මගඵලයක් නොලබාම වීරිය කරන කෙනෙක් මේ අපවත් වෙනවා නම්, මැරෙනවා නම් ඒක පවක් හැටියටම හිතන්න එපා. හොඳේ දැන් ගිය බුද්ධ ශාසනයේ ජෝතිපාල කියලා සන්නස නමක් අපවත් වෙනවා, කිසිම මාර්ගඵලයක් ලබන්නේ නැහැ. ඒ කවුරුවත් නෙමේ ජෝතිපාල කියලා ගිය බුද්ධ ශාසනයේ මහානලා හිටි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඉතින් මාර්ගඵල ලබයි කාශ්‍යප බුද්ධ ශාසනේ. ඒ වගේ හැම භික්ෂුවම මාර්ගඵල ලබලම අනිවාර්යෙන් අපවත් වෙන්නවා කියලා එකක් නැහැ. බෝධිසත්වවරුත් ඉන්න පුළුවන් පැවිද්දෝ අතරේ. වෙන ශාසනයක විශේෂ අග්‍ර ශ්‍රාවකයෝ ඉන්නත් පුළුවන් යම් පැවිද්දෝ අතරේ. වීරිය වඩන සංඝයා අතරේ. ඒතොර පින්වත්නි මේ බුද්ධ ශාසනේ එහෙම අර අරතියක් ඇති වුණත් මරණයම සිහි කරන තරමට අරතිය නැති කරගෙන වීරිය ඇති කරගන්න පුළුවන් කියලා මේ ශාසනෙත් ඒ වගේ වීරිය වඩපු ස්වාමීන් වහන්සේලා නැත්තේ නැහැ ඉන්නෝ. දැන් හොඳ උදාහරණයක් තියෙන එක සන්නසනම, ඒ හාමුදුරුව කසාද බැඳලා ගිහි කාලේ ඉඳලා හොඳට වස්තුභෝග තිබ්බ කෙනා මේ සැප සම්පත් සියල්ල අතහැරලා දාලා කසාද නෝනවත් අතහැරලා දාලා එයා ඇවිල්ලා මහණ වුණා. හැබැයි කසාද බැඳපු නෝනට කිව්වා මම මහණ වෙන්න යන්නේ ආයි එන්න බලාගෙන නෙමෙයි, ඔයාට ඕන මිනිස්සෙක් එක්ක ඔයා ඔයාගේ පෞල් ජීවිතේ ගත කරන්න ඔයාට ඕන කෙනෙක් හොයාගෙන බැඳ ගන්න කියලා නෝනට අවසර දුන්නා. දීලා ඇවිල්ලා මහණ වුණා. දැන් අර මේ මිනිස්සයාට තිබිච්ච වස්තු භෝග ඔක්කොම ටිකත් නෝනට දීලා ආවේ. ඊට පස්සේ පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ මහණ වෙලා ටික කාලයක් යනකොට නෝන ඉතින් වෙන මිනිහෙක් හොයාගත්තා. හැබැයි දැන් ඔබ දන්නවද දැන් අර මිනිස්සයත් එක්ක පවුල් කනකොට මේ ගෑනු කෙනාට රෑ නින්දෙන් පවා එකපාරට බයක් එනවා ඇහැරිලා. මොකද්ද බය? අර මහණ වෙන්න ගිය මිනිහා ආයේ එයිද දන්නේ. දැන් මේ ගෑනු කෙනාට එන බය තමයි ඒ මිනිහට වඩා මට හම්බෙච්ච මේ දෙවනි මිනිස්සයා හොඳයි. හැබැයි එකම දේ, අර මිනිහා ආවොත් එහෙම අපිට මේ තියෙන සැප සම්පත් වස්තු භෝග ටික ඔක්කොම අර මිනිහට ආයි දෙන්න වෙනවා. එයාට අයිති ඒවා හින්ද එයා ගනි මේවා. ඕවට ආපහු එන්න බැරි නෑ. ඒ හින්දා ඔය මහන වෙලා ඉන්න ඔය හාමුදුරුව කැලේට වෙලා ඉන්නේ කවුරුවත් දන්නෙත් නෑ. ඔන්න කොන්ත්‍රාත් එකක් දීලා මරන්න ඕනේ කියලා ඒ හාමුදුරුවන්ගෙම ගිහි කාලේ මුදල් පාවිච්චි කරලා මිනිමරු කණ්ඩායමකට කොන්ත්‍රාත්යක් දෙනවා. අසවල් කැලේ ඉන්නව භාවනා කරගෙන හාඳුරු කෙනෙක් කැලේ ඒ හාඳුරුවන්ව කෙලින්ම මරලා දාන්න, අපවත් කරලා දාන්න කියලා කොන්ත්‍රාත් එක දෙනවා. කවුද? ගිහි කාලේ ගෑනු කෙනා. ඉතින් ඒ කොන්ත්‍රාත් එකට පාවිච්චි කරත් ඒ හාඳුරුවම ඒ ගෑනු කෙනාට දීලා ගිය සල්ලි. මේ ආයි එයි කියලා බයට. අර මිනිස්සු ආවා, මේ හාමුදුරුව අල්ලගත්තා. දැන් මරන්න ලෑස්ති කරා. අපවත් කරන්න ලෑස්ති කරපු වෙලාවේ ඒ වෙලාවේ හාමුදුරුව අහනවා, අනේ මම මොන වැරද්දක් කළාටද ඇයි මට මෙහෙම කරන්න කියලා. අපිට කොන්ත්‍රාත් එකක් තියෙනවායි කිව්වා. මේ වෙලාවේ අනිවාර්යෙන් තවදුරටත් ජීවත් වෙන්න දෙන්න බෑ. ඔයාව මරලා දාන එක අපි මේ වෙලාවේ ජොබ් එක මේක අපි කරනවාමයි කිව්වා. ඊට පස්සේ කාරණේ පැහැදිලි වුණා මේ හාමුදුරුවන්ට. තව වැඩි වෙලාවක් මට ජීවත් වෙන්න අවස්ථාවක් නැහැ කියලා. එකම ඉල්ලීමක් කරා. මම මහණ වුණේ හැමදේම අතහැරලා අවංක අරමුණින් මට මාර්ගඵලයක් ලබා ගන්න මට තාම බැරි වුණා. පුළුවන් නම් මට අද රෑ විතරක් දෙන්න, හෙට උදේ මරන්න මාව. කිසි ප්‍රශ්නයක් නැහැ, හෙට උදේට ඔයගලන්ට ඕන එකක් කරන්න, අද රෑ විතරක් දෙන්න කිව්වා. හොරු කිව්වා. තමුන්නාන්සේ අද රෑ ඉල්ලගෙන අපිට නිින්ද ගියාට පස්සේ පැනලා යන්න මේ ප්ලෑන් කරන වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම චාන්ස් දෙන්න නම් බෑ. මේ වෙලා ඉවරයක් කරලා අපිට මේ ගනුදෙනුව නිදහස් වෙන්න ඕනේ. මේ අතට හම්බෙච්ච චාන්ස් එහෙම ලේසියෙන් එහෙම අතාරින්න අපි සූදානම් නැහැ කිව්වා. නෑ ඕන් මොනවා හරි මගෙන් ඉල්ලනවා නම් මං කියන සාක්ෂියක් දෙන්න ලෑසියි කිව්වා. මොකද්ද කියලා දෙන්න පුළුවන් සාක්ෂිය? ඔන්න ඔය ගල ගන්න කිව්වා. පොඩි ගලක් තිබ්බා පින්වත්නි, අත් දෙකෙන් උස්සන්න පුළුවන් සයිස් එකේ බර ගලක්. ඉල්ලගත්ත ගල මේ හාමුදුරුවෝ ගහයට භාවනාවේ වාඩිලා හිටපු හාමුදුරුවෝ එක කකුලක් දික් කරා. ඒ කකුල දික් කරලා අර ධනිස් පොල් කට්ටත් එක්ක එතනින් පහළට තියෙනවනේ මේ ඔබ දන්නවා කකුලේ කටුව, ධනිස් පොල් කට්ටෙන් පල්ලෙහාට තියෙන කටුව ටිකක් අර කොහේ හරි වැදුනත් හරි රිදෙන කටුවක්නේ. අර අත් දෙකෙන් උස්සන්න ඕන බර සයිස් ගල අරගෙන ගැහුවා කෙලින්ම. අර තමන්ම තමන්ගේ කකුල කැඩෙන්න ගැහුවා. හරි, දෙක වේගවත් පහරක් හයියෙන් ගහලා අර කකුල කැඩුවා පින්වත්නි. සම්පූර්ණ මෙහෙම අල්ලනකොට කකුල දෙකටම කැඩලා යන විදියට ඒ තරම් හයියෙන් ගැහුවා. ඒ ගහව පාරට කටු කුඩු වෙලා ගියා කකුලේ. කුඩු වෙලා මස්තික සම්පූර්ණ ගලත් එක්කම පොළවේ තැලුනේ. අටත් කුඩු වෙලා ගිහිල්ලා දැන් එල්ලෙනවා කකුල, ලේ ගලනවා. මේ හාමුදුරුවෝ ඒ සිවුරෙන්ම අර ලේ ගලන කකුල ඔතාගෙන ගැට ගහගෙන ඉල්ලීමක් කරා. දැන් මම පැනලෙයි කියලා සැකක් නැහනේ. මාව දැන්වත් විශ්වාස කරන්න, මට මැරෙන්න ඉඩ දෙන්න, මාව මරන්න එපා. අද රාත්‍රියේ මට පුළුවන් වෙලාවක් මෙහෙම ඉන්න ඉඩ දෙන්න කියලා. මේ ආන්දරෝ පින්වත්නි තමන්ගේ කකුලේ අර කකුල කඩාගෙන ඒ කුඩු එච්ච කකුල් එක්කේ වේදනාවත් එක්ක වේදනානු පස්සනා වඩලා දැන් ඔන්න අර අපි කියපු බාහිධාරු චීරි අර කන්ද ගලක් උඩට වෙලා ඉනිමග පෙරලෝ වගේ ප්‍රශ්නයක් තමයි දැන් මෙතනක් තියෙන මරණය අතේ. ආයිතින් දැන් මේ කෑම ගැන හිතන්නයි ප්ලේන් ටිකක් බොන්න අනම්මනම් බලාපොරොත්තු නැහැ. කෙලින්ම එකම කතාව දන්නවා තව වැඩි වෙලාවක් නැහැ ජීවත් වෙන්න කියලා. දැන් මටත් තව වැඩි වෙලාවක් නැහැ බණ ඉවර කරන්න කියලා මාත් දන්නවා. ඒ වගේ තව වැඩි වෙලාවක් නැහැ ජීවත් වෙන්න කියලා දැනගෙන මොකෝ කරේ? වෙන බලාපොරොත්තු නැහැනේ, හෝප්ස් නැහැ, ඩ්‍රීම්ස් නැහැ, අරව මේව නැහැ. එකම දේ දැන් ඉතින් අවබෝධ කරපන් ධර්මේ. ඕකමයි දැන් තරිංගර ධර්මමාසිකාරපින්වත්. ඉතින් ඒකයි අර මරණය තව කොච්චර ලවද්ද නැහැ කියලා හිතන මනුස්සයට අරති එහෙම එන්නේ නැහැ. මොකද අරතියක් එන්නේ තව ඉන්නවා කියලා හිතන තරමට. නිදහසේ තව කාලය තියෙනවා කියලා හිතන තරමට තමයි මිනිසුන්ට අරති එන්නේ. ප්‍රමාද වෙන්නේ, මදේ එන්නේ, මත් වෙන්නේ, හැම ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ ඔන්න ඔය කාලේ තව තියෙනවා කියලා හිතනකොට. දැන් ඔබට තේරෙන නැති සමගිය නැති වෙන්නේ, ප්‍රශ්න වෙන්නේ, පවුල් වල රණ්ඩු වෙන්නේ, ඔක්කොම කතන්දර තියෙන්නේ තව කාලයක් ඉන්නවා කියලා හිතන තරමට. පටන් ගන්නකො අද ඉඳලා ගෙයින් එලේට බහිනකොට කෙලින්ම ප්‍රශ්න නැහැ හිතන්න. නෝනගේ මුණ දිහා බලලා, දරුවන්ගේ මුණ දිහා බලලා බය නැතුව හිතන්න. සමහරට මං මේ ජීවිතයේ අවසාන වතාවට මේ මූණු දකින්න වෙන්න පුළුවන් කියලා හිතන තරමට ආදරණීය ඔබ ගෙයින් එලේට බහිනවා. රණ්ඩු ප්‍රශ්න නැහැ, හිතරිද්දන්නේ සමීපතමීන්ගේ ජීවිතවල ආදරණීය චරිතයක් බවට ඔබ පත්වෙයි වැඩි දවසක් යන කලින්. ඔය දැන් ඔය ඩයනාගේ පොඩි පුතාට ඔය ප්‍රශ්නේ වුණානේ පින්වත්නි, හැරි කුමාරයා නේද නම හැරි. එතකොට හැරි අම්මා නැති වෙන දවසේ උදේ අම්මත් එක්ක කතා කරනවා. හැරි අම්මට කෝල් එකක් ගත්ත නෙමෙයි, ඩයනා කෝල් එකක් ගත්තේ හැරිට. මම ඔබට මේක සිත්න තස්පේ කියලා තියෙනවා මීට කලින්. එදා පින්වත්නි ඩයනා මැරෙයි කියලා හැරි හිතුවෙත් නැහැ, ඩයනා දන්නෙත් නැහැ ඩයනා මැරෙයි කියලා. ඩයනා කෝල් එක අරගෙන කතා කරනකොට හැරි ඒ වෙලාවේ තරහෙන් අම්මත් එක්ක කතා කරන්නේ. අම්මා ප්‍රංශේ ඉඳලා කෝල් එක දුන්නා. ඒ වෙලාවේ තරහෙන් කතා කරන අම්මා මේ දරුවගෙන් එක ආදරණීය වචනයක් ඉල්ල බැගෑපත් වෙලා තියෙනවා. ඩයනා, අනේ පුතේ මට ආදරෙන් එක වචනයක් කතා කරන්න කියකිය. ඩයනා කොච්චර ඉල්ලලා තිබුණත් අර දරුවා තරහෙන්මයි කතා කරලා තියෙන්නේ. ඒ දුරකථනය විසන්ධි කරන ගත වෙච්ච කාලය තුළ එක ආදරණීය වචනයක් හැරීට දෙන්න බැරි වෙලා තිනවා ඩයනා වෙනුවෙන්, තමන්ගේ අම්මා වෙනුවෙන්. අවසානේ පින්වත්නි එදා දවස ඉක්මෙන්න කලින් මේ හැරි දැනගත්තා අම්මා ඇක්සිඩන්ට් වෙලා මැරිලා කියලා. අන්නේ මොහොතේ හැරීට ඒ ඇති වෙච්ච කම්පනේ, අම්මා මාත් එක්ක කතා කරපු අන්තිම කෝල් එකේ අම්මා මගෙන් ඉල්ලුවේ පුංචි දෙයයි, අම්මා මගෙන් ඉල්ලුවේ ආදරණීය වචනයක්. අම්මට මං ඒක දුන්නේ නැහැ. දැන් හැරි පසුතැවෙනවා, මට ජීවිතේ ආයි කවදාවත් අම්මට ඒ වචනේ දෙන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒ විදියට පසුතැවීමෙන්මයි හැරි දැන් ජීවත් වෙන්නේ. මේක සත්‍ය සිද්ධියක්. ඩයනාගේ පොඩි පුතා අදටත් පසුතැවෙනවා. ඒකයි මං කිව්වේ අපි තව කොච්චර වෙලාවක් ජීවත් වෙනවද දන්නේ නැහැ කියලා හිතන තරමට. දැන් ඔය කඩා වැටිච්ච ගුවන් යානේ අර අඩි 14,000ක් පල්ලෙහාට වැටෙනකොට ඒ වැටෙන වෙලාවේ හැම මිනිස්සයම තව කොච්චර ලාවක් ජීවත් වෙනවද කියලා දන්නේ නැහැ කියන අවිනිශ්චිතකමකනේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේ අවිනිශ්චිතකමක් ගුවන් යානේ කඩා වැටෙන මොහොතක අපි මේ වෙලාවේ නැති වුණත් අපි හැමෝටමත් තියෙනවා පින්වත්නි. ඒ වගේ අවදානමක්, ඒ වගේ අවිනිශ්චිතකම අපි හැමෝගෙම ජීවිතය තුළ තියෙන නිසා අපි ඕකම තේරුම් අරගෙන තව කොච්චරලා මට ඉන්නව තියනවද දන්නේ නැහැ කියලා හිතලා ජීවත් වෙන තරමට ඔබ වීරියවන්ත වෙනවා, අප්‍රමාදි වෙනවා. ඔබ පින්වත්නි කුසලයෙන් පිරිච්ච පින්වන්ත මිනිසෙක් වෙනවා. ඔබ හැම දිනාටම අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. net fm සිත්නෙත් අසපුවට හැමදාමත් ආශිර්වාද කරන පින්වන්ත පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඒ හැම දිනාටම මේ පින ආශිර්වාදයක්ම වේවා. net fm සභාපතිතුමන්ට, අපේ කල්යාණ මිත්‍ර නිහාල් මහත්මයාට, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරිතුමාට, ආගමික අංශ ප්‍රධානි වරුණ මහත්මයා, ඒ වගේම සමීර මහත්මයා සහ සියලු කාර්ය මණ්ඩලයට අපි ආශිර්වාද කරනවා. net fm සිත්නෙත් අසපුවට හැමදාමත් දායකත්වයේ දක්වපු සියලු දෙනාටත් මෙත් සිතින් සෙත් පතන ආශිර්වාද කරනවා. net ශ්‍රවණය කරපු පින්වන්ත හැම දෙනාටමත් යහපත් සුවපත් සාන්ත පින්බර කුසලයෙන් පිරුණු ජීවිතයක්ම වේවා. ඔබට මෙලොව යහපත වගේම පරලොව සුගතියටත් මේ පින් හේතු වෙත්වා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කරගන්න සියලුම පින් හේතු ආසනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති.
1: සාදු සාදු සාදු. අපිට මරණය ගැන හිතමින් කොයි මොහොතේ හෝ මැරෙන බව දැනගෙන මේ ජීවිතේ ජීවත් වෙන්නට පුළුවන් නම් ඊට කොයිතරම් ලස්සන උපමා තුළින් ඒ ජීවිතය අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවාද? හැමදාමත් ඉතාම වටිනා කියන ලෙස අපේ හදවතට දැනෙන ලෙස සෙනසුරාදා සිත්නිත් අසපුවේ වන්දනීය දේශනාව පවත්වන පූජනීය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. අද උන්වහන්සේ සජීව විදිහට මැදිරියට පැමිණලා මේ විදිහට මැදිරියට වැඩම කරලා මේ දේශනාව පවත්වද්දිත් උන්වහන්සේ යම් කිසි තරමක ගිලන් තත්වයෙන් පසු වෙනවා. ඉතින් උන්වහන්සේට මේ සියලු ගිලන් තත්වයන් දුර වෙලා ඉක්මනින්ම යලි සාමාන්‍ය පරිදිම වැඩවාසය කරන්නට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා අපි සාදුනාත්ති ප්‍රාර්ථනා කරමු. ඔබට පුළුවන් මේ උතුම් වූ ධර්මානුශාසනාව සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්න, ඔබේ ජන්මදිනය වෙනුවෙන් වෙන්නට පුළුවන්, ඔබේ මියගිය ආදරණීය මව්පියන් වෙනුවෙන් වෙන්නට පුළුවන්. ඔබ කතා කරන්න 0277527 2017 අංකයට කතා කරලා ඒ සඳහා පින්බර දායකත්වය ලබා දෙන්නට කියලා මතක් කරනවා. ඒ මතක් කිරීමත් එක්ක අපි විරාමයක් ලබා ගන්නට සූදානම්. විරාමෙන් අනතුරුව අපි සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව සමග නැවත හමු වන බලාපොරොත්තු වෙන්.
2: කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අදම ගන්න ෆෝන් එකයි.
4: ටිකට ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
1: රාත්‍රී 8:05.

0: අටේ දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තැඹිලි තෙල් කොකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරූද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: මාතර ෆ්‍රීලන්් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස්රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
4: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
7: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා.
7: සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: Sit mit Assapur. Sit mit Assapur.
1: උතුම් වූ බුද්ධ රත්නයේට නෛර්වාණික ශ්‍රී සද්ධර්මයේට ආර්ය මහා සංඝ රත්නයේට මාගේ උතුම් নমස්කාරය වේවා. අපි නැවතත් සිත්නිත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වක පාද අභිවන්දනෙන් පිළිගන් ලබනවා. මේ හෝරාවෙත් රාත්‍රී 9 වෙනතුරු අපි ධර්ම සාකච්ඡාවේ නියැලෙන්නට සූදානම් වන මොහොතේ ඔබ පින් පුරන්නට හැකි ඉසව්වක් පිළිබඳ අපි ධර්මදේශනාව ආරම්භයේදී මතක් කළා වගේම යලිත් මතක් කරන්නට ඕනේ. මොකද ඔබට මතකයි අපි අද දවසේ මේ වැඩම කර සිටින ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඩ සිටින ඒ උතුම් වූ බවුන් පැලස නිර්මාණය කරද්දී අපිට net fm ශ්‍රාවකත්වය තමයි ලොකුම ශක්තිය බවට පත් වුනේ. ඒ වගේම කෝරගල රාජමහා විහාරස්ථානයේ උතුම් වූ සධාතුක මන්දිරය නිර්මාණය කරද්දී තිස්ස මහරහතන් විහාරස්ථානයේ ධාතු මන්දිරයේ අදටත් ඔබට මේ දක්නට ලැබෙන විශාල පියස්ස ගොඩනගද්දී හොරණ බක්කුල මහාසෑය ගොඩ නිර්මාණය කරද්දී net fm ශ්‍රාවකත්වයෙන් ලැබුණු ශක්තිය අපිට කවදාවත් අමතක කරන්න බෑ. ඔබ බොහෝ දිනකට පින් පුරා ගන්නට මේ උතුම් වූ විහෙර විහාරස්ථාන ගොඩනගද්දී හැකියාව ලැබුණා. ඉතින් දැන් ඔබට හැකියාව තිබෙනවා උතුම් වූ දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමේදී මූලික වුණු පින්බිම. කාලයක් අපි දන්නවා ශ්‍රී ලංකාවේ යුද්ධයක් තිබ්බා, සමහරුන්ට ටිකක් අමතකයි. ඉතින් ඒ කාලේදී LTTE නම් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුව තිබුණු තැනක් තමයි මේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය. කියන්නේ වර්තමානය වන විට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ උපදේශ අනුශාසනා සහ උන්වහන්සේලාගේ මඟ පෙන්වීම පරිදි යළි අපිට වඳින්නට පුදන්නට හැකි පින්බිමක් විදිහට මේ පින්බිම ගොඩනගමින් තියෙන මොහොතක්. ඉතින් අන්නේ මොහොතේ අපි මහා සංඝරත්නය වටා ඒක රාශි වෙලා අපිට හැකි විදිහට මේ පින්කම සඳහා දායක වෙමු. ඔබට කරන්න තියෙන්නේ මේ පින්කම සඳහා දායක වෙන්න ඔබේ නොමසුරු දායකත්වයේ ලබා දීලා එහි ආර්ථික ශක්තිය ගොඩනගමු. අපි ඉන්නන්තරෝ අපි ශ්‍රම ශක්තිය ලබා දෙන්නේ කොහොමද, ද්‍රව්‍යමය ශක්තිය ලබා දෙන්නේ කොහොමද, මේ සියල්ල ඉදිරියේදී අපි කියන්නට බලාපොරොත්තු වෙනවා. දැනට ඔබ ඔබේ ගෙදර ගිනුම තරම්ම බොහොම හුරු පූජා ගිනුම net fm පූජා ගිනුම මේක ලංකා බැංකුවේ කොල්ලපිටිය දෙවන ශාඛාවේ තියෙන්නේ. හැබැයි ඔබට ලංකාවේ කොහේ හිටියත් මේ ගිනුමට ඔබේ දායකත්වයෙන් බැර කරන්නට පුළුවන්. 84 79 43 85 තමයි අංකය. 84 79 43 85 මේ අංකයට ඔබේ කැමති ආධාර උපකාරයන් බැර කරන්නට පුළුවන්. මොනහරි විස්තරයක් දැනගන්න ඕන නම් මම අර පෙර කිව්ව දුරකථන අංකය 077777 25 214 අංකයට ඔබට දායකත්වයේ බැර කරන්නට පුළුවන්. අපේ හාමුදුරුව කිව්වා වගේ මට කවදාය මේ විදිහේ උපකාරයක් කරන්න හම්බෙද දන්නේ. ඒ නිසා මේ උපකාරය කරන්න ඕන කියන සිතිවිල්ල ඇති කරගත්තා නම් ඔබ මේ පින්බිම ගොඩනගන්නටත් අපි අර පෙරකී පින්බිම වගේම යලි බොහොම ශෝභමාන පින්බිමක් බවට පත්වන මේ පින්බිම ගොඩනගන්නටත් ඔබේ දායකත්වය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරන ගමන් අපි ධර්ම සාකච්ඡාව වෙත යමු. අද දවසේ ධර්ම දේශනාව තුළදී ඔබ වහන්සේ ඉතාම වටිනා දහම් කාරණාවක් වෙනද වගේම විග්‍රහ කරනු ලැබුවා. එහිදී මරණය ගැන අද දවසේ මට හිතන සාකච්ඡාව තුළදීත් අපිට වැඩිපුර මේ මරණය පිළිබඳ කතා බහ කරන්න ඕන කියලා. ඒ අතරේ අපේ හැමතුරුනේ අර ගුවන් අනතුරෙම පටන් ගත්තොත් දැන් මේ ගුවන් අනතුරේදී අපි දන්නවා මේ ඔබ වහන්සේ කිව්වා වගේ අර අඩි 12000ක් 10000ක් පහළට එනකොට එතන හිටපු මගී පිරිසට කොයි වගේ හැඟීමක් ඇති වෙන්නේ නැද්ද, මේ 150කට අසන්න පිරිස කොයි වගේ බියෙන් තැති ගන්නට ඇද්ද. හැබැයි මේ සියලු දෙනාගේ බිය දුරු කරලා එවුන්ගේ කර්මය වෙනස් කරන්නට අර ගුවන් නියමුවාට යලි හැකියාව ලැබුණාද අපේ හැමදුරනේ? මේ එක්කෙනෙක්ට පුළුවන්කම තියනවාද බොහෝ පිරිසකගේ කර්මය වෙනස් කිරීමේ යම්කිසි පුණ්‍යමහිමයක් උදා කරලා දෙන්නට? එක්කෙනෙක්ගේ මහා කර්මයකට හැකියාව තියනවද? ඔහුගේ මේ පුණ්‍ය ශක්තියට හැකියාවක් තියනවද අපේ හාමුදුරුවනේ?
2: එතන මේ සමීර නියමුවක් නෙමෙයි නේද? නියමුව මේ ඇත්තට නියමුවක යතින් වෙන වීරියවන් වැඩේ තමයි.
1: දොරාරින එක.
2: පිටේ දොරාරින එක.
1: එහෙමයි.
2: ඒක ඒ දොර ඇරුන් නැත්තං එහෙනම් අර මේ අදාළ අපරාධකරු ටෝන විදියට යානාව බිම හෙලන්න ඒ ජීවිත සියල්ල විනාශ කරන්න ඉඩ තිබුණා. එතකොට මේ එක මිනිස්සෙක් නෙමෙයි අතරමතර පස් දෙනෙක් අපි දකිනවා. මොකද ඕකේ මම හිතන්නේ යානාව නැවත රැගෙන එන්න ඉන්න නියමුවන් දෙදෙනා ඒ වෙලාවේ යානාවේ මගින් අතර ඉඳලා තියෙනවා.
3: ඉඳලා තියෙනවා. එහෙමයි.
2: ඒ දෙන්න තමයි ඊට පස්සේ යානාව පස්සේ අතර ගන්න.
3: නියම කොටට ඇවිල්ලා වැඩේ කරා.
2: ඒ සහ එතන මේ ගුවන් නියමුවව ආරක්ෂා කරගන්න ලේ නවත්තලා එයාගේ අවශ්‍ය කරන රෝහලට යවනකම් ඕන කරන සහාය දෙන්න වෛද්‍යවරයෙකුත් හදිස්සියෙ මගින් අතර ඉඳලා තියෙනවා.
3: දැන් අන්න ඒක තමයි වහන්සේ කියන්නේ මේ දේවල් වල වැදගත්. මේ සියල්ල එකට ඒකරාශී වෙන්නේ කොහොමද අපේ
2: හැමෝටම? ඒ නිසාම ලෝකේ සමහරවොണ്ട് ප්‍රශ්නයක් තියෙනවා. මේක නාට්‍යයක්.
3: දැන් අපිටත් හිතෙන මේක චිත්‍රපටයක්
2: දෝ කියන්නේ. චිත්‍රපටයක්.
3: එහෙමයි.
2: කොහොමද ඒක ඉන්දියාවෙන් ඕක චිත්‍රපටයක් අනිවාර්යෙන් හදායි ඔක දැනටමත් ලෝකේ කතා වෙනවා. එතකොට මේ සිදුවීම් ඇතුලේ එතෙන්ට අවශ්‍ය කරන වෛද්‍යරයෙක් ඉන්නවා. ඒ අනික මේකේ හොඳම දේ තමයි මේ ජලනල කාර්මිකයෙක් තමයි මේ වෙලාවේ ඉක්මනින් අර අපරාධකරුව මේ ගුවන් නියම කුටියෙන් ඉවත් කරගෙන යානාව මේ අර කඩාගෙන වැටෙන යානාව මේ යම්කිසි සමබරතාවයකටපත් කරලා කන්ට්‍රෝල් කරන්නේ ජීවිතේට අත තියපු නැති. හරිද? ජීවිතේර නියම කුටියකට ගිහිල්ලවත් නැති මිනිස්සේ. හරිද? එයා මේ ෆ්ලම්බර් කෙනෙක්.
3: එහෙමයි.
2: එතකොට මම හිතන්නේ යා කම්පියුටර් ගේම්ස් ගහලා ඒ මොන හරි චිත්‍රපටි බලලා ඒවෙන් ගත්ත ආభాෂයක් කියලා මට දන්න විදියට උතන කතා වෙනවා කියලා මට හිතුණා. මේ කොහොම නමුත් මිනිස්සෙකුට අර ෂණික තීරණ ගන්න එකෙත් එතන තියෙනවා හරි වටින මේ පිරිමියෙක්ට ඒ වගේ අවස්ථාවකදී බයටපත් වෙන්නේ නැතුව මොකද්ද දැම්මන් කරන්න ඕනේ කියලා ඒ ඉක්මනින් තීරණයක් ගැනීමේ කියන හිත හරි වටිනවා තව කෙනෙකුගේ ජීවිතවල ආරක්ෂාවට. කර්මයේ පැත්තෙන් අපි බැලුවත් මම ඇත්තටම උතන කර්මයේ පැත්තට වැඩිය අර මිනිස්සු කඩාගෙන වැටෙන මොහොතේ තව වැඩි වෙලාවක් අපිට ජීවත් වෙන්න නැති වෙයි කියලා කෑ ගහන භීතියටපත් වෙච්ච සිත අරගෙන තමයි අපි දේශනාව කරේ ඒක මාතෘකා කරගෙන. හැබැයි දැන් මේකේ කර්මානුරූපව බැලුවත් මේ මිනිස්සුන්ගේ අමුතුවෙන් කර්මය වෙනස් කිරීමකට වඩා ඔවුන්ට මේ වගේ හේතු සම්පත් ඔක්කොම එතන තිබීම කියන එක.
3: ඈ
2: දැන් ඒ යානාවේ ඇත්තටම නියම කොටියේ දෙන්නම යම් අවස්ථාවකදී නැති වෙනවනේ. අපරාධකරුවෙක් වශයෙන් ඉන්න සහාය නියමුවත් අයින් කරනවා එතනින්. ඊට පස්සේ බිම වැටිලා ඉන්න ප්‍රධාන කැප්ටන් ඔහුත් ඒ වෙලාවේ මේ ප්‍රතිකාර වලට අරගන්නවා. ඒ වෙලාවේ යානාව මේ කිසිවෙක් නැති කිසිවෙක් හසුරවන්න කෙනෙක් නැති සහ ඒ වෙලාව අර මං හිතන්නේ අපරාධකරුගේ මේ වැරදි විධානයකට යානාව වැරදි දිශාවකට කඩාගෙන පහළට යමින් තියෙන මොහොතක ඒක හසුරවන්න අර වගේ මිනිසෙක් ඉඳීම පවා මට හිතෙන්නේ යානාවේ හිටපු සියලු දෙනාගේ ලොකු බලවත් කුසල ශක්තියකුත් තියෙනවා. ඒ වගේම ඔය තියෙන තව කතා දැන් ඔය ඊශ්‍රායල් ජාතිකයන ගොඩක් ඕක ඇතුළේ හිටියේ. ඇත්තරම ඉස්රායල් ජාතිකයෝ වැඩි හරියක් මේ ආනාව ඇතුළේ ඉන්න එකෙන්ම තේරෙනවා කිසිම මරණයක් නොවී මං හිතන්නේ මේ පළවෙනි වතාවට ඔයනි අනතුරක කිසිදු මරණයක් නොවී ජීවිතයක් බේරගත්ත පළවෙනි අවස්ථාව හරි මොකක් හරි මං ඒ වගේ ප්‍රවෘත්තියකුත් දැක්ක එක තැනක. මීට කලින් ඔය වගේ තැනකදී 20 ගාණක් මැරලා තියෙනවා. ඊට පෙර සියලු ජීවිත හානි වෙලා තියෙනවා.
3: සමහරට දැන් ඒ වේදා වැති වෙන හෘද ආබාධ වගේ නිසාත් ජීවිත හානි
2: වෙලා තියෙනවා. ජීවිතයක් හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ යානාවට මොනවත් මේ හානිය නොවිතියෙද්දි මිනිස්සේ බීතිය එක්ක හෘද ආබාධකින් හැරි මැරෙන්න පුළුවන්. ඒතර මේ එකඳු මරණයක්වත් සිද්ධ නොවී මෙච්චර අවදානම් තත්වයකදී. හරිද? මේ ප්‍රධාන නියමුවාට පිහියනුමකින් බරපතල පිහියනුමකින් හරිද? ඒ වගේ ලේ හැලෙන බරපතල පිහියනුමකින් එහෙම හානියක් වෙලත් ඒ වගේ තත්වෙක අපි හිතමු මේ කිසිම මිනිසෙකගේ ජීවිතේ හානියක් නොවීමට අර ෂණික තීරණගත ඊශ්‍රායල් ජාතිකයා ගෙන් අපිට පණිවිඩයක් තියෙනවා. ඒ තමයි මේ ඊශ්‍රායලයේ මිනිසුන්ට දෙනව හොඳ පුහුණුවක්.
3: එහෙමයි.
2: එයා ෆ්ලම්බර් කෙනෙක් නෙමෙයි කවුරු වුණත් ඒ රටේම ඉන්න අයට හොඳ පුහුණුවක් දෙනවා. අර හමුදා පුහුණුවක් එක්ක ඔය ඔක්කොටම කාන්තා පිරිමි සියලු දෙනාට හොඳ ආත්ම ශක්තියක් ඇති පුහුණුවක් දෙනවා.
3: එහෙමයි.
2: ඒ ඒ වගේ අර පුහුණුවක් ඇති පිරිසක් ඔයගේ ආනාවක් ඇතුළේ ඉන්නකොට ඒගොල්ලෝ කොහොම හරි ෂණික ඕක කොහොම හරි ගොඩ දානවා කියලා තමයි සෞදි අරාබියේ මේ එයාපෝට් එකක් හම්බුනේ නැත්නම් ගිහිල්ලා මුහුදකට හරි ගොඩ බාගනි එයාලට ඒකට හිතට හයිය තියෙනවා. ඉතින් මේක අර වහා තීරණ ගැනීමේ හැකියාව කියන එක ඇතර මේකේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝතරේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි අග්‍රස්ථානේ වහා තීරණ ගන්න. දැන් මුගලම් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවට අග්‍ර වුණාට වහා තීරණ ගැනීමේ නුවණ තිබ්බේ ආනන්ද ස්වාමීන් වහන්සේට. හරිද? ඒක අග්‍ර ශ්‍රාවකයාට ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේත් එක්ක උපස්ථානෙන් ළඟ ඉන්නකොට සමහර දේවල් වලදී වහා තීරණ ගන්න ඕන තැන් තියෙනවා. සමහරවිට භාග්‍යතුන් වහන්සේ දැන් අපි හිතමු අර මේ බෝධි රාජ කුමාරයාගේ සිදුවීමේදී එතන අර එයාගේ මාලිගාවේ ඕපනින් එකට වැඩම කරනවා පාවඩේ තියෙන තැනට එනකන් වැඩම කරලා එතනින් එහා බුදුරජාණන් වහන්සේ පාවඩේට ශ්‍රීපාද තියන්න නැතුව නැවතිලා ඉන්නවා.
3: එහෙමයි.
2: එතනින් එහා වඩින්නේ නැහැ. එතකොට දැන් ආනන්ද හැමඳුරන්ට වහා වැටහෙනවා. උන්වහන්සේ ටක් ගාලා ෂණිකව තීරණයක් ගන්නවා. ඔය පාවඩේ අකුලන්න කියනවා. බුදුරජාණන් වහන්සේ කියලා නෙමෙයි. ආනන්ද හැමඳුරන්ට හිත කියවන්නත් බෑ බුදුරජාණන් වහන්සේගේ. හැබැයි අර කික්මට අයින් කරන්න කියනවා. අයින් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඒ කියන අර ටක් ගාලා ඉක්මනට ෂණිකව තීරණේ ගන්න පුළුවන් ආනන්ද හැමඳුරන්ට. මොකද උන්වහන්සේ හිතන ඒ දක්වා වඩින්නත් එතනින් ඉහන වඩින්න. එහෙනම් මෙතන අනිවාර්යෙන් මේ පාවඩේ බාධාවක්.
3: බාධාවක් කියන්නේ.
2: පාවඩේ ඇයි මෙයා මේ ළමයි හම්බෙන්න කියලා? ඒ කියන්නේ නෝනට බබාලා නේ. භාග්‍යතුන් වහන්සේ මේ පාවඩේ වඩින් වැඩම කළොත් එහෙම අපේ නෝනට දරුවෝ ලැබෙන්න ඒක අදිශානයක් වේවා කියලා බාරයක් වෙනවා වගේ.
3: බාර එහෙමයි අපි හොඳයි. ප්‍රාර්ථනාවක් කරලා
2: ප්‍රාර්ථනාවක් කරලා තමයි මේ පාවඩේ ඉල්ලලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ මිනිස්සු ආත්ම ගානත් තියෙසේ දූපත්වල අතරමං වෙවි එක එක ජීවිතවල බිත්තර කාලා ඒ කියන්නේ අර බිත්තර කුරුළු බිත්තර සත්තු ඉන්න බිත්තර පන පිටින් අර කඩලා අර සත්තුන්ව විනාශ කරලා බිත්තර කාලා තියෙන ආත්ම ගානක් මේ නෝනායි මහතේ දෙන්නම එකතු වෙලා සසරේ. ඒ විපාකෙට දරුවෝ නැහැ. ආත්ම ගණනාවක් ඇසේ දරුවෝ නැතුව ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක දැන් මේ ජීවිතේ මොන අදිස්ථාන කරම් මොන ප්‍රාර්ථනා කරම් පාවඩෙලුවත් මේ ජීවිතේත් ලැබෙන්නේ නැති බව දන්නවා.
3: එහෙමයි.
2: එසව උන්වහන්සේ පාවඩියුටි වෙන්නේ නැහැ. කියන්නේ පුදු
3: භාග්‍යතුන් සමහරිතන මේ මැජික් කරන කෙනෙක් කියලා.
2: ඔව් දැන් බලන්න බුදුහාඳුරන්ට වෙන බාර එකදී වුණා.
3: එහෙමයි.
2: දැන් සමහරු කියලා ජයශ්‍රී මහබෝධියට එහෙම බාර වෙන්න පුළුවන්. හැබැයි ඇතම් කර්ම තියෙන වෙනස් කරන්න බැරි. දැන් ඒ වගේ තැනකදී ආනන්ද හාඳුරර වහා වැටෙන නිසා ටක් ගාලා ඔක අයින් කරන්න කියලා කිව්වා. එතකොට දැන් මේ ආනන්ද සන්නාසේ වගේ වහාගත් ෂණික තීරණ බොහෝ තියෙනවා. දැන් මේක කලබල අවස්ථාවක්නේ. දැන් ඔබ හිතන්නකෝ නාලාගිරි අර රා පොල් අර වගේ කියන මහ දරුණු හස්තියේ ඒ වගේ හස්තියට අච්චර රා කල පොල් වෙනකොට භාග්‍යතුන් වහන්සේව රැකගන්න මේ ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේ බිලි වෙන්න උත්සාහ කරනවා.
3: කෙලිමි ඉදිරි උන්වහන්සේ ඉදිරිපිට වැඩම කරනවා පැවතුන.
2: ඒ වගේ අර ෂණික තීරණ ගැනීමේදී මම ඔය නියම කුටියට ටක් ගාලා ගියපු ෆ්ලම්බ ගැන මතක් වෙනකොට අර වහා ටක් ගාලා ෂණිකව තීරණ ගත් එකත් එක්ක මට ආනන්ද හාමුදුරු මතක් වුණේ. ආනන්ද ස්වාමීන් වහන්සේ මගේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මේ වගේ පෙනී හිටපු තැන් බොහෝ තියෙනවා. වහා තීරණ ගත්ත තැන් තියෙනවා.
3: දැන් අපි අහලා තියෙනවා අපේ හාමුදුරු දැන් මේ වහන්සේව මතක් කරනකොට තමයි අපිටත් මේ මතක් වෙන්නේ. අර දැන් භාග්‍යතුන් වහන්සේ අර මුව කණ්ඩායමක් විදිහට පෙරභවයේක ඉඳිද්දි මේ මුව කණ්ඩායම රැකගන්න සමහර විට හිතන්නේ නැති මිත්‍රයන් පිරිසක් එකතු වෙනවා අපේ හාමුදුරුනේ උගුලෙන් ගලවන්න. අර වටකුරුලන් පිරිස දැල දාගෙන ඉගිරලා යනකොට වටකුරුලන්ට එකපාරටම ඥානයක් පහළ වෙනවා. මෙන්න මේ වගේ අර එකට යන පිරිසක් දෝ වෙන්න පුළුවන් මේ ප්ලේන් එකේ තියෙන අද සමහරට අපේ හඳුරන්නේ
2: අපි නොහිතුවට එහෙම වෙන්න පුළුවන්.
3: ඒ
2: කියන්නේ මේ මිනිස්සු අතරේ කොහොමුණත් ඒ අතීතේ යම්කිසි දේ නොවුනා හෝ වුණා හෝ මේ මිනිස්යාට ඔය මොහොතේ කරපු කුසලෙ වුණා මෙලොවත් විපාක ලැබෙනවා. දැන් මට හිතෙන දැනටමත් ඇමරිකාවෙන් ඊට පස්සේ ඔය ඊශ්‍රායල් නායකතුමාන ඒ වෙලාවෙම පවුල පිටින්ම ළඟට ගෙනල්ලා කතා කරා ලෝකෙම දැන් ආශිර්වාද කරනවා මේ මිනිසුන්ට. ඊළඟට අපි දැක්කා ප්‍රධාන
3: නියමුවාට
2: මෝදි
3: අගමැතිතුමා
2: ඉන්දියාවේ අගමැතිතුමා කතා කරනවා එනකම් බලන්නේ අපි රටට පිළිගන්න කියලා බොහොම ගෞරවයෙන් පිළි අරගන්න සූදානම් වෙනවා ඒ මෙලොව ලැබෙන ආනිසංස එතකොට ඕවා පුංචි දේවල් මෙලොව සල්ලි දෙයි වීරයෙක් කරයි සම්මානයක් දෙයි ඔව් රාජතාන්ත්‍රිකෝ ඒවෙදී පිළිගැනීම් බොහෝල්ට ලක්වේ ලෝකෙ පුරා උසස් වීම හම්බේ රැකියාවල ඕනම දැන් ගෝ වගේ මේ තීරණ ගත්ත අය හිතන්නකෝ මොනවා හරි කම්පැනි එකකට ගිහලා ජොබ් එකක් ඉල්ලුවොත් අය නේද ගන්නවනේ
3: දෙසරක් හිතන්නේ අපේ
2: හඳුනේ මේ ඔක්කොම මෙලව ලැබෙන ආනිසංස හරිද හැබැයි ඕවට වැඩිය මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න අර වගේ ශනික තීරණ ගන්න එකේ පරලෝ ලැබෙන ආනිසංස බොහෝ ආත්ම ගණන් ඕවේ ආනිසස් ලැබෙනවා විපාක විදියට ඉතින් ඒකින්ද මිනිස්සෙකගේ ජීවිතේක මං කියන්නේ අර අභියෝග එනකොට ඒ අභියෝගවලදී සැලෙන්නේ නැතුව ඒවට ටග් ගාලා තීරණ වහා ගන්න පුළුවන් ආත්ම ශක්තිය කියන එක මිනිස්සෙකගේ ජීවිතේට මේවන් අපිට පේනවා කොච්චර වැදගත්ද කියන එක හරි දැන් ඔය සමහරලාට කතා වෙනවනේ 2000න් පස්සේ ඉපදිච්ච කට්ටිය කියලා සමහරලාට අර ඇතැම් ළමයින්ව පහත් කරලා කතා කරනවා හැබැයි මේ තරුණයන්ගේ උනත් අපි දකිනවා මේ මට එක කාලෙක මතකයි තරුණ ළමයින්ගෙම සිද්ධි දෙකක් එකට සිද්ධ වෙනවා එක කාලෙක අර මේ මහියංගනේ පැත්තේ තියෙන්නේ ඔය මේ V shape ඇලක් මේ නිතර මිනිසුන් ඔය ඇලට වැටිලා
3: ඉසෙඩ්ඩි ඇලද
2: පැවතුනේ මේ වාහන ගිහිල්ලා ඕකේ වැටලා ගොඩක් මිනිසුන්ගේ ජීවිතවලට හරියට අනතුරු සිද්ධ වෙනවා හරි දැන් ඔය ඇලට එකපාරක් මේ අම්මයි තාත්තයි දරුවෝ දෙන්නේකොයි මේ නూరు වැත්තේ හරි ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්න දරුවෝ දෙන්නේද කොහෙද කොහමරි මේ ඇලට වැටෙනවා එතන ජීවිතේ බේර ගන්න එක ළමෙක් එළියට එනවා හැබැයි මේ ළමයා එළියට ඇවිල්ලා අර අම්මයි තාත්තයි බේර ගන්න අරකේ වාහනේ ඇතුළේ අම්මයි තාත්තයි බේර ගන්න කිසිම උත්සාහයක් ගන්නෙත් නෑ යාට වෙන කාගේ හරි ඉක්මනට ෂණික තීරණ අරගෙන තව අයගේ උදව්ත් අරගෙන බේර ගන්නවත් මේ ලෝකේ අර ෂණික තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ. ඔයේ නිකන් ඔතෑනිය වගේ අර අතෙන්දලා වඩලා හිටිය. දැන්ටත් මේ බණ ටික අපි කියන මේ සාකච්ඡාව කරන මොහොතේත් ඒ ළමයා කොහේ හරි ජීවතුන් අතර ඉන්නවා. හැබැයි යාගේ අම්මයි තාත්තයි මල්ලි මැරුණා. අර වාහනේ ඇතුලේ.
3: මතකයි සිද්ධිය අපි
2: මතකද? ඔය සිද්ධියටම ආසන්නම ඒ දවස්වලම තව සිද්ධියක් වෙනවා. තමන්ගේ අම්මව කිඹුලා ගහගෙන යනකොට තරුණ පුතා එදා වැඩ ඇරිලා ආපු ගමන් අම්මා හොයන් එනවා ගඟට දකින්න අම්මව කිඹුලා ගඟ මැද්දට ඇදන් ගිහිල්ලා මේ ළමයා පැනලා ගිහිල්ලා ගඟ මැද ෆයිට් කරනවා අම්මව බේරගන්න කිඹුලත් එක්ක තරුණ ළමෙක් ඒත් එතකොට අම්මා ගඟ මැද්ද කිඹුලත් එක්ක ඉන්නවා කිඹුලා අල්ලගෙන ගිහිල්ලා ඉන්නවා දකිද්දි අම්මගේ කකුලක් කඩලා ඒ වෙලාවේ කිඹුලා මේ දරුවට තනිකර ගඟක් මැද්දේ කිම් අර විශාල කිඹුලෙක් එක්ක ෆයිට් කරන්න පුළුවන් ආත්ම ශක්තියක් එනවා කියන්නේ ෂණික වේ වෙලාවේ බල බල ඉන්නේ නැහැ හිත හිත ඉන්නේ නැහැ ඉක්මන්ට ගිහිල්ලා අර වගේ ෆයිට් එකක් කරලා කිඹුලෙක් එක්ක අම්මව බේර ගන්නවා ඒ වගේ වීර පොතේකුත් අර සිද්ධියත් එක්කම ආරංචි වෙනවා අපිට ඒ නිසා ඒ ජෙනරේෂන් එක බෙදන්න බෑ මේ 2000න් පස්සේ අර හිමයි මෙහෙමයි කියලා හැබැයි අර එක දෙයක් තියෙනවා අම්මලා තාත්තලා වුණත් තමන්ගේ දරුවව ඕනම තැනක ඉක්මනින් තීරණ ගන්න හැකියාව අභියෝග ජය ගන්න පුළුවන් හැකියාව ඔතනදී සමහර වෙලාවට අර තව කෙනෙක් ගැන හිතන්න පුළුවන් හැකියාව මේ හැම දෙයක්ම ගුණධර්ම මේ පුංචි දරුවන්ට පුංචි කාලේ ඉඳලා හදන්න ඕනේ කියන එකත් මේකෙන් අපිට එක දෙයක් විදියට තේරෙනවා දැන් අර ගොඩාක් රටවල මම දැකලා තියෙනවා කුඩාම වයසේ පූල් එකට දාලා මේ පුහුණුවීම් නොඑක් දේවල් කරනවා දරුවන්ව අර ගිලෙන්න ගියොත් තමන්ම බේරෙන විදි ආත්ම ශක්තිය හදනවා පීනලා බේරෙන හැටි
3: සා අපි දැකලා තියෙනවා දැන් ජපානය වගේ රටවල් වල ඉතාම පුංචි දරුවන් මේ දැන් ගොඩනැගිල්ලක වයර් එකක් ගැලවුනහම ඒකට මොකද්ද කරන්න ඕනේ කියන දේ පිළිබඳ ප්‍රායෝගික පුහුණු ලබා දෙනවා අපේ හැමදෙරෝනේ
2: ඒවල ලදරු පාසලේදී පව
3: හරිද
2: දැන් ඔය ජපානයේ ලදරු පාසල් වල මේ චිත්‍රාඳින්නයි බෝල බෝල හදද්ද කරකෝ කරකෝ මැටි අතක ගයින් ඕව විතරක් නෙමෙයි මේ සාමාන්‍ය දිනදා ජීවිතේ වැඩවලට සෑහෙන පුහුණුවීම් කරනවා ගෙදර රෙදි ටික තනියෙන් හොද ගන්න හැටි වැසිකිළිය තනියෙන් පිරිසිදු කර ගන්න හැටි මේව ඔක්කොම ලදරු පාසලෙන් පුහුණු කරනවා එතකොට ඔය දැන් ඊශ්‍රායෙල් කියන රටේ වුණත් ඒ වගේ මිනිස්සුන්ගේ ආත්ම ශක්ති පුහුණුවක් ඔස්සේ හදන එකේ ප්‍රතිඵල තමයි මේ. නිකන් ඔතෑනියෝ වගේ හදන්නේ
3: නැහැ. දැන් ඔතනදී අපි හැමෝටම අවසරය දැන් මේ මට මතක් වෙන්නේ බොහෝ විට අපි සාමණේර භික්ෂුන් වහන්සේ නමක් පැවිදි කරනකොට වර්තමානයේ බොහෝ දිනෙකගේ දෝෂාරෝපණයට ලක් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා.
2: හොඳ පැත්තකට ඔබ මේ සාකච්ඡාව ගන්න.
3: එහෙමයි.
2: ඇත්තරම මේ පැවිදි ජීවිතයක භික්ෂුවක් ඔය පිරිවෙන් අධ්‍යාපන වල අපි මේකේ සාකච්ඡා වල හැමතිස්සම කතා කරනවා මේ මීට වැඩිය තව මේ ත්‍රිපිටකයේ ඔස්සේ වෙනස් වෙන්න ඕනේ වතියන.
3: එහෙම එහෙම.
2: භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ පුංචි කාලේ සමහරලාවට මේ චූටි හාමුදුරුවරු අපි අද පැත්තකින් තියමු බුද්ධ කාලේ පොඩි හාමුදුරුවරු සමහරලාවට කොච්චර ආත්ම ශක්තියක ගොඩ නැගුණද කියලා ඔබ බලන්න. සමහර තැන්වල හොරු කණ්ඩායම් වලට පොඩි හාමුදුරු කෙනෙක් අහු වුණාට පස්සේ ඒ පොඩි හාමුදුරු අන්තිමට අර ටීම් එකේ ඉන්න හොරු ටික ඔක්කොම මහාන කරලා පස බලපු තැන්
3: තියෙනවා.
2: අන්තිමට පොඩි හාමුදුරන්ගේ ගෝලියෝ කියන්නේ එක්කගෙන එනවා ආරාමෙට අර මිනිමරුව මංකොල්ලකාරයෝ ටික.
3: කොයිතරම් ශක්තියක් තියෙන්නේ නැද්ද අපේ හාමුදුරනේ.
2: මම මුකුත් තෝන්නේ නැහැ. සාමනීර පොඩි හාමුදුරුව ගැන කතා කරලා.
3: එහෙම.
2: චණ්ඩාශෝක ධර්මාශෝක කලේ කවුද?
3: නීක්‍රෝධ මහ සාමනීර වෙනවා.
2: පොඩි හාමුදුරුව.
3: එහෙම.
2: හරිද? ඒ පොඩි හාමුදුරුව වැඩම උන්වහන්සේ අරහත් තමයි. හැබැයි පොඩිනේ.
3: එහෙම.
2: පොඩි හාමුදුරුව මේ වැඩම කරලා ආ කිසි බයක් නැතුව ගිහිල්ලා වාඩි උනේ කාගේ ආසනේද?
3: මහරජුරංග සිංහාසන.
2: මොන රජුරු කෙනෙක්ද?
3: අධිරජ කෙනෙක්.
2: නිකන් නෙමෙයි. චණ්ඩාශෝක.
3: එහෙමයි.
2: ඒ වාඩි උනේ ධර්මාශෝකගේ පුතුවේ නෙමෙයි.
3: එහෙමයි අපේ හඳුරන.
2: මේ මහා සහෝදරයන්වත් මරණ මිනිමරු කිසිම හිතප්පපුවක් නැහැ කියලා හිතන චණ්ඩාශෝකගේ පුතුවේ වාඩිනා ගිහිල්ලා සිංහාසනේ.
3: එහෙමයි.
2: එතකොට ඒ පොඩි හාමුදුරු කෙනෙකුට පුළුවන් වුණා ලංකාවට පවා මේ වෙලාවේ ධර්මය ලැබෙන තැනට වැඩේ කරන්න. ඉතින් අද අපිට මේ ධර්මය හම්බ වෙන එකට ධර්මාශෝක රජුගේ හේතුවක් වුණා නා.
3: එහෙමයි.
2: ඒ හේතුව පිටිපස්සේ බලනකොට සාමනීර හාමුදුරු කෙනෙක්ගේ පටන් ගැනීමක වැඩක් නේ තියෙන්නේ.
3: අනිවාර්යයෙන්ම.
2: හරිද? එහෙමයි ආත්ම ශක්තිය කියන එක මේ පැවිදි ජීවිතය ඇතුළේ හොඳට ගොඩ නැගෙන මම මගේ ජීවිතෙන් ඇතුළේ ඇත්තෙම මම දැකලා තියෙනවා අපිටත් අපේ පැවිදි ජීවිතය ඇතුළේ මම අවුරුදු 18 වගේ වයසේදී මට මතකයි 17 18 වගේ වයස්වල මම ගල්ලෙන්වල තනියෙන් වැඩ ඉඳලා තමයි කිලෝමීටර් සමහරලාට ගමෙන් කිලෝමීටරයක් එකමාරක් ඇතුලේ කිලෝමීටර 2 විතර ඇතුළට අක්කර මේ 12000 5000 ලොකු කැලෑවල් ඇතුලේ ගල්ලෙන්වල තනියමම ලන්තෑරුම පත්තු කරගෙන තනියෙන්ම පින්ඩපාතේ වැඩම කරගෙන එහෙම හිටපු ජීවිත අත්දැකීම් මට තියෙනවා විස්ස පිරෙන්න කලින්
3: මට මතකයි ඔබ වහන්සේ අර බණ්ඩාරවල දෙකේ වචනෙත් ඕකට වනචර වහසුරුනා කියන
2: කවදාවත් වනචරකම් කළා අපේ ජීවිතේ.
3: එහෙමයි.
2: ඒ කියන්නේ අපි වනේ හැසිරුණා.
3: එහෙමයි.
2: වනේ බවුන් වඩන වනේ පිඬුසිඟා වැඩම කරලා වනේ ඇතුලේ ගල්ලෙන් ඇසුරු කරගෙන මැටි කුටි ලෙන් කුටි වල ඉඳලා එහෙම අර කාලයක් අපේ ඒ ඒවෙන් ත්‍රිපිටකයගෙන ගත්තා ඒ වගේ විවේක නිශ්‍රිත පරිසරය ඇතුලේ. ඉතින් මේ පැවිදි ජීවිතයක දරා ගන්න මට මතකයි මම සාමාන්‍යයෙන් පාසල් යන වයස්වලදී මට කලුවරට තියෙන බය කියන එක තදට තිබුණ කෙනෙක්.
3: හරිද?
2: කියන්නේ කලුවරේ අපි මහරෑ තනියෙන් ගමනක් යන්න එහෙම බයක් එනවා. ඒ වගේ කැලෑවල් වලින් එහෙම යන්න බෑ ආත්ම ශක්තිය. හැබැයි අවුරුදු 2 3ක් ඇතුලේ පොඩි කාලෙකින් කැලෑවක් ඇතුලේ තනියෙන් මහා පාළු ගල්ලෙනක විදුලියකුත් නැහැ. හරිද? ඒ ගල්ලෙන ඇතුලේ කැලෑවක කාත් කවුරුත් නැතුව තනියෙන් ඉන්න තරම් හිතට ආත්ම ශක්තිය හැදෙන මොකක්දද මේ ධර්මය සහ මේ පැවිදි ජීවිතය තුළ ලැබෙන පන්නරෙහිඳ. ඉතින් ඒ වගේ අර මිනිස්සුන්ට මං කියන්නේ ජීවිතවලට පොහුණුව කියන එක විවිධ පැතිවලින් ලැබෙන්න ඕනේ ධර්මයෙන්ුත් ඒක හම්බෙන්න ඕනේ. පොඩි හාමුදුරුවරුන්ට ඔය සාමාන්‍ය සම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනයේ විතරක් නෙමෙයි ඊට වඩා මේ ත්‍රිපිටකය තුළ පේන විදිහේ බණ භාවනා පැත්තට අවශ්‍ය කරන පුහුණුවත් හම්බෙන්නත් ඕනේ. ඒ දේවල් ඔක්කොම එක්ක අපිට තේරෙන දේ තමයි අම්මලා තාත්තලා අර නිකන් ලන්ද බොලඳ ළමයි නෙමේ හදන්න ඕනේ. ඒක දැන් දියුණු රටවල පිළි අරන් තියෙන ඕනම දෙයකට ටක් ගාලා හිතේ හයිය තියෙන දෙයක් ටක් ගාලා හිතලා පරිකල්පන හැකියාව හොඳට තියෙන දරුවෝ පුංචි කාලෙම හැදුවොත් ඔය කියන ගුවන් යානේ බේරගත්ත වීරයෝ වගේ වීරයෝ ටිකක් ලෝකෙ කොහොමත් හදාගන්න අපිට අපේ රටේ වුණත් පුළුවන්.
3: එහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ දරුවෙක් හදනකොට අර දැන් ඉස්සර කාලේ අපි පරිසරයට මුදා හැරලා තිබ්බ අපේ හැමදෙන්නේ පුංචි දවස්වලින් නම් දරුවෙක් අර කියන්නේ වැලි කැට මේ ගිලිවල ගෑවිලා ඊට පස්සේ අපි වැලි පීල්ලා වේ අකුරු ලියලා මේ දේවල් එක පරිසරයත් එක්ක හොඳට ගැටිලා හැදිච්ච පරපුරක් හිටිය අපේ ලංකාවේ.
2: දැන් අර ඩිස්ප්ලේ කාලලා අල්ලන්නේ පුරුදු වෙන්නේ සිව්මැලිව.
3: අතර ඒකත් ලොකු වෙනසක් නේද අපේ
2: හැමදේ. අනිවාර්යෙන්. දැන් අපි අපේ කාලේ ගොඩක් කාලවට අපි වෙලාව බැලුවේ මේ ෆිසිකල් විදිහේ ඔරලෝසුවල.
3: එහෙමයි.
2: කටු කැරල කැර කටු කරගෙන මේ ඔරලෝසුවල. අද ගොඩක් කලාට ඩිජිටල් විදියට මේ ස්මාර්ට් තිරවලින් තමයි ඔරලෝසු වෙලාව බලන්නේ. මං නිකන් මේ ඔරලෝසු එක උදාහරණයකට ගත්තේ. ගොඩක් දේවල් ෆිසිකලි කරපුවා. ඉතින් අපි ඒ කාලේ සෙල්ලම් කරපුවා, කුරුම් බැට්ටි සෙල්ලම් නේද, බට්ටෝ පැනපුවා නමන. දැන් ඉතින් ඔක්කොම බට්ටපයින්නේ ඩිජිටල් තිරයක්
3: ඇතුලේනේ.
2: ඒ අයි ජෙනරේෂන් එක ගොඩක් වෙලාවට මේ ඩිජිටල් තිරේ ඇතුලේම කටයුතු කරද්දි, හැබැයි දැන් මේ යානාව බේරගන්න එකට ඩිජිටල් තිරයක් කරා ගත්තා භාෂිකුත් කොහොම හරි එතෙන්දි හිතර හයියක් එනවා.
3: උදව්වක් ලැබිලා තියෙනවා.
2: ගේම්ස් ප්ලේ කරනවා කියන එක ඇතුලේ වුණත් බලන්න, ඔය ඕවගේ ගේම්ස්, ඒ කියන්නේ ලර්නින් ගේම්ස් තියෙනවානේ.
3: එහෙමයි.
2: ඔය සමහර ඇක්ෂන් මූවිස්, ඇක්ෂන් විදිහ කියන්නේ ගහ මරා ගන්න, කොටන වෙඩි තියෙන ඕ වගේ දේවල් වලට ළමයිගේ මනස ගියාට පස්සේ තියෙන හානියයි. නමුත් අර ලර්නින් ගේම් සහ විවිධ මේ වගේ වාහන පදවන හරි මොනවා හරි දෙයකින් ගන්න ආభాෂයක තියෙන දේ, වාහනයක් පදවන තැනකුණත් එයා අභියෝග ජය ගන්න, ඒ වගේ දේවල් වලට කොහොමද කියලා ආත්ම ශක්තිය හදාගන්න, එක එක දේවල් වලට හිත හුරු කරගන්න,
3: ක්ෂණික තීරණ ගැනීම,
2: ක්ෂණික තීරණ ගැනීම. නමුත් අර මරනවා, වෙඩි තියනවා, කොටනවා, අරුවත් මරන්න ඕන, මුවත් මරන්න ඕන, හැංගිලා දෙන්න ඕන කියලා අර ඒ වගේ මරලා මරලා ලේ හලාගෙන ඒ මනසක් රෞද්‍ර කරගන්න දේවල් නෙමේ ඩිජිටල් තිරය තුළ හුරු වෙන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ. අර වගේ දේවල් ආවේගශීලී මනසක් හදාගන්න මනුස්සය අභියෝග ජය ගන්න හිතට ආත්ම ශක්තියන එකයි, ආවේගශීලීව කොටන මරණ වෙඩි තියනවා කියන එකයි, මේක දෙකක්. හරිද? දැන් ඔතන ඒ ජාතියකෙකුත් හිටියා. ආවේගශීලී මරණ කොටන වෙඩි තියන මනස හදාගත්ත කෙනෙක් තමයි කවුද?
3: සහායනියම.
2: හරි. දරුවා පුංචි කාලේ ඉඳලා හදාන්න ඕනේ එවැනි කෙනෙක් කරන්න නෙමෙයි, අර පස් දෙනා වගේ අය කරන්න. ඉතින් ඒක මේ අම්මලා මේක මට මේ මේ කාරණාව මේ සාකච්ඡාවදලේ කතා කරනවා කියලා මම හිතපු එක හේතුවක් තියෙන. මේ දරුවන් වෙනුවෙන් ළමාදීන් ලෝක ළමාදීනේ මේ පහෝනේ ඔක්තෝබර් පළවෙනිද. ඒ නිසා මේ සාකච්ඡාවේදී අපි මේ පැත්තට පොඩ්ඩක් වැඩි අවධානය යොමු කරපු එක වටිනවා. මම ඊයේ පෙරේදා මේ ඊයේ අපි ලස්සන වැඩක් කරා කසුනිත් එක්කත්, මම කතා කළා අපේ නිත් FM එකේ. මේ මට ඊයේ හම්බෙනවා ලංකාවේ පළවෙනියා වෙච්ච ශිෂ්‍යත්ව විභාගයේ පුතා. දැන් බලන්න එතනත් ඒ පුතා අර අලි ඉන්න වනයක් එක්ක කැලෑවේ බොහොම දුෂ්කර ජීවිත ගෙවන පරිසරයක හැදිච්ච ළමෙක්නේ. හරිද? කම්කටොළු එක අම්මත් නැතුව. ඒ දරුවා ඊයේ හවස්වරුම මාත් එක්ක, ඊයේ මම මේ වාද්දුවේ ධර්මදේශනාවකට යනවා, මේ දරුවා එතෙක් වෙලා මාත් එක්කයි දහවල් ආහාර වේලාවෙ ඉඳලා. මම යාව ඒ කියන්නේ දරුවා වෙනුවෙන් අවශ්‍ය උපකාර කටයුතු වගේ එකට කොළඹ අපි ගෙන්නගෙන.
3: ඒතරටම හිතන කොළඹ පාසලක් ලැබුණා අපේ හැමදෙරම නේද?
2: රාජකීය විද්‍යාලය. ඉතින් ඊයේ තමයි ඒ පුතා ඉස්සෙල්ලම රාජකීය විද්‍යාලයට ආවේ. ඊයේ තමයි ඉස්සෙල්ලම යා රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමා එක්ක කතා කරලා විද්‍යාලේ බලලා තාම තීරණ ගනිමින් ඉන්නවා. එයාට ඉතින් කැමති තීරණයක් ගත හැකි තාත්තට. ඉතින් සමහර වෙලා මම එතෙන්දි තාත්තට කියපු දෙයක් තියෙනවා. ඒ තමයි දැන් ඔය මේ විද්‍යාලවල උනත් යම්කිසි පැලැන්ති මානසිකත්වවල ඉන්න ළමයි ඉන්නවනේ. මම මේ තාත්තට කිව්වා, තාත්තා පුතා යම්කිසි තැනක දැන් ඔය පාසලේ ගොඩනැගුණකොට එයාගේ ගමේ ඉන්න එක මානසිකත්වයක යාළුවොත් එක්ක හැදුනා. හැබැයි මෙයා දැන් එන්නේ කොළඹට. දැන් කොළඹට ඇවිල්ලා වෙනම තත්වයක, වෙනම පැලැන්තියක ඉන්න ළමයි හම්බෙනවා. මම මේ පුතත් එක්ක මෙයාව අරගෙන මේ ඔය ලංකාවේ තියෙන සුපිරිම මෝල් කීපයකට එක්කන් ගියා. වන් ගෝල් ෆේස් එකත් ගිහිල්ලා එක්තරා බ්‍රෑන්ඩ් එකක් තියෙන සපත්තු ඇඳුම් තියෙන කඩේකට මම එක්කන් ගිහලා මම තාත්තට පෙන්නුවා, මේ වන්න තාත්තා මේ ඉස්කෝල දාන මේ සපත්තුව 65,000යි. මේක 55යි. මන්ද මේ පෙන්නලකෝ පුතේ ඔයාට දැන් අදින් පස්සේ හම්බෙනවා. ඒ කියන්නේ දැන් ඔයා ඉස්සරහට කොළඹට ආවට පස්සේ ඔයාට හම්බෙනවා ඔය 65000 සපත්තු දෙක දාන ළමයිනුත් ඔයාගේ පන්තියෙම ඉන්නවා.
3: ඉන්නවා.
2: හරි. එතකොට සමහර ලාවට එයාලා ඔයත් එක්ක කතා බහ කරන විදි. එයාලා ඔයාව පිළිගන්න විදිහේ සමහර තැන්වල මනස වැටෙන දේවල් ඇහෙන්න පුළුවන්.
3: එහෙමයි.
2: මානසිකත්වයට බලපාන්න පුළුවන්. ගමේ ඉස්කෝලේ තිබිච්ච මානසිකත්වෙම මෙතන අපිට හදාගන්න බැරි වෙන පුළුවන්.
3: එහෙමයි.
2: සෑහෙන මනසින් සෑහෙන වටන දේවල් මේ ඉහළ පැලැන්තියේ පාසල්වල තියෙනවා. 100% නෙමෙයි. සමහර දරුවෝ ඉන්නවා එහෙම හරි ගැළපෙන්නේ නැති විදිහට තව දරුවේ පහත් කරන කොන් කරන හරියට අර කැම්පස් වල නවකවද දෙනවා වගේ මේ පාසල් ඇතුළේ ඕනතරම් දේ සිද්ධ
3: වෙනවා.
2: මට මේ වෙලාවේ කියන්න බැරි මන් දන්න අධ්‍යක්ෂින් බොහෝ තියෙනවා. සමහර දෙමව්පියෝ අපිත් එක්ක කතා කරනවා. ගුරුවරු අපිත් එක්ක කතා කරනවා. හරි.
3: සමහර වෙලාවට ගුරුවරුන්ට පාලනය කරන්න බැරි තරමට ශිෂ්‍ය බලවත් වෙලා තියෙනවා. මේ මුලින් ඉඳන් මේ පාසල් වල ඉගෙන ගත්ත සමහර ශිෂ්‍යෝ
2: අනිවාර්යයෙන් මේ net ආයතනෙම අපේ සිත්නිතසපුව ශ්‍රවණය කරන ශ්‍රාවකයෝ දන්න ප්‍රධාන අපිත් එක්ක එකට ඉන්න කෙනෙක්. හරිද? එයාගේ දරුවා මේ කොළඹ එක්තරා ඉහළ තලයේ පාසලකට උසස් පෙළ සඳහා මාරු වෙනවා.
3: එහෙමයි.
2: ඒ දරුවා උසස් පෙළට ගියාට පස්සේ ඔබ මෙතෙක් කල මේ පිට පාසලකින් ඇවිල්ලා දැන් ඇවිල්ලා මෙතන කියලා එයා අර යම් යම් දක්ෂතා පෙන්නකොට ඒවට කැපිලි දාන ඒවා. ඒවැදී මානසිකත්වේ දරාගෙන අමාරුවෙන් වැඩ කරන හැටි ඒ දුව මාත් එක්ක කතා කරලා තියෙනවා. හරිද? මේ net ආයතනේ අපේ ප්‍රධානී කෙනෙක්ගේ දරුවෙක්. හරිද? ඒ වගේ මේ හිතන්නකෝ අර අහිංසක ගමකින් එන පොතෙක් එකපාරට මේ කොළඹ පාසලකට ආවට පස්සේ මං අර තාත්තට කියපු දේ තමයි හිතට දරා ගැනීමේ හයිය හදාගන්න ඕන වචනයක් ඉවසගෙන කාගෙන කොහොම හරි තමන්ගේ අරමුණට තමන්ගේ ගමන යන්න පුතාගේ ආත්ම ශක්තිය හදන එකට දැන් මෙතනින් එහාට තාත්තා පුළුවන් තරම් වැඩ කරන්න ඕන. අනිත් දේවල් ඔක්කොම හම්බෙනවා. ඊයේ ඒ දරුවාට ඉන්ෂුරන්ස් එකක් හම්බෙනවා ඉන්ෂුරන්ස් සමාගමකින්. එයාට මේ අවශ්‍ය පරිගණක, එයාගේ පාසලට පරිගණක, පොත් ප්‍රකාශක ආයතනකින් විවිධ පැතිවලින් එයාට විවිධ මුදල් පරිත්‍යාග, අපිත් ගෞතම පුණ්‍යභාරය හරහා මුදල් පරිත්‍යාග ටිකක් සිද්ධ කරනවා. ඒ වගේ විවිධ දේවල් එයාට දැන් ඕන තරම් හැමදේම හම්බෙනවා. ගමේ ඉන්න මාමල එකතු වෙලා එයාට මේ අලුත් බයිසිකල් එකක් කරන් දෙනවා. එයාට දැන් හැමදේම හම්බෙනවා. හැබැයි ඕනෙම ඔය ඔක්කොටම වැඩිය මොකද? ආත්ම ශක්තිය කියන එක. දැන් මේ වගේ පලාතකට ආවට පස්සේ බැරි වෙලා හරි මනස කඩා වැටෙන්න මේ එන කම්පනී බලපෑවොත්, හරිද?
3: අර මොන භෞතික දේවල් ලැබුණත් වැඩක් නෑ.
2: එතනින් එහාට එයාගේ ගමනම වැටෙනවනේ.
3: එහෙමයි.
2: ඒ ගමන වැටෙන්නේ නැති වෙන්න එකයි දරුවෙකුට අධ්‍යාපනය කියන එකට වගේම මානසික දරාගැනීමේ හයිය කියන එක. දැන් අද මේ කතා කරිත් ගුවන් යානයත් එක්ක ඒ මානසික

0: ලෝකලමා දිනය කියන දිනය ගෙවිලා දවස් දෙකක් යන තැනදී වීරය කියනකොට මට එක පාටම මතක් වුණේ අපි නමෝතේ බුද්ධ වීරත්ව කියන මේ භාග්‍යවතුන් වහන්සේ අපි වීරය කියන දැන් මේ භාග්‍යවතුන් වහන්සේ කියන වීරයා ගොඩනැගෙද්දී අපි අවසාන භවය ගත්තොත් ඒ කියන්නේ මේ සිද්ධාර්ථ භවය ගත්තොත් ඒ අර පුංචි කාලේ ඉඳලා ගොඩනැගුණු ගොඩනැගීම උන්වහන්සේගේ මේ වයස අවුරුදු අපි දන්නවා දැන් මේ 16න් උන්වහන්සේ මේ මේ බෝධිසත්වයන් වහන්සේ මේ විවාහ වෙලා ඊට පස්සේ අවුරුදු 35 දී අබිනිෂ්ක්‍රමණය කරලා මේ මේ බුද්ධත්වයට පත් වෙන ගමනත් එක්ක මේ ලැබුණු දේවල් කොහොමද මේ ළමයේ ගොඩනැගින් අපේ හාමුදුරනේ බුදුදහම අනුව වීරයෙක් කරන්න මේ පුංචි දරුවෙක් වීරයෙක් කරන්න අපිට බුදුදහමෙන් ලැබෙන අගයන් එහෙම නැත්නම් වටිනාකම් කොයි විදිහටද ඔබ වහන්සේ මේ අවසන් විනාඩි කිහිපෙ විග්‍රහ කරන්න තියෙන්නේ
1: බුදු කෙනෙකුගේ ජීවිතය ඇතුළෙත් පුංචි කාලේ ඉඳන්ම හතුරෙක් හිටියානේ
0: එහෙමයි
1: සංසාරික හතුරේ පොඩි කාලෙත් ඒ හතුරගේ දේවදත්තගේ වට මුණ දුන්නා තරුණ වයසට එනකොටත් ඒ වට මුණ දුන්නා පැවිදි වෙලත් මුණ දුන්නා
0: අර පුංචිම කාලේ අර පාරවියුක්ට විදලා වෙච්චාල කලච්චි
1: හොඳට
0: මතක එහෙම
1: එකක්නේ එහෙම කොච්චර වෙන්නේ නැද්ද ඔය ඇතුලේ රාජකීය පවුල් ඇතුලේ හරිද එතකොට දැන් බුදුරජාණන් වහන්සේටත් ඔය කොතන හරි කතාවක් එක්ක ඕක කිව්වට උන්වහන්සේට මේ වෙච්ච සියල්ලම මේ A to Z කිය කියන ඕවට කාලේ ගන්න නැහැ නේ උන්වහන්සේ දැන් අපි ජාතක කතා කීයක් දන්නවද
0: අපි සාමාන්‍ය කියන 547යි අපි
1: හඳුන්වන්නේ 500 ගානක් අපි කතා
0: කරනවා
1: පෙරම් පුරපු කාලේ කොච්චරද
0: සාරාංශකේ කල්පලක්ෂයක් මේ සාමාන්‍යයෙන්
1: කල්පම
0: එහෙමයි
1: එක කල්පයකට ජීවිත කීයක් උපදිනවද
0: ඒක හිතා ගන්නත්
1: එක කල්පයක මනුස්ස ජීවිත විතරක් උපදින ගාන කියන අර වේපොල්ල කන්ද පෙන්නලා බුදුරජාණන් වහන්සේ එක ඇට සැකිල්ලක්වත් දිරන්නේ නැති වෙන්න ඉතුරු වුණා ඉතුරු කරලා එක ජීවිතයක දැන් සමීර කියන කෙනාගේ මේක කල්පයක ලැබිච්ච මනුෂ්‍ය ජීවිතවල ඇටකටු එකතු කරොත් දිරන් නැති වෙන්න අර මහ වේපොල්ල කන්දකට වඩා විශාල ඇටකටු ගොඩක් ගොඩ ගන්න පුළුවන් කෙනා හරිද ඒ කියන්නේ දසදහස් ලක්ෂ සංඛ්‍යාත ජීවිත ප්‍රමාණයක් එක කල්පයක් ඇතුළේ ඒ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ
0: කල්පලක්ෂ
1: මේ වගේ කල්පලක්ෂ ආරාසංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ ජීවිත ප්‍රමාණයක් මෙහෙම සසරේ ආපු පෙරම්පුරමින් ආපු කාලය තුලේ 500 ගන්න
0: තියෙන
1: කීයක් ඇද්ද ඉතින් වැඩේ තියෙන උන්වහන්සේට ඔය හැම එකක්ම කී කියන කාලේ ගන්න පුළුවන්ද
0: ඕවා
1: ඔක්කොම කී කීටියොත් එහෙම මේ චතුරාර්ය සත්‍ය කියන්නේ වෙන්නේ
0: නැහැ එහෙමයි ධර්මයේ දේශනා කරන වෙලාවට
1: දැන් අවදි වෙච්ච වෙලා ඉඳලා රාත්‍රී සැතපෙනකම්ම ජීවිත කතා කී කියන්නේ
0: මේ පන්සාලේ සසක ජීවිත කාලේ පුරා සාරාංශික කල්පලක්ෂය ගැන කිව්වොත්
1: එහෙමයි ඉතිවර කරන්න බෑ
0: එහෙමයි
1: හරිද ජීවිත කතා විතරක් කී කියඳලා ඉතින් උන්වහන්සේට ආපු මේ හතුරුකම් පාර මේ සාංශාරික විදියට ආපු හතුරුකම් වල තිබ්බා උන්වහන්සේ ඒ කිසි තැනක නොසැලෙන උන්වහන්සේ පුංචි කාලේ සැලුනෙත් නැහැ අභියෝග වලට ගියා උන්වහන්සේගේ තීරණ අරගත්තා ඒ වගේම තමයි මම මතන දකින්නදී තථාගතයන් වහන්සේට ගිහි කාලේ උන්වහන්සේට තිබුණ ආත්ම විශ්වාසය බලන්න මගේ අරමුණට මම යනවා කියන තැන ඒ ආත්ම විශ්වාසය උන්වහන්සේ කවුරු තාත්තා මොන අරමුණේද කවුරු මොන අරමුණේද තමන්ට ඒ අරමුණ ජය ගන්න තමන් ඒකට ගියා තමන් හරි කියලා දන්නදී
0: එහෙමයි
1: හරිද හැබැයි අරමුණේදී මේ ජීවිතේට එන අභියෝගවලදී එකක් තමයි මම හිතන දෙයක් හැමතිස්සෙම දඹදිව හැම ගියාම කල්පනා කරනවා අපිට නවතින්නේ ඒසි කරපු සුවපහසු කාමර අද තියෙනවා හොටෙල් හදලා දම්බදිව ගියාට පස්සේ ඔය කාමරවලත් පොඩ්ඩක් හරි මොකක් හරි වුණ ගමන් ට්‍රැවල් නෙට් එකේ හල්ඳ තිබ්බ ඔය මේ මල්ලගේ සුරංගලගේ
0: එහෙමයි
1: සමහරලාට චූටි මොකක් හරි වුණොත් එහෙම ආච්චිලා ඇවිල්ලා රණ්ඩු කරනවා මේ අරක මේක නෑ කියලා කාමරවලට සමහරලාට රණ්ඩු කරගන්නවා අරව හරි නෑ මේ හරි ඔබ නිකන් හිතන්න අනේ මේ දම්බදිව තලයට ගියාම මම කල්පනා කරනවා මගේ බෝධිසත්වයන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු පළමු රාත්‍රිය මං ඕක ගැන හරියට සංවේදී. පළමු රාත්‍රිය. අර කන්තක අසු පිටින් මේ අනෝමගන්තරෙන් එතර වෙලා උන්වහන්සේ වඩිනවනේ මේ අඹවණේකින් එදා රාත්‍රිය සම්පූර්ණයෙන් සියල්ලෙම නික්මිලා. ඒ නික්මිලා දැන් ඒ වෙනකොට රැය ඉක්මවම.

0: ඩේටයිම් එක උන්වහන්සේ හැමෝගෙම්ම ඇත්වෙලා ගෙවනෝද. ඒ ගෙවල කොහෙහරි එදා රෑ සැතපෙන්න්න ඕනෙද නැද්ද? ඔය පළමු රෑමං කල්පනා කරනවා කොහොම රැයක් වෙන්න ඇද කියලා.
1: ඒකයි හිතා කරන්න වැදැන් අරර
0: කෝ ඇඳ
1: ඒකත්තර
0: මෙතෙක්කල් තිබුණ
1: වල හිටපු ඇඳ රාජකී ඇඳ
0: අපේ ඇඳන් වගේ හරි අපේ කොට්ට මෙට්ටෝගේ
1: සුද්දෝදන රජතුමා කොහොම ලෑස්තිකල් තියෙන ඇද්ද
0: තිබුණ සුව පහසු පරිසර එක්ක. දැන් මේක කම්පයර් වෙන්න ඕනේ. දැන් අපි වගේ කෙනෙක් මේ අපි නිකන් සාමාන්‍ය ඇඳක් පාවිච්චි කරන් මෙට්ටයක් කොට්ටකින් අපිටත් ගිහිල්ලා එකපාරට අර වගේ සර්පයෝ ඉන්න කැලෑවක කට්ට කළුවරේ ඇඳක් නැහැ, කොට්ටයක් නැහැ, මෙට්ටයක් නැහැ, කිසි දෙයක් නැහැ, රෙද්දක්වත් නැහැ. හරිද? අපි කැලෑවක කොහරි නිදා ගන්නොත් අපේ පැත්තෙන් අපි හිතලා බලන්න. එතකොට අර උත්තමයා මොන විදිහේ පරිසරයකින්ද මේ වගේ කරෑකට එකපාරට මුණ දෙන්නේ? මොකද ඒ වෙනකොට බුදු වෙලා කෙලෙස් නැද්ද? නැහනේ, කෙලෙස් සහිතනේ. එතකොට එහෙම සිතක් ඒ වගේ කැපකිරීම කරා කියන්නේ ඒ අරමුණ කරා යන්න අභියෝග ජය ගන්නකොට හැමදේම සුවපහසුවෙන් හැමදේම අතට හම්බෙන්නේ නැහැ කියන එකයි. හතුරු නැති ජීවිතවලින් අපිට ගමන යන්න බෑ කියන එකයි. හැමදේම එක්ක මේ කටයුතු කරන්න මම දැන් එන්න කලින් ධර්ම දේශනාවක් කරලා ආවා. මොරටුව පැත්තේ ඒ දේශනාවේ මගේ මාතෘකාව වුණේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියන එක. හරිද? මං ඕකේ සෑහෙන මේ බුදුහාමුදුරු මොන දීපු ප්‍රශ්න ගැන කතා කළා. ගෑනු ප්‍රශ්න, මිනිවරුන් ප්‍රශ්න, ආරාම ඇතුලේ අරවා මේවා වෙච්ච ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න, ලිස්ට් එක කතා කරන්න
1: ප්‍රශ්න
0: නිකන් මේ ඉගෙන දේවදත්ත ගැන ඔබ
1: කියන්නේ.
0: අන්තිමට ඥාතියෝ ටික සාක්‍යවංශිකයන්ව සමූල ඝාතනය කරලා ඔක්කොමත් නැති කරනවානේ. උන්වහන්සේ ජීවිත කාලේ මූණ දීපු සියලු ප්‍රශ්න බැලුවම ජේතවනයට අහම ඉහි ප්‍රශ්න ඒ මේ එක එක මේ කවුද මරල මල්ලස්සේ හංගනවා මේ සුන්දරිලව අරෙහි මේ රජගහනුවර පැත්තේ ඉන්නකොට ගල් පෙරලනවා එක එක ඉහි ප්‍රශ්න.
1: ඒ අතර සසුනේ ඉන්න මේ ජබ්බග්ගෙ තෙරුන් වගේ ඇතුළේ ප්‍රශ්න
0: තියෙනවා. සතරසවක් කියලා ජබ්බග් කියලා එක එක ප්‍රශ්න හින් මේ තියෙන ප්‍රශ්න හැම එකම බැලුවම උන්වහන්සේට විතරන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටත් ප්‍රශ්න දානවා. මුගලන් මහරහතන් වහන්සේගේ ඇට කුඩු වෙන්න ගහලා හින් පිරිනම් පානවා. අර පැත්තෙන් බිම්බිසාර රජතුමා මේ ශ්‍රාවකයෙක් වෙච්ච එකේ මේ ප්‍රතිපලයට ජේල් එකේ කණ්ඩක් දෙන්න නැතුව එහෙම මරලා දානවා. ඒත් මේක ඇතුළේම හාමුදුරුවරු කුමන්ත්‍රණ කරලා. ඊට පස්සේ අර එහෙන් සාමාවති ඒ 500ක් එක්ක මේ මාගන්ධියගේ ප්‍රශ්නෙට එහෙන් මරලා දානවා. හරිද? මේ සුවපහස මල්්‍යහනක බණ කියලා එහෙම මේ ගමනක් ඇවිල්ලා නෙමෙයි මගේ තථාගතයන් වහන්සේ.
1: එහෙමයි.
0: මං කියන්නේ දරුවෙක් හදනකොට උනත් හැමතිස්සෙම සාන්ත දාන්ත සුන්දර පරිසර නෙමෙයි ඔළුවට දෙන්න ඕනේ. ප්‍රශ්න ජීවිතවල කටුක ඕන තරම් දේවල් එනවා. ඒවට මූණ දෙමින් ඒවට හිතේ ආත්ම ශක්තිය හදාගෙන අපි කොහොමද මේවා කරන්නේ කියන එකමයි කියලා දෙන්න ඕනේ. එතකොට තමයි මේ ගුවන් යාන බේරගත්ත වීරයෝගේ වීරයෝ හැදෙන්නේ රටක.
1: වීරයෙක් හැදෙන්නට. ඉතින් අපි අද සිත්නිත් අසපුව ධර්ම සාකච්ඡාවේදී විශේෂයෙන් අපි ඔබ වහන්සේ අපි දන්නවා සැලසුම් කරගෙන එන්නට ඇති මේ
0: කිසිම
1: සැලසුමක්
0: සැලසුම්
1: අනුතුර ගැන කතා කරනවා කියන එක අපි හැමතුරනේ ඒ සැලසුම විතරයි ඔබ වහන්සේගේ හිතේ
0: තියෙන්නේ. හැමදාම වගේ මේ සිත්නිත් අසපුට ගොඩක් කරම මාතෘකා හිතන් එන්න අකමැති. මට පුටි වාඩනාට පස්සේ අපි සාමාන්‍යයෙන් හිතනවා මොකක් හරි කරන්න කතා කරද්දී මේ මේ තිරේ ගියා මේ මෙතන මේ ගුවන් යානය අනතුරගෙන මට ඒ වෙලාවේ ඒ කියන්නේ දැක්කාරක තිවිච් එක. ඉතින් අපි සාමාන්‍යයෙන් අර සිත්නිත් අසපුවේ සාකච්ඡාවේදීත් ගොඩක් කලට වරුණත් අපි එකතු වෙලා මේ ඒ සතිය වෙච්ච සිද්ධි අරගෙන කතා කරන තැන් ගොඩක් කලාවට තියෙනවා සමීර. සමහරවිට අද දවසේ වෙච්ච සිද්ධි අද දවසේ කතා කරපු තැන් තියෙනවා. හැබැයි මේ
1: හැබැයි ඒක ගැලපෙනවා හරියට දැන් අර ලෝක ළමා දිනේ මේ දවස්වල දෙනවා ඒකත් එක්ක හරි අපූර්වට ගැලපෙනවා අපි හැමතුරනේ. ඒකයි එතන තියෙන වටිනාකම් බවට පත් වෙන්නේ කියන එකයි මම කියන්නේ හැදුවේ. ඉතින් දැන් ලෝක ළමා දිනේදී අපි ලංකාවේ හැමදාමත්ම කතා කරන අපිට හිටපු වීරයෝ ගැන අපි හැමදෙරුණා අපි කතා කරනවා මද්දුම් බණ්ඩාර කියන පුංචි වීරයගේ ඉඳන් පැටිපොළ වීරයා කියන්න පුළුවන් තව තව බොහෝ වීරයෝ ගැන කතා කරනවා. හොඳ හයිය මිනිස්සු ටිකක් හිටියා ඇයි අද නැත්තේ කියලා අහනවා. අපි හැමදාමත් දැන් ආදරය කරන්නේ අර සුපර්මෑන්ලට, එතකොට ස්පයිඩර්මෑන්ලට ආදරය කරන්නේ නැතුව අපේ මිනිස්සුන්ට ආදරය කරන විදිය ළමයි නැත්තේ කියන තැනදී ඔබ වහන්සේකට හොඳ උත්තරයක් අද කියා දෙනවා. අපි ගැටෙන්නේ, කියන්නේ සුමට ජීවිතයකට වැඩිය අභියෝගත් එක්ක ගත කරන ජීවිතයකින් අපිට වීරයෙක් බිහි කරන්න පුළුවන් කියන එක තමයි ඔබ වහන්සේ නැවතත් කියන්නේ.
0: ඒ අභියෝග ගන්න හිත චණ්ඩි හිතක්, මේ තව කෙනෙක්ට රිද්දන මරණ හිතක් නෙමෙයි, තව කෙනෙක්ව බේරන අභියෝග ගන්න හිතක්. ඒ චරිත දෙකම යානාව ඇතුලේ අපිට පේනවා.
1: එහෙමයි. හොඳයි, එහෙමනම් ඉතින් අපේ ධර්ම සාකච්ඡාව ක්‍රමක්‍රමයෙන් නිමා කරන්නට සූදානම් වෙන මොහොතේ අපි හැමතුනේ සමහරව තවමත් අපෙන් අර විමසීම් කරනවා මේ අපි සුපුරුදුනම් බවන් පැලස්ස, ඊට පස්සේ ඔබ වහන්සේ මේ ස්ථානය කරුණාපාරාදීසේ බවට පත් කර කරුණාපාරාදීසියත් එක්ක අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. අපිට හරියට අහන අපි හැමෝටම මේ අපි දැන් මේ කුෂි තමයි අලුතෙන් අපේ ආගමිකංශයේ ඉන්න කෙනා, එයාට තමයි ඔය ඇමතුම් වෙන්නේ. වැඩේ කෝල් එකක් ආව ගමන් සමීර අයියේ, එහෙම නැත්නම් දර්ශන අයියේ, වරුණ අයියේ කියන්නකො මෙන්න මෙහෙම දෙයක් ගැන අහනම් මේ කොහෙ හරි තියෙනවද වැඩි හිටිය බලා ගන්න තැනක්, මේ ලෙඩය බලා ගන්න තැනක් තාම අවබෝධයක් නැහැ අපේ හඳුන්නේට. ඉතින් දැන් අපි පොඩ්ඩක් පැහැදිලි කරමුද සිත්නේ තස්පු වෙන්නේ නැත්තතාවක් මේ කරුණාපාරාදීසයට කෙනෙකුට එන්න පුළුවන්ද, උදව් කරන්න පුළුවන්ද කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න වටිනවා.
0: සමීර මම පහුගිය දවස්වල ටිකක් ගිලන්න හිටපු හින්දා ඇත්තටම මේ ඔබම දකින්න ඇති මගේ Facebook පිටුවේ උනත් ලොකුවට අප්ඩේට් තිබෙන්නේ නැහැ.
1: එහෙමයි.
0: කරුණාපාරාදීසය ගැන ඇත්තටම අපිට කරුණාපාරාදීසයේ ඉඩකඩ සීමිතකම ඇතුලේ තියෙන අභියෝගය තමයි ලොකුම අභියෝගය. එන ප්‍රමාණය, බොහෝ දෙනාගේ ඉල්ලීම් වෙන ප්‍රමාණය මෙතන නතර කරගන්න සුදුසු මට්ටමේ ඇත්තනම උදව් කළ යුතුම බොහෝ දෙනා අපිට මග ඇරෙනවා. ඒකෙදි සමහර කෙනෙකුට හිතට දුකක් ඇති වෙන්න පුළුවන්. එහෙම ප්‍රතික්ෂේප කරන නෙමෙයි ඉඩ නැති ප්‍රශ්නෙත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා. දැන් බවුන් පැලස්ස නැති කරලා නෑ, බවුන් පැලස්සත් කරුණාපාරාදීසෙත් දෙකම මේ ආයතන ඇතුලේ මේ අපි පවත්වගෙන යනවා. මං පහුගිය දවසලත් කිව්වා රෝගියා යෝගියා කරන වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා ඉස්සරහට කියලා. ඒ කියන්නේ බවුන් පැලස්සේ කටයුතුත් සක්‍රීයයි. නමුත් මේ මොහොතේ අපිට බලාපොරොත්තු වෙන අර ඔබට මතක ඇති මේ බවුන් පැලස්ස ආරම්භ කරන්න පෙබ්‍රවාරි මගේ ජන්මදිනයත් එක්කනේ අපි ඕපනින් එක තිබ්බේ ධාතු වන්දනාවත් එක්ක. ඊට මාස දෙකකට උඩදී දෙසැම්බර් වල අපි පොයේ දවසේ ශ්වේත පූජා වැඩසටහන කරෙත් බවුන් පැලසේ. අන්නේ වැඩසටහන කරේ පිට්ටනියක ලොකු පැරබොලික් කට්ටයක් එක්ක, ඔබට මතකද?
1: එහෙමයි අපි හඳුනන.
0: අන්නේ පැරබොලික් කට් එක ගහපු ඒ භූමිය සම්පූර්ණ අපේ ඉදිරියේදී කරුණාපාරාදීසයට තෙමහල් ගොඩනැගිල්ලක් විදියට ඒ භූමිය
1: නිර්මාණය
0: වෙනවා. අනේ එදාට මම බය නැතුව 100ක් 200ක් විතර පිරිසක් කරුණාපාරාදීසේ අපි රැකවරණය සලසන්න සුදුසු මධ්‍යස්ථානයක් බවට පත් වෙයි කියන විශ්වාසය තියන් ඉන්නවා. ඉතින් ඒ කටයුතු ඉදිරියේ කතා කරමු. නමුත් මේ මොහොතේ දැනට අපි බාරගෙන තියෙන පිරිස ඉවරයි. ඒ නිසා ඒ අයට ඕන කරන දන්පැන් පූජා කිරීම, මේ සියල්ල මාසික දායකත්ව දරන රුපියල් 1000ක දායකත්ව දරන සමාජික පිරිසක් ඉන්නවා. ඒ අයගේ දායකත්වය හරහා දැනට ඒ කටයුතු ටික සිද්ධ වෙමින් තියෙනවා. අපිට මේ ඊට අමතරව ඉදිරියේදී අපි සාකච්ඡා මට්ටමක ඉන්නවා සමීර, මේ රටේ බොහෝ අර අපිට අසරණ සමහර අය නොයෙක් ඉල්ලීම් එක්ක ඇවිල්ලා තියෙන දස දහස් ගානක ඉල්ලීම් වල අපි ළඟට රැකවරණයට ගන්න බැරි වුණත් මේ කරුණාපාරාදීසයේ අරමුදල හරහා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ට දැනට අපිට ගිහිල්ලා දෙන්න පුළුවන් දේවල්. අපි තුම සමහරලාට මේ කිහිලිකරුවක්, රෝද පුටුවක්, මොනවා හරි දෙයක් දැනට දෙන්න හරි අපි ගාවට ගන්න තාම බෑ. අපිට ඔවුන්ට ගිහිල්ලා මොනවා හරි පිලිසරණක් වෙන්න පුළුවන් කටයුතු තියෙනවා. ඒ වෙනුවෙන් ඉදිරියේදී අපි සූදානම් වෙනවා කරුණාපාරාදීසේ ගම්පහ ආයතනේ වගේම අපේ කතරගම කරුණාපාරාදීසේ ආයතනේ කටයුතු වලදීත් මේ net ශ්‍රාවක ශ්‍රාවිකාවන් සහ සමාජ මාධ්‍ය හරහා උදව් උපකාර කරපු හැමෝටම මෛත්‍රී සිතින් මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ඒ කරුණාපාරාදීසේ නම්මලා තාත්තලා සතියකට වාර ගණනාවක් ක්ලිනික් එකක් යන කටයුතු සිද්ධ වෙනවා. සමහරලාට රෝහලකට ඇඩ්මිට් කරන්න දැන් මේ කාලය ඇතුලේ අපි ඇඩ්මිට් වෙච්ච රෝගීනුත් බොහෝ දෙනා ඒ අයව රැක බලා ගන්න කටයුතු වලදී ඔවුන්ට අවශ්‍ය කරන බෙහෙත් ඖෂධ ප්‍රතිකාර සහ මේ ආහාර පාන සේවක වැටුප් ගෙවීම ආදී දේවල් මේ සෑම පහසුකමක්ම සියල්ල ඔය මාසික දායකත්වයේ දරන පින්වතුන් නිසායි සිද්ධ වෙන්නේ. ඒ අයටත් මේ වෙලාවේ පින් දෙනවා, ආශිර්වාද කරනවා. හැමෝම අපි කරන ගිලන් උපස්ථාන පින අනුමෝදන් වෙලා සියලු දෙනාගේ සසරට උතුම් නිරෝගී සුවය පිණිස, කෙලෙස් වලින් නිරෝගී වෙන නිවන පිණිසම හැම පිනක්ම හේතු වෙන්න කියලා මේ වෙලාවේ මෛත්‍රී සිතින් ආශිර්වාද කරන සමීර.
1: සාදු සාදු සාදු. අපිත් ඒ ප්‍රාර්ථනාව ඔබ වහන්සේටත් සිදු කරන්නට කැමැති. මෙලෙස ශාසනික සේවය වෙනුවෙන්, ඒ වගේම මිනිසුන්ගේ මනස් සුවපත් කිරීම වෙනුවෙන් උතුම් වූ ධර්මානුශාසනාව, ඒ වගේම ධර්ම සාකච්ඡාව පවත්වන්නට අද සිත්නෙත් අසපුවට කුමන ගිලන් තත්ත්වයේ හිටියත් ඔබ වහන්සේ යම් කිසි ආකාරයකින් ඒ සියල්ල මැඩපවත්වාගෙන මිනිසුන්ට ධර්මයෙන් පොහොසත් කරන්න ඔබ වහන්සේ අදත් සජීවව ලෙස මැදිරියට වැඩම කළේ. ඉතින් එලෙස ශාසන චාරිකාවේ නිරත වන්නට නිදුක් නිරෝගී සුව චිරජීවනයේම සැලසේවා. ඔබ වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්ම අවබෝධයෙන් නිවි සැනසෙනට මේ පින් හේතු වේවා කියලා සාදුකාරදී ප්‍රාර්ථනා කරන අතරේ අපි ඔබට යලිත් මතක් කරනවා, ඔබට පුළුවන්කම තියෙනවා ලංකා පටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථාන ගොඩනගන්න දායක වෙන්න. ලංකා බැංකුව කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා ගිණුමට 84 79 43 85 මේ අංකයට ඔබේ පින්වත් දායකත්වය බාර කරන්න පුළුවන්. ඔබට වැඩි විස්තර දැනගන්න ඕන නම් 0777 77 25 214 අංකයට කතා කරන්න. ඔබ සීලූම දෙනාට ධර්ම අවබෝධයෙන් නිවි සැනසෙන්නට හැකි, අම්මලාට අප්පච්චිලාට රජුන් වගේ දරුවන් බිහි කරන්නට හැකි, වීරයන් වගේ දරුවන් බිහි කරන්නට හැකි ධර්ම අවබෝධය නිරන්තරයෙන්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සීලූම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: සිත් නෙත් අසපුව.

0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: කවතත් අලුත් කාගෙත් නෙත්

0: දින ව්‍යාකූල වන මිනිස්සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා
1: අයිබෝවන් තෙරුවන් සරණයි නෙතෆෙම්ම ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට ඔබ සූදානම් වන මොහොත ධර්ම ශ්‍රවණයට මත්තෙන් පින්කමක් පිළිබඳවට මතක් කරන්න ඕනේ මේ දිනවල ඔබ බොහෝ දිනක් හරි උනන්දුයි ලංකාපට්ටන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ යලි ගොඩනැගීමේ මහා පින්කමට දායක වෙන්නට විශේෂයෙන්ම උතුම් දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර වූ ස්ථානය තමයි ත්‍රිකුණාමලයේ පිහිටි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය කියන්නේ. ඉතින් මේ මහා පින්බිමේ යලි ගොඩනැගෙන උතුම් වූ ධාතු මන්දිරය සංඝාවාසයේ පියස්ස උදෙසා ඔබට දායක වෙන්නට හැකියාව තිබෙනවා. එසේ දායක වෙන්නට කැමති ඔබ ලංකා බැංකුව කොල්ලුපිටිය දෙවන ශාඛාවේ තියෙන පූජා කියන ගිණුම එහි අංකය තමයි 84794385 මෙන්න මේ අංකයේ දරන පූජා ගිණුමට ඔබේ දායකත්වයෙන් බැර කරන්නට පුළුවන් ඔබට වැඩි විස්තර දැනගන්නට ඕන නම් 077772254 අංකයට අමතලා වැඩි විස්තර දැනගන්නටත් හැකියාව තිබෙනවා ඒ අතරේ ඔබ ඔබේ විහාරස්ථානයේ ශ්වේත පූජා පින්කම් මාලාව සංවිධානය කරන්නට කැමති නම් 077742512 අංකය අමතන්න කියලා අපි ආරාධනා කරනවා අපි එමනම් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු අද සෙනසුරාදා නිතෆෙම් ධර්ම දක්ෂිණාවට අපි ආරාධනා කළේ දොම්පේ ශ්‍රී කල්යාණ ධර්මාශ්‍රමාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත වන්දනීය පූජනීය වැලිමඩ සාරද ස්වාමින් වහන්සේට. අපි උන්වහන්සේට නමස්කාර පූර්වක පාදාභිවන්දනයේ ආරාධනා කරනවා උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

වාසනාවන්ත ගුණගරුක පින්නතුනි පින් ඇති තරුණ ලාබාල බෝසත් දරුවනි තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන් දෙවියන් බමුන් මිනිසුන් සහිත තුන් ලෝක සත්වයා සංසාර දුකින් නිදහස් කෙලවර අමහමහ නිවණින් සැනසේවායි ප්‍රාර්ථනා කරගෙන දේශනා කොට වදාළ ඉතාම නිර්මල බුද්ධ වචනයකට netfm රේඩියෝවෙන් සවන් දෙන්නයි සූදානම් වෙන්නේ. පින්වතුනි, බොහෝ පිරිසක් netfm ශ්‍රාවක පින්වතුන් හැටියට සතියේ දින හතේම පවත්වන රාත්‍රී ධර්මදේශනාව ශ්‍රවණය කරන්න පුරුදු පුහුණු වෙලා ඉන්නවා. ඒ පිළිබඳව ඇතැම් සදැහැතියන් මහා ඕනකමින් දිනයන් ගැන හොඳට මතක තියාගෙන ඉඳලා සඳුදා දිනේ වඩින්නේ මේ ස්වාමින් වහන්සේ, අඟහරුවාදට වඩින්නේ මේ ස්වාමින් වහන්සේ, බදාදට වඩින්නේ මේ ස්වාමින් වහන්සේ ආදි වශයෙන් නියමිතව වඩින ස්වාමින් වහන්සේලා පවා හොඳට දැන් දන්නවා. අපි හරි සන්තෝෂයකටපත් වෙනවා. ඒ මහත් ඕනකමින් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක් අහන්ඩ ශ්‍රාවක පින්නතුන් මේ net radio එක එකතු වෙලා ඉන්න එක ගැන. පින්නතුන් ඒකට කියන්නේ සසර පින කියලා. පින් ඇති අය තමයි මනුෂ්‍යාත්මයක් ලබන්නේ. පින් ඇතිව මනුෂ්‍යාත්මයක් ලැබුණත් ඇස් දෙක හොඳට පේන, කන් දෙක හොඳට ඇහෙන, ගඳ සුවඳ වෙන් කරගන්න පුළුවන්, රස නීරස හඳුනගන්න පුළුවන්, අතපය හොඳට වැඩ කරන අංග සම්පූර්ණ ශරීරයක් ඇතුව මන්දබුද්ධික නොවි බුද්ධිමත් ආත්මයක් ලැබෙන්නේ සසර මහා පිනකට. ඔය ඇත්තු නිකන් හිතලා බලන්න, මිනිස් ආත්මයත් ලැබපු ඇස් නොපෙනෙන අය උපතින් කොච්චර ඉන්නවද? මනුෂ්‍යාත්මයක් ලැබුණත් උපතින් සවන් දෙන්න බැරි අය කොච්චර ඉන්නවද? මනුෂ්‍යාත්මයක් ලැබුවත් උපතින් කතා බහ කරන්න බැරි කී දෙනෙක් ඉන්නවද? මනුෂ්‍යාත්මයක් ලැබුවත් අත්පා වැඩ නොකරන අය මේ ලෝකෙ කොච්චර පිදිලා ඉන්නවද? ඒ විතරක් නෙවෙයි, මනුෂ්‍ය ආත්මයක් ලැබුවත් මන්ද බුද්ධික වෙලා ඉපදුණු අය මේ ලෝකෙ කොච්චර ඉන්නවද? එහෙනම් මනුෂ්‍යාත්මයක් විතරක්ම ලැබුණට මදි, ඇස් පේන, කන් ඇහෙන, ගඳ සුවඳ වෙන් කරගන්න පුළුවන්, රස නීරස අඳුරගන්න පුළුවන්, අත්පා ඇතුළු පිළඟෙක් නොවුන, කොර නොවුණු, මන්ද බුද්ධික නොවුණු ආත්මයක් ලැබෙන්නේ සසර මහා පිනකට. අද කතා කරන්නේ ඒ පින ගැන. පින්නතුනි, ඔබ කාන්තාවක් වෙන්න පුළුවන්, ඔබ පුරුෂයෙක් වෙන්න පුළුවන්, ඔබ ගිහියෙක් වෙන්න පුළුවන්, ඔබ පැවිද්දෙක් වෙන්න පුළුවන්. ඔබේ ආත්මය මහා පින්වන්ත ආත්මයක් වෙන්නේ කොහොමද බලන්න, සංසාරේ හොඳ දේවල් දැක්ක ඇත්තු තමයි නිවන දක්වාම හොඳ දේවල් දකින්නේ. මොනවද හොඳ දේවල්? ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපය දකින තරම් දැක්මක්, ඒ රූපය දැකීම තරම් අග්‍ර දෙයක්, ඉහළ දෙයක් මේ ලෝකේ තවත් නැහෙනේ. පෙර සසරේ බුදුන් netapura දැක දැකත් වැඩ කරපු ඇත්තෝ අපි. දාගැබ් පිළිම බෝධීන් වහන්සේලා netapura දැකපු අය අපි. ඒ ඇත්තන්ටයි සසර පුරුද්දට හොඳ දේවල් අදත් දකින්න පුළුවන්. මිනිහෙක් හැටියට ඉපදිලා ඇස් දෙක පේන හැමෝම මේ ලෝකේ හොඳ දේවල් දකින්නේ නැහෙනේ. එහෙනම් මේ ලෝකේ කොච්චර සුන්දර වෙන්න ඕනද? බහුතරයක් සසර පිනට ලැබිච්ච මේ ඇස් දෙක පාවිච්චි කරලා කොච්චර පව් කරගන්නවද? බුදුරුවක් දකින්න වාසනාවක් නැහැ, හාමුදුරුව නමක් දකින්න වාසනාවක් නැහැ, බෝ මළුවකට ගිහින් බෝධින් වහන්සේ දිහා බලාගෙන ඒ සිසිලස විඳින්න වාසනාව නැහැ, චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ළඟට ගිහින්
බුදුගුණ සිහි කරමින් වන්දනා කරන්න පිනක් නැ. ඒ පින තියෙන්නේ බොහෝ සුළු පිරිසකට. සංසාරේ පෙරත් ඇස් දෙකෙන් හොඳ දේවල් දැක්ක ඇත්තෝ මතු ජීවිතවලත් සංසාර පුරුද්දට හොඳ දේවල්මයි දකින්නේ. වැරදි අඩුපහඩු, රාගයේ ඇවිස්සෙන, ද්වේෂයේ මතුවෙන, මෝහයෙන් වැහෙන දේවල් සසර පින්තිය නැත්තු දකින්නේ නැහැ. බලන්න මනුෂ්‍ය ආත්මයක අපට කන් දෙකක් ලැබුණත් මේ කන් දෙක පාවිච්චි කරලා හොඳ දේවල් අහන්නේ කීයෙන් කී දෙනාද? මනුෂ්‍ය ආත්මයක් ලැබුවා, ඇහෙන හොඳ කන් දෙකක් ලැබුණා, ඒ කන් දෙක පාවිච්චි කරලා බුදුබණක් අහන්නේ ලෝකෙ කීයෙන් කී දෙනාද? එකම ගෙදර පස් දෙනෙක් හිටියත් ධර්ම දේශනාවකට ඇහුම් කන් දෙන්නේ කී දෙනාද? බොරුවට, කේලමට, හිස් වචනවලට, රළු වචනවලට මේ කන යොමු කරන බොහෝ පිරිසක් හිත නිවන, ගත නිවන සංයමයකට පත්කරන, සාන්ත ස්වභාවයකට පත්කරන ලෞතුරා බුදුපියාණන් වහන්සේගේ බුද්ධ වචනයක් අහන්නේ ඉතාම සුළු පිරිසක්. ඒ නිසායි පින්වතුනි, මනුෂ්‍ය ආත්මයක් ලබලා හොඳට ඇහෙන කන් දෙකක් ලැබුණත් බණක් අහන්න වාසනාව තියෙන සංසාරේ පින් තියෙන අයටමයි. කන් තියෙන හැමෝටම බණ අහන්න වාසනාව නැහැ. කන් තියෙන අයට පින් තියෙන්න ඕන. ආන්ගේ පින් තියෙන ඇත්තොයි මේ ලෝකේ ඇත්ත, මේ ලෝකේ යථාර්ථය තෝරගන්න බේරගන්න කන් දෙක පාවිච්චි කරලා බුද්ධ වචනයක් ශ්‍රවණය කරන්න. බලන්න මේ ලෝකේ මිනිස්සෙක් හැටියට උපදින අපට කටක් ලැබුණත් අපි කතා කරන දේවල්, මනුෂ්‍යාත්මයක් ලබනවා, අංග සම්පූර්ණයි, හොඳ කටක් ලැබෙනවා, කතා කරන්න පුළුවන්. මොනවද සමහර ඇත්තෝ කතා කරන්නේ? ප්‍රියමනාප දේවල්, හිත සුවපත් කරන දේවල්, තව කෙනෙකුගේ හිත නිවන දේවල්, තව කෙනෙකුට ජීවිතේ තිනන්න පුළුවන් දේවල්, තව කෙනෙකුට ජීවිතේ ආර්ථිකයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් දේවල්, තවත් මිනිස්සෙකුට ජීවිතේ ආධ්‍යාත්මයෙන් ජය ගන්න පුළුවන් දේවල් කතා කරන ඇත්තෝ ඉන්නවා. ඒ අතරින් තමනුත් පිච්චෙන, අනිත් අයත් පුච්චෙන, හිත රිදෙන, හිත පීඩාවට පත් කරන කොච්චරනම් වචර කතා කරන ඇත්තෝ ඉන්නවද? හැමෝටම තවත් කෙනෙක්ගේ හිතක් සුවපත් කරන වචනයක් කතා කරන්න පහසු නෑ. නිතරම මේ කටට එන්නේ බොරු, නිතරම මේ කටට එන්නේ කේලම්, නිතරම මේ කටට එන්නේ රළු වචන, හිත පීඩාවට පත් කරන වචන. බොහෝ මිනිසුන්ගේ කටට නිතරම එන්නේ අසභ්‍ය වචන. එහෙම ලෝකෙක මුසාවෙන්, පිසුණාවෙන්, පරුසාවෙන්, සම්පප්පලාවෙන් වෙන් වෙලා තමනු සුවපත් වෙලා තව බොහෝ පිරිසක් සුවපත් කරන්න වචනයක් කතා කරන්න ලැබෙනවයි කියන්නේ. ඒ ජීවිතයේ කොච්චර වාසනාවන්තද? ලෞතුරා බුදුපියාණන් වහන්සේට පුළුවන් වුණා වචනය, එහෙම නැත්නම් බුද්ධ වචනය නිසා මිනිස්සු සුවපත් කරන්න, තිරිසන් සත්තු සුවපත් කරන්න, දෙවියෝ සුවපත් කරන්න, බමුණු සුවපත් කරන්න, හිතවන්තයෝ, අහිතවන්තයෝ, සත්පුරුෂයෝ, අසත්පුරුෂයෝ, පින්කාරයෝ, පව්කාරයෝ, කුසල් කරන අය, අකුසල් කරන අය, හැම දෙනාගම හිත් සුවපත් වෙන්න බුදුරජාණන් වහන්සේ කොච්චරනම් වචනේ පාවිච්චි කළාද? ඒ පාවිච්චි කරපු වචන අතර බුදුහාමුදුරු අපට පෙන්නනවා උප්පභාණී, මල් වගේ සුවඳ හමන වචන කතා කරන්න, මදුබාණී, මීපැණි වගේ කාටත් රසවත් ප්‍රියමනාප වචන කතා කරන්න, ගුතභාණී, අසූචි වගේ කවුරුත් කැමති නැති අප්‍රිය අමනාප වචන කතා කරන්න එපා. එහෙනම් පින්නතුනේ සංසාරේ පිනට තමයි මේවා ලැබෙන්නේ. ඊළඟට බලන්න මේ අත්පය හැමෝටම අංග සම්පූර්ණව ලැබෙන්නේ. සමහර ඇත්තෝ ඉන්නවා අතේ ඇඟිලි 10 වෙනුවට එක්කෝ 11යි, එක්කෝ ඇඟිලි 9යි,
පාදවල ගත්තහම සමහරුන්ට එක්කෝ ඇඟිල්ලක් වැඩි එක්කෝ ඇඟිල්ලක් අඩුයි. අත්පාවල අංග සම්පූර්ණව හරියට ඇඟිලි ටික පිහිටලා තම තමන්ගේ වැඩ කරගන්න පුළුවන් පිරිපුන් ජීවිතයක් ලැබෙන්නේ සංසාරේ පිනට. ඒ පිනට ලැබිච්ච අත්පා පෞකාර වැඩවලට යොදවන්න හිතන්නවත් එපා. අනුන්ට හිංසා කරන්න, අනුන්ට පීඩා කරන්න, තලන්න, පෙලන්න, කායිකව වද හිංසා කරන්න, අනුන්ගේ දේවල් හොරකම් කරන්න, තවත් කෙනෙක් එක්ක වැරදි විදියට හැසිරෙන්න මේ කය පාවිච්චි කරන්න එපා. හැමදාම සසර පුරාවටම මේ පිරිපුන් මනුස්සාත්මයක කයක් ලැබෙන්නේ නැහැ. සමහර ඇත්තෝ කියනවා මම හරි අංග සම්පූර්ණ මිනිස්සෙක්. මගේ කොණ්ඩේ අඩුවක් තියෙනවද? මගේ ඇස්වල අඩුවක් තියෙනවද? මගේ රූපේ අඩුවක් තියෙනවද? උස මහත අඩුවක් තියෙනවද? බලන්න මේක ලැබුණේ මගේ සසරේ වාසනාව, සංසාරේ පින. සංසාරේ පිනට රූපේ ලැබුණ කියලා සමහර කාන්තාව කොච්චර රූපයෙන් පව් කරගන්නවද? පිරිමි කොච්චර රූපේ පාවිච්චි කරලා පව් කරගන්නවද? ඒවා තාවකාලිකයි. එහෙමනම් බණහන ඇත්තෝ හොඳට මෙනෙහි කරන්ඩ, පෙරත් සසරේ හොඳ දේවල් දැක්ක මට හොඳ දේවල් දකින්ඩ නිරෝගී ඇස් දෙකක් ලැබුණා. ඇස් දෙකේ වටිනකම දකින්ඩ නම් ඔය ඇත්තෝ යන්න අයි හොස්පිටල් එකට. සමහර ඇත්තන්ගේ එක හැක් වහලා කාච පාවිච්චි කරන්න වෙලා උපතින්ම පේන්නේ නැහැ. ඇස් දෙකේ වටිනකම නොපෙනෙන කෙනෙක්ට ලැබුණත් පෙනෙන කෙනාට සමහර වෙලාවට ඇස් දෙකේ වටිනකම නැහැ. මිහිරන් ඉන්න තැනකට ගිහින් බලන්න මේ කන් දෙකේ වටිනකම කොච්චරද කියලා. තව කෙනෙක් කතා බහ කරනකොට හොඳට අහන් ඉඳලා උත්තර දෙනවා. බුදුබණක් අහන්න පුළුවන්, ගීතයක් අහන්න පුළුවන්, වැදගත් දෙයකට සවන් දෙන්න පුළුවන්. නමුත් ඇහෙන අයට මේ කන් දෙකේ වටිනකම නැති වෙලා තියෙනවා. කතා කරන කෙනෙක් කල්පනා කරලා බලන්න, ගොළුවෙක් ඉන්නවා, කතා කරන්න පුළුවන් කෙනෙකුත් ඉන්නවා. කතා කරන්න පුළුවන් අය සංනිවේදනය කරගන්නකොට, උත්තර දෙනකොට කතා කරන්න බැරි කෙනා හිතින් කොච්චර පීඩාවට පත් වෙනව ඇද්ද? සංසාරේ පිනට ලැබිච්ච හඬ අවභාවිත කරන්න එපා. අත්පා වැඩ කරන්නේ නැති, යන්නෙන්ද බැරි පිළඟෙක් බවට පත් වුනොත්, කොරෙක් බවට පත් වුනොත්, ඇවිදින්න පුළුවන් ඇත්තෝ හරි ලස්සනට ගමන් බිමන් යද්දි දෙපා තියලා ඇවිදින්න බැරි, අත් දෙකෙන් යමක් කරගන්න බැරි ඒ ඇත්තෝ හිතින් කොච්චරනම් දුක් වෙනව ඇද්ද? ඒ වගේම බලන්න හොඳට ජීවිතේ හිතලා තීරණ ගන්න පුළුවන් ශාස්ත්‍රීය අධ්‍යාපනයේ හොඳට පිහිටන ආධ්‍යාත්මික දේවල් හොඳට තේරුම් ගන්න පුළුවන් බුද්ධිමතෙක් වෙලා උපදින අය ඒ වාසනාව කොච්චරද? මන්ද බුද්ධික වෙලා ඉන්නකොට කිසි දෙයක් තේරුම් ගන්න බෑ. ඒ අයත් හිතින් කොච්චරනම් දුක් වෙනව ඇද්ද? සංසාරේ පිනට ලැබිච්ච ඇස් දෙකත්, සංසාරේ පිනට ලැබිච්ච කන් දෙකත්, සසර පිනට ලැබුණු කටත්, සසර පිනට ලැබුණු අත්පා නුවණ කවදාවත් පිනකට පාවිච්චි කරනව මිසක පවකට පාවිච්චි කරන්න එපා. පිනට පාවිච්චි කරන ඇත්තෝ මේ ලෝකේ සතුටු වෙලා, මතු උපදින ජීවිතවල සතුටු වෙලා, මෙලොව පරලොව දෙකේම සතුටු වෙලා පුදුමාකාර සන්තෝෂයකින් ජීවත් වෙන්න පුළුවන් ආත්මයන් සකස් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ උන්වහන්සේට හිටිය ප්‍රධාන දායකයෝ දෙන්නෙක්, එක්කෙනෙක් තමයි අනාථපිණ්ඩික සිටුතුමා, අනිත් කෙනා තමයි විසාකා උපාසිකාව. අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට නිතිපතා දන් දුන්න අග්‍රදායකෙක්. දුගියන්ට පරිත්‍යාග කළා, මගියන්ට පරිත්‍යාග කළා, අසරණයන්ට සැලකුවා, සතා සිව්පාවට පවා පුදුම සෙනෙහසකින් සැලකීම් කළා.
මේ අනාථ පිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදීමකින් ධර්ම මාර්ගයට පිළිපන් බෞද්ධයෙක් බවට පත් වුණා. ශ්‍රාවකයෙක් වුණා. එතුමගේ ගෙදර හැමදාමත් 2000කට ස්වාමින් වහන්සේලා වෙනුවෙන් දානේ සකස් කරනවා. පූජා කරනවා. එතුමනේ බුදුරජාණන් වහන්සේට ආරාමයක් හදලා පූජා කළේ. ජේතවනාරාමයේ හදලා පූජා කළේ අනාථ පිණ්ඩික සිටුතුමා. විසාකා උපාසිකාවත් එහෙමයි. බුදුරජාණන් වහන්සේටත් එවැගේම මහා සංඝරත්නයට පුංචි ස්වාමින් වහන්සේලාට සාසන මාතාවක් ભેදයක් නැතුව හැමෝටම සලකනවා. බලන්න එතුමියත් තමන්ගේ ගෙදර 2000ක් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් හැමදාම දානශාලාවක් කරලා තියන් හිටියනේ. විසාකාවටත් පුළුවන් වුණා කාන්තාවක් නමුත් පූර්වාරාමයේ නමින් පන්සලක් හදලා බුදුහාමුදුරන්ට පූජා කරන්න. පින්නතුණී චීවරයක් පූජා කිරීම, දානයක් පූජා කිරීම, බොහෝ භෞතික දේවල් පූජා කිරීම පාවිච්‍ය සීමා සහිත වෙනවා. නමුත් කෙනෙක් ආරාමයක් හදලා පූජා කළොත් සියල්ල දන් දුන්න කෙනෙක් බවට පත් වෙනවා. යෝ දදාති උපස්සයන් ආවාස පූජාවක් කළොත් සෝච සම්බ දදෝ හෝති හෙතෙම සියල්ල පූජා කළේ වෙනවා. ආරාමයක වැඩ හිඳමින් ස්වාමින් වහන්සේට ධර්ම විනය පුරුදු පුහුණු කරන්න පුළුවන්. බොහෝ සදැහැතියන්ට ගුණධම් ආරක්ෂා කරන්න පුළුවන්. නිදාගෙන හිටියත් පින් වැඩෙන පින්කමක් තමයි ආරාම පූජාව. උදේට දහවලට රාත්‍රියට නිතිපතා පින් වැඩෙන ඉහළ පින්කමක් තමයි ආරාම පූජාව. පන්සලක් හදලා පූජා කරනවා කියන්නේ ඒ පන්සලට එන්නේ හිත සුවපත් කරන්න. කායික අසංවරකමක් තියෙනවා නම් කායිකව සංවර වෙනවා. වාචසික අසංවරකමක් තියෙනවා නම් වාචසික සංවර වෙනවා. මානසිකවත් අසංවරකමක් තියෙනවා නම් తాවකාලික නමුත් සංවරකමක් ඒ පිම්බීමක ඉඳලා හදා ගන්නවා. ඒකට ඉඩ සලසන දායක උදවියට දිවාරෑ පින් වැඩෙන පින්කමක්. විසාකා උපාසිකා තුමියටත් අනාථ පිණ්ඩික සිටුතුමාටත් මේ වාසනාව ලැබුණනේ. විසාකාවත් අනාථ පිණ්ඩික සිටුතුමත් කල්පනා කරනවා අපෙන් පස්සෙත් මේ දම් පින්කම් මේ විදිහටම අරගෙන යන්න ඕන. නවත්තන්න හොඳ නැහැ. විසාකාව තමන්ගේ දරු දූපුතුන්ට මෙතෙක් කරගෙන ආපු පින්කම් පැවරුවා. අනාථ පිණ්ඩික සිටුතුමත් මෙතෙක් කරගෙන ආපු පින්කම් තමන්ගේ දරුවන්ට පවරන්න පටන් ගත්තා. අනාථ පිණ්ඩික සිටුතුමාට දියණවරු 3 දෙනෙක් හිටියා. මහා සුභද්‍රා, චූල සුභද්‍රා, සුමනා කියලා. ඒ දරුවන්ට පිළිවෙලින් මේවා පැවරුවා. දැන් ගොඩාක් දරුවෝ ආධ්‍යාත්මිකව දේවල් පවරනවට වඩා ආර්ථිකමය දේවල් පවරනකන් තමයි බලාගෙන ඉන්නේ. ගෙදර අයිතිය, ඉඩකඩම් වල අයිතිය, වතු වල අයිතිය, ව්‍යාපාර වල අයිතිය ලැබෙනකන් තමයි දරුවෝ බලන් ඉන්නේ. නමුත් අම්මා තාත්තා දිවිහිමියෙන් අරගෙන ආපු ආධ්‍යාත්මික දේවල්, වාර්ෂිකව කරගෙන ආපු දානමය පින්කමක් තියෙනවනะ, වාර්ෂිකව නමුත් කරගෙන ආපු ධර්ම දේශනාමය පින්කමක් තියෙනවනะ, මොනවාම හරි පින්කමක් දෙමව්පියෝ කරගෙන ආවනම් දරුවන්ගේ යුතුයකමක් තමයි දිවිහිමියෙන් ඒවා ඉන්න තාක්කල් කරගෙන යන්නේ. ඒව අම්මා තාත්තලාට කරන උපහාර. අනාථ පිණ්ඩික සිටුතුමා තමන් ගෙදර 2000කට දන් පූජා කරපු පින්කම පළවෙනියටම බාර දුන්නා මහා සුභද්‍රාවට. මහා සුභද්‍රාව බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවයෙන්, ධර්මයට තියෙන අසීමිත ශ්‍රද්ධාවෙන්, මහා සංඝරත්නයට තියෙන අසීමිත ගෞරවයෙන් ඒ පින්කම් කරගෙන එනවා. පින්කම කරගෙන එනකොට සෝවහන් ඵලයට පත්වෙච්ච මහා සුභද්‍රාව ධර්මශ්‍රවණයට හුරු වුණා, දානමය පින්කම් වලට පුරුදු පුහුණු වුණා. තමන්ගේ නිසි වයසේදී
විවාහ ජීවිතයකට පත්වෙලා වෙනත් ගෙදරකට යන්න සිද්ධ වුණා. ඊට පස්සේ අනාථ පිණ්ඩික සිටුතුමා කල්පනා කළා, මේ පින්කම බාර දෙන්න ඕනි මගේ දෙවනි දියණියට, චූල සුභද්‍රාවට බාර දුන්නා. චූල සුභද්‍රාවත් සෝවහන් ඵලයට පත් වුණා. ධර්මශ්‍රවණය කළා. තමන්ගේ සහෝදරියත් තමන්ගේ තාත්තත් ගෞරවයෙන් සිදු කරගෙන ආපු 2000ක් මහා සංඝරත්නයට දන් පූජා කිරීමේ පින්කම ඒ විදිහටම කරගෙන ආවා. හාමුදුරුවන්ට සැලකුවා, බුදුහාමුදුරන්ට සැලකුවා, උපස්ථාන කළා, දානේ පූජා කළා. චූල සුභද්‍රාවත් ටික කාලයක් ගිහින් විවාහ ජීවිතයකට පත්වලා වෙනත් ගෙදරකට ගියා. ඊට පස්සේ මොකද කළේ? අනාථ පිණ්ඩික සෙටුතුමා තුන්වෙනි දියණියට බාර දුන්න පින්කම. සුමනා දියණියට. සුමනා දියණියත් බොහෝම හොඳට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ඇසුරු නිසුරු කරමින්, දානේ පූජා කරමින්, අප උපස්ථාන කිරීමින්, තුනුරුවන් කෙරෙහි තියෙන අසීමිත ගෞරවයෙන් තමන්ගේ තාත්තා, තමන්ගේ වැඩිමහල් සහෝදරයෝ වුණ මහා සුභද්‍රා, චූල සුභද්‍රා පවත්වගෙන ආපු විදිහටම ඒ යුතුයකම් ටික කරගෙන ආවා. නමුත් සුමනා දේවියට, කුමරියට පුළුවන්කම ලැබුණා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඉහළටම අරගෙන අනාගාමී තත්වයකට පත් වෙන්න. බලන්න, අනිත් තුන් දෙනාම සෝවහන් ඵලයට පත් වෙලා හිටියේ, නමුත් සුමනා කුමරියට පුළුවන්කම ලැබුණා අනාගාමී ඵලයට පත් වෙන්න. නමුත් අවාසනාව කියලා කියන්නේ අනාගාමී ඵලයට පත් වෙච්ච සුමනා කුමරිය, අනාථ පිණ්ඩික සිටුතුමාගේ දුව, ආහාර අජීර්ණයක් නිසා රෝගී තත්වයකට පත් වුණා. රෝගී වෙලා හසුණක් යවනවා අනාථ පිණ්ඩික සිටුතුමාට ඉක්මනටම ගෙදර එන්න කියලා. පණිවිඩේ අරගෙන යනකොටත් අනාථ පිණ්ඩික සිටුතුමා හිටියේ දාන ගෙදරක් සංවිධානය කරන ගම. මොකද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ දාන පින්කමක් කරන තැනකදී විසාකාව හෝ අනාථ පිණ්ඩික සිටුතුමා ඉන්නවනම් ඒ දානයේ අංග සම්පූර්ණයි. මොකද තවත් කෙනෙක් දානයක් දෙන්න සංවිධානය කරගත්තත් අනාථ පිණ්ඩික සිටුතුමාටයි විසාකාවටයි ආරාධනා කරනවා. මොකද ඒ දෙන්න දන්නවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානයක් පූජා කරනකොට පිළිවෙල, පිරිසුදුකම, ගෞරවය හැමදේම දන්නෝ. බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට පීඩාවකින් තොරව සුවසේ දානෙ වළඳන්න පුළුවන් විදිහට සියලු පහසුකම් සූදානම් කරනවා. උන්වහන්සේලා හිස ඔසවලා බලනකොට අනාථ පිණ්ඩික සිටුතුමාත් විසාකා මෞතුමියත් මොනවද පූජා කළ යුත්තේ, මොනවද උපස්ථාන කළ යුත්තේ කියන එක හොඳට දන්නවා. බලන්නකෝ ඒතුළු දන් දීලා තියෙන ප්‍රමාණය කොහොමද කියලා. රහතන් වහන්සේ නමක් හිස ඔසවලා බලනකොට මීළඟට මොනවද කළ යුත්තේ කියන තැනට පුරුදු පුහුණු වෙලා කියලා කියන්නේ කොච්චරනම් දන් දීලා තියෙනවද. බැරි වෙලාවත් යමෙක් දානයක් දෙනකොට විසාකාව හෝ අනාථ පිණ්ඩික සිටුතුමා ඒ ගෙදර නැත්තම් ලක්ෂ ගණන්, කෝටි ගණන් කහවණු වියදම් කළත් ඒ දානය පිළිබඳව පිළිගැනීමක් නැහැ. සමහරු අවමන් කරනවා. ඇයි අවමන් කරන්නේ? කෝ අද මේ දාන ගෙදරට විසාකා මෞතුමිය නැහෙනේ, කෝ අද මේ දාන ගෙදරට අනාථ පිණ්ඩික සිටුතුමා නැහෙනේ කියලා පින්කමට ආපු අය නිකන් අවඥාවෙන් බලනවා. මහා සංඝරත්නයේ පවා ඒ ගෙදරට වැඩම කරලා කෝ මේ විසාකාව කියලා අහනකොට විසාකාව නොහිටියොත්, කෝ මේ අනාථ පිණ්ඩික සිටුතුමා කියලා විමසනකොට නොහිටියොත්, කෝටි ගාණක් වියදම් කළත් ඒ දාණය අංග සම්පූර්ණ දානයක් හැටියට සැලකුවේ නැහැ.
ඒ කියන්නේ පුංචිම හෝ අඩුවක් වෙන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. දානීය ප්‍රශ්නයක් නෙවෙයි. කවුරුත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දම් පූජා කරන්නේ අසීමිත ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන්. සුමනා දියණියගේ පණිවිඩය අරගෙන යනකොට අනාථපිණ්ඩික සිටුතුමා එදත් කළේ මොකක්ද? දානෙ ගෙදරක පින්කම සංවිධානය කරනවා. පණිවිඩය ලැබුණු වහාම තමන්ගේ දියණිය ඉන්න තැනට ආවා. ඇවිත් අනාථපිණ්ඩික සිටුතුමා අහනවා, මොකද සුමනා? ඒ වෙලාවේදී සුමනා දියණිය උත්තර දෙනවා, බාල සහෝදරේ, මට එහෙම මොකුත් ප්‍රශ්නයක් නැහැ. අනාථපිණ්ඩික සිටුතුමා විස්මයට පත් වුණා. මගේ දුවට සිහිමුලාවකට ගිහින් මට මේ බාලයෙක්ට කතා කරන විදිහට කතා කරනවා, මල්ලියේ කියලා කතා කරනවා. අනාථපිණ්ඩික සිටුතුමා නැවත අහනවා සුමනා දියණියගෙන්, මොකද දියණිය, ඔබ නන්දොඩවන්නේ පිස්සුවෙන් කතා කරන්නේ, මොනවා හරි ප්‍රශ්නයක්ද? ආපහු උත්තර දෙනවා, මල්ලියේ, බාල සහෝදරය, මට එහෙම කිසිම නන්දෙඩවීමක් සිහිමුලාවීමක් නැහැ. අහන හැම දෙයකටම උත්තර දුන්නේ බාලයෙකුට කතා කරන ක්‍රමයට, මල්ලියේ කියලා. මෙහෙම කතා කර කර ඉන්නකොටම සුමනා දියණිය මරණයට පත් වුණා. කළ පින්කම්, දියුණු කරපු ආධ්‍යාත්මික බලය නිසා තුසිත දෙව්ලොව උපන්නා. තුසිත දෙව්ලොව උපන්නත් තමන්ගේ දියණියගේ මරණය ගැන අනාථපිණ්ඩික සිටුතුමාට පුදුම හිතේ අමාරුවක් ආවා. මගේ දියණිය මෙච්චර බුදුහාමුදුරන්ට සැලකුවා, ගෞරව කළා, දන් පූජා කළා, නමුත් බලන්න මරණයට පත් වෙනකොට සිහිමුලා වෙලා සිහියකින් තොරව මරණයට පත් වුණානේ කියලා පුදුම විදියකට හිත් වේදනාවක් ඇති කරගත්තා. අනාථපිණ්ඩික සිටුතුමා ඉක්මනින්ම ගිහින් බුදුහාමුදුරු හම්බ වුණා. දුක්මුසු මුහුණෙන් ගිහින් බුදුහාමුදුරු හම්බ වෙනකොට ඇහුවා, සිටුතුමනි මොකද මේ? ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මගේ බාල දියණිය සුමනා දියණිය මරණයට පත් වුණා. බුදුහාමුදුරු උත්තර දෙනවා, අනාථපිණ්ඩික සිටුතුමනි, ඔබතුමා හොඳටම දන්නවා මරණය කියන ධර්මය ගැන. උපදින අපි හැමෝටම මරණයෙන් අවසන් වෙන්න වෙනවා කියනක ඔබ දන්නවනි. ස්වාමීනි මා ඒ බව දන්නවා. නමුත් මට තියෙන ගැටලුව තමයි, මගේ දියණිය මරණයට පත් වෙනකොට අවසාන මොහොතේ සිහි මුලාවෙන් මරණයට පත් වුණේ. අවසාන වචන කිහිපේ මට මල්ලියේ කියන බාල ආමන්ත්‍රණයෙන් ආමන්ත්‍රණය කළා. ඒ වෙලාවේ බුදුහාමුදුරු මතක් කරනවා, සිටුතුමනි ඔබ සෝවහන් ඵලයට පත්වෙච්ච කෙනෙක්. නමුත් ඔබේ සුමනා දියණිය අනාගාමී ඵලයට පත් වූ දියණියක්. ඔබ වයසින් වැඩිමහල් වෙන්න පුළුවන්. ඔබ තාත්ත බව ඇත්ත, සුමනා දියණිය බව ඇත්ත, වයසින් අඩු බව ඇත්ත. නමුත් භෞතික ජීවිතයේ එහෙම ගත්තත් ආධ්‍යාත්මික ජීවිතයේදී ඔබට වඩා ඔබේ දියණිය ජ්‍යෙෂ්ඨයි, ඉහළයි. ඇයියේ සෝවහන්, සකුරුදාගාමි, අනාගාමි, අරිහත් කියන ඵලයන් අතර පළවෙනි ඵලයනේ සෝවහන් ඵලය, දෙවැනි ඵලය සකුරුදාගාමි ඵලය, තුන්වෙනි ඵලය අනාගාමි ඵලය, හතරවෙනි ඵලය මහරහත් තත්වය. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා සෝවහන් ඵලයේ පළවෙනි ඵලයේ හිටියේ. නමුත් සුමනා දියණිය මරණයට පත් වෙනකොට අනාගාමි ඵලයේ තුන්වෙනි ඵලයට පත් වෙලා තිබුණා. බුදුහාමුදුරුව පෙන්නලා දෙනවා, සිටුතුමනි ඔබ ආධ්‍යාත්මයෙන් සෝවහන් ඵලයේ සිටින නිසාත්, සුමනා දියණිය අනාගාමි ඵලයෙන් ඉහළ නිසාත්, ඔබට මල්ලියේ කියලා කතා කළා මිසක සුමනා දියණියට හිතේ විපිලිසර බවක්, නන්දෙඩවීමක්, සිහිමුලාවකට පත් වෙලා නැහැ. ඔබේ දියණිය මීටත් වඩා හරි සන්තෝෂෙන් දැන් තුසිත දෙව්ලොව ඉන්නවා. මේ ගහනකොට අනාථපිණ්ඩික සිටුතුමාට පුදුම සන්තෝෂයක් ආවා. තමන්ගේ දියණිය හිටියටත් වඩා ඉහළ සතුටකින් ජීවත් වෙනවා. බලන්නකො, මේ ලෝකේ හැම තාත්ත කෙනෙක් මෙහෙමනේ. සාමාන්‍යයෙන්
අම්මල වැඩීපුරු මාදරේ පුත්තුන්ට කියලන කියන්නේ. තාත්තල වැඩීපුරු මාදරේ දුවලට. ඉතිං මේ තාත්තත් අනාද පින්ඩික සිරුතුමත් තමන්ගේ දුවට තියෙන ආදරය ගෞරවය සෙනෙහස නිසා මරණයට පත්වෙන මොහොතේ සිහිමුලා උනයි කියන අදහසින් දුගටපත් උනත් බුදුහාමුදුරුව පෙන්නල දුන්න තුසිත දෙව්ලොව ඉහළ සැපයෙන් ජීවත් වෙනවා කියලා. ලෝකෙ මොන තැනක උපන්නත් තමන්ගේ දුව ඉහළ සතුටකින් ජීවත් වෙනවයි කියලා අහනවත් එක්කම සිටුතුමාට හරි සන්තෝසයි. මේ තමයි තාත්තලගේ හැටි, අම්මලගේ හැටි. තමන්ගේ දරුවෝ ජීවත් වෙලා ඉන්න කාලේ ආර්ථිකයෙන් ඉහළ යනකොටත් අම්මටයි තාත්තටයි හරි සන්තෝසයි. තමන්ගේ දුව පුතා ආධ්‍යාත්මයෙන් ඉහළ යනකොටත් ගුණධර්ම දියුණු කරගෙන දන් දෙන, සිල් ආරක්ෂා කරන, භාවනා මානසිකාරයක යෙදෙන, බුද්ධ වන්දනාවක් කරන, පොහොය දවසට මව්පියන් එක්ක පන්සල් යන, දියණියක් පුතෙක් වුණොත් ඒ අම්මා තාත්තට කොච්චර සන්තෝෂද. ඊටත් වඩා සතුටක් මේ සිටුතුමාට. ඇයි? අනාගාමී ඵලයටත්පත් වෙලා තුසිත දෙව්ලොවත් ඉපදිලා. බලන්න මේ සුමනා දියණිය මේ ජීවිතේ හිටියා වගේ සන්තෝෂයේ ඉක්මවා ඉහළ සතුටකින් ජීවත් වෙනවයි කියන කරුණ මුල් කරගෙන ධර්මදේශනාවක් පැවැත්තුවා. මොකද්ද ධර්මදේශනාව? ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. පුඤ්ඤං මේ කතන්ති නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ. පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා පින් කරන කෙනා ඉද නන්දති. ඉද කියලා කියන්නේ තමන් ජීවත් වෙන ලෝකය. තමන් ජීවත් වෙන ලෝකයේ සතුටු වෙන ක්‍රමයක් තමයි පින් කරන හේතුව. පෙච්ච නන්දති, ඊළඟට පින් කරන උදවිය මරණින් මතු ඊළඟ ජීවිතේ සතුටු වෙනවා. කත පුඤ්ඤෝ, කවුද සතුටු වෙන්නේ? පින් කරපු අය. කත පුඤ්ඤ, පුඤ්ඤ කියන්නේ පින, කත කියන්නේ කරන ලද. පින් කරන ලද අය උභයත්ත නන්දති, දෙලෝම සතුටු වෙනවා. මේ ලෝකේ පරලෝකේ දෙකේම සතුටටපත් වෙනවා. මොකක් හේතුවෙන්ද සතුටටපත් වෙන්නේ? පුඤ්ඤං මේ කතන්ති නන්දති, මේ මම පුඤ්ඤං පින් කතන්ති කරන ලදයි නන්දති සතුටු වෙනවා. මෙලොවත් පරලොවත් සතුටු වෙන්නේ මා විසින් පින් කරගත්තා කියලයි සතුටු වෙන්නේ. බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ, මේ ජීවිතය අතහැරලා පරලෝක ජීවිතයක් ලබනකොට ඒ ජීවිතයේ අප්‍රමාණ සතුටකට පත් වෙනවා. සුගති ලෝකයක ඉපදුනා කියන සන්තෝෂේ. සුමනා කුමරියත් ජීවත් වෙලා හිටිය ආත්මය තුල දම්පින්කම් කරමින් පුදුම සන්තෝෂයකින් ජීවත් වුණා. ආධ්‍යාත්මයමයි හෙව්වේ විවාහ ජීවිතයක් ගැන, කාම ලෝකයක් ගැන. අබමල් රේණුවක් හිතුවේ නැහැ. මහා සුභද්‍රා, චූල සුභද්‍රා සෝවහන් ඵලයට පත් වෙලා විවාහ ජීවිත ආරම්භ කරලා පවුල් වුණා. නමුත් සුමනාව ඊට එහා ගියපු ආධ්‍යාත්මික ඵල දිනු කරගත්තා. අනාගාමී වුණා. බලන්න කාන්තාව වෙලත් මේ ශාසනය තුල ඉහළ ඵල ලැබුවා. ඒ සන්තෝෂයේ මුල් කරගෙනයි දේශනාව පවත්වලා තියෙන්නේ. දැන් මේ ධම්මපද ගාථාවේ අපට හම්බ වෙනවා වැඩිපුරම නන්දති කියන පදයයි පුඤ්ඤ කියන පදයයි. ඉද නන්දති පෙච්ච නන්දති. නන්දති කියන්නේ සතුටු වෙනවා. පුඤ්ඤ කියන්නේ පින. මෙන්න මේ නන්දති කියන පදයයි පුඤ්ඤ කියන පදයයි අපේ ජීවිතේ ළඟින්ම පවත්වගෙන යන්න ඕන දෙකක්. පළවෙනියටම බලමු මේ පුඤ්ඤ කියන පදේ. පුඤ්ඤ කියන පදේ තේරුම තමයි පින. සදැහැතියෝ හොඳටම දන්නවා. මොකක්ද මේ පින කියලා කියන්නේ? පුනාතීති පුඤ්ඤං. පිනවීමට කියනවා පින කියලා. මොකක්ද පිනවන්නේ? හදයන් පුනාතීති පුඤ්ඤං. හදවත පිනවීමට, සන්තෝෂ කිරීමට කියනව පින කියලා. චිත්තං පුනාතීති පුඤ්ඤං. සිත පිනවන එකට, සිත සතුටු කරන එකට කියනවා පින කියලා. දැන් බලන්න
ඕනම කෙනෙක්ට සතුටු වෙන්න හොඳිනුත් පුළුවන් නරකිනුත් පුළුවන්. දැන් සමහරු හිතට සතුට වෙනුවෙන් ඇහෙන් රූප බලලා වැරදි විදිහට සතුටු වෙන්නත් පුළුවන්. බුද්ධ රූපේ වගේ දේවල් දැකලා හොඳ දේ ඇති කරගන්නත් පුළුවන් හොඳ සතුට. ස්වාමින් වහන්සේ නමක් දැකලා කෙනෙකුට දැක්ම නිසා සතුටු සිතක් ඇති කරගන්නත් පුළුවන්. හාමුදුරුවන්ට වෛර කරන නිතරම අඩුපහඩු දකින ශාසනයේ විවේචනය කරන කෙනෙකුට හාමුදුරුවෝ දැකලා සිත අසතුටු කරගන්නත් පුළුවන්. ඒ අසතුටු කරගත්තත් අසතුට කියලා කියන්නේ සමහර මිනිස්සුන්ගේ සතුටක්. දොස් කියලා විවේචනය කරලා පහර ගහලා ඒ මිනිස්සු පුදුම ආත්ම තෘප්තියක් ලබනවා. සමහර වෙලාවට ඔය මුහුණු පොත්වල පවා සමාජ මාධ්‍යවල නිතර දොස් කිය ගිය විවේචනය කරමින් ඒ අය ආත්මීය තෘප්තියක් ලබනවා. ඒකත් සතුටක්නේ. නමුත් ඒ සතුට පින නෙවෙයි. ඒ විඳවීම පාපකාරී දේවල්. එහෙනම් පින වෙන් කරගන්නේ කොහොමද? හොඳට මතක තියාගන්න, සතුට කියන එක කෙනෙක් යමක් කරලා තමන්ට හිතින් අවංකව සතුටු වෙන්න පුළුවන් නම්, කෙනෙක් යමක් කරලා ඒ ක්‍රියාව නිසා බාහිර පිරිසට සතුටු වෙන්න පුළුවන් නම් ඒක පින. එතකොට මං කරන දේ නිසා මම විතරක් සතුටු වෙලා වැඩකුත් නැහැ. මම කරන ක්‍රියාවක් නිසා අනිත් අය විතරක් සතුටු වෙලා වැඩකුත් නැහැ. මමත් බාහිර පිරිසත් දෙපාර්සවයේම මගේ ක්‍රියාවක් නිසා සතුටු වෙනවා නම් ඒක පිනක්. මම යමක් කතා කරනවා, මම යමක් කියනවා, මම කියන දේවල්, මම කතා කරන දේවල් මගේ යහපත පිණිසත් පවතිනව, මම කියන දේවල්, මම කතා කරන දේවල් බාහිර පිරිසගෙත් යහපත පිණිස පවතින. මම කරන දේවල්, මම කියන දේවල් අතර මේ කතා කිරීම මට විතරක් හොඳ වෙලත් මදි, බාහිර පිරිසට විතරක් හොඳ වෙලා මදි. මටත් බාහිර පිරිසටත් දෙපාර්සවයටම මම කරන කතාව අර්ථවත් නම් යහපත පිණිසනම් ඒ තුලින් උපදින සතුටට කියනවා පින කියලා. එතකොට මේ පින අපිට කරගන්න පුළුවන් අවස්ථා කිහිපයක් දහමේ උගන්වනවා. මොනවද? අපට දන් දීලා පින් කරගන්න පුළුවන්. අපට සිල් ආරක්ෂා කරලා පින් කරගන්න පුළුවන්. අපිට පුංචිම මොහොතක් භාවනා කරලා පින් කරගන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියන්ට අප උපස්ථාන කිරීමෙන්, සිල්වතුන් ගුණවතුන් වහන්සේලාට අප උපස්ථාන කිරීමෙන් පින් කරගන්න පුළුවන්. අම්මා තාත්තට සලකන එක, වැඩිහිටියන්ට සලකන එක.

නම් පූජා කරනවා. පාත්‍රයෙන් වළඳන ස්වාමින් වහන්සේලා නම් පාත්‍ර පිරිසුදු කරලා දෙනවා. මිදුල් අමදනවා. මේ විදිහට ගත්තහම වත්පිළිවෙත් කරලත් පින් කරගන්න පුළුවන්. ඊළඟට පින් අනුමෝදන් කිරීමෙන් පින් කරගන්න පුළුවන්. අපි අර මුලින් කියපු හිතත් සතුටු වෙන යමක් කරලා අපි පින් අනුමෝදන් කරනවා. කාටද අපි පින් අනුමෝදන් කරන්නේ? අපට පින් අනුමෝදන් කරන්න පුළුවන් විශේෂිත කොටස් කිහිපයක් තියෙනවා. එකක් තමයි මියගිය ඥාතීන්ට, අනිත් එක තමයි දෙවියන්ට අපට පින් අනුමෝදන් කරන්න පුළුවන්. බලන්නකො, පින් කරලා පින් අනුමෝදන් කරන එකත් පිනක්නේ. ඊළඟට පින් අනුමෝදන් වීම, පින් අනුමෝදන් කිරීම කියන්නේ එකක්, පින් අනුමෝදන් වීම කියන්නේ තව එකක්. දැන් මුලින් කිව්වා පින් අනුමෝදන් කිරීම කියලා කියන්නේ දෙවියන්ට, මියගිය ඥාතීන් ආදීන්ට පින් දීම. පින් අනුමෝදන් වීම කියලා කියන්නේ අපි යමෙක් කරපු පින්කමක් සතුටින් අනුමෝදන් වෙනවා. අපට පින කරගන්න බැරි වුණා, නමුත් යමෙක් කරපු පින්කම ගැන අපට කියනකොට අපි අහලා සතුටු වෙලා පින් අනුමෝදන් වෙනවා. බලන්නකො, පින නොකලත් අහලා සතුටු වෙන්න පුළුවන්. සමහර ඇත්තු කියනවා, අනේ අපි රුවන්වැලි සෑයට යනකොට හරි ලස්සන පූජාවක් පවත්වනවා, මල් පූජාවක්. මමත් ගිහිල්ලා සම්බන්ධ වුණා, හරි ලස්සනයි, පුදුම සන්තෝෂයක් මට තියෙන්නේ කියලා ගෙදර ඇවිත් කියනකොට තවත් කෙනෙක් ළඟ කියනකොට එයා අත් දෙක උස්සලා එකට එකතු කරගෙන, අනේ සාදු සාදු, කොච්චර වාසනාවක්ද, මටත් යන්න තිබුණා නම්. සමහර ඇත්තෝ දුර පළාත්වල අරණ්‍ය වාසීව වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාට, ගල් ලෙන්වල කුටිවල වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාට දානේ පූජා කරලා ඒ ස්වාමින් වහන්සේලාගේ ගුණ කියනවා, දානේ පූජා කරපු හැටි කියනවා, දානශාලාවට ස්වාමින් වහන්සේලා වැඩි හැටි කියනවා. ඒ කියනකොට තව කෙනෙක් අහගෙන ඉඳලා, අනේ පින් අනුමෝදන් වෙනවා, සාදු සාදු, කොච්චර වාසනාවක්ද, ඊළඟ සැරේ අනේ මමත් අනිවාර්යෙන් වෙනවා. ධර්මදේශනාවක් අහලා කෙනෙක් කියනවා, අනේ මම බණ ටිකක් ඇහුවා, මං ජීවිතේ මෙතෙක් අහපු නැති කරුණු ගණනාවක් ඒ හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තා, මෙන්න මේ ටික තමයි මම ඉගෙන ගත්තේ කියලා තව කෙනෙක්ට කියනවා. කියනකොට ඒක අහගෙන ඉඳලා, අනේ සාදු සාදු, ඔයා මගේ කල්යාණ මිත්‍රේ, කල්යාණ මිතුරියක්, මමත් ඔයා සදහැසිතින් ආපු බණපින්කමේ පින අනුමෝදන් වෙනවා. බලන්න, පින් අනුමෝදන් කරන්නත් පුළුවන්, පින් අනුමෝදන් වෙන්නත් පුළුවන්. ඔබට අනුරාධපුරේ මහා පරිමාණෙන් පවත්වන පූජාවකට, වන්දනාවකට යන්න බැරි වුණත් ගියපු කෙනෙක් ඇවිල්ලා සජීවීව කියනකොට අනුමෝදන් වෙන්න පුළුවන්. ඊළඟට කියනවා, ධර්ම දේශනාව පැවැත්වීම පිනක්, බණ කියන එක පිනක්. හැබැයි නිර්මල වචනේම අපි කතා කරන්න ඕන. බණ කියන්නේ බණ මිසක බුද්ධ වචනේම විය යුතුමයි. අපට ඕන දේවල් අපි කියන්න ගියොත් ඒව ධර්මයේ බවට පත් වෙන්නේ නැහැ. ඒව තමන්ගේ බණ. ස්වාමින් වහන්සේලාගෙන් වෙන්වෙන්ව ගන්නකොට තම තමන් වහන්සේට ඕන බණ කිව්වොත් ඒව හාමුදුරුවන්ගේ බණ, බුදු හාමුදුරුවන්ගේ බණ නෙවෙයි. ත්‍රිපිටකය පරිශීලනය කරලා, ධර්මයට විනයට ගලපලා, බුදු හාමුදුරුව ලෝකයට උගන්නපු නිර්මල දහමයි දේශනා කරන්න ඕන. අද මිත්‍යා දෘෂ්ටික දහම ඉතාම සීග්‍රයෙන් ව්‍යාප්ත වෙලා යනවා. මිනිස්සු හරි මෝඩ බවට පත් වෙලා තියෙනවා, මෝහයෙන් වැහිලා තියෙනවා, ධර්මයේ විනය තෝරගන්න බේරගන්න බැරුව. මිත්‍යා දෘෂ්ටික ශ්‍රාවකයන් පස්සේ කොච්චර දුවලද කියලා ලෝකේ දිහා බලනකොට අපට පේනවා. නමුත් සම්මා දිට්ඨික දහමත් එක්ක එකතු වෙන්නත් සංසාරේ වාසනාවක් තියෙන්න ඕන. සුති කියලා කියනවා. ඊළඟ එක, ධර්ම ශ්‍රවණය කිරීමත් පිනක්, බණ අහන එක පිනක්. අන්තිම එක තමයි දිට්ඨිජු.

සම්මා දිට්ටික නුවණකින් ජීවත්වීම මහ පිනක්. බලන්න පින් කරගන්න අවස්ථා 10ක් කියලා දුන්නා. දන් දෙන්න, සිල් ආරක්ෂා කරන්න, භාවනා කරන්න, වතාවත් කරන්න, ඒ වගේම වැඩිහිටියන්ට සිල්වතුන් ගුණවතුන්ට උපස්ථාන කරන්න, පින් දෙන්න, පින් අනුමෝදන් වෙන්න, ධර්ම දේශනා පවත්වන්න, ධර්ම ශ්‍රවණය කරන්න, සම්මා දිට්ඨික නුවණකින් ජීවත් වෙන්න. මේ තමයි පින් කරගන්න 10. ඒ පින් 10 කරගන්නකොට මේ ගාථාවේ උගන්වනවා නන්දති. සතුටු වෙන්න පුළුවන්. කොහොමද සතුටු වෙන්නේ? දහමේ උගන්වනවා සතුටු වෙන ක්‍රම දෙකක්. එකක් තමයි කම්ම නන්දනා, අනිත් එක තමයි විපාක නන්දනා. සතුටු වෙන ක්‍රම දෙක. කම්ම නන්දනා කියලා කියන්නේ පින්කමක් කරන ගමන් සතුටු වෙනවා. විශේෂ තුනුරුවන් මුල් කරගත් පූජාමය වන්දනාමය පින්කමක් කරනකොට සතුටු වෙන්න පුළුවන්. දානයක් දෙනකොට සතුටු වෙන්න පුළුවන්. ධර්ම ශ්‍රවණයක් කරනකොට සතුටු වෙන්න පුළුවන්. ධර්ම දේශනාවකට දායකත්වයේ සපයලා සතුටු වෙන්න පුළුවන්. මේ වස්සාන කාලයේ ගෙවෙන්නේ වස්සාන කාලයේ වෙහෙර විහාරස්ථානවල ඕනතරම් පින්කම් කරනවා. ධර්ම දේශනා 820, බුද්ධ වන්දනා, බෝධි පූජා, පිරිත් දේශනා විශාල වශයෙන් ලංකාවේ තියෙන 90%කටත් වඩා වෙහෙර විහාරස්ථානවල මහා පරිමාණයෙන් තුනුරුවන් වෙනුවෙන් ඉහළ පින්කම් කරනවා. ඒ වගේදී කම්ම නන්දනා පින්කම් කරන ගමන් සතුටු වෙන්න පුළුවන්. පින්කම් කරන ගමන් සතුටු වෙන්න සංසාරේ පිනක් තියෙන්න ඕන. පින්කම් කරනකොට හැමෝම සතුටු වෙන්නේ නැහනේ. සමහර ගෙවල් වල අම්මා දාන දෙනකොට අම්මා සතුටු වෙවි පාන්දර 4ට නැගිටලා දානේ හදාගෙන ඔක්කොම කරගෙන උදේම දානේ ටික අරන් ගිහිල්ලා බුද්ධ පූජා පවත්වලා ස්වාමින් වහන්සේලාට පූජා කරලා බෝමලුවක් ඇමදලා මල් පහන් පූජා කරලා අනේ සදහැසිතින් පන්සලෙන් එනවා. අම්මා ඒ ටික ඔක්කොම කරලා ඉවරනකන් ගෙදර ඉන්නව 6-4 දුවල පුතු 2-3 දෙනෙක්ම ඒගොල්ලෝ අම්මා පින්කම කරලා ඉවර වෙලා ගෙදර එනකම්ම නිදි. තාත්තා හැක්කරලා බලන්න. සමහර තාත්තලා ඉන්නවා උදේම නැගිටලා අම්මත් එක්ක ඥාදීන් එක්ක දානි ටික හදලා පන්සලට අරගෙන ඇවිල්ලා බුද්ධ පූජාවට බෙදලා බුද්ධ පූජා පවත්වලා ස්වාමින් වහන්සේලාගේ දානේ ටික මේසයට පිළියෙල කරලා උන්වහන්සේලාටත් අප උපස්ථාන කරලා එනවා. ඒ වෙනකන් ගෙදර අනිත් අය දන්නේත් නෑ නිදි දානයක් දුන්නද කියලා දන්නේත් නෑ. කතා කළත් අනේ අම්මේ අද කරදර කරන්න එපා මේ වැස්ස දවස, අනේ අම්මේ කරදර කරන්න එපා දවස් පහේම වැඩට ගිහිල්ලා මේ සෙනසුරාදා දවස, අම්මේ ඉරිදා විතරයි මට නිවාඩුවක් තියෙන්නේ පාඩුවේ ඉන්න දෙන්නකෝ එහෙම කියනවා. බලන්නකෝ හැමෝට මෙහෙම පින් කරන්න වාසනාවක් නෑ. කර්ම නන්දනාවෙන් සතුටු වෙන්න හැමෝටම බෑ. පින් කර කර සතුටු වෙනවා. බලන්නකො සමහර සදැහැතියෝ බණ අහනකොට අත් දෙක එකට එකතු කරගෙන වැඳගෙන පැය එකහමාරක් දෙකක් බණ කිව්වත් අනේ වැඳගෙන බණ අහනවනේ. සාදු කිය කිය බණ අහනවා. දානයක් දෙනකොට හාමුදුරුව ගෙදරට වඩිනකොට සංඝගුණ සජ්ජහායනා කර කර අනේ දොහොත් මුදුන් තබා වැඳ වැඳ කම්ම නන්දනා ක්‍රියාව දැක දැක සතුටු වෙනවා. මල් පින්කම් පූජාවක් පැවැත්වෙනකොට ඒ දිහා බලලා අම්මල තාත්තල සැදැහැතියෝ තරුණයෝ පවා කොච්චර සතුටු වෙනවද? අද අපි හරි සතුටු වෙන්න ඕනේ. වර්තමානයේ සමහර තරුණ තරුණියෝ ඉන්නවා මහා වාසනාවන්ත ගුණ ඇති දරුවෝ. ඒ දෙමව්පියන්ට බුදුබව ලැබෙන්න ඕන. රුවන්වැලි සෑය, අනුරාධපුර අටමස්ථානාදී ස්ථාන මුල් කරගෙන හරි ලස්සනට පින් කරනවා. මල් ටික තැම්පත් කරන්නේ හරි ලස්සනට, මල් වලින් සරසන්නේ හරි ලස්සනට, ස්වාමින් වහන්සේ නමකට ධර්ම දේශනාවක් පවත්වන්න ආරාධනා කරලා උන්වහන්සේගේ ධර්මාසනය බලන්න කොච්චර ලස්සනට තරුණයෝ හදනවද? වැඩම කරන්න ගියා මේ ස්වාමින් වහන්සේලා වඩම්ම වණ්ඩ තියෙන ගෞරවය. කම්ම නන්දනා පින් කර කර සතුටු වෙන්න පුළුවන්. හැමෝට මේ වාසනාව නැහැ. ඔබත් ඒ කම්ම නන්දනාවට එකතු වෙන සදැහැතියෙක් වෙන්න.
ඊළඟ එක තමයි විපාක නන්දනා. සමහරුන්ට පුළුවන් ප්‍රතිඵල ලබ ලබ සතුටු වෙන්න. දානේ දුන්නු කෙනා දන් දීලා ඉවර වෙලා සතුටු වෙනවා. ප්‍රතිඵල ලබනවා. ධර්ම දේශනාවකට ආරාධනා කරලා බණ අහලා පින්කම අවසන් කරලා සතුටු වෙනවා. පොහොය දවසට හිමිදිරි පාන්දර සුදු වතින් සැරසිලා විහාරස්ථානයට ගිහිල්ලා උපෝසත සීලය සමාදන් වෙලා දවසක් සිල් ආරක්ෂා කරලා ගෙදර යන ගමන් සතුටු වෙනවා. අනේ මං කොච්චර වාසනාවන්තද, මට අද දවස පුරාවටම පුළුවන් වුණා සිල් ආරක්ෂා කරමින් ජීවත් වෙන්න. ස්වාමින් වහන්සේලාට අප උපස්ථාන කරලා සතුටු වෙනවා. අම්මා තාත්තට සලකලා මම්මගේ අම්මට බෙහෙත් අරන් දුන්නා. මම්මගේ තාත්තට බෙහෙත් අරන් දුන්නා. මම්මගේ අම්මට ඇඳුම් ටික අරන් දුන්නා. මගේ අම්මා දඹදිව වන්දනා කරවගන්න, මගේ තාත්තට දඹදිව වන්දනා කරගන්න මම ටිකට් එක හදලා දුන්නා. මට පුළුවන් විදියට මුදල් ටික දුන්නා. අම්මා වැඳලා එනකොට සතුටු වෙනවා. අම්මා පින්කමට අවශ්‍ය කරන දේවල් සූදානම් කරගන්නකොට දරුව උදව් කරලා, අනේ අපේ අම්මා මේ පින්කම කරගන්නකොට මමත් උදව් කළානේ කියලා සතුටු වෙනවා. විපාක නන්දන. විපාක නන්දනේ සතුටු වෙන්න පුළුවන් සමහරුන්ට. පින්කම් දිහා බල බල සතුටු වෙන්න පුළුවන්. දැන් බලන්න ලෝකේ තාක්ෂණයේ දිනුයි. දැන් මේ net fm රේඩියෝවේ බණ කියලා මේ ධර්මදේශනාව අහලා ඉවර වෙනකොට YouTube එකට දානවා. එතකොට මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරපු උදවියට බණ නැවත අහහ සතුටු වෙන්න පුළුවන්. අනේ මගේ දායකත්වයේ නිසා බොහෝ පිරිසකට බණ අහන්න අවස්ථාව දුන්නා. හඬහමින් සතුටු වෙන්නත් පුළුවන්. වීඩියෝ තාක්ෂණයේ දිනුවෙන් නැවත නැවත බණ අහන්න බලන්න තමන්ගේ පටිගත කරන තැන සජීවීව ඉන්න විදිහටම දැක දැක ඒ පින්කම දිහා බල බල සතුටු වෙන්න පුළුවන් දායකයන්ට. විපාක නන්දනේ බල බල සතුටු වෙනවා. සමහරු පින්කම් ගැන නැවත අහහ සතුටු වෙනවා. සමහරු පින්කමක් කරලා කියනවා, හාමුදුරු ළඟටත් ඇවිල්ලා කියනවා, ඥාතීන් ළඟ කියනවා, අනේ බලන්න මම ගියා වුරුද්දේ මේ පින්කම කරගත්තා, මට හරි සතුටුයි. ඒ කියනකොට අනිත් අය අහගෙන ඉඳලා සතුටු වෙනවා. කියන කෙනා පින්කම ගැන නැවත නැවත කිය කිය කොච්චර සතුටු වෙනවද බලන්නකො. මේ කට පාවිච්චි කරලා නිකම්ම පින් කරගන්න පුළුවන්. වචන 10ක් කතා කළොත් 8ක්ම නිෂ්ඵල වචන කතා කරන අපි කරපු පින්කමක් ගැන නැවත නැවත කියනකොට කොච්චර සන්තෝෂද. එහෙනම් පින්කම් දිහා නැවත බල බල සතුටු වෙන්න පුළුවන්. නැවත නැවත අහහ සතුටු වෙන්න පුළුවන්. නැවත නැවත කිය කිය සතුටු වෙන්න පුළුවන්. විපාක නන්දනේ. අපි මේ ලබන විපාකය අවස්ථා හතරකට වෙන් කරලා තියෙනවා. කොහොමද? එක අවස්ථාවක් තමයි දිට්ඨ ධම්ම වේදනි. කම්ම නිදානය, කම්ම නන්දනාව අපට ලැබෙනවා මේ ජීවිතේම ලැබෙනවා. දානයක් දුන්නයින් පස්සේ ලැබෙන නිරාමස ප්‍රීතියේ සතුට, ලෝක මිනිස්සු ප්‍රශංසා කිරීම, මේ ලෝකෙදිම ලැබෙන දෙයක්නේ. අහවලා බොහෝම හොඳට පන්සලට සලකනවා, හාමුදුරුවන්ට සලකනවා, දන් දෙනවා, ගුණ යහපත් කෙනෙක්, මේ ලෝකෙම ලැබෙන විපාකයක්. ඊළඟ එක තමයි උපපජ්ජ වේදනී. අපි පින් කළාම කර්ම විපාක වශයෙන් ලැබෙනවා මේ ජීවිතයෙන් පස්සේ තියෙන ආසන්නම ජීවිතේ. දෙව්ලොව උපදින්නේ, බඹලොව උපදින්නේ, සුගති ලෝකවල උපදින්නේ මේ ජීවිතේ කම්ම නන්දනාව හරියට හදාගත්තු අය. විපාක නන්දනාව හොඳට හදාගත්තු අය. තුන්වෙනි ක්‍රමය තමයි අපරාපරීය වේදනීය. අපරාපරීය වේදනීය කියලා කියන්නේ පින්කම කළ මොහොතේ පටන් නිවන් දකින කම්ම ආත්මයක් ආත්මයක් පාසා කුමන හෝ ආත්මයක අපිට අපි කරපු දම් පින්කම් වල විපාකය ලැබෙනවාමයි. හතරවෙනි එක තමයි අහෝසි. අපි කොච්චර පින් කළත් සමහර වෙලාවට ඒ පින විපාක දෙන්න තරම් සුදුසු තැනක් අපට ඉතිරි වෙන්නේ නැහැ. මගඵල ලැබුවොත්, රහත් භාවයටපත් වුණොත්, ආධ්‍යාත්මික ඵලයෙන් ඉහළ ගියොත්
අපට නැවතත් ඒව විපාක ලැබීමක් නැහැ. ඒ නිසා එදා බුදුරජාණන් වහන්සේ සුමනා දියණිය මුල් කරගෙන පින් කිරීම ගැන හරි ලස්සනට මේ විදිහට දේශනා කළා. එහෙමනම් ඔබත් ජීවිතේ සතුටු වෙන්න පුළුවන් අපට අන්තිමේටම කරපු පින් නිසා පමණයි. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ මෙදකිනි මෙසසර දුක් දුරලන්නේ සුදනනි කිම වීරිය නොකරන්නේ. ඒ වීරිය ඇති කරගන්න පින් කරන්න පාපකාරී දේවල් අබමල් රේණුවක් හිතටවත් ලං නොකොට පිනෙන් පිරි බෝසත් ජීවිතයක් ගුණවත් ජීවිතයක් ගෙවන්න මේ ධර්මානුශාසනාව වැඩිහිටි රත්තරන් දෙමව්පියන්ටත් තරුණ ඇත්තන්ටත් ලාබාල පුංචි දරුවන්ටත් ධර්ම පාරමිතාවක්ම වේවායි එක හිතින්ම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

0: හැම දිනාටම තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. අද උතුම් ධර්මානුශාසනාව පැවැත්වූ දොම්පේ ශ්‍රී කල්යාණ ධර්මාශ්‍රමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වැලිමඩ සාරද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කළ ඔබ නිරන්තරයෙන් පුදබිම් ගොඩනගන්නට ඉතාමත්ම කැපවීමෙන් සූදානම්ව සිටින බව අපි දන්නවා. විශේෂයෙන් FM රේඩියෝව සමග ඔබ බොහෝ පුදබිම් ගොඩනැගුවා. බකුල මහාසෑය, එවැගේම කූරගල, නෙල්ලිගල මේ ආදී පින්බිම් ගොඩනගද්දී තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ මහා පියස්ස ගොඩනැගුව ඔබට මතක ඇති. ඔන්න ඔබට යළි අවස්ථාව තියෙනවා එවැනි පින්කමකට දායක වන්න. ඒ තමයි ත්‍රිකුණාමලයේ දන්ත හේම්මාලා කුමරුවන් විසින් උතුම් වූ දළදා වහන්සේ රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කළ ලංකාපොට්න සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ ඒ උතුම් වූ පින්බිමේ ධාතු මන්දිරයේ පියස්ස ගොඩනගන්න දායක වෙන්න. ලංකා බැංකුවේ කොල්ලුපිටියේ පූජා ගිනුම ඔබ හොඳින්ම දන්නා ගිනුම. ඔබට පුළුවන් 84.79.43.85 කියන ගිණුම් අංකයට ඔබේ දායකත්වයෙන් බැර කරන්නට. ඒ අතරේ දඹදිව වන්දනා සිහිනයක් ඔබට තියෙනවා කියලා අපි දන්නවා. ඒ වන්දනා සිහිනය තුල සාංචි වන්දනාව ඇතුළු මේ මහා වන්දනාවන් පිළිබඳ ඔබට ට්‍රැවල් නෙට් එක්ක එකතු වෙලා මේ ගමන යන්නට පුළුවන්. අමතන්න 01162863076 76 316 3872 කියන අංකවලින් ට්‍රැවල් නෙට් ආයතනයට. එමනම් අපේ ධර්ම දක්ෂිණාව නිමා කරන මොහොතේ ආරාධනා කරනවා නිරන්තරයෙන් දහමසුරේ ඔබේ ජීවිතය ගත කරන්න net fm රේඩියෝව සමග රැඳෙන්න කියලා. තෙරුවන් සරණයි.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස net පාරමිතාවේ

Net FM, Net Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණ දම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

දුටු ගැමුණු මහරජතුමාණන් විසින් රන්පත කලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර නිතර භාවිත කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද ආනුභාව සම්පන්න ගාථා රත්නය ඔබේ සියලු කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිසත් මෙම ගාථා රත්නය ඔබට ශක්තියක් වනු නියතයි.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත් වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Pirit Mandebjerg.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මයේ අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා දෙපා සිව්පා බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.